බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සඳහා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රොන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින්න අපේ මේ දවස

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0713 13 36. SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනය සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
1: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
2: Brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.
4: නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
5: ප්‍රේමණීය දරුවෙනි, ඔන්න ඔබේ නිවහනට අද දවසෙත් මම සමිධානන් වහන්සේගේ නාමයෙන් ගොඩවදින්නේ පුංචි අදහසක් ඔබ වෙතට අරගෙන එමින්. උන්වහන්සේ එක්තරා විටකදී කියනවා මෙන්න මෙහෙම, යමෙකු මා අනුගාමී වන්නට කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ආවාවේ. මගේ ආදරණීය දරුවෙනි, අප සමිධානන් වහන්සේගේ වදන් අනුචාර කරන

0: අනුගමනය කරන ජීවිතෙහි සනිටුහන් කර ඒවා පිළිපදින ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතයේ උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට සම්බන්ධ වුණු ශ්‍රාවකත්වයට ඇතුළු වුණු අය ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ අනු එසේ නම් කුමක්ද ක්‍රිස්තියානිය ඇතුළේ කුමන ශ්‍රාවකත්වයක් ගැන කතා කරයිද ගෝලයෙකු වන්න මොකක් කරන්න ඕනද සමිදානන් වහන්සේගේ ගෝලයෙකු ශ්‍රාවකයෙකු වන්න කළ යුත්තේ පළමු කාරණාව ජේසු සමිදානන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන පළමු කාරණාව තම කම නැසීමයි තම කම නැසීමත් කුරුසිය දැරීමත් ජීවිතයේ ඇත්තක් ක්‍රිස්තියානිය ඇතුළේ මැජික් නැහැ මේ ජීවිත යථාර්ථයට යථාර්ථානුකූලව මුහුණ දෙන්න ඕන දුක වේදනාව බැරිකම නොහැකිකම දුබලකම මේ සියල්ල අභිබවා යනු පිණිස ඔබ ආත්ම විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන ඔබේ අභියෝග ඔබ බාරගෙන ඒවා ජය ගන්න ඕන එසේ වන්නට නම් තම කම නසන්නට ඕන ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවායයි සමිදානන් වහන්සේ තුල මා ප්‍රාර්ථනා කරනවා ඔබට ජේසු පිහිටයි
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි ශුද්ධ කුර්ආනයේ අල්ලා දිව්‍යන් වහන්සේ අණ කරපු පළවෙනි අණ කිරීම ඉකරා ඔබ කියවන්න ඔබ අධ්‍යාපනය ලබා ගන්න කියන එක අල්ලා දිව්‍යන් වහන්සේගේ දෙවන අණ කිරීමත් ඉකරා ඔබ කියවන්න අධ්‍යාපනය ලබා ගන්න කියන එකයි ඒ නිසා අපිට අධ්‍යාපනයේ දැනුම කියන එකේ වැදගත්කම කොයිතරම් දුරට දෙවියන් කියලා දී තිනවද කියන එක අපිට වටහා ගත හැකි නබිතුමාණන් කිව්වා දැනුම ලබා ගැනීම සෑම කෙනෙකුටම අනිවාර්යයි වගකීමයි කියලා කිව්වා. එනිසාම උදේ පාන්දර තිබෙන නැමදුම් වේලාවෙන් පසුව නැමදුම් ඉටු කරලා ඒන් පසුව නබිතුමාණන් කිව්වා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කියලා. අල්ලාහුම්මින්නි අස්අලුක ඉල්මන් නාෆියා වරිස්කන් තයිබා වඅමලන් මුතකබ්බලා. ඕ දෙවියනි යා අල්ලා මට ප්‍රයෝජනවත් දැනුම ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. ඒ වගේම හොඳ ආහාර පාන එදිනෙදා අවශ්‍යතාවය ඉටු කර දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නබිතුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම දිනපතාම යම් දෙයක් ඉගෙන ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ අපිට වාසය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට

0: நித்தி ஃபிம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனி அண்ட் கெஹான்சா.
1: Good morning.
2: Good morning, Kasuniyaki.
1: උදේ 6 විනාඩි 4යි වෙලාව බ්‍රහස්පතින්දාව සැප්තැම්බර් 10. ඉතින් නනරි නනරිනා කොහොමද අද මොන වගේ ප්‍රාර්ථනාවක් දෙකතු කරන්නේ ගෙහන්සා?
2: අද දවසට අපිට හම්බ වෙන්නේ පැය 24යිනේ කසුණියක්කි. හැබැයි ඒ පැය 24 එකම විදිහට ගෙවෙන්නේ නැහැ. සමහර මොහොතවල් අපිව පුදුම කරන්න පුළුවන්. අපිව අලුත් පාඩමක් උගන්වන්න යොමු කරන්න පුළුවන්. ඉතින් අද දවසත් අපි කලින් ලියලා ඉවර කරපු පිටුවක් නොවි අපි නොහිතපු ලස්සන මොහොතක් එක්ක මතක හිටින දවසක් වෙන්න ඕනේ කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරමු.
1: අනේ විදිහට අද දවස් අරගෙන යමු. අංක 1 ගෙහන්සා, හොඳට මතක තියාගන්න. අංක 1 කවදාවත් අතාරින්න එපා. කවදාවත් අතාරින්න එපා. අංක 2 අංක 1 ඒ නීතිය හොඳට මතක තියාගන්න. අංක 1 මොකද්ද?
2: කවදාවත් අතාරින්න එපා.
1: අංක 2
2: අංකයේ නීතිය හොඳට මතක තියාගන්න.
1: මොන දේ සිද්ධ වුණත් ඔයාගේ ජීවිතය ඔයා කවදාවත් අතාරින්න නැතුව, මොන දේවත් අතාරින්න නැතුව ඉදිරියටම යන්න. අංක 2 හොඳට මතක තියාගන්න. අංක 1 දුවා හිතපු දේවල් ටික. ජය වේවා, සුප වේවා.

0: උදේට සාමාන්‍යයෙන් ගෙදර කැඳ එකක් හදනවාද ගෙහන්ස?
1: අනිවාර්යම.
0: කැඳ බොන්න ආසයිද?
1: අපෝ නෑ.
0: ඒ වුණාට කිව්වේ නම් අනිවාර්යෙන්ම. කොටුකල කැඳ එකක් නේද? ඒ වගේ උදේට අපිට ගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද නේද? ඇඟැතලට අපේ තියෙන අර ඔක්කෝම එනර්ජිස්ටික ගන්න පුළුවන් වෙනවා. හොඳ කැඳ වීදුරුවකින්, හොඳ වතුර වීදුරුවකින්, ඊළඟට උදේට කඩල කව්පි මුං ඇට ඒ වගේ දෙයක්. මොකද තත්ත්වය ආසයිද?
1: චුට්ටක්
0: ඇස් වලින් කියත හැකි. ඉතින් දැන් කොහොම තමයි ඔය කාලෙට අපිත් එච්චර ඕවට ආස නැහැ. ෂණික ආහාර වලට, ෂණික කෑම වලට, අර එක එක ෆැන්සි දේවල් වලට ඕවට තමයි ආස කරන්නේ. හැබැයි කාලයක් යනකොට තේරෙනවා කැඳ ඒකක රහ වගේම කැඳ ඒකක ගුණ, රහට වැඩිය ගුණ කොච්චර තියෙනවද කියලා. ඒක මොනකොට ඇඟට තියෙන සනීපය අපි අර යෞවන කාලේ ඉන්නවට වැඩිය වැඩිහිටි අවදියේ චුට්ට චුට්ට එනකොට දැනෙනවා. දැන් ඕක දැනේ තව ටික කාලෙක ඉන්නකොට. එතකොට මම මතක් කරන්ද, ඉතින් මේ මට මේක කියන්න ඕනේ කියලා හිතනේ. දැන් ඔය ඉස්කෝලේ යන දරුවත් එක්ක නිතර කතා කරනවානේ. එතකොට අම්මලා තාත්තලා එක කතා කරාම කියනවා, අයියෝ මේ ළමයාට මේ උදේ කැඳ ඒක පෝවා ගන්න තියෙන අමාරුවක් කියලා.
1: අපේ ගෙදරත් කියනවානේ.
0: ඊළඟට කියනවා, දැන් උදේට කඩල හරි කව්පි හරි හදලා දීපු දවසට මෙන්න දෙයනේ කඩලට දෙක තුනයිනේ කාලා තියෙන, එහෙමම ලන්ච් බොක්ස් එක ගෙදර ගෙනල්ලානේ. එහෙම කියලා කියනවානේ, පොඩ්ඩක් කියන්නකෝ එහෙම කියලා ඉතින් කියනවා. හැත්ත ඉතින් දැන් අපිත් ඒ කාලේ එහෙම තමයි.
1: ඒකනේ.
0: හැබැයි දැන් ගොඩක් ඉස්කෝලවල මම දන්නවා විශේෂයෙන්ම ප්‍රාථමික අංශයේ දරුවන්ට එක එක දවස්වලට ආහාර තියෙනවා වෙන් කරලා. සඳුද මේවා, ගහරුවාද මේවා, එහෙම එහෙම තියෙනවා. ඉතින් එතකොට ඒක ඒගොල්ලන්ට මේ බැලන්ස් වෙනවා ගෙහන්ස. දැන් හැමදාම කව්පි කඩල නෑ, හැමදාම බත් නෑ, හැමදාම කැඳ එහෙම නෑ. ඒගොල්ලෝ සැන්විච් වලට ආස දවසට සැන්විච්, නූඩල්ස් වලට ආස දවසට නූඩල්ස්. එතකොට ඒක දවස් පහට මෙතිලා යනවනේ.
1: ඕනේ.
0: ඉතින් අපිට ඒක කරගන්න බැරිද?
1: පුළුවන් නේද?
0: ඒකනේ හොඳ ක්‍රමයක් කියලා මට හිතුණා. දැන් අපි හැමදාකර්මනේ ඕක කරන්න කැමති නැස්තේ.
1: ඔව්.
0: හැබැයි අපිට එක දවසක් දෙකක් සතියකට පොඩ්ඩක් ඒ වෙනුවෙන් කාලයෙන් කරන්න පුළුවන්. හරි. ඉතින් මොකද වාට කියන්න තියෙන්නේ?
1: කස්සුණියකි මට තියෙන පොඩි කතාවක් කියන්න.
0: ආ. හොඳයි නේතේ.
1: මම දැක්කා එක වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙනවා අක්ක කෙනෙක්, ඒ අක්කා වීඩියෝ එකට කියනවා මම මේ අපේ අම්මට WhatsApp මැසේජ් කරන විදිහයි, මැසේජ් වලට රිප්ලයි කරන විදිහයි කියලා දෙනවා අපේ අම්මට ඒක තේරෙන්නෙම නෑ කියලා. හරිද? ඊට පස්සේ ආ ටිකකින් කියනවා මට එතකොටයි මතක් වුණේ අපේ අම්මට මේක තේරෙන්නේ නැති වුණාට එයා මට චූටි කාලේ හෝඩිය කියලා දීපු හැටි, එයා මට ඇවිදින්න බැරි කාලේ අත් දෙක අල්ලගෙන ඇවිත් දීපු හැටි කියලා කසණියක්කි. ඉතින් මට ඒත් හිතුනේ අපිට මිනිස්සුන්ව ගොඩාක් හුරු වෙනකොට, අපිට එයාලට තියෙන ආදරේ වැඩි වෙනකොට එයාලගේ වටිනම දේවල් අපිට අමතක වෙලා යනවා.
0: ඒ කියන්නේ අපිට හුරු වෙනවනේ. දවස් කීපයක් යනකොට, මාස ගානක්, අවුරුදු ගානක් යනකොට අපිට ඒ වැඩේ හුරු වෙනවා නේ.
1: ඒකනේ. ඔය දැන් උදේට අම්මා අපිට කිරි එක දෙන එක උනත් දැන් අපිට ඒක නෝමල්නේ. උදේ නැගිටිදී අම්මා නැගිටලා හිටියේ නැත්තම් එහෙම එතකොට බය වෙනවා. ඒ අරෙන්න අපිට හැමදේම ගොඩාක් නෝමල් වෙලා. ඒ අපිට යාලව, යාල අපිට වටින්නේ නැති නිසා නෙමෙයි, අපිට යාලට තියෙන වටිනාකම වැඩි නිසා, අපි යාලට ආදරේ වැඩි නිසා. හැබැයි කවදාවත් යාලගේ වටිනාකම අමතක කරලා අපි යාලට සලකන්න හොඳ නෑ. යාලගේ වටිනාකම අපි හැමදාම පළවෙනි දවසේ ඉඳලම යාල අපිට කරපු දේවල් අපි හිතේ හොඳට තැන්පත් කරගන්න ඕනි.
0: ඒක අම්මට තාත්තට විතරද ගහන්සා?
1: නෑ, හැමෝටම එහෙම වෙන්න ඕනි.
0: එතකොට අපේ ඉස්කෝලේ තියෙ ගුරුවරු නේද? දැන් මට මතකයි ඒ කාලේ අපේ ගුරුවරු අපිට පෙරපාසල් කාලේ ඉඳලා කොච්චර දේවල් නම් කියලා තියලා අපි විස්තරහට අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් වෙනකොට අපි කේක දේවල් ඒගොල්ලන්ට වැඩිය දේවල් දන්නවා කියලා අපේ ගුරුවරුම කියනවා. පුතේ, ඕගොල්ලෝ දැන් අපිට වැඩිය දේවල් දන්නවා නේ කියලා තමයි ගුරුවරු කතාව පටන් ගන්නෙ. හැබැයි එහෙම නෑ ගෙහන්සා. අපි මෙහෙම ඒගොල්ලන්ට වැඩිය යමක් දැනගත්තා නම් ඒ දැනගත්තේ එයාල අපිට ඒ පාර පෙන්නුව නිසා, අපි යාලේ පෙන්නපු පාරේ හරි ලස්සනට ආපු නිසා. ඉතින් ඒගොල්ලෝ අපිට හුරු වුණාට පස්සේ අපේ ජීවිතේට ඒවත් අමතක නොකරන්න ඕනනේ.
1: අනිවාර්යෙන්ම.
0: ඉතින් ඒ දේවල් හොඳට හිතේ තියාගෙන ඉදිරියට යන ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. අද බ්‍රහස්පතින්දාව වරදින්නේ නැති දවසක්.

0: ප්‍රශ්නයක් කි මම මේ කල්පනා කරගෙන හිටියේ බොහොම වැදගත් දෙයක් ගැන.
1: බොහොම වැදගත් දේවල් තමයි ධෝනි අපි කල්පනා කරන්න ඕනේ. අපි වුණාට කල්පනා කරන්නේ වැදගත් දේවල්ද? හිතල බලන්නකෝ. චූටි වෙලාවක් කරගෙන මෙච්චර වෙලා කල්පනා කරේ වැඩකට ඇති දේ. දවස තිස්සෙම කතා කරන්නේ වැඩකට ඇති දෙයක්ද?
0: හා ඉතින් ඉතින් කසුනියකි මං කල්පනා කරේ කසුනියකි ඊ අපේ ස්කෝලේ ඉංග්‍රීසි දෙයක තිබුණා. ඉතින් මං පෙන්නුවනේ. ඉතින් ඒකේ තීම් එක උනේ ඔය ඒර්ලි ස්ටේජස් වල ඉස්සර කාලේ තිබුණ ඔය ෂේක්ස්පියර් ඩ්‍රාමා, අන්න ඒක තමයි තීම් එක උනේ. එතකොට මං කල්පනා කරේ කසුනියකි අපි 6 වසරේ වගේ ඉන්නකොට තීම් එක උනේ ඩිස්නි ප්‍රින්සස් ලව. එතකොට ඉතින් බලන්නකෝ අපි දැන් ඉන්නේ 11 වසරේ. අපි අඩියෙන් අඩිය තියෙනකොට අපේ ඒ අපි ඉගෙන ගන්න දේවල් කරුණු සංකීර්ණ වෙනවා. අපි තව ඉගෙන ගන්න දේවල් වැඩි කරගන්නවා. හැබැයි එහෙම ඉගෙන ගත්තේ නැත්නම් තමයි ප්‍රශ්නේ. අපි අනිවාර්යෙන්ම අපි හැමදාම අපිට ඩිස්නි ප්‍රින්සස් ලව කරන්න බෑනේ. අද වෙද්දි අපි ටිකක් බැරෑරුම් මාතෘකාවක් අරගෙන තියෙනවා. ඉතින් අපි ජීවිතේ ඉස්සරහට යනකොට ඒ දේවල් ඉගෙන ගන්න ඕනේ. ටිකෙන් ටික අපි ඉගෙන ගන්න දේවල් වැඩි කරගන්න ඕනේ. අපේ දැනුම වැඩි කරගන්න ඕනේ. අන්න එතකොට තමයි අපේ ජීවිතවල හිස්තනක් නොවෙන්නේ.
1: අනිවාර්යෙන්ම දැන් ගෙහන්සේ කියපු කාරණාවත් එක්ක ෂේක්ස්පියර්ගේ මං හිතන්නේ අර ඒ ඉංග්‍රීසි සාහිත්‍යයේ තිබුණු ලස්සන ටොපික් එකක් නේ ඔයගොල්ලෝ අරගෙන තිබුණේ නේද? ඒ ඩ්‍රාමා එකේ. ඉතින් දැන් ඒ ටොපික්ස් වෙනස් වෙන මාතෘකා වෙනස් වෙනකොට දැන් මතකද ශිෂ්‍යතර තිබ්බ මේ රචනා මාතෘකාවම?
0: ඔව්නේ, නිවාඩු කාලේ මං ගත කරපු හැටි.
1: ඔව්, ගසක් කතා කරයි, මලක් පිපිලා මොකද හිතෙන්නේ, ඔය වගේ ඒව තමයි අපි ඒ කාලේ නේද චූටි කාලේ. හැබැයි ටික ටික ඉස්සරහට එනකොට ඔය ගහන්ස කියන වගේ දැන් මේ දවස්වල වැඩිපුරම ශිෂ්‍යත්ව දරුවෝ ගැන කතා කරනවා. අපිත් කතා කරා 193ක් අරගෙන ඇහැට ඔය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අර චූටි ලස්සන මල්ලිය ඔයා දැක්කනේ දහාවෙක් වගේ. එයා ආවන මෙහි ඇල්ෆා ස්ටුඩියෝ අපි ආරාධනා කරා එන්න කියලා. ඉතින් ඇවිල්ලා ලස්සනට එයාගේ අත්දැකීම් බෙදාගෙන තාත්තා ස්කූලේ ටීචර්ස්ලත් එක්ක ගියා. ඉතින් ඒ ශිෂ්‍යත්ව කාලයේදී අපි ලබන අත්දැකීම් වෙනස්. ඊට පස්සේ අපි ටික ටික දැන් 6 වසරට යනකොට ඔන්න ඊට වැඩිය තව බැරෑරුම් වෙනවා. 10 වසර 11 වසර වෙනකොට ඉගෙන ගන්න දේවල් ඊළඟට ටීචර්ස්ලා වුණත් ඒ කියලා දෙන දේවල් වෙනස් නේද?
0: විදිය වෙනස්.
1: ජීවිතය ගැන අත්දැකීම් ගැන කියලා දෙනවා. විවෘතව ඒ දේවල් දරුවත් එක්ක කතා කරනවා. එතකොට තමයි අපි අපේ ජීවිතේ පෝෂණය කරගන්නවා කියලා කියන්නේ ගහන්ස. ඒක හැමෝටම අදාළයි. වැඩිහිටියන්ටත් අදාළයි. ඉන්නේ හාට ගිහිල්ල මහලු අවධියටත් අදාළයි. හැම අවධිවලටම අදාළයි. අපි ඒ ඒ කාලෙට අපි ලබන දේවල්. ඉතින් ඒ අත්දැකීම් ලබා ගන්න නැතුව ඒක හිස්තනක් වුණොත් තමයි අර අපි කියන්නේ ඇරියස් එකක් කියලා. ඊට පස්සේ තමයි අපි කාලෙකදී අර අහලා තියෙනවද ඇරියස් එකක් ඒ කවර් වෙන්නේ කියලා. එහෙම කරගන්න හොඳ නැහැ. ජීවිතේ එක තැනක මොකක් හරි හිස්තනක් තිබ්බොත් අපි ඒ මොකොතනක හරි තැනක් හොයනවා. කොහෙන්ද මේක කවර් කරගන්න, බලමු මේක මොකද්ද මම පුරව ගන්න තැන කියලා හොයනවා. හැබැයි එහෙම නැතුව වෙන්න නම් හැම කාලෙකම ලබන්න ඕන ඒ ලස්සන අත්දැකීම්, පීඩිත අත්දැකීම් පව අපි ලබා ගන්න ඕන. මම නම් කියන්නේ බාධක අපිට එන්න ඕන, අපිට දුක හිතෙන්න ඕන, අපි දුක හිතලා අඳන්න ඕන, ඒ අත්දැකීම් තියෙන්න ඕන. එතකොට තමයි අපිට ඇරියස් නැති වෙන්නේ.

0: විටමින්ස් ටිකක් එකතු කරගන්න. හොඳ ඩෝපමීන් ලෙවල් එකක් ඇති කරගන්න. උදේ 6:23යි 6:45 වෙනකන් අපි දෙන්න ඉන්නවා.
1: Net FM Alpha Studio with Vision Kea, Kasuni and Gehansa. FM Anupaha, FM Anuhatarai Tashuma Atta, Net FM.
0: Net FM Malavude Hai Vinadi Visihatarai.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: ආරාන්තික ඩෙංගු මතුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 070313336.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
1: Net FM Alpha Studio
8: brought to you by
9: Haride Hari Tani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
0: Udehaye vinadi 25 Net FM Alpha Studio velawa.
10: Itin Kasuniyaki Kasuniyaki dannawada mam pot kiyawanna goda ariya kasa kenek.
0: ඔ ඉතින් ඔයයි මමයි ලෙහන්සයි තුන්දෙනාම එකව බෝටුවේ
10: නයන්. ඉතින් කසුනියක්කි මම මේ ළඟදී ලස්සනම ලස්සන පොතක් කියව්වා. දැම්මන් ඒක ගැන තමයි කසුනියක්කිට කියන්න යන්නේ. මම එක ගත්තේ හැබැයි ගිය පාර බුක් ෆෙයකින්. ඒක ගන්නකොට මම චුට්ටක් බැලුවා මොනාද ගන්න හොඳ පොත්, මොනාද හොඳ රේටිංස් තියෙන කියලා. එතකොට මම දැක්කා මේ පොතට තියෙනවා 10.95 වගේ හොඳ රේටිංස් තිබ්බා. ඉතින් මම හිතුවා මේක අනිවාර්යෙන් ලස්සන වෙන්න ඕනේ, ඉච්චර රේටිංස් දෙන්න. එහෙම කියලා ඉතින් මම මේ පොත ගත්තා.
0: හරි.
10: ඉතින් මේ පොතේ නම තමයි ද සයිලන්ට් පේෂන්ට්. මේක ලියලා තියන්නේ ඇලෙක්ස් මයිකලිඩ්ස් කියන රයිටර්. ඉතින් මේකේ පරිවර්තනයකුත් තියෙනවා සිංහලෙන්. මේ පොතේ මුලින්ම අපිට පටන් ගන්නකොටම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ පොතේ පිටිපස්සේ තියෙනවා ඒ කැල්ල මම එක කියන්නම්. ඒකෙදි එක්තන වයිෆ් කෙනෙක් ඉන්නවා, එයාගේ හස්බන්ඩ් මැරිලා. හැබැයි එතනින් එහාට, මරණින් එහාට ඒ වයිෆ් එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. එයාට වචන කතා කරන්නත් බෑ, කතා කරන්නෙත් නැහැ. දැන් අපිට එතනදිම ප්‍රශ්නයක්. ඇයි මෙයා කතා කරන්නේ නැත්තේ? කවුද හස්බන්ව මැරුවේ? ලොකු ප්‍රශ්නයක්. හැබැයි දැන් ඕක මං කියවගෙන කියවගෙන යනකොට මට තේරෙනවා මේක ටිකක් බෝරින් වගේ. කතාව කියන්නේ එකම විදිහට ගලාගෙන යන්නේ, පුදුමයක් නැහැ. ටික ටික යනකොට මේක දැන් ලෝකෙම ප්‍රසිද්ධ පොතක් අසුනියක්කි. මේකේ තියෙන මමත් පස්සේ දාන්නේ එක පිටුවක්. ඒ පිටුවෙන් තමයිලු මුළු කතාවම අර කියන්නේ ඔළුවට පොල්ලකින් ගහුවා වගේ කියලා එහෙම වෙනස් වෙන්නේ. ඉතින් මම මේ පිටුව කියවද්දී මම හිටියේ රෑ ඇඳේ නිදාගෙන. ඒ පිටුව කියව විතරයි මම ඇඳේ ඉඳ ගෙවුණා. ඉතරටම ලොකු ප්ලොට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අර චරිත ගැන හිතන් ඉන්න විදිහ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවා. අපි හිතන් දැන් අපිට විශ්වාසවන්ත චරිතයක් ඉන්නවා. එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් මම හැමෝටම කියන ඔය ක්‍රයිම් ත්‍රිලර් පැත්තට ආස, අර අන්තිම කොටස කොහොම වෙයිද කියලා කියවන්න ආස. අන්න හරි, ආස කට්ටියට මේ පොත අනිවාර්යෙන්ම කියවන්න කියලා.
0: ඉතින් එහෙම තමයි ජීවිතය කියලා කියන්නේ. අපි හිතන්නේ නැහැ මෙහෙම වෙයි කියලා. මම ඒක නිතරම කියනවා. අපි හිතන්නේ විශ්වාසවන්ත, ඒ කියන්නේ විශ්වාස කරන්නේ එයා හැම කරයි කියලා. ඒ වුණාට අර පොල්ලකින් ගැහුවා වගේ කතාවේ ඔක්කොම වෙනස් වෙනවා. හානි. එහෙම දෙයක් වුණාද? හරියට මේ පරිශිෂ්‍යත්ව විභාගයේ වගේ
10: අනිවාර්යෙන්ම
0: එච්චර දුෂ්කර පළාතක ඉඳලත් ජීවිතේ දුෂ්කර කරගත් නොයි කියන්නේ දුෂ්කර කරගන්නේ නැතිව උදේට ඉස්කෝලෙට යනකොට ගෙහන් සයි චූටි බබා තාත්තත් එක්ක සමහර වෙලාවට පාරේ අලේ ඉන්නවලු. හරි, එතකොට ටීචර්ට කෝල් කරලා කියනවලු, ටීචර් පොඩ්ඩක් කියන තාත්ත කියනවලු, මේ මම මෙතන ඉන්නේ පුතත් එක්ක මේ පාරේ අලියෙක් ඉන්නවා පොඩි වෙලාවක් දෙන්න කියලා. ටීචර් එතකොට කියනවලු, නෑ තාත්තා, ඔයා අපහු ගෙදර යන්න කමක් නෑ, මං පුතාට වෙන දවසකේ පාඩම කරලා දෙන්නම්, නැත්නම් ඒ කියන්නේ පුළුවන් නම් විතරක් වටේ පාරෙන් එන්න කියලා. එතකොට හිතන්නකො කොච්චර ඒ කියන්නේ අභියෝගයක්ද ඒක බාධකයක්ද කියලා. හැබැයි සියලු දේවල් එක්ක අර වෙලේ ඉඳලා කුස්සියේ ඉඳලා ජීවිතේ ලස්සනට විඳලා ඇත්තේ තරම් සෙල්ලම් කරලා ඒක උපකාරක පන්තියකටවත් යන්නේ නැතිව නේ.
10: අනේ,
0: අර මුළු ශිෂ්‍යත් විභාගයේම පොල්ලකින් ගැවුවා වගේ වෙනස් කරපු උමාර වෙඩෙක් නේද? ඉතින් ඒ වගේ තමයි ජීවිතේ අපි හිතන්නේ නැති තැන්වලදී පොල්ලකින් ගැහුවා වගේ වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අපි බාර ගන්න ඕනේ, පිළිගන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට අපි අඩියක් තියන්න ඕනේ. යහපත්ව අව්‍යාජව යන ගමන ගෙහන්සා කවදාවත් අපිට වරදින්නේ නැහැ. මේ මම බොරුවක් නම් කියන්නේ කරලා බලන්න. ඉතින් ඒව තමයි අපි මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජීවිතයට එකතු කරගන්න ඕන දේවල් ගෙහන්සා. ගියා පොතක් ගත්තා, ඩිස්කවුන්ට්ස් තියෙන මොනවද බැලුවා, එතන තියෙන ගේම්ස් මොනාද ඒව කරා, විනෝදුන ඒවත් කරන්න ඕන. ඇත්ත තරම් විනෝද වෙන්න, සෙල්ෆි ගහන්න, ෆොටෝස් ගන්න, යාළුවොත් එක්ක යන්න නේද, ඒව කරන්න. ඒ අතරේ මොකක්ද මට මේකෙන් ලබා ගන්න පුළුවන් අත්දැකීම කියලා හිතලා බලන්න, ඒව කරන්න. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ පාරත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් තියෙනවා BMSH පරිශ්‍රයේදී උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන්. කියවීමේ මාසයේ, සාහිත්‍ය මාසයේ, ඉතින් හැමෝටම ආරාධනා කරන කියවීමෙන් කොච්චර දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියලා අපි අපිම දන්නව. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වෙනි වරට සංවිධානය කරන්නේ. 27 වෙනි සංවත්සරයයි මේ සමරන්නේ. හොඳ වයසක්. කාලෙකින් ගත්තේ නැති පොත් එහෙම ගන්න පුළුවන් අඩුවට. යන්නකෝ, එන්නකෝ, අපිත් ඉන්නවා. නිල රේඩියෝ මාත්‍ය අනුග්‍රහය අපින හැමදාම මෙත් FM හිඳ.

0: ලස්සනේ අකි ඉතින් මම ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා හුඟ කාලයක් නෑනේ. ඉතින් මට මේ මැසේජස් දැක්කම මේ අක්කලා අයියලා නැන්දලා මාමලා මේ ඔක්කොම ඉවන මේ ලස්සන මැසේජස් දැක්කම අනේ හිතම පිරෙනවා.
1: ඒකනේ අපේ හිත පිරෙන තරමට ඊටත් වැඩිය කන්ටේනර් පිටින් හිත පුරවන්න තමයි. අපි හැමදාම උදේ මේ විදිහට 6 වෙනකොට ඔයාගේ ළඟට එන්නේ. ඔයා කොහේ හිටියත් මම දන්නවා ගෙදර කාර්ය බහුල වෙලාවක්. ඉතින් ලෑස්ති වෙලා හෙට මෙහෙට දුවලා පුතාලව ලෑස්ති කරගෙන දූලව ලෑස්ති කරගෙන ස්කූල් වෑන් එකට දාන්න ඕනේ, ස්කූල් බස් එකට එක්කගෙන යන්න ඕන, ඊළඟට පාරට යනවා තාත්තත් එක්ක නේද. මට මැවිල පේනවා. ඉතින් අම්මත් එක්ක පාරට යනවා, කොණ්ඩෙ ගොතනවා, ඇඳුම් මයින් කරනවා. ඊට පස්සේ කෝච්චියට එනවා වැඩට යන කට්ටිය බස් එකේ යන ගම. ඉතින් මේ හැම දෙයක් කරන අතර වාරේම අපිවත් අහගෙන ඔයාගේ හිත පුරෝ ගන්න.
0: උදේ පාන්දර පිපෙන මල් වලටත් ඔබ දෙන්න හිනහෙන හැටි මතක් වෙලා රහසින් වගේ කතා කරනවා ඇහෙනවා. හිරු රේඛාවත් අද හරිම ආදරේ ඒකයි. නැවුම් පවන් රැල්ලක අරුම පුදුම ශක්තිය ඔබේ කටහඬින් අපේ හිත්වලට ගලා එනවා. ලෝකයක් මාරුත් කරලා ඇස් ඇරවලා.
1: ලස්සනයිනේ. උදේම මල් පිපෙන්නේ ඔබ නිසයි. අද හදවතට තොරරු කරගන්න හිතෙන තරම් ඒ මියුරු වදන් සිසිල සක්ම වෙනවා. හරිම ලස්සනයි. ඉතින් අපි තුරුල් වෙලා ලස්සන පවුලක් වගේ ඉස්සරහටම යමු. ආදරෙන්ම බෝකරමු, බෝකරමු මේ ලස්සනම දේවල්.

0: එක්මන් කරන්න විෂන් කියයා පාට සිත්තම් තරගේ වැඩි දවසක් නෑ හැබැයි දැන් සැප්තැම්බර් විසි පස්වනත වෙනකන් කල්දීල තියෙනවා. දැන් ඔන්න ගෙහන්සා ඕනම මාතෘකාවකට ඔයාගේ ආලුවන්ට චිත්‍රාන්දින්න පුළුවන්. එක මරු නේද
1: ඒකනෙ
0: ලෙහන් සඳපු චිත්‍ර දැක්කද
1: දැක්ක දැක්ක.
0: ඉතින් ලෙහන්ස චිත්‍රයක් අඳිනවා කියලා කියන්න ඔයාන අන්තින්නම ඕනේ. ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට ඒ කියන්නේ පුතේ ඔගුල්ලන්ට තමයි මේ තෑගේ ඔක්කෝම තියෙන්නේ. අක්කලා අයියලා නංගිලා මල්ලිලා ගෙහන්සගේ ලෙහන්සගේ එක ශ්‍රේණි ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම කුසලතා ඉඳලම මුදල් තෑග තියෙනවා. රුපියල් 10,000 ඉඳලා තමයි තෑග පටන් ගන්නෙ. ඒ කියන්නේ ඉතින් ගොඩාක් වටිනවනේ.
1: ඒකනේ ගොඩාක් තියෙනවා.
0: වටින සහතික පතකුත් තියෙනවා. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. මෙන්න මේ ලිපිණයට තමයි ඔයාගේ ලස්සනම ලස්සන චිත්‍රය වන්න ඕන. නැත්තම් විෂන් කියා ශාකාවක් ළඟ තියෙනවා නම් ඉක්මනටම ගිහිල්ලා බාර දෙන්න.
2: Net FM Alpha Studio with Vishan Kaya, Kasuni and Gehansa.
3: කෑම උයත්ති පොල්වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතේද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට සැම්බර්. අමතන්න 0112-863-363 0776-716-7072.
5: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: විජයමාල ගමගේ මායිල්ල දෙලියත් මට පපුවේ අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා ආයුවා බ්ලොක් හතරක් තියෙනවායි බේත් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා බිලිපිටිය කමල්බන්දු වේද මහත්තයයි කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගෙ. අන්ට බේත් දුන්නා. බේත් මුර හතරයි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
0: කතා කරන්න කමල්බන්දුල වෛද්‍යතුමාට 0777 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
2: NetFM Alpha Studio. Alpha Studio.
0: අපි ලස්සනම ලස්සන ලොකුම ලොකු බර්ත්ඩේ කේක් එකක් කපන්න හදන්නේ අද සැප්තැම්බර් 10 වෙනිදා උපන්දිනේ සමරන ඔයා වෙනුවෙන්.
4: ඉතින් ඔන්න අද උපන්දිනේ සමරනවා රුවන්වැල්ල රත්නවලී ජාතික පාසලේ 7 ශ්‍රේණි ඉගෙනුම ලබන සෙජිත තෙවුජාන් පුතාට වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා එයාගේ පවුල කට්ටිය විශ් කරනවා. අද 5 වෙනි උපන්දිනේ සමරන මාතර ශාන්ත මරියා කන්‍යාරාම පෙර පාසලේ KA රුවිත්මා ඔනිෂි චූටි දුවට එයාගේ මද්දුව මම්මද්දු තාත සහකල දෙන්න විශ් කරනවා කියලා එවලා තියෙනවා. අද අපේ තාත්තගේ බර්ත්ඩේක කියලා එවලා තියෙනවා ලුණුගම් වෙහෙරෙන් දුව තේනුකි විහංග සහ පුතා විනෝද්‍ය. අද මගේ හොඳම යාළුවගේ පන්දිනේ සුමාලි ප්‍රභාෂාගේ. එයාට සුබ පතන්නේ තනෝෂා හර්ෂණී සහ මම නදී මහරගමින් කියලා එවලා තියෙනවා. ඉතින් අපි හැමෝටම ලොකුම ලොකු විශ් එකක් දෙනවා. රසද බර්ත්ඩේ කේක් එක. යන්න NetFM YouTube නාලිකාවට, ඒ වගේම යන්න NetFM Facebook පිටුවට Alpha Studio එකේ අපේ මේ දක්ෂ පොඩ්ඩෝ රට වටේ මේ නම්පාර නාතණ්ඩිය අහ ඇහැට වැව, එතකොට ගාල්ල අකුරැස්ස හලාවත මේ හැම තැනින්ම ගෙහන්සා හපුතලේ මොනරාගල අපි හිතනවට වැඩිය අපි දකිනවට වැඩිය දේවල් කරන වෙනස් විදිහට හිතන ගොඩාක් යාළුවෝ ඉන්නවා, ගොඩාක් දරුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේ අපිටත් ජීවිතේට යාළගෙන් වයස් ભેදයකින් තොරව එකතු කරගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා අමතක නොකර NetFM Facebook පිටුවට එන්න. ඔන්න අපි අර ලකුණු 193ක් ගත්ත ශිෂ්‍යත්වයේ පළමු වෙනියා වුණු රත්තරන් පුතාගේ රත්තරන් තාත්තා ඒ කතාව කියනවා. මොකද්ද කතාව කියලා? ඉතින් ඒ ඔක්කොම බලන්න ඉන්න මේ දේවල් එක්ක ජීවිතයට හොඳ පන්නරයක් එකතු කරගන්න කියලා තමයි මම ආරාධනා කරන්නේ හැමෝටම. එක අවස්ථාවක මැටි කලයෙක්ගෙන් අහනවා ඔයා කොහොමද මැටි කලේ ඔච්චර සන්සුන්ව ඉන්නේ කියලා. කලේ කියනවා මම මටම මතක් කරගන්නවා මම හැදිලා තියෙන්නේ මැටි වලින් කියලා. අන්තිමේදී මම ආයෙමත් මැටි බවටම පත් වෙනවා. මං ඒක අමතක කරන්නේ නැහැ. මං දන්නවා මං ආයෙත් මැටි බවට පත් වෙනවා කියලා. ෂා.
0: එහෙනම් මොකටද ආඩම්බර වෙන්නේ? අහා. මොකටද එහෙනම් කේන්ති ගන්නෙ?
4: ඒකනේ
0: මම මේ කියන්නේ අපි හැමෝටම ඉස්කෝලේ ගියාම මොකටද මෙච්චර ගැටුම් ඇති කරගන්නේ? මොකටද ආයතනයේ වැඩ කරන තැන මෙච්චරටම ගැටුම් ඇති කරගන්නේ? කලයක් වෙන්න බැරිද?
4: හා.
0: හරි. එහෙනම් අඩම්බර වෙන්න මොකටද? කේන්ති ගන්න මොකටද? දවසේ ඔයා හොඳ පෞරුෂයක් ඇති කරගෙන ඉස්සරහට යන්න මම කස්සනේ.
4: මම ගිහන්සා.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් එම්මම කතා නවතින්න.

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
2: යුත් එකයි ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ಆಯುಬೋವಾನ್. ಅದ ದೇದಹ ಸ್ವಿಸಿಹಯ ಸೆಪ್ಟೆಂಬರ್ ದಹವಣದ ಬೃಹಸ್ಪತಿಂದ ದವಸ ಉನುಸುಂಕರಣ ವಡಾತ್ಮ ಬಲಪ್ಯಾಂಕಾರಿ ಪ್ರವೃತ್ತಿ ಪೆಲೆಹಿ ಸತ್ಯ ಅನಾವರಣೆಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಉದಯಸನ ಹಯಹತಲಿಸ್ಪಹ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ ಐಮೇ ಸಮೀಕ್ಷಣ ವಾರ್ತಾ ನೆವತ ನೆವತ ತಹವುರು ಕರಣ ಅಂಕ ಎಕೆ ಪ್ರವೃತ್ತಿ ಸನ್ನಾಮಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಸಜೀವ ಮೆದಿರಿಯೇ ಸಿಟ ಮಮ ಕೇಸರ ಭಂಡಾರ ಎತಿಪೊಳ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ನಿಶಾಂತ ಸಿಲ್ವಾ ಸಿರಸ್ಥಳ ಸೇಮ ವಸರಕಮ ಶ್ರೀಲಂಕಾವೇ ಲಮೈ ನವಸೀಯಕ್ ಪಿಲಿಕಾವಟ ಗೊದುರುವೈ ಸೌಖ್ಯ ಅಧ್ಯಯನಕ್ಕಿನ್ ಹೇಳಿವೈ ವಸರ ವಿಸ್ಸಕ್ ನೊಗೆವು ವತು ಸೇವಕ ಅರ್ಥ ಸಾಧಕ ಹಿಂಗ ಮುದಲ್ ಅದ ಇಟ್ವಾ ವಲಿನ್ ನಿವಾಸ ಅಹಿಮಿವು ಅಂಟ ದುನ್ ಕುಲಿ ನಿವಾಸ ದೀಮನಾವ ಗೆಣ ಆಂಡುವೆನ್ ದೆನುಂ ದೀಮಾ ಅಮೆರಿಕಾ ಇರಾನ ಯುದ್ಧಯ ಅವಸನ್ವಣ ಕಾಲೆಯ ಗೆಣ ಟ್ರಂಪ್ ಕಿಯಾಯ್ ಪ್ರಮಾದವು ವಾಹನ ಅಂಕ ತಹಡು ಮಾಸ ಹಯಕಿನ್ ಲಬಾದೀ ಮಟ ಪಿಯವರ ಇರಾನೇ ಸಹ ಅಮೆರಿಕಾವತರ ಪವತಿನ ದರುಣ ಯುದ್ಧ ಗೆಟುಂ ಹಮುವೇ ಟ್ರಂಪ್ ಯುದ್ಧ ಅವಸನ್ ಕಿರೀಮ ಗೆಣ ಕಥಾ ಕರ್ಲ ತಿಯನವ ನವೆಂಬರ್ ತುನ್ನಣದ ಪೆವತ್ವಿನ ಅಮೆರಿಕಾವೇ ಮಧ್ಯವಾರ ಮೆತಿವರ್ನೇನ್ ಪಾಸೆ ಯುದ್ಧ ಅವಸನ್ ವಣು ಎತಿಬವಾಯಿ ಟ್ರಂಪ್ ಕಿಯಾಣಿ ಏತುಲು ದವಸೆ ಪಲ್ಮು ಸತ್ಯ ಅನಾವರಣೆಯ ಮೆತೆನ್ ಸಿಟ ಉಪತೆ ಸಿಟ ವಯಸ್ಸೌರ್ದು ದಹನವೆ ದಕ್ವಾ ವಯಸ್ಕಾಂಡವಲ ಸಿಟ್ನ ಲಮೋನ್ ಸಹ ನವ ಯೌನ್ವಿಯ ಪಸುವನ ದರ್ವಣ್ಗಿನ್ ವಸರಕಟ ನವಸಿಯತ್ ದಹಸತ್ತತರ ಸಂಖ್ಯಾವಾಕ್ ಪಿಲಿಕಾ ರೋಗಿನ್ ಮೆರಟಿನ್ ವಾರ್ತಾವನ ಬವ ಜಾತಿಕ ಪಿಲಿಕಾ ಮರ್ದನ ವೆಡಸಟಹಣೆ ಪ್ರಜಾ ವೈದ್ಯ ವಿಶೇಷಜ್ಞ ವೈದ್ಯ ಸುರಾಜ್ ಪೆರೀರಾ ಮಹತಾ ಪವಸನವ ವೆಡಿವಶೇನ್ ಹದುನಾ ಗಣಿಮಠ ಲಕ್ವೆತ್ತೆ ಲೇ ಪಿಲಿಕಾವ ನೊಹೊತ್ ಲ್ಯೂಕೇಮಿಯಾವ ವಸ ಗ್ರಂಥಿ ಆಶ್ರಿತ ಪಿಲಿಕಾಬವಾಯಿ ಓಹು ಪೆವಸುವೆ
1: උපතේ සිට අවුරුදු 19 දක්වා වයස්කාණ්ඩයේ දරුවන් අතර වාර්තාවන පිළිකා ළමා සහ නව යෞවනයේ පිළිකා හැටියට හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් වසරකට ළමා පිළිකා රෝගින් 900ක් 1000ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ වාර්තා ලැබෙන්නේ දිවයිනපුරා මහගම ජාතික පිළිකා ආයතනයෙන් අපේක්ෂා ගෝහලේ තම ප්‍රධාන වශයෙන් ළමා පිළිකා රෝගින් ප්‍රතිකාර කරනු ලබන්නේ. එම ගෝහල සහ අනිත් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් ඒ වගේම රෝගය හඳුනා ගන්නා ගෝහලනුත් ලබා ගන්න වාර්තා පදනම් කරගෙන ජාතික පිළිකා ලේඛනයේ ප්‍රකාශයට පත් කරන ජාතික පිළිකා ලේඛනයේ දත්ත අනුව තමා අපි ප්‍රකාශයට පත් කරනු ලබන්නේ වසරකට අලුතෙන් ළමා පිළිකා රෝගින් 900ක් 1000ක් අතර වාර්තා වෙනවා කියලා.
0: මේ එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා
1: මොනවද ළමා පිළිකාත බහුලව වාර්තා වෙන ළමා පිළිකා වර්ග අපිට සඳහන් කරන්න පුළුවන් ලේ පිළිකාව කියලා සරලව හඳුන්වන ලියුකීමියාව ඒ වගේම වසාගන්ති ආශ්‍රිත පිළිකාව හැටියට හඳුන්වන ලිම්ෆෝමාව ඊළඟ මොළය ආශ්‍රිත පිළිකාව අස්ථි ආශ්‍රිත පිළිකාව සහ ඇස ආශ්‍රිත පිළිකා තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ළමුන් සහ නව යෞවනයේ දරුවන් අතර ප්‍රධාන වශයෙන් වාර්තා වෙන පිළිකා හැටියට සඳහන් කරන්න පුළුවන් මේ හැම ළමා පිළිකා රෝගයක්ම කල්ැතුව හඳුනාගෙන රෝග නිශ්චය කරලා නිසි ප්‍රතිකාර වලට යොමු වුණොත් යොමුලා සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමයක් ඒ වගේම පසු විපාකම් වලට සම්බන්ධ වුණොත් පුහක ගැනීමේ හැකියාව බොහෝ තියෙනවා විශේෂයෙන් දියුණු වෙච්ච රටවල් 95%කටත් වඩා වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඒ වාර්තා වන දරුවන්ගේ සුවය ලබාගෙන වාර්තා වෙලා තියෙනවා

0: වතු සේවක අර්ථසාධක හිඟ මුදල් අද දිනේදී ලබා දෙන බවයි.
1: ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මලේගම් ප්‍රජාවට අයිතිවාසිකම් ලබලා දීලා තියෙන්නේ. වැඩිම නිවාස ඉදිවෙමින් තියෙන්නේ දැන්. ඒ වගේම වතුකම්කරු ප්‍රජාවට වැටුප වැඩියෙන් වැඩි කරලා දුන්නේ මේ ආණ්ඩුව තමයි. අපි හිට උදෑසන අපි මහනුවරදී බිලියන 45ක් නැත්නම් මිලියන 4500ක් අවුරුදු 20ක් ලබා නොදුන්න වතුකම්කරුවන්ගේ හිඟ අර්ථ සාධක මුදල් ඒක මහනුවරදී අපි ලබලා දෙනවා. එතකොට මෙයාලට වේදනාවක් එනවා. ඒක වෙනම කාරණයක්. ඒඳ අපි ඉවට ඉඩමුත් දෙනවා, ගෙවලුත් දෙනවා, පඩි වැඩි කරලත් දෙනවා, අයිතිවාසිකම් ලබලා දෙනවා කියන එක ඔබතුමාට මතක් කරන්න කැමතියි.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් ආහාර මිල පාලනය සඳහා වන විශේෂ යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
1: පෝෂණය පිළිබඳ කතාවේදී පුළුවන් නම් ආහාරවල ප්‍රමිතිය විශේෂයෙන්ම රජයේ විසින් ලබා දෙන ආහාර සලාකවල පාසල්වලට දෙන, බන්ධනාගාරවලට දෙන, රෝහල්වලට දෙන සහ ඊට අමතරව රජයේ අනුග්‍රහය යටතේ ලබා දෙන තැන්වලදී ආහාර වට්ටෝරුව පෝෂණවේදීන්ගේ එකඟතාවය අනුව සකස් කරන්න කියන අදහස මේ වෙලාවේ මතු කරන්න කැමති. හේතුව මේ දවස්වල ආණ්ඩුවටත් එළවෙන විශාල චෝදනාවක් තමයි මේ මිල පිළිබඳව. එතනදී එළවලු කාණ්ඩවලට බෙදලා ඒ කාණ්ඩවලින් හැම එකකින්ම එළවලු වර්ගයක් ඇතුළත් වන පරිදි ආහාර වට්ටෝරුව සකස් කිරීමේ අනිවාර්ය කිරීම සහ ප්‍රෝටීන් ආහාර නියමිත ප්‍රමාණයක් අන්තර්ගත කිරීම විශේෂයෙන්ම එළවලු ග්‍රෑම් 200ක් දවසේ ආහාරයට එකතු වන ආකාරයට පරිභෝජනය කරන ජනතාවට ලැබෙන පරිදි රජයේ අනුග්‍රහයෙන් ලැබෙන එකෙන් ආරම්භ කරලා පෞද්ගලික අංශයෙන් හදන ආහාර වේලටත් අනිවාර්යයෙන්ම මේ කැටගරි අතරට වෙන් කරලා ඒ හතරෙන් එකක් තිබිය යුතුයි කියන එක කළොත් සමහර එළවලු වලට තියෙන ඉහළ ඉල්ලුම නිසා මිල ඉර යන එක පාලනය වෙලා සියලුම වර්ගවල පෝෂ්‍ය කොටස් ටික ඇතුළත් වෙලා නියමිත ප්‍රවිතියකින් යුක්ත ආහාර වේලක් ජනතාවට ලබා දීමට සහ ඒ පිළිබඳව ජනතාව උනන්දු කරවීමට ආණ්ඩුවට අවස්ථාව තියෙනවා.
0: මේ අතර බිමල් රත්නායක මහතා විසින් දිට්වා සුලිකුණාටුව නිසා විපතට පත්වුවන්ට ලබා දෙන කුලී නිවාස දීමනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: පාර්ලිමේන්තුවේ සාකච්ඡා ලක් වුණා දිට්වා සිලිකුණාටුව හේතුවෙන් හානි වූ අයගේ නිවාස කුලී ලබා දීම පිළිබඳ ගැටලුවක්. ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලයෙන් එපු ලේඛනයක් මම සභාගත කරනවා, හැන්සාට් කරනවා. ඒ තමයි ජනාධිපති ලේකම් කාර්යප්‍රදානි තුමා විසින් ජනාධිපති ලේකම් මුදල් අමාත්‍යාංශයට යවා තිබෙනවා. ඒතර ජනාධිපතිතුමාගේ උපදෙස් මත දිට්වා සිලිකුණාටුව හේතුවෙන් හානි වූ අයගේ නිවාස කුලී ලෙස රුපියල් 25,000ක මුදල ලබා දීමේ කටයුතු ඔක්තෝබර් මාස සිට දෙසැම්බර් මාස දක්වා දීර්ඝකිරීමට ගරු ජනාධිපතිතුමා විසින් අනුමැතිය ලබා දී ඇති බවින් එම මුදල් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් කාරණිකව මෙන් දන්වා සිටිමි.
0: එමෙන්ම පසුගියදා සිදු වූ මත්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අදහස් පළ කළේ මෙලෙසයි.
3: මෙරටේ තාම වැදගත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම දැන් දින කීපයකට කලින් සිදු වුණා. කොළඹ වරායේදී අයිස් කිලෝග්‍රෑම් 432ක් සහිත කන්ටේනරයක් පටනාගම රුපියල් කෝටි 800ක් පමණ බව කියනවා අත්අඩංගුවට දැක්කා. ඒ අත්අඩංගුවට ගැනීම කරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති රන්මල් කොලිතුවක්කු කියන බොහොම කීර්තිමත් ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින්. අමතුමනි, දැන් රන්මල් කොලිතුවක්කු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමා කරපු මේ පරීක්ෂණය පිළිබඳ, ඒ කියන්නේ වරායේ කන්ටේනර් වල කවදක්වත් මත්ද්‍රව්‍ය වෙන්නේ නැහැ, වරායේ ක්‍රියාකාරීත්වය තුළ ඒ මත්ද්‍රව්‍ය වෙළඳාම තුළ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ මේ කන්ටේනර් භාවිතා කරන්නේ නැහැ, එහෙම වෙන්න බෑ, වෙලා නැහැ. ඒ නිසා මේ අක්‍රමික ක්‍රියාදාමය තුළ රට ඇතුළට මත්ද්‍රව්‍ය හෝ අනතුරුදායක දේවල් එන්න තියෙන අවස්ථාවක් නැහැ කියලා මොර දීපු ආණ්ඩුව, ඒ ආණ්ඩුවේ පොලිස්පතිවරයා, ඒ ආණ්ඩුවේ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන රන්මල් කොඩිතුවක්කු මහත්මයා කරපු පරීක්ෂණය සම්බන්ධව නැවත පරීක්ෂණයක් පටන් ගන්න තියෙනවා. ඒ වෙලාවෙ මොකද වෙන්නේ? අවංක නිලධාරීන් අධෛර්යමත් වෙනවා.
0: පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 790 ප්‍රදේශයේ සිදු වූ බස් රථානතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. එම ස්ථානයේ රැඳී සිටින නෙට් නිවුස් නියෝජිත රොෂාන් තුෂාර පැවසුවේ තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර බවයි. මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගමන් කර පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්‍යවර මැතිවරණයෙන් පසුව ඉරානය සමග පවතින යුදමේ වාතාවරණය වහාම අවසන් වනු ඇති බවට අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයට තවදුරටත් යුදමේ තත්ත්වයකට මුහුණදීමට නොහැකි බවත් ටෙහෙරානය සමග යළි සාකච්ඡා ආරම්භ කිරීමටද ඉඩකඩ පවතින බවත්

0: නම් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයේ චබහාර් ප්‍රදේශයේ සිට ඕමාන් ගල්ෆ් සහ අරාබි මුහුදේ කොටස් දක්වා දිවෙන නාවික තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා. එම සීමාවන් හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට සම්බාධක පනවන බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ. මේ අතර ඉරානයේ සිරික් ප්‍රදේශයට ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර කේෂම් දූපත ආසන්නයේ මුහුදු සීමාවෙන් ප්‍රබල පිපුරුම් හඬවල් කිහිපයක්ද ඇසී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඉඩ නොදීමට එරෙහිව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනය විසින් වසර 20කට පසු පළමු වරට ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරමින් යෝජනාවක් සම්මත කර තිබෙනවා. අමරිකාව ඇතුළු බටහිර රටවල දේශපාලනික බලපෑම මත සම්මත කළ මෙම යෝජනාව ඉරානය දැඩි ලෙස හෙලා දකින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. ප්‍රමාද වූ සියලුම වාහන අංක තහඩු මාස 6ක කාලයක් තුලදී ලබාදී අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාවයිස් මාර්ෂල් තුෂාර් ප්‍රනාන්දු මහතා පැවසුවේ ප්‍රමාද වූ සියලු අංක තහඩු ලබාදීමෙන් අනතුරුව එතැන් සිට වාහනයක් ලියාපදිංචි කර සතියක් ඇතුළත අංක තහඩු ලබාදීමට පියවර ගන්නා බවයි.
1: නම්බර් ප්ලේට්ස් අපි අවශ්‍යම කියනවා නම් මේ අවුරුද්දේ මාර්තු 10 තමයි මේ නම්බර් ප්ලේට්ස් ඉෂු කරන්න අලුත් කොන්ට්‍රැක්ට් එක දුන්නේ. එයා දැන් එදා ඉඳන් මාර්තු 10 ඉඳන් ඉස්සරහට තියෙන නම්බර් ප්ලේට්ස් හදාගෙන යනවා. දැනට මේ අවස්ථාව වෙනකොට මාර්තු 10 ඉඳන් අද වෙනකන් නම්බර් ප්ලේට්ස් 62,000කට ආසන්න ගාණක් හදලා තින්නේ. අපි දැනුවත් කිරීමක් කරා මේක කියන්නේ මහජනතාවට ඇවිල්ලා අරගෙන යන්න කියලා. ඊට අමතරව 2023-24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32,000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලැබෙන සතියේ අත්සන් කරනවා. ඒ 2025 ටික ඒ බැක්ලොග් එකේ ක්ලියර් කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කරපු දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
0: කොහුවල ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු රැඳී සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. කෙසේ වෙතත් අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර වෙඩි තැබූ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා. කෙසේ වෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ බවයි පොලිසිය පැවසුවේ. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: FM 95 FM 94.8 Net FM Divine Pura
3: Good morning, Udehatai.

0: ලක්ෂම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town.
2: Brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Melwa එක ලංකාවේ එක.
5: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
6: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලි.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න.
9: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
10: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
11: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
12: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
14: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
15: විජයකුරක්කන්
16: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.
2: Good morning. උදේ 7යි විනාඩි 7යි වෙලාව. Good morning නෝවා.
3: Good morning.
2: මට තන්නේ එහෙම තමයි කරන්න හේතුනේ මුලින්ම.
3: මොකද්ද? පැල්බුරුල් අරිනවා කියලා කියන්නේ නේද?
2: ඔව් නේ.
3: ඔව්. මේ ඉතින් සියලු සත්‍යෝ සූපත්ත්වා නිදුක්කත්වා නිරෝගී වෙත්වා මටත් එසේම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන තමයි අද ඇල්ගොටවුන් එක පටන් ගන්න වෙන්නේ.
2: සියලු සත්‍යෝ කියවහම ඉතින් නෝට් ආйти වෙනවනේ.
3: ඔව් ඒක තමයි මේ ආйти වෙනවනේ.
2: ඔව් නේ.
3: මොකද්ද මේ අද මගේ වොයිස් එක සෑහෙන ස්වීට් වෙලා තියෙන්නේ. ඉතින් මගේ ස්වීට් වොයිස් එක අහන සියලු ශ්‍රී ලාංකික ජනතාව ප්‍රමාණය තේරුම් ගන්න කෙසේ වෙතත් අජින්තත් කොයි වෙලාවක හරි මේ එන ගුවන් යානය මං ඉදන්නේ පොඩ්ඩක් හැටමේට වෙලා. ඉතින් මට නම් අද හරි සන්තෝසයි.
2: ඒ මොකද
3: මේ මම අර නිකන් ළමා පිටි ඉන්නවා වගේ දැනෙන්න ගන්නවා මට.
2: එහෙමදනේ? මාව දැක්කහමද එහෙම හිතෙන්නේ?
3: දැකලා විතරක් නෙමෙයි ඇහුනමත් එහෙම හිතෙනවා. මේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක අද සමහරලාට උදේ 10 වෙනකන් යනවා වෙන්න පුළුවන්.
2: නෑ නෑ එහෙම අසාධාරණයක්
3: වෙන්නේ නෑ. මම හිතුවේ ඒක සාධාරණයි කියලා.
2: එහෙමද?
3: කොහොම වුණත් මේ ලෝකේ සාධාරණ අසාධාරණ අපි හිතන විදිහටම වෙන්නේ නෑ.
2: හරියටම.
3: එහෙම කතාවක් තමයි මම මේ කියන්නේ යන්නේ. අද ඔපෙක් කියන නම මං හිතන්නේ නොදන්න කෙනෙක් නැති තරම් අපේ ජීවිතවලට බලපෑම් කරන සංවිධාන ලෝක සංවිධාන අතරින් වැඩිම බලයක් තියෙන සංවිධානයක් තමයි ඔපෙක් කියලා කියන්නේ. සමහරවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් සමහරවිට එක එක රටවල තියෙන ආණ්ඩුවත් ඒ රටේ ජනතාවට එච්චර බලපෑම් කරන්නේ නැහැ ඔපෙක් සංවිධානය ලෝකයේ ජනතාවට කරන බලපෑම් තරමට. නැමෙ ඔපෙක් සංවිධානය බීවීම පිළිබඳව කතාව මෙහෙමයි. දැන් ලෝකේ මීට සියවසකට දෙකකට කලින් විශේෂයෙන් මැද පෙරදිග කලාපෙන් පොළොව යට තියෙන තෙල් හොයාගත්තනේ. හරි අහඹ සිද්ධවීම් වලින් හොයාගත්තා. ඊට පස්සේ බටහිර රටවල් මේකට මැදිහත් වෙලා තාක්ෂණයේ යොදලා මේ ඔවුන් මේ ඛනිජ තෙල් කණජ කිව්වම තේරෙනවනේ කෙලින්ම පොළොයාට තියෙන්නේ කියලා බඩු මේ තෙල් උඩට අරන් වෙළඳාම් කරන එක සීග්‍රේන් කරගෙන ගියා. එකක් ඒගොල්ලන්ගේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒගොල්ලෝ තෙල් බැරල් වැඩි ප්‍රමාණයක් ගොඩර ගන්න ගත්තා. ඒකම ලෝකෙත් තාක්ෂණයේ දියුණු වෙන්න ගත්තනේ. ලෝකේ යන්ත්‍ර බර යන්ත්‍ර සූත්‍ර ආවා. ලෝකේ විදුලිය එන්න එන්න මිනිස්සු පරිභෝජනය කරන්න ගත්තා. සමහරවිට ඉස්සර අපේ රටේ වුණත් මීට අවුරුදු 50කට 60කට කලින් මේ බොහෝ දෙනෙක් කියන්නේ අපි කුප්පි ලාම්පෙන් පාඩම් කළා තමයි ආවේ කියලා.
2: චිමිනි ලාම්පුව
3: එතකොට පෙට්‍රෝල් මැක්ස් එක ඒ වගේ දේවල් තමයි පාවිච්චි වුනේ. දැන් අද වෙනකොට ලංකාවේ 98%කට විදුලිය තියෙනවා. ඉතින් ඒක මේ අපි රටක් හැටියට ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්. ලෝකේ ගත්තත් විදුලි පරිභෝජනය එන්න එන්න වර්ධනය වෙමින් යනවා. ලෝක විදුලි පරිභෝජනය වැඩි වෙනකොටත් පොළොව යට තියෙන තෙල් උඩට ගන්න එක වැඩි වුණා. ඉතින් මේක ඒ කාලේ මේ කසුනි බාරව හිටියේ ඇත්තටම මේ සෙවන් සිස්ටර්ස් කියලා මේ කණ්ඩායමක්. මේගොල්ලෝ සෙවන් සිස්ටර්ස්ලා කිව්වට මේ අපේ ත්‍රී සිස්ටර්ස් තරම් ලස්සනට මේ සෙවන් සිස්ටර්ස්ලා ඒ කාලේ ලෝකයේ තෙල් පිළිබඳව කටයුතු කරපු සමාගම් හතක්. මේ සමාගම් හතෙන් වැඩිම සමාගම් ප්‍රමාණයක් තිබුණේ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන. ඉතින් මේගොල්ලෝ හිතුමනාපේ මේ කට්ටිය දැන් ඊට වැඩිය සමාගමුත් තිබ්බා. හැබැයි මේගොල්ලෝ මේ ඒ හත් දෙනා එකතු වෙලා මචං මං අද තෙල් මිල අඩු කරනවා. මං අද වැඩි කරනවා. අපි මෙහෙම මෙහෙම කරමු කියලා කතා බහ වෙලා ලෝක තෙල් වෙළඳ පොළ එහෙට මෙහෙට කරගෙන ඒගොල්ලන්ට වඩා වාසි සහගත විදියට කරගෙන ගියා. හැබැයි දැන් මේ තෙල් තියෙන රටවල් වලනේ මේ රටවල් කල්පනා කරා මේ තෙල් තියෙන්නේ අපේ රටේ. හැබැයි ඒකේ මිල නිර්ණය කරන්නේ වෙන වෙන සමාගම්. මේ තෙල් තියෙන්නේ අපේ භූමියේ. හැබැයි මේකෙන් ලාභ ලැබලා දිනු වෙන්නේ වෙන කොහෙවත් රටක තියෙන සමාගම්. මේ කල්පනා කළා ඒ කාලේ තෙල් නිපදවපු රටවල් පහක් එකතු වෙලා සංවිධානයක් පිහිටව ගන්නවා.
2: රටවල් පහක්.
3: ඔව්. මේකට සෑහෙන්න මැදිහත් වීමක් කරනවා මැද පෙරදිග නොවන රටක්. ඒක තමයි වෙනිසියුලාව. ඒකේ තෙල් බාර අමතිවරයා විශේෂ මැදිහත් වීමක් කරනවා. ඉරානය, ඉරාකය, කුවේටය, සෞදි අරාබිය සහ වෙනිසියුලාව. මේ රටවල් පහ එකතු වෙලා ඔපෙක් කියන සංවිධානය 1960 සැප්තැම්බර් 10 වෙනිදා ආරම්භ කරනවා.
2: හා අද.
3: ඔව්. 1960 සැප්තැම්බර් 10 වෙනිදා තමයි මුලින්ම ඔපෙක් කියන සංවිධානය ආරම්භ වෙන්නේ. එතකොට මේ 2026නේ. එතකොට අවුරුදු කීයද? දැන් අවුරුදු 60කට කිට්ටුයි. 50 ගණක් වෙනවානේ. දැන් ලස්සනම වැඩේ කියන්නේ දැන් රටවල් 12ක් විතර ඉන්නවා. දැන් ඊට පස්සේ රටවල් සෑහෙන සංඛ්‍යාවක් මේකට එකතු වුණානේ. දැන් ඉන්නවා රටවල් ලොමනවත් විදිහට 12ක් ඉන්නවා. මේ ඒ 12ත් අමතරව තව මේ වටේ පිටේ එකතු වෙලා මේ මුක්කු ගහගෙන ඉන්න රටවල් ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් ඒක නෙමෙයි වැඩේ. දැන් අවුරුදු 50 ගණක් තිස්සේ 70 80 90 2000 50 ගණක්
2: අවුරුදු
3: 66ක් නේද?
2: 66ක්.
3: ඉතින් අවුරුදු
2: 1960 නේ?
3: 1960.
2: අද 2026යි.
3: ඔව්. අවුරුදු 66ක්. 66ක් 66ක් ආපස්සට හැදලා බැලුවම දැන් කවුද මේකට මුලින්ම මුල්පිරුව රටවල්? ඉරානය, ඉරාකය. 80 වෙනකොට මුන් දෙගොල්ලම මරාගන්න. හරිද? ඊළඟට කුවේටේ ආක්‍රමණය කරනවා. හරිද? මේ මම කියන්නේ ප්‍රධාන රටවල් පහ. ඊළඟට සෞදි අරාබිය ඉරානයත් එක්ක තරහ වෙනවා. වෙනිසුලාවට ඇමරිකාව ඉන්නම දෙන්නේ
2: නැහැ.
3: හරිද? දැන් වෙනිසුලාවේ ජනතාවාදී නායකයෝ විශේෂයෙන් හියුගෝ චාවේස්ගේ ඉඳලා මේ උදවියගේ මරණයන් පිළිබඳව ඒ රටේ ජනතාවට ලොකු සැකයක් තියෙනවා. ඉතින් බලන්න ඔපෙක් සංවිධානය. දැන් ඔපෙක් සංවිධානය ලෝකයේ තෙල් මිලට සෑහෙන බලපෑමක් කරනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මේ රටවල් පහ එකතු වෙලා එතකොට හරි හොඳට හිටියනේ මේගොල්ලෝ. එකට හිටියා
2: මුල් කාලේ.
3: මුල් කාලේ. හැබැයි අවුරුදු 66ක් පස්සට ඇරලා බැලුවම අර සෙවන් සිස්ටර්ස්ලට ලොකු අභියෝගයක් වෙච්ච හින්දා තමන්ගේ රටවල් වල සම්පත් වල ලාභය තමන්ගේ රටවල් වලට ගත්ත හින්දා අර සමාගම් වලට පහරක් වැදිච්ච හින්දා අවසානයේදී ඔවුන්ට ලොකු මිලක් ගෙවන්න උනා තමන්ගේ රටවල් වෙනුවෙන් පෙනී සිටීම හින්දා. අවුරුදු 66කට පස්සේ කසුණු පස්ස හැරලා බලන ඔපෙක් සංවිධානය පටන් ගත්ත රටවල් වලට අත්වෙච්ච ඉරණම ඒ රටවල් වලට මුදල් හම්බුණා තමයි, ඒ රටවල් වලට ලාභය ලැබුණා තමයි. හැබැයි අර සෙවන් සිස්ටර්ස්ලට විරුද්ධව ගිය හින්දා අන්තිමට ඒ රටවල් තම තමන් කුලල් ගා ගන්න තැනටම
2: පත්
3: වුණා. මේවා නිකන් වුණා කියලා හිතනවද?
2: නෑනේ.
3: හා හිතන්ද ලෝකේ වෙළඳ පොළ පිළිබඳව තියෙන බල අධිකාරිය. ඉතින් මෙහෙම ලෝකෙක තමයි අද උදෙත් අපි ඇල්ගොටවුන් පටන් ගන්න යන්නේ. කෙසේ වෙතත් ලෝකයේ මිනිසුන්ගේ ජීවිතවලට වැඩියෙන් බලපාපු සංවිධානයක් ලෙස ඔපෙක් බිහි වුණේ අද වගේ දවසක 1960 සැප්තැම්බර් 10 වෙනිදා.
2: ඒ කොහොම කෙසේ වෙතත් දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන් එක එක දේවල් රටේ වෙන්න පුළුවන්, ලෝකෙ වෙන්න පුළුවන්. හැබැයි ඇල්ගොටවුන් අපි වෙනස් වෙනවද?
3: වෙනස් වෙනවද? වෙනස් වෙනවා.
2: නෑ.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: Udah hatai winari dah hatai.
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
2: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.112 125 125 අමතන්න. BYD කරුසරු සේවයට පැසසීම ජීවිතයට සැනසීමක්. කොන්දේසි සයිදායි.
4: Net FM. I'll go down.

0: Good morning, Achintha. Achi.
1: Good morning, good morning. How are you doing?
0: ඇත්තටම මෙහෙමයි
1: පොඩි තිබ්බ
2: ඔයාලට ඔපෙක් සංවිධානයට බැඳෙන්න ආසාවක් එහෙම තියෙනවද
0: නෑ කොහෙත්ම නෑ නෑ හැම මෙහෙම පාළුවක් දැනුන්නේ
2: නෑ අන්න අන්න ඇත්ත කියන්න
0: දැන්
2: සත්‍ය ප්‍රකාශ කරන්න
1: දැන් ඔය නිකන්
0: ඔලුවට මොන වුණත් මුලින්ම බොරුවක් කියලා ඉන්න එපැයි
1: එහෙමද
2: අන්තර තමයි ඇත්ත වටිනාකම තේරෙන්නේ
0: නෑ
2: හා හා මම මේ කල්පනා කරා මේ ඡන්ද ඉල්ලනකොට මෙච්චර කට්ටිය
1: බොරු කියන්නේ නැහැ කියලා
0: ආ තේරුම් ගන්න
2: දැන් තේරුනේ අද තමයි තේරුනේ සැප්තැම්බර් 10 වෙනිදා තමයි තේරුනේ
1: ඉස්සෙල්ලා බොරුවකින් පටන් ගන්න කියලා නෑ නෑ හරි මෙහෙමයි මේ කොහොම නමුත් ඔය ඉස්සෙල්ල කියවුණු එක තමයි ඇත්ත වාට
0: හරි
1: පාළුවක් දැනුණා ඔය පස්සේ ගාර නිකන් පිස්තෝලයක් කොළුවට තියලා කියවගත්තා වගේ එකක් තමයි
2: අන්න ඒකයි
0: නෑ නෑ අන්න ඒකයි මං
2: කියන්නේ
1: හරි දැන් මෙහෙමයි ආයෝජනය කියන එක ගැන අපි නිතරම ඔයාට මතක් කරනවා ඇල්ගොටවුන් එක අහනවා කියලා කියන්නෙම ඔයා ඔයාගේ ජීවිතේට කරගන්න ලොකු ආයෝජනයක් යන්නේ ඒ තරම් දැනුම් සම්භාරයක් අපි ඔයාට ගේනවනේ ලෝකෙ ගැන ඉතින් දැන් ආයෝජන විදි ගත්තට පස්සේ හරිද කසුනි ලෝකේ තියෙන එක එක විදි අපි රත්තරන් වල ආයෝජනය කරනවා ගෝල්ඩ් මාකට් එකේ ඊට පස්සේ අපි දන්නවා ට්‍රෙෂරි බොන්ඩ්ස් කියනවා බිල්ස් කියනවා ඔය වගේ ලොකු ලොකු කන්සෙප්ට් ලෝකේ තියෙනවා හැබැයි මේ මෑතකදී ටයිම්ස් ඉන්දියා පුවත්පත වාර්තා කරනවා ඔය කොච්චර ආයෝජන ක්‍රම තිබ්බත් නොවා මේ තාමත් මිනිස්සු විශේෂයෙන්ම ඉන්දියාවේ FDA එකක් දාලා තියාගන්නවා කොච්චර ආයෝජන ක්‍රම තිබ්බත් FDA එකට යනවා
2: يعني ඒක හදවතේ තියෙන විශ්වාසයක් නේද
1: විශ්වාසයක් ඒ කියන්නේ මේ දැන් FDA එකක් සාමාන්‍යයෙන් අපි දාන්නේ අවුරුද්දක් වෙන්න පුළුවන් අවුරුදු 3ක් වෙන්න පුළුවන් අවුරුදු 5ක් වෙන්න පුළුවන් අර ලොකු කාලයකට නෙමෙයි අවුරුදු 10 15 අපි FDA දාලා තියන්නේ නැහැ ගොඩක් වෙලාවට හැබැයි අපේ ජීවිතේ අනාගතයේදී එන්න පුළුවන් හදිස්සි අවස්ථාවකදී භාවිතා කරන්න තමයි අපි FDA එකක් දාන්නේ ඒ හදිස්සි අවස්ථාවේ එක්කෝ අපි ප්ලෑන් කරලම තියෙන එකක් වෙන්න පුළුවන් දැන් කසුණිගේ වගේ නම් වෙඩින් එක වෙන්න පුළුවන් එහෙම එන්න පුළුවන්නේ ප්ලෑන් කරලා හරිද එහෙම නැත්තම් හදිස්සි අනතුරක් වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන් පවුලේ ආදරණීය කෙනෙක්ගේ මොකක් හරි තත්ත්වයක් වෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවක අපි ගාව හදිස්සියේ වියදම් කරන්න මුදල් තියෙන්න ඕන ඒ මුදල් ප්‍රමාණය අපි ඉතුරු කිරීම හැටියට නිකන් අල්මාරියේ හරි සාක්කුවේ හරි සමහර වෙලාවට නිකම්ම සේවින් account එකක හරි දාලා තිබ්බොත් හරියන්නේ නැහැ. මොකද interest එකක් පොලියක් හම්බ වෙන්නේ නැති නිසා. මේ මූල්‍ය විශේෂඥයින් කියනවා මේ වෙනකොට මේ ලෝකයේ තියෙනවා headwinds කියලා ටිකක්. ඒ කියන්නේ අපි යන දිශාවට ප්‍රතිවිරුද්ධව හමන උලන් ධාරාවක් තියෙනවා. දැන් මේ ටිකේ ලෝකයේ යන දිශාවට හමන ප්‍රතිවිරුද්ධව හමන උලන් ධාරාව තමයි ඔය ලෝකේ තියෙන යුද්ධ ටික. අපි හැම වෙලේම කතා කරනවානේ යුක්‍රේනයේද ඉරානයේද එක එක පැතිවල ලොකු යුද්ධ යනවා. මේවා අපේ පොකට් එකට අපේ මුළුතැන්ගෙට බලපානවා. අපිට දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි අපි ගාව යම් ඉතුරු කිරීමක් තියෙනවා නම් ඒක අපි අර විදිහට හරි ආයෝජනයක FDA එකක් ගත්තොත් හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන තැනක විශ්වාසවන්ත තැනක අපි දාලා තියන්න ඕනේ කියලා කියන්නේ.
0: ඒ වගේ විශ්වාසවන්ත තැනක් ඕනේද ඔයගොල්ලන්ට?
1: කාට කවුද ඕනේ නැහැ කියන්නේ මේ වගේ තැන.
0: කියන්නද?
1: කියන්න බෑ.
0: CDB.
2: අකුරු තුනයි.
1: අකුරු තුනයි. ඔයාට 15%ක් දක්වා වූ ආකර්ෂණීය පොලි අනුපාතයක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් 15%ක් කිව්වට පස්සේ කට්ටිය අහනවා මේක මොන විදිහට කැල්කියුලේට් කරන්න මට හදා ගන්න පුළුවන්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕන නම් මාස 3කට සැරයක් කාර්තුවකට නැත්නම් අර්ධ වාර්ෂිකව නැත්නම් අවුරුද්දකට ඊට වඩා වැඩි ප්‍රමාණයකට මේක කැල්කියුලේට් වෙන විදිහට ඔයාට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක හරි සරල කාරණාවක්. දැන් මේ වගේ 15%ක් වගේ ආකර්ෂණීය පොලියක් කිව්වට පස්සේ කසුණ ඊළඟට අපිට එන ප්‍රශ්නේ තමයි මේක දෙන්න පුළුවන් තරම් මූල්‍ය ස්ථාවරත්වයක් මේ ආයතනයේ තියෙනවද කියන එකනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආයතනයක මූල්‍ය ආයතනයක කොච්චර ස්ථාවරද මේක ස්ටේබල්ද කියලා අපි මනින්නේ ඒගොල්ලෝ ගාව තියෙන ඇසට්ස් එක්ක වත්කම් එක්ක. ඔයා දන්නවද CDB කියලා කියන්නේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය.
0: ඔව් හතරවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වෙනවා කියලා කියන්නේ ලේසි වැඩක්ද?
1: ලේසි වැඩක් නෙමෙයිනේ. ඒ වගේම තමයි අවුරුදු 30ක් පුරාවට මේ ශේෂ්ත්‍රය ඉදලා තියෙනවා. ඒ කියන අවිත එක අවුරුදු 30ක් දශක 3කට වැඩි කාලයක් ගනුදෙනු කරනවා. ඒ ඔක්කොම මේ ස්ථාවරත්වය ගැන නේ අපිට කියන්නේ. ඒ කියන්නේ මේ 15% පොලිය දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ මේ ලස්සන වචනයක් කියනවා. Unmatched return. ඒ කියන්නේ මේ
0: අසමසම ප්‍රතිලාභ.
1: අන්න හරි. ඒ කියන්නේ මේ ස්ථාවර තැන්පතු ශේෂ්ත්‍රයේ වෙන කිසිම තැනකින් ඔයාට බලාපොරොත්තු වෙන්න බැරි විදිහේ ප්‍රතිලාභයන් ගොඩාක් හම්බ වෙනවා. ඒ වගේමයි දැන් ඔය ඔක්කොම තිබ්බත් හරි අපි බලනවානේ මේ සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර් වෙලා තියෙන කියලා.
0: ඔව්.
1: ඉතින් CDB කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ආයෙ වාට වෙන බය වෙන්න කිසි හේතුවක් නැහැ. විශ්වාසනීයත්වයේ උපරිමයෙන්ම තියෙනවා. ඉතින් ආය අපි වැඩිපුර විස්තර කියන්න ඕනේ නැහැ.
0: මගේ ළඟ අංක තියෙනවා.
1: ඔයා
0: දන්නවනේ.
1: එහෙනම් වාගාව නම්බර්ස්
0: තියෙනවා.
2: වාගාව ඉතින් ආයි.
0: නේද?
2: ටෙලිෆෝන් ඩිරෙක්ටරිය ඔව්.
0: 0111 738 88 මේක නම්බර් එක හරි ලේසි මතක තියාගන්න. 0111 738 88 88. හරි.
1: ওই නම්බර් එකට කෝල් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න නම් ගෙදර වැඩි හිටිය අම්මලා තාත්තලා. ඕගොල්ලන්ට CDB ශාඛාවකට යන්න අමාරු නම් ඒත් ඔය කසුනි කියපු නම්බර් එකට කෝල් එකක් දීලා ඒගොල්ලන්ගේ නියෝජිතෙක්ව ගෙන්න ගන්න පුළුවන් හැකියාවක්
2: තියෙනවා. ගෙදරටම එනවා මේ CDB.
1: ඔව්. ඩෝර් ස්ටෙප්. දොරකඩටම එනවා. ඒක ප්‍රශ්නයක් නෑ.
2: අනිත් එක මේ අචි ඉතාමත් වැදගත් කාරණයක් කිව්වා මේ ඒක කසුනිට කිව්වේ මම ඒක හැබැයි සෑන් හිතට ගත්තා.
1: ඔව්.
2: මොකද මේ දැන් FD එකක් දාන්න මේ ඔබේ විවාහයේදී වගේ වැදගත් වෙන්න පුළුවන් කියන්නේ ඇත්තට මම මේක සෑහෙන
1: හිතරගත්තනේ
2: මම අදම ඇත්තටම මම FD දානවා
1: කීවෙනේකටද
2: ඈ
1: කීවෙනේකටද
2: ඕන තරම් බැංකු තියෙනවනේ මේ එකද දෙකද කියලා නෑ ඔය නම්බර් වලට කතා කරාම කීවෙනි බැංකුවෙන් හරි එනවා ඒක ප්‍රශ්න නෑ
1: නෑ මම හැව්වේ මේ විවාහය ඈ විවාහය
0: කීවෙනේකටද
2: සාමාන්‍ය ලංකාවේ නීති අනුව එකයිනේ කරන්න එකයිනේ කරන්න
0: අපි යනවා මේ පොඩි වෙන තැනකට. දැන් අචි ඔය කියන දේවල් එක්ක ෆික්ස් ඩිපොසිට් කියන එක FD කියන එක මං හිතන්නේ ඔය විවාහයට වගේම අපි ගෙවල් දොරවල් හැම කටයුත්තකදීම වැදගත්නේ. පවුලක් විදිහට FD එකක් කියන එක මාරම වැදගත් දෙයක්. හරි. අර ආයෝජන කතාවක් කියවනේ. ඔයා දන්නවද නෝවා ලෝකේ ආයෝජනය කිව්වම මුල්ම එක අංක එක තියෙන කාලය. පළවෙනි දේ කාලය. ආයෝජනය. නේ? ඒක නැත්තම් ඉතින් එතකොට අපි මේ ලංකාව මන් දන්නේ කොතනද ඉන්නේ කියන එක. වෙන රටවල් වල විශේෂයෙන්ම ස්වීඩන්, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල කාලය කියන එකට වෙනම ඇනලයිස් කරනවා. ඒගොල්ලෝ වෙනම ඇනලයිස් කරනවා.
1: ඉතින්
0: ඔව් කාලෙත් එක්ක වැදගත් දෙයක් තමයි අපි ඉන්න තැන ලස්සන වටපිටාවක් කරගන්න එක. එහෙනම් අපි කොයි වගේ තැනක්ද තියාගන්න ඕනේ?
1: යන්න එහෙනම් මේ වැලි පැන්නට. හරිද මේ ප්‍රයිම් ගෲප් එක ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා ඔන්න අරගෙන අවිල්ල තියෙනවා අලුත්ම ඉඩම් කැබලි 96ක්. එකක් නෙමෙයි 96ක් තියෙනවා. හැබැයි දැන් අපි මං හිතන්නේ නෝ 96ක් කියන්න පටන් අරන්
2: ඔව් දැන්
1: මේ සතියේ මුල වගේ නේ නේද?
2: දැන් 96ක් තියෙනවද දන්නේ
1: නැහැ.
2: දැන් 96ක්වත් ඇති හැබැයි.
1: ඔව්. හරි ඉතින්
2: හැබැයි මම දැන් අර මම හිතට ගත්ත මේකත් මම ඊළඟට හිතට ගන්න කාරණා.
0: ඔව්. ඔව් මන් දිහා හොඳට බලාගෙන හිටියනවා.
2: ඒක තමයි මම ආගි දිහා සෑහෙන්න බල්ලි වල්ලා ඒක සෑහෙන්න හිතට ගත්තා.
1: දැන් අර
2: මේ වැලි පැන්නට යනවාද මම?
1: යනවා. සහ මේ ඔය විවාහයේ ඊළඟ අංගයක් තමයි. ඉතින් කොහොමද දැන් ඊඩමක් ගන්න එක Tamante කියලා ගයක් හදන එක බොහෝ දෙනෙක්ගේ සිහිනයක් නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් අලුත්ගම මතුගම පාරට ආසන්නව අගනා බිම් කොටස් 96ක් තියෙනවා ප්‍රයිම් ගෲප් එක අරගෙන ඇවිල්ලා ඉඩම් කොටසක් රුපියල් ලක්ෂ 18 ඉඳලා ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මූලික ගෙවීම 125ක් කරා නම් ඇති සම්පූර්ණ වටිනාකමෙන්. ඊට පස්සේ ඉතුරු 175 ඔයාට මාස 24ක්, ඒ කියන්නේ අවුරුදු දෙකක කාලයක් තුළ පොලි රහිතව පහසුවෙන් ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඇයි මේ තැන මෙච්චර වැදගත් වෙන්නේ කියලා කියනවා නම් වැලිපැන්න අධිවේගී මාර්ග පෙවිසුමට විනාඩි 15යි. ඒ වගේම තමයි අලුත්ගම නගරයට, ඒ වගේම තමයි සුන්දර සංචාරක වෙරළ තීරයට විනාඩි 15කින් ඔයාලට ළඟා වෙන්න පුළුවන්. ඒ පැත්තේ පොඩි නිකන් වා නිකන් සංචාරක පැත්තට බර, සංචාර කර්මාන්තයට බර මොකක් හරි බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් මේ ඉඩම ඔයාට හොඳ ආයෝජන අවස්ථාවක් වෙයි. ඉතින් බොහොම සුන්දර වටපිටාවක තමයි මේක තියෙන්නේ.
0: ඔය මොනව නොකරත් ආචි නිදහසේ සැනසෙල්ලේ ඉන්න මං හිතන ඕක ගොඩක් හොඳයි.
1: අන්න ඒකයි නේ.
0: මොනව කරේ නැතත් මං කියන්නේ.
1: ඒ කියන්නේ මේ වෙනකොට අපි අර හැම වෙලේම කියන දෙයක් තියෙනවනේ කසුනේ මේ නිදහස සැනසෙල්ල සුඛෝභෝගී දේවල් බවට පත් වෙලා තියෙනවා කියලා. ලේසි නෑ හැමෝටම මේ ඒ ලක්ෂරයක හොයාගන්න. ඉතින් එහෙම පුළුවන් තැනක් තමයි මේ වැලිපැන්න. අපි මේ කියන එලීට් එන්ක්ලේව් ප්‍රොජෙක්ට් එක කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට ප්‍රයිම් ලෑන්ඩ්ස්ලට 13:22 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා වට පුළුවන් වැඩි විස්තර මේ ගැන දැනගන්න.
0: කාලෙකින් මට මේ කසාගල පැත්තේ ඇත්තටම යන්න බැරි වුණා. ඇත්ත කියන්න
1: ඕනේනේ.
0: මං අංක එකට බොරු කිව්වට දෙකට බොරු කියන්නේ
1: නැහැනේ.
0: ඒ නිසා පොඩක් කසාගල යමු කියලා හිතුණා.
1: යන්න පුළුවන්. මෙන්න මෙහෙමයි. කොළඹ පැත්තට නම් ආ ඉන්නේ අතුරුගිරිය වගේම මුල් ඒරියාවේ තියෙනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන්.
0: ඊට
1: පස්සේ ගම්පහ පැත්තට ගියොත් ඔන්න ගණේ මුල්ලේ තියෙනවා. ඊට පස්සේ කුරුණෑගලට යනවා නම් ඔන්න නාරම්මල තියෙනවා. නුවරට රට මැදට ගියොත් ගම්පලක් තියෙනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන්. ඊට පස්සේ ඉස්සරහට තව ශාඛාවන් කිහිපයක්ම විවෘත වෙන්නත් තියෙනවා. ඔයාට අඩුම මිලට නියම ප්‍රමිතියෙන් ඔයාට ඕන කරන දේවල් ගන්න නම් යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියන්නේ.

0: උදේ 7 විනාඩි 38යි.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: ඔබ වෙළඳ පොලේ පොල් තෙල් ලෙස බෙරදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳ පොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වැති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: ඇනි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
6: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
7: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට
8: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි.
9: වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි.
10: අලුත්ගම සංචාරක පාර දිසේ ළඟින්ම ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands.
11: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
12: අම්ම සල්ලි දාන්නද?
11: ඔව් සල්ලි දාන්න.
12: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න.
14: ලංකා රේටින් BBB-Stable Outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
15: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
16: FM 95.8 NetFM
17: FM Algo.

0: ඇල්කටවුන් වෙලාව උදේ 7යි විනාඩි 44යි. ඉතින් අචීනෝ මොකද වෙන්නේ?
1: මොකද වෙන්නේ කියලා ඇල්කටවුන් එක අහගෙන ඉන්න අය හැම තප්පරෙම හිතන ප්‍රශ්නේනේ.
2: ඔව්.
1: මොකක් කියයිද දන්නේ
2: නැහැ. මොකක් වෙයිද? ඊළඟට මොකක් වෙයිද?
1: ආ.
2: කියලා හිතනවා මේ.
1: What happened next?
2: එහෙම හිතනවා. හරිද මේ දැන් අර වානිය එන අප්බීට් එකනේ යන්නේ.
0: එහෙම තමයි. මම ආස නැහැ නිකන් අර එහෙම අර නෙගටිව් වල ඉන්න මං ආස
2: නැහැ. ආ. අන්න එහෙම පොඩි
1: මට හිතුණා මෙයා හිතනවත් දන්නේ නැහැ මේ ඒ කියන්නේ මම කිව්වේ දැන් අද ඇල්ෆා ස්ටුඩියෝ අවසන් වෙන්නේ උදේ
2: 10ට නේ.
0: ඔව්. ඔව් නෑ මං ඉතින්
1: අපි ඔය ළමා මානසිකත්වයේ තියාගන්නේ හොඳයි. වාට තමයි හරි වයස අපි දෙන්නගේ තේරලා තියෙන්නේ.
2: අමාරුම ළමයි දෙන්න.
1: අමාරුම ළඟම ළමයි දෙන්න.
2: ළමයි දෙන්න. හරි දැන් මේ ඔය වගේ බීට් එකක් අහන ගමන් net fm එකේ fm 94.8 න් 95 න් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් වාගේ ලොරිය එලවගෙන යනවා නම්
0: ඒකටත් අබ්බීට් එකක් තියෙන්න ඕනේ. හැබැයි ගානට
2: ඒ ලොරිය ටාටා එකක් නම් I think
1: අර අර අර සාමාන්‍යයෙන් කියන සින්දුව බස් එක ටාටා බස් එක ටාටා
2: ඔය වගේ කීම් අපි ගන්නෑ.
1: දැන් මන් දන්නවා ඔයක හරි එක්කන අනිවාර්ය මේලාවට අපි වහගෙන ඉන්නවානේ.
2: ඉතින් ටාටා ගැන වරක්
1: ගේකට පැත්තේ ගෙදරක ඉන්නේ.
2: ඔව්නේ අපිව නිතර මහන
1: නිරන්තරයෙන් කියන්නේ මං හිතන්නේ පැය 24 ම ගෙදර දාලා තියෙන්නේ net fm
2: තමයි.
1: සරත් නන්දසිරි මහත්මයා ඉන්න කොටත් එහෙම තමයි.
2: ඉතින් මතක් කරන්න ඕන ටාටා ගැන ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ආරම්භ කරපු ව්‍යාපාරය ටිකක් එක්ස්පෑන් කරලා ගන්න තව ටිකක් ලොකු කරලා විශාල කරලා ගන්න බලාපොරොත්තු වෙනවා නම් පළවෙනි දේ තමයි ලොජිස්ටික් ගැන හිතන එක. ප්‍රවාහන කටයුතු ගැන ඔයා හිතන්නම ඕන. ඔයාට ඉතින් ගම් නියන් ගම් ප්‍රාන්ත අතර යන්න සිද්ධ වෙනවානේ. ලංකාවේ ප්‍රාන්ත නෑ වෙලාවට. හැබැයි ඉතින් පළාත් අතර දිස්ත්‍රික් අතර ඔයාට යන්න සිද්ධ වෙනවා. එහෙම යන්න නම් ඔයාට විශ්වාසනීය ගමන් සගයක් ඉන්න ඕන. ඒ ගමන් සගය තමයි ටාටා කියලා කියන්නේ. මෙවෙනකොට මේ කසුනි ටාටා නිෂ්පාදන ලෝකේ රටවල් 35කට අධික ප්‍රමාණයක භාවිතා වෙනවා.
0: ඒකත් අර නිකම්ම නිකන් රටවල් නෙමෙයි ප්‍රධාන පෙළේ රටවල්.
2: ලෝකේ අංක එකේ මාකට්ස් වල තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ওই මැද පෙරදිග ඊට පස්සේ අප්‍රිකානු කලාපය ගත්තොත් දකුණු අප්‍රිකා වගේ රටවල් වල බොහොම ඉහළින් පාවිච්චි වෙන නමක් තමයි ටාටා කියලා කියන්නේ. මොකද ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය ඒ වගේම තමයි ඕනම ලන්දක තැන්නක කන්දක ඕනතරම් වැඩ කරන්න පුළුවන් හැකියාව. ඉතින් ටාටා ලංකාවට එන්නේ නිකන් නෙමෙයි. අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක දැන් ඔන්න ටාටා අලුත්ම වාහන ටිකක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපි වාර නිතරම මතක් කරනවා. ටාටා අල්ට්‍රා ට්‍රක් එක දැන් තියෙනවා. ඒ වගේම තමයි ටාටා යෝදා කැබ් එක තියෙනවා. මේක ඩුවල් පර්පස් වෙහිකල් එකක්. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න ටාටා ඩීමෝ වට්ටා තාම ඉන්නවා. ඒ වගේම තමයි ටාටා සුපර් එස් එක වට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මේ විදිහට මේ ටාටා ගන්න කියන්න ප්‍රධානම හේතුවක් තමයි මේ ඩීමෝලා අලවියෙන් පසු දෙන සේවාව. ඒක හරිම විශේෂයි. ඒ කියන්නේ ලංකාව පුරාම ලංකාවේ හැම දිස්ත්‍රික් එකක්ම පළාතක්ම ආවරණය වෙන විදිහට සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඔයාගේ ටාටා වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට හිතන්නකෝ පේන්ටින් එකේ ප්‍රශ්නයක්, එන්ජින් එකේ ප්‍රශ්නයක්. ඔය ඕන දෙයක් ඔයාට එකම වහලක් යටින් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ටාටා ජෙනුවින් අමතර කොටස් ගන්න පුළුවන් බලයලත් නියෝජිතයින් ඉන්නවා 600කට වැඩි පිරිසක් ලංකාව පුරාම. ඒ කියන්නේ ටාටා වාහනයක් ගන්න ඔයාගේ ව්‍යාපාරයට එකතු කරගන්න බය වෙන්න එපා. අපි මතක් කරනවා කෝල් එකක් දෙන්න 1388ට. ඒක තමයි නම්බර් එක 1380ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ ටාටා වාහන ගැන වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි මේ වෙනකොටත් ඔයා පදින්නේ ටාටා එකක් නම් හිතන්නෝ කැඩුණා කියලා කොයි හරි තැනකදී. එහෙම ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒ උනාට ඉතින් වැඩ කරද්දි කාලයත් එක්ක ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම આવොත් ඒත් ඔයා කෝල් එකක් දෙන්න 1388ට ඒගොල්ලෝ ආ ඉන්න තැනටම ඇවිල්ලා වාහනේ ගොඩ දාලා දෙනවා.
0: හරි.
2: ආ ඉතින් ඊට වඩා මොනවදනේ බිස්නස් එකක් කරගන්න. ඔළුවේ නිදාසින් වාහනය ගැන ලොකුවට හිතන්නේ නැතුව බිස්නස් එක කරන් යන්න පුළුවන්.
0: ඊළඟට මම පොඩක් යනවා මේ කුස්සිය පැත්තට.
2: කුස්සිය පැත්තට.
0: ඔව් කුස්සිය පැත්තට.
2: ඔයම යනවද?
0: යනවා.
1: ආඩ යන්න වෙලාවක් තියෙනවා.
0: ප්‍රශ්න අහන්න එපා නිකන්. ඔව් යනවා.
2: යන්න වෙලාවක් තියෙනවා. උදේ පාන්දර.
0: මේ මම උදේ පාන්දර එක වෙලාවකට යන එක වතාවක් යනවා. අයි ගෙදර ගියාම තව වතාවක් යනවා. දවසට දෙපාරක් යනවා.
2: මම හිතන්නේ උදේට තේ එක බොන්නයි ආයේ රැයට කන්නයි යනවා.
0: හරි. ඉතින් හැබැයි මට ඒ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. රස ගැන ලුණු මදි, ලුණු වැඩි, ලුණු කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනේද, අර ඒ වගේ ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඒකට එක හේතුවක් තියෙනවා. මම හැමතිස්සෙම දැකලා තියෙනවා ඒ කාලේ ඉඳලා අපේ ආච්චි අම්මල සීයලා. එතකොට මගේ අම්මා එහෙම හරි දක්ෂයි කෑම හදන්න. එතකොට එයා පාවිච්චි කරන දේවල් මොනවද කියලා මම බලනවා. එතකොට මගේ ආච්චි සීය පාවිච්චි කරේ විජේ ප්‍රොඩක්ට්ස්. මගේ අම්මා පාවිච්චි කරන්නේ විජේ ප්‍රොඩක්ට්. ආයේ මට ඉතින් ඔය මේ තුන පහ වෙන ප්‍රශ්නේ
2: නෑ. එහෙම ඕනේ නෑනේ නේ. ඒ කියන්නේ මොකද මේ අවුරුදු 30ක විශ්වාසය. අවුරුදු 30ක් කියන්නේ දශක 3කට අධික කාලයක විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපේ මුළු තැන්ගෙට එන්නේ. ඉතින් අර කසුනේ කිව්වා වගේ අපේ අම්මලා ආච්චිලා ඉඳන් දන්න රහක්. ආයිතින් අලුතෙන් ඒ ගැන වර්ණනා කරන්න ඕනේ නෑ.
0: ඒ වගේම තමයි දැන් පරම්පරාව දැන් මාර වැඩක් වුණා මේ ළඟදී.
2: ඒවදී
0: දැන් අපේ පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා. පුංචිගේ පුතා තාම දැන් එයා මේ උසස් පෙළ කරන්නේ. එතකොට මේ අපේ අම්මා කෝල් කරලා කිව්වා මේ මිඩල් ස්කූල් බෑට් එකක් ගේන්න විජේ. විජේ විජේගේ මිරිස්කුඩු පැකටුත් තියෙනවද
2: කියලා.
0: ඒ කියන්නේ නෑ ඒ දැම් පරම්පරාව. දැම් පරම්පරාව.
2: අන්න ඒක.
0: දැම් පරම්පරාවටත් මං කියන්නේ අපි කියලා දෙන්න ඕන මේවා.
2: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් විජේ කියලා කියන්නේ අපි කිව්ව අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි ලංකාවට එන්නේ. විජේ නිෂ්පාදන කිව්වට පස්සේ ඉතින් මිරිස් කුඩු විතරක් නෙමෙයි. ඔයාට විජේ කෑලි මිරිස් තියෙනවා, තුන පහ කුඩු තියෙනවා, මිරිස් කුඩු තියෙනවා, ඊට පස්සේ මාළු කරි තුන පහ තියෙනවා, බැදපු තුන පහ තියෙනවා. මේ වගේ ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට් ගණනාවක් තියෙනවා. මොකද ලංකාවේ අපේ රසය මුළු ලෝකෙටම අරන් ගියපු නමක් තමයි විජේ කියලා කියන්නේ. ඉතින් මතක් කරලා ගනිද්දි අර WP ලාංඡනය බලන්න. නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටට WP කියන අකුරු දෙක තියෙනවද කියලා බලන්න. එහෙම නැත්තම් ඔයා විජේ කියලා වෙන මොනාට හරි රැවටෙන්න පුළුවන්.
0: ඔව්.
2: එතකොට අර ආච්චිලා අම්මලා දන්න රහ එන්නේ නැහැ.
0: අපේ රසය රටේ සැමට.
2: අපේ රටේ අන්න හරි. අපේ රසය රටේ සැමට විතරක් නෙමෙයි සත් සමුද්‍රයෙන් එහා මුළු ලෝකෙටම අරන් ගිය නමක් තමයි විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් අපි මතක් කරනවා ගන්න අනිවාර්යෙන්ම විජේ ප්‍රොඩක්ට්ස් කියලා.
0: අපි ඊළඟට යන්නේ කොහෙද?
2: කොහෙද යන්නේ? මෙහෙමයි. දැන් ඔය ඔක්කොම කලමනාටික දාලා කෑම බීම හදද්දී අපි දාන මේ තෙල් වර්ගයත් සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන.
0: අම්මෝ තෙල් ප්‍රශ්න ගොඩක් තියෙනවා.
2: තෙල් වැඩි වෙන්නත් බෑ, තෙල් නැතුවත් බෑ. හරි පදමට නියම ක්වොලිටිකෙන් තියෙන්න ඕන.
0: ඔයා දන්නවද මේ අචි නෝවා, ඔය තෙල් කියන එක ඇඟට තෙල් ඇත්තටම ඕනේ. අර කියන තෙල් කෑම නම් අපේ ගෙදර ඇත්තෙම නැහැ. ඒක වැරදි. මොකද ඇඟේ තියෙන අර ඇතුලේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉමුනිටි

0: ඒක ජපානයේ ෆුඩ් රෙවලූෂන් එක. ඕක ඉස්සෙල්ලම කළේ චීනය. චීන විප්ලවයෙන් පස්සේ ඒගොල්ලෝ මේ කියන්නේ දේශපාලන විප්ලවයෙන් පස්සේ ඒගොල්ලෝ තව ඒගොල්ලන්ගේ සංස්කෘතික විප්ලව ගණනාවක් කළා. එකක් තමයි ආහාර විප්ලවය. ඒගොල්ලෝ පිෂ්ඨය අඩු කරලා ප්‍රෝටීන්
1: වැඩි
0: කරා. තෙල් සහිත දැන් බලන්න චීන කන තෙල් වල හැටියට කොහොම ඉන්න ඕනේද කියලා හිතනවානේ නේද? ඉතින් ඒකෙන් උනේ සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ආහාර වැඩිපුර ගත්තම අපිට කාර්යක්ෂමතාවය සෑහෙන්න හීන වෙනවා. මෑඟට ලොකු වෙහෙසක් ගන්න වෙනවා ඒක දිරවන්න. හැබැයි මේ
1: ප්‍රෝටීන්
0: අධික ආහාර ගත්තම ඒක දහනය කරන්න මිනිස්සු යක්කු වගේ වැඩ කරනවා. ඕක අපේ අතීත ආහාර වේලෙත් තිබුණා. ඊට පස්සේ ඉතින් ඒක එක එක සක්‍ර වට්ටම් ඇවිල්ලා ඉවරලා එහෙටත් නැති මෙහෙටත් නැති කෑම වේලක් අපි කන්න ගත්තනේ. දැන් චීනය ඒක හඳුනගෙන ඒගොල්ලන්ගේ චීන දේශපාලන විප්ලවයෙන් පස්සේ ෆුඩ් රෙවලූෂන් එකේදී ඒගොල්ලෝ ප්‍රෝටීන් බහුල ආහාර ඒගොල්ලන්ගේ ආහාර වේලාවට වේලට ගෙනාවා. ජපානයේ ඒක එහෙම්මම ගත්තා. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රධානම යන්ත්‍රය වුණේ ඔය බර යන්ත්‍ර උපකරණ නෙමෙයිනේ. දැන් තමයි ඒව හදන්නේ.
2: ඒව තියෙන්නේ.
0: දැන් තමයි BYD හදන්නේ.
2: ඉස්සර ශ්‍රමයෙන්.
0: ඉතින් ඒව හදන්න මිනිස්සු හැදුවේ ඒ විදිහට. අද ඒ ආහාර වේලක බලන්න ඒ හැබැයි ඉතින් કૃතිම නෙමෙයි.
1: ඔව් ස්වභාවිකයි.
0: ස්වභාවිකයි. ඉතින් ඒ තෙල් වල වටිනාම තෙල් ටික ලංකාවේ තියෙන්නේ. පිටරට මිනිස්සු ඒව කනවා. අපි උඩ බලන් ඉන්නවා.
1: ශරීර අභ්‍යන්තරයේට තෙල් ඕනේ කියලා මේ කියන්නේ.
2: අන්න හරි. ඒ නිසා තමයි හැබැයි ආවට ගියාට හැම තෙල් එකම හරියන්නේ නැහැ. ඔයා බ්‍රෑන්ඩඩ් තෙල් එකක් ගන්න ඕන. මේ කැම්බීම උයද්ද ඒ නිසා තමයි අපි කියන්නේ ෆෝචුන් ඔයිල් ගන්න කියලා. රසය, සුවඳ, ගුණාත්මක බව ඒ වගේම වසර ගණනාවක විශ්වාසය එක්කයි ෆෝචුන් ඔයිල් එන්නේ. දැන් ඔයාලට ඉතින් පොල් තෙල් ඕන නම් එහෙම, sunflower oil ඕන නම් එහෙම, cooking oil ඕන නම් එහෙම, corn oil ඕන නම් එහෙම ගන්න පුළුවන් fortune oil නමින්. මොකද fortune oil කියලා කියන්නේ 2026 අවුරුද්දේ super brand එක. ඒකින්ද විශ්වාසනීයත්වයේ ප්‍රමිතිය quality එක ගැන ඔයාට ආයේ බය වෙන්න කිසිම හේතුවක් නැහැ. දැන් ওই විදිහට quality ගැන කතා කරද්දී තව මතක් කරන්න ඕන එක දෙයක් තියෙනවා. අපි හිතන්නේ නැති දෙයක්. අපි දැන් කුස්සිය ගැන හිතුවා, අපි දාන තුන පහටිය ගැන හිතුවා, තෙල් ටිය ගැන හිතුවා. කවදාවත් හිතලා තියෙනවද ඔය gedara bitti ඇතුලෙන් යන wiring එකේ වයර් එකෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා?
1: හිතන්නේ නැහැ.
2: ගෙදර ආදරණීයන්ගේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් තියෙනවා කියලා. අපි ඔය හැමදේම බ්‍රෑන්ඩඩ් විදියට දානවනේ. හැබැයි ගෙදර වයරින් එකට මොකක් හරි වයර් එකක් ගෙනල්ලා අමුණනවා.
0: එහෙම හරියන්නේ නැහැ. අද කසුනි ඇඳන් ඉන්න පාටින් තමයි වයර් එක ගන්න
2: ඕනේ. අන්න හරි. පර්පල් කලර් එකකින්. කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් ගැන තමයි අපි මේවට මතක් කරන්නේ. ගිනි රිකවර්නේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලනි කේබල්ස්ලා අරගෙන ඉන්න කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක කියන්නේ. ඉතින් ඔයත් වග කිව යුතු ගෘහ මූලිකයෙක් නම් තාත්ත කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කැලනි ෆයර් ෂීල් පර්පල් වයකම දාන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි ඊළඟ පැයට යන්නත් ඕනේ. යන්න කලින් මතක් කරනද ඔක්කොම තිබිලා හරියන්නේ නැහැ. රෝද හතරක් කියන්නේ අපි හැමෝගෙම හීනය. ඒකින්ද මේ BYD එකක් ගන්න. ගන්නවා නම් දැන් ඔන්න BYD C-Line අලුත්ම රේන්ජ් එක ඇවිල්ලා තියෙනවා. C-Line 5 එක ගන්න කියලා අපි මතක් කරනවා. හේතුව තමයි මේ මේක plug-in SUV එකක්.
0: මේක අලුත්ම සීරීස් එක නේද?
2: අලුත්ම සීරීස්
0: එක. අපිට තාම පදින්න බැරුණා
2: ඒක. බැරුව ගියා. අපි
0: අපි අද බලමු.
2: ඉතින් ඔන්න ඔයාටත් දැන් පුළුවන්කම තියෙනවා කෝල් එකක් දෙන්න 01212125125 නම්බකෙන් BYD එකට. ඊට පස්සේ ළඟම තියෙන BYD branch එකට ගිහිල්ලා ඔයාට පුළුවන්කම තියෙනවා test drive එකක් කරන්න.
1: අපි යන්නේ දිහවලල කවුරුත් ඉන්න එපා. BYD එක යද්දි.
2: ආ ඔව්.
0: ආ ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. BYD එක යද්දි කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒකේ cruise control ඔය ඔක්කොම තියෙනවා. ඉතාමත් ආරක්ෂා සහිත ගමනකට යන්න පුළුවන්. ඒකින්ද බය නැතුව ඉන්න.
1: අනේ එහෙනම් නියමයි. එහෙනම් මමත් බය වෙන්නේ.
2: ඔයා බය වෙන්න ටිකක්.

0: උදේ 7 විනාඩි 59යි.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: FM 95.8
0: Good morning, Udayatai.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 7.90 ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ තුවාල ලැබුවන්ගෙන් 15 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි. සෙසු පුද්ගලයන් 5 දෙනා ඇතුළත් කර ඇත්තේ හබරණ රෝහලටයි. අදාළ බස් රථය අද අලුයම 5:40 පමණ මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ එම පෞද්ගලික බස් රථය පෙරළී ගොස් අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. රේදුරු විසින් අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීම හේතුවෙන් විමානතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: Ladies and gentlemen, fasten your seat belts.
6: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.
7: මන කා මහිනා පවන කරේ සෝර,
8: සාවන කා මහිනා පවන කරේ සෝර,
7: පවන කරේ සෝර,
8: පවන કરે શોર.
9: અરે બાતિયા સંતોષ, શોર નહીં, સો સોર યાર, સોર.
10: This ain't working, man. B, you do it your style and you do it the way you like.
9: Mm-hmm.

0: चाय पिएगा क्या?
1: Ladies and gentlemen, fasten your seat belts.
2: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
3: Good morning, we love you. උදේ 8යි විනාඩි 9යි. Good morning.
4: Good morning, Nai. ඊළඟ පැයටත් good morning.
3: ඔව්, ඇත්තටම දැන් උදේ වරුව කියලා කියන්නේ. උදේ මං හිතනවා ටිකක් 10 වගේ වෙනකන් අපි කී පාරක් නම් good morning කියනවා.
4: නිතරම මේ good morning කියන්න ඕන.
3: ඇත්තටම.
4: ඉස්සරහට සම්මුඛ වෙන අයට තරහ වුණත් කමන්නේ මං කියන්නේ. Good morning කියන්න. මොකද ඒක මේ සෑහෙන වටිනවා.
3: හොඳ sannivedana ක්‍රමයක්.
4: හොඳ sannivedana ක්‍රමයක් good morning කියන්නත් පුළුවන්. දැන් අපේ ඔෆිස් එකේ නම් ඉන්නවා good morning නෙමෙයි කියන්නේ. සමහර අය ආයිබෝවන් කියලා. කටපුරා හරි ආදරෙන් ලෙන්ගතුව කියනවා.
3: ඇත්තටම.
4: ඒක වෙනම එකක් ඈ. මේ දෙකම ඔයාට try කරලා බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා මේ අර try කරාද මේ trend එක? මේකේ ඔය යන්නේ 80s trend එක.
3: ඔව් ඔව්.
4: මම දැක්කේ නෑනේ ෆොටෝ
3: එක. මෙහෙමයි මම ඒක try කරාට මගේ ළඟ තියාගෙන හිටිය මිසක් මම එහෙම මේ සමාජ මාධ්‍යයට මුදා හැරියේ නෑ.
4: මුදා හැරියේ නැන්ද?
3: ඔව්. මම බල බල හිටියා.
4: ඇයි ඒ try කරලා බලන්න හැමෝම 80s trend එකේ ඉන්නේ. දැන් මේ වෙනකොට ඔය 80s trend එක ඊට කලින් මතක ඇති ඔය Ghibli studio trend එක කියලා අර cartoon Japan cartoon විදියට animation cartoon විදියට තමන්ව හදන ෆොටෝ trend එකක් එහෙම ගියා. දැන් මේ ගැන ඔන්න පරිගණක විද්‍යාඥයන් ඉංජිනේරුවරුන් AI සම්බන්ධව කටයුතු කරන ඒ විශේෂඥයින් ලොකු ලොකු සංවාද ඇති කරගෙන තියෙනවා. ඒ තමයි මේ අපි දාන ෆොටෝ මොනා වෙනව ඇද්ද? අපි දැන් කොහේ හරි ගිහිල්ලා chat GPT නේ ගොඩක් කරලා අපි පාවිච්චි කරන්නේ මේ වැඩවලට. chat GPT එකට අපි මේ අප්ලෝඩ් කරන ෆොටෝ එක ඊළඟට මොකද වෙන්නේ? ඒගොල්ලෝ නිකන් ඒ අපිට ඕන එක ජෙනරේට් කරලා දීලා වැඩේ අමතක කරලා දානව ඇද්ද?
3: එච්චරට
4: එතනින් වැඩේ ඉවර ඇද්ද? අපිට බය වෙන්න කිසි හේතුවක් නැද්ද? ඒ කියන්නේ ප්‍රයිවසි එක පුද්ගලිකත්වය ගැන ඔන්න ලෝකේ නැවත ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා. අපි මීට කලින් කොහොමත් කියලා තියෙනවා වාගේ අතේ තියෙන ඩිජිටල් ඩිවයිස් එක ඔයාට ඇහුම්කන් දෙනවා.
3: ඕක ළඟ තියාගෙන අපි කොච්චර ඒවා කියනවද?
4: කියනවදනේ. ඊට පස්සේ ගිහිල්ලා බලන්න ඕනේ නම් Facebook එකේ පැත්තේම ඔයා කියපු දේවල් ටික ඔයාට පෙන්වන්නේ නැද්ද
3: කියලා. සජෙස් වෙන විදිය?
4: විදිය. ඉතින්
5: අපි දවසකුත් නම් කිව්වා මේ ඔය ෆෝන් එක ළඟ තියාගෙන එක්ක ඒරෝප්ලේන් මෝඩ් නොදා කතා කරන්න එපා කියලා කරුණු තුනක් දැන් විශේෂඥයෝ කියනවා. එකක් තමයි තමන්ගේ ලෙඩ රෝග ගැන. තමන්ගේ ලෙඩ රෝග ගැන විශේෂයෙන්ම මේ කතා කරන්න එපා. මේ ෆෝන් එක ළඟ තියාගෙන එයා අහගෙන ඉන්නවා. එතකොට ලෙඩ ගොඩක් එයා ඔයාලට සජෙස්ට් කරන්න පුළුවන්. ඊළඟට පවුල් ප්‍රශ්න. ලිංගික ජීවිතයේ ඉඳලා සියලුම අටෝ රාසියක් පවුල් ප්‍රශ්න කතා කරන්න එපා ෆෝන් එක ළඟ තියාගෙන. කතා කරනවා නම් එලොප්ලේන් මෝඩ් දාලා කතා කරන්න. මේ ඊළඟට මුදල් ප්‍රශ්න. ඒව කතා කරන්නත් එපා. ඒගොල්ලෝ අපිට නිකන් සල්ලි මෙන්න ගන්න මල්ලි කියන සයිස් එකෙන් සජෙෂන්ස් අපිට එවනවා. ඒකින්ද ඔය තුන මේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්න එපා කියලා දැන් මේ සයිබ විශේෂඥයෝ කියනවා. කතා කරනවා නම් අර ඕකේ අර මේ ගුවන් යානයක ගියත් නැතත් තියෙනවා ඒරෝප්ලේන්
4: මෝඩ් එකක්
5: තියෙනවා. ඕන නම් නිකන් ගුවන් යානයක මට යන්න දැන් මම යනවා කියලා හිතලා ඔය ප්ලේන් එකේ ඔබලා ඕවා කතා කරන්න
4: කියලා නේ. හරි. ඉතින් ඇත්තටම අවු ඒ කාරණාව අපි මීට කලින් මතක් කරලා තියෙනවා. දැන් ඔය මේ වෙනකොට යන ඔය ට්‍රෙන්ඩ්ස් ගැන කතා කරද්දි ලෝකයේ කියන කාරණාව තමයි ඔය AI platforms අපේ මේ ඡායාරූප වෙන්න පුළුවන්, අපේ මේ වචන වෙන්න පුළුවන් AI models train කරන්න යොදා ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ train වෙනවා. ඒගොල්ලෝ තව තව අපිව අඳුන ගන්න, අපිව කියව ගන්න මේවා යොදා ගන්නවා. දැන් අපි මීට කලින් algorithm එකේම කතා කරා ඔය ක්ලෝඩ් AI තියෙන්නේ Anthropic company එක. ඒගොල්ලෝ කරලා තිබ්බනේ මාර වැඩ. ලෝකේ පුරාම වටිනා පොත්පත් දහස් ගාණක් මිලදී අරගෙන තිබ්බා. ලොකු bulk එකක් මිලදී අරගෙන තිබ්බා. අරගෙන ඇවිල්ලා මොකද කරලා තිබ්බේ? ඒ හැම පොතකම පිටු ඉරලා ඒව ස්කෑන් කරලා තිබ්බා. ස්කෑන් කරලා ඒ data එක දීලා තිබ්බා ඒගොල්ලන්ගේ platform එකට. ඒ කියන්නේ ක්ලෝඩ් AI ව පුරුදු කරා මේ වෙනකන් ලෝකේ මිනිස්සු නිෂ්පාදනය කරපු දැනුම තමන්ට ග්‍රහණය කරගන්න. දැන් ඒ වගේම තමයි මේ අපි යූස් කරන ෆොටෝ එකත් ඔන්න දැන් ඒ විදිහට ඒගොල්ලෝ ට්‍රේන් වෙන්න. මේ මිනිස්සුන්ගේ ෆීචර්ස් වෙන්න පුළුවන්, මිනිස්සුන්ගේ ආශාවන් මොනවාද වෙන්න පුළුවන්. ඒවයි තියෙනවනේ එක එක දේවල්. ඒ වගේම තමයි අපි අදින පළ දින විදිහ, අපි මේකප් කරන විදිහ, අපි අපිව පේනවට කැමති කොහොමද, මේ හැමදේම හරහා මේ සිස්ටම් වලට මේ පද්ධති වලට හැකියාව තියෙනවලු අපේ වීක්නස්, අපේ දුර්වලතාවයන් මොනවාද කියලා අඳුනගන්න. ඒකන දැඟරනවා කලින් කිව්වේ අපේ දුර්වල තැන් එයා ඉස්සරහ කතා කරන්න එපා. ඊට පස්සේ ඒ තැන් වලට තමයි ගෙනල්ලා එක එක දේවල් පොසිෂන් කරන්නේ. මේක ගන්න මේක කරන්න අරක කරන්න අපි ඉක්මනට ඒ දේවල් වලට අහු වෙනවා. මෙහෙමයි. ඉතින් අපි දැන් ඉන්නේ ඩිජිටල් ලෝකයේනේ. අපිට ඒක ඉඳන් මේ ඩිජිටල් ෆුට්ප්‍රින්ට්ස් නැත්තම් අපේ පිය සටහන් බා සටහන් මේ ඩිජිටල් වේදිකාවන් මත ඉතුරු කරන්නේ නැතුව ඇවිදින්න විදිහක් ඇත්තෙම නැහැ. එහෙම ක්‍රමවේදයක් නැහැ. මේ ට්‍රෙන්ඩ්ස් ආවට පස්සේ අපිත් කැමති ෆොටෝ එකක් දාලා ඒක රීජෙනරේට් කරලා මේ විදිහ එකක් ගන්න. දැන් අපිත් එහෙම එකක් ඊ අරගෙන ඕගොල්ලන්ට දැම්මා. හරිද? එහෙම ගන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පරිගණක විද්‍යාඥයන් විශේෂඥයන් කියන කාරණාව තමයි ඔයා දාන ෆොටෝ එකේ ප්‍රයිවසි ගැන සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ හැම ෆොටෝ එකම ඕකට අප්ලෝඩ් කරන්න යන්න එපා. ඔව්. ඔයා ගද්දි ෆොටෝ එකක් ගනිද්දි ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔයා ඉන්න තැන ඒකෙන් පැහැදිලි වෙනවා නම් නැත්නම් ඔයා කරන රැකියාව නැත්නම් ඔයා ඉගෙන ගන්න දෙයක් මොනා හරි ඔයාට සම්බන්ධ ඔයාට සංවේදී දෙයක් ඒ ෆොටෝ එක හරහා හෙළි වෙනවා නම් ඒක දාන්න එපා. එහෙම නැතුව ඒ වෙලාවට ගැළපෙන විදිහට ෆොටෝ එකක් අරගෙන දාන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ඩිජිටල් ඔය අපි කියන වේදිකාවන් අපේ තොරතුරු ඒගොල්ලන්ට ඉගෙන ගන්න පාවිච්චි කරනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. මේ මීට කාලයකට කලින් ඔය අපි විශ්වවිද්‍යාල යන කාලෙම එක්තරා මේ මහාචාර්යවරයෙක් ආවා ඊශ්‍රායලයේ ඉඳලා. මේ ඊශ්‍රායලයේ මේ ලෝක ප්‍රකට මොටරෝලා කම්පැනි එකේ මහාචාර්යවරේ මෙයා ඇවිල්ලා මේ දේශනයක් තිබ්බා. තිබ්බේ මේ පරිගණක විද්‍යාවන් AI ඔය වගේ දේවල් ගැන, සයිබර් සිකියුරිටි ඔය වගේ දේවල් ගැන. මෙයා කියපු කතාව තමයි අර මං කලින් කියපු කතාව. ඔය අපේ ෆෝන් එකේ ඉන්නවනේ Google Assistant කියලා කෙනෙක්. අපි හැමෝම ෆෝන් එකක් Android එකක් ගත්තට පස්සේ Gmail එකක් හදලා Google Assistant කොහොමද ඇක්ටිවේට් වෙනව ඔටෝමැටිකලි. එයා අපි ෆෝන් එක ඕෆ් කරලා තිබ්බත් අපිව අහගෙන තමයිලු ඉන්නේ. අපේ අපි කැමති දේවල් මොනවාද, අපි අකමැති දේවල් මොනවාද, අපි මේ වෙලාවෙ කරන්නේ මොනවාද, ඒ හැමදේම එයා අහගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒකින්ද ඔය ඉතින් වෙට්ටු දාන කතාවේ හිතන තරම් ලේසි නෑ. හැබැයි මේ ෆොටෝ එකක් එහෙම දාද්දි ඒ දාන ෆොටෝ එක මොකද්ද, මේක දැම්මොත් මගේ මේ දේවල් හෙළි වෙයිද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි අර මීට කලිනුත් කතා කරානේ සාක්ෂරතාවය සමරන දිනේ කතා කරා. ලෝකේ අලුත්ම සාක්ෂරතා ප්‍රභේදය තමයි ඩිජිටල් සාක්ෂරතාවය කියන්නේ. ඒකින්ද ඔය ප්ලට්ෆෝම්ස් යූස් කරද්දි යූස් කරාට කමක් නැහැ, ෆොටෝ එකක් ගත්තට කමක් නැහැ, ඒවා පොඩ එඩිට් කරගත්තට කමක් නැහැ. ඩිජිටල් ලිටරසි එක ඔයාගේ නැත්තම් ඩිජිටල් සාක්ෂරතාවය ටිකක් වැඩි කරගන්න පොඩ්ඩක් ට්‍රයි කරොත් හොඳයි. එහෙනම් ඉස්සරහට ලේසි වෙන්නේ
3: කරන්නම් වාලි දේවල් කරන එක නෙමෙයිනි සුදුසු.
4: අන්න ඒකයි. දැන් අපි ඒක අසුණු වුණත් ෆොටෝස් නිතරම ගන්නවා එක එක විදිවලට. ඔළුවෙන් විතරයි මං හිටන් ඉන්නව දැකලා නැත්තේ ෆොටෝ. හැම විදියටම ගන්නවා. හැබැයි අසුණු වුණත් එහෙම හැමතැනම ගන්නෑ
3: නෑ. දැන් මං ඔවා කිව්වේ දැක්කේ නෑනේ එහෙම කියලා. ඊට ඉස්සෙ මම ගත්තා ට්‍රයි කරා. හැබැයි මම ඒක මුදා හැරියේ නෑ.
4: නෑ.
3: රැල්ලට මෙහෙම යහු වෙන්නම ඕනත් නෑ ඉතින්.
4: අන්න ඒකයි.
3: බලන්න
4: හැබැයි වලට ගහන් යන්න එපා.
3: ඔව්. ට්‍රයි කරන එක ප්‍රශ්නයක් නෑ ඉතින්. බුද්ධි එන්නේ.
4: ඔව්. උඩුගම්බලා පීනන්න පුළුවන් සමහර.

0: උදෑසනයේ විනාඩි 20යි හල්ගෝ ටවුන්
1: මොනාද කොහෙන්ද පටන් ගන්නෙ කොහෙටද යන්නේ
0: ඕන තැනකින් මං කැමතියි
1: පටන් ගන්න ඔයා කියන්න ඔය පැත්තෙන් කියන ඕන තැනකට මම යනවා
0: හරි එහෙනම් අපි යමු දම්රෝ
1: දම්රෝ එකට අන්න නියම තැන යනවා නම්
0: අන්න
1: හරිද දම්රෝ එකට ගියාට පස්සේ මේ වෙලාවේ අපි ඔයාලට මතක් කරන්න ඕන දම්රෝ කියලා කියන්නේ ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණත් දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා හරිද ගෘහ විදුලි උපකරණ කියද්දී අපිට නිතරම මතක් වෙන මේ නම් කිහිපයක් තියෙනවානේ ඒ නම් අතර ඉස්සරහින්ම තියෙන නමක් තමයි Samsung කියලා කියන්නේ ඔයාට දැන් පුළුවන්කම තියෙනවා දම්රෝ එකට ගිහිල්ලා Samsung products මිලදී ගනිද්දී double warranties ගන්න double warranty කියන්නේ මෙන්න මෙහෙමයි දම්රෝලගේ warranty එකකුත් හම්බෙනවා Samsung එකෙන් හම්බෙන warranty එකත් හම්බෙනවා
0: මරුනේ
1: ඉතින් ආයේ දම්රෝ ගැන කතා කරන්න ඕනේ නැණි ඒ කියන්නේ ලංකාවේ අලවියෙන් පසු සේවාව අංක එකටම තියෙන ආයතනයක් තමයි දම්රෝ කියලා කියන්නේ ඔය දම්රෝ washing machine වෙන්න පුළුවන් දම්රෝ fridge වෙන්න පුළුවන් furnitures වෙන්න පුළුවන් මේ ඕන දෙයක් ගත්තට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ලංකාවේ ඕනම තැනකට ඒගොල්ලෝ ඇවිල්ලා ගොඩ දාලා දෙනවා වැඩි. ඒ නිසා තමයි කියන්නේ ඔය Samsung products ගනිද්දී Samsung ලගේ warranty එක කොහොමත් හම්බෙනවා.
0: මොකද original warranty ලේනේ.
1: Double warranty. ඒ කියන්නේ මේ original දේවල්නේ තියෙන්නේ. ඒ හින්දා Samsung warranty එක දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මේ දම්රෝලත් ඔන්නවට warranty එකක් දෙනවා. Double warranty වට හම්බ වෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ වාට දැන් මේ ටිකේ රස්නෙත් එක්ක ගෙදර AC එකක් ගන්න ඕනේ කියලා හිතනවන් නම්
0: ඔයාගේ කඩේට වැඩ කරන තැන මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා නෝ මේ දවස්වල
1: අනිවාර්යයෙන්මනේ
0: ඔය බිස්නස් කරන අය ඇත්තටම ඉතින් ෆෑන් දාන තැන් ගොඩක් අපි දැකලා
1: තියෙනවානේ
0: දැන් නම් AC එකක් කය කරගන්න වෙනවා කියලා මම ගියේ ගොඩක් තැන්වල කියලා
1: තියෙනවා අන්න එහෙනම් යන්න ඕන තැන තමයි දම්රෝ එක ඔයාට Samsung ඊට පස්සේ Panasonic ඒ වගේම තමයි Innovex කියන world brands වලින් පුළුවන්කම තියෙනවා ඔයාගේ AC එක මිලදී ගන්න. ඇත්තටම අර මේ කසුණ කිව්ව වගේ ගෙදරට විතරක් නෙමෙයි.
2: දැන් අපි දැන් ඒකට හුරු වෙලානේ තියෙන්නේ. දැන් අපේ ආයතන හැම එකක්ම වායු සමනය කළා.
0: ඔව්.
2: මේ හරි වචනේ වායු සමනය නෙමෙයි වායු සමීකරණය.
1: සමීකරණය.
2: මේ හැබැයි ඉතින් දැන් පාවිච්චි කරන එක එකනේ අර JB දිසානායක මහත්තයා කියනවා වගේ ඔක්කොම නිදි මරනකොට උඹලා මොකටද නිදි වරන්නේ
0: යන්නේ. ඔය ඒකත්
2: හරි වචන ඒක වුණත් නේද ඉතින් ඒකනේ එතුමා JB ජනබස දිසානායක කියලාම කියන්නේ මේ ඉතින් ඒ වගේ දැන් නුවරඑළිය ගියත් අපි AC තියනවාද කියලා රූම් එකේ
1: බලනවා
2: ඉතින් ඒක
0: මොකද දැන් අපේ වෘත්තිමය ජීවිතේ දේවල්
2: නේද දැන් වෘත්තිමය ජීවිතේ නෙවෙයි අපේ බොහෝ දෙනෙක් කාර්යාලවල වැඩ කරනවනේ කාර්යාලවල ඇත්තම කාර්යාලවලට AC ගෙනාවේ අපිව සුව පහසුව තියන්න නෙමෙයි ඇත්ත කතන්දරේ ඉතාමත් රහත් වෙන මැෂින් එකනේ වැඩ කරන්න උනේ විශේෂයෙන් පරිගණක තාක්ෂණයේ ලෝකයට ආවෙන් පස්සේ මේවැ පරිගණක ඉතාමත් රත් වෙන දේවල් බවට පත් වුණා විශේෂයෙන් සමක ආසන්න සහ ඝර්ම කලාපීය රටවල නම් එතකොට මේවා එක ටෙම්පරචර් එකක උෂ්ණත්වයක තියාගන්න අවශ්‍ය වුණා ඉතින් ඒකින්ද ඒකට තිබිච්ච හොඳම තමයි එයා කන්ඩිෂන් එකක් හයි කරන එක ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ අපේ ඇඟවල් ඒකට හුරු වෙන්න ගත්තා. සහ අපේ පළදායිතාවය දැන් දාඩිය දාලා වේස වෙලා මොකද දාඩිය දැම්මම වේසුණාම අපේ ජල වාෂ්ප එළියට ගිහම AC කරනවා කියලා කියන්නේ අපේ ජල වාෂ්ප ඇදලා ගන්න එක තමයි. හැබැයි අර සුවපහසු පරිසරයක් නැති උෂ්ණ අධික තැනක හිටියම අපිට වැඩ කරන්න කම්මැලිකම ඈනුන් යනවා.
1: මහන්සි.
2: ඒ මහන්සි බවය දැනනවනේ. ඉතින් අතුරුපලයක් හැටියට කාර්යාලවල අය දැනගත්තා මේ සේවකයන්ගේ පළදායිතාවය වායු තත්ත්වයේ මත පවතිනවා
1: කියරණේ වෙනවා.
2: ඉතින් අපි දැන් පැය 8ක් සමහර ලාවට කාර්යාලය ඇතුලේ හිටියොත් පැය 8ක් ඉන්නේ මේ වායු සමනයත් එක්ක. ඉතින් අපි සමහර ලාවට වාහනේ කනවනම් ගෙදර යන්නෙත් දැන් මෙට්‍රෝ බස් වල එහෙම කෙනින්ම AC
1: නේ
2: තියෙන්නේ. ඉතින් එතකොට ඒකත් එක්ක ජීවත් වෙන්නේ. ගෙදර ගියහම සමහර ලාවට දැන් AC නැතුව ඉන්න බෑ. ඉතින් ඉන්න බැරි නම් කෙලින්ම යන්න දම්රෝ එකට.
1: දම්රෝ එකට ගිහිල්ලා ආට පුළුවන් Samsung Panasonic ඊට පස්සේ Innovex කියන world brands වලින් වාගේ AC එක මිලදී ගන්න.
2: සාහනිත් එක දැන් අර ඉස්සර තරම් air condition වල ලොකු විදුලියක් වෑ වෙන්නෙත් නෑ.
1: වෑ වෙන්නෙත් නෑ. inverter තාක්ෂණය එහෙම තියෙනවා. ඉතින් යන්න ලංකාවට එම දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙනවා 160කට වැඩි ප්‍රමාණයක්. මේ ඕනම තැනකින් ඔයාට පුළුවන් මේ දම්රෝ නිෂ්පාදන සහ අපි මේ කියපු ඕනම විද්‍යුත් උපකරණයක් මිලදී ගන්න. නිකන් නෙමෙයි warranty එක්ක.
0: Encyclopedia Pro මට ඕන වෙලා තියෙනවා.
1: ඔයාට.
0: එහෙම මට කියන්නේ මේ මම දන්න කෙනෙක්ට දෙන්න.
1: ඔයා දන්න පුතෙක්ට හරි දුවෙක්ට හරි දෙන්න.
0: ඔව්.
1: ඒ කියන්නේ මෙහෙමයි.
2: ඔයා දන්න පුතු දෙන්නෙක් ඔයාගේ ඉස්සරහා ඉන්නවා.
1: ඉන්නවා. ඔව්. පුතාලා දෙන්නා.
2: මුලින්ම ඒගොල්ලන්ට සලකලා ඉන්න. හරි දැන් විස්තරේ කියන්නේ.
0: දැන් මෙහෙමයි. ඔය මේ ඇංකපීඩියා ප්‍රෝ කියලා කිව්වහම අචි අපි ගොඩාක් දේවල් ගැන ඉස්සරින්දම කතා කරනවානේ නේ. ඒක ඇංකපීඩියා ප්‍රෝ වෙන්නම ඕන නැහැ. අපි අපේ දරුවෝ ගැන හිතනකොට හොඳම දේවල් අම්මලා තාත්තලා හොයනවා දරුවන්ට දෙන්න. ඔය කියන අම්මලා කියන්නේ හැමතිස්සෙම මම නම් මොකක් වුණත් කමන්නේ මගේ පැටියට කියලා කියන. තාත්තා කියන අපිට නම් ඉතින් ඔය මොකක් වුණත් කමන්නේ ළමයින්ට දෙන්න එපැයි කියලා කියනවානේ. ඉතින් ඒ නිසා තමයි ඔය ඇංකපීඩියා ප්‍රෝ ඒ හැමතිස්සෙම ඒ ගැන හිතන දරුවෝ ගැන හිතලා යකඩ කොච්චරක් ඕනෙද, ප්‍රෝටීන් කොච්චර ප්‍රමාණයක් ඕනෙද, මොන වගේ පෝෂක පදාර්ථ ගැනද දරුවෝ ගැන හිතනකොට හිතන්න ඕනි, ඔමේගා 3 ඒවා තියෙනවද, දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොහොමද, විටමින් ලෙවල් එක කොච්චර හොඳට තියෙන්න ඕනෙද, මේවා ඔක්කොම ගැන හිතලා තමයි ඇංකපීඩියා ප්‍රෝ හදලා තියෙන්නේ.
1: අනිවාර්යයෙන්ම. ඉතින් පොඩ්ඩන්ට දැන් විශේෂයෙන් අපි මේ කතා කරන්නේ අවුරුදු 5ට අඩු පොඩිත්තු ගැන. ඒගොල්ලන්ට ඒ වයසේදී ලබා දෙන්න ඕන පෝෂණයන් ලබා දුන්නේ නැත්නම් ඒක බලපාන්නේ යාළගේ අනාගතයට. යාළ ටික ටික උස්මහත් වෙද්දී ලොකු වෙද්දී තමයි ඒක බලපාන්නේ. අපි මතක් කරන්න ඕනේ යාළගේ මානසික ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ අපි දන්නවා ප්‍රතිශක්තිකරණ. ඊට පස්සේ අපි දන්නවා ශාරීරික වර්ධනේ, ආහාර ජීර්ණේ, ඒ වගේම තමයි සාමාන්‍ය දෘෂ්ටිය. මේ හැම දෙයකටම ඒගොල්ලෝ ලබා ගන්න පෝෂක පදාර්ථයන් ලොකු වටිනාකමක් එක් කරනවා. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ gedara inna වැඩි හිටියන්ට ඔයාගේ අවුරුදු 5ට අඩු පොඩ්ඩට අනිවාර්යයෙන්ම ඇංකපීඩියා ප්‍රෝ දෙන්න කියලා. හැබැයි ඇංක මතක් කරනවා පීඩියා ප්‍රෝ විතරක් නෙමෙයි බොහොම සමබල ආහාර වේලකුත් පොඩිත්තට දෙන්න කියලා.
0: අර දැන් අපි කියනවනේ නෝ ඒ ළමයාගෙන මාර දැනුමක් තියෙන්නේ නේ. ඒ ළමයා මරනවා රොබොටික්ස් ගැන කියන දේවල්. ඒව නිකන් මෙහෙම එන්නේ නෑ යා.
1: ඒගොල්ල අපිට වඩා සයන් ලොකුයිනේ. ඒ හින්දා ඒගොල්ලන්ට හරි වයසේදී හරි පෝෂණය ලැබෙන්න නම් ඇංකපීඩියා ප්‍රෝ දෙන්න කියලා මතක්.

0: උදේ 8 විනාඩි 30යි.
1: ඉතුරුම් ගිනුමකට 100%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක ලංකාවේ එක පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
12: FM 95 FM 94.8 Net FM. Net FM. Algo

0: සැප්තැම්බර් 10 උදේ 8 විනාඩි 37 වෙලාව.
1: හරි. හරිටම හරි.
0: මොකද කරන්නේ ඔයා මේ වෙලාවේ?
1: මේ වෙලාවේ ඔයා කරන්න ඕන ටාටා අල්ට්‍රා එකක් ගන්න එක. අල්ට්‍රා ට්‍රක් එකක්. අපි දැන් කලින් කිව්වනේ ටාටා විශ්වාසය ගැන.
0: මං කියන දැන් කට්ටිය කියන එක.
1: මොකද
0: දැන් ඔක්කොම නවත්තලා ගනින් කොල්. ටාටා අල්ට්‍රා එක.
1: මෙහෙමයි. දැන් ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් අපි දන්නවා ඔය සුළු පරිමාණ ව්‍යාපාර තියෙනවා, මධ්‍ය පරිමාණ ව්‍යාපාර තියෙනවා, මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. ඉතින් ඕනම දෙයක් ස්ටාර්ට්අප් එකක් විදිහට පටන් ගන්න. පොඩියට පටන් අරගෙන තමයි ටික ටික තමන්ගේ ව්‍යාපාර කටයුතු විශාල කරලා ගන්න. ඒ ගමනේදී අපි දන්නවා මැද හරියක් වෙද්දී ඔන්නාට මේ ටාටා ඩීමෝ බට්ට ටිකක් මදි වෙනවා. බට්ටගෙන් දැන් කරගන්න වැඩ ටික කරගෙන යම් තැනකට ඔයාගේ ව්‍යාපාරය ඇවිල්ලා තියෙනවා.
0: මම දැකලා තියෙනවා මේ අචී දැන් ওই ව්‍යාපාර ගැන කියනකොට ওই සූර්ය වැව අඹලි පිටිය පැත්තේ නේද කෙසල් එහෙම දාගෙන. මම ඇත්තටම බලෂෝ.
1: ඔය තියෙන්නේ පොයින්ට් එක.
0: ඔව් තව ඔය මේ බුත්තල ඒ පැත්තේ ඉඳලා අඹ එහෙම අල්පෝන්සෝ ඒව එහෙම දාගෙන එනවා. මම දැකලා තියෙනවා එහෙම ওই උදේ මං එනකොට.
1: ඔය අනිවාර්යයෙන්ම දකින්නවනේ එකම එක ලෝගෝ එකයි වාට පේන්නේ වාහනවල. ඒ තමයි ටාටා ලෝගෝ එක.
0: ඒ
1: වගේම තමයි මේ දැන් මම එන්නේ මීගමු පැත්තේ දන්නේ. ඒ පැත්තේ නැති මාළු. ආයේ ලංකාව වටේම මීගමු මාළු අරගෙන යන්නේ ටාටා වාහනවල තමයි. ඉතින් ඔයාටත් ඔන්න ව්‍යාපාරයක් කරගෙන ඉස්සරහට යද්දී තව ටිකක් ලොකු වාහනයක් ට්‍රක් එකක් ඕනේ වෙලා නම් තියෙන්නේ. අපි වාට කියනවා ටාටා අල්ට්‍රා එකට යන්න කියලා. මේ වෙනකොටත් දකුණු අප්‍රිකාව, ඩුබායි, ඊට පස්සේ සෞදි අරාබිය වගේ රටවල් වල විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළවල් 15කට අධික ප්‍රමාණයක විශ්වාසය දිනාගත්තු නමක් තමයි ටාටා අල්ට්‍රා කියලා කියන්නේ. ඒ වගේම තමයි කන්ෆර්ම් ඕඩර්ස් සම්පූර්ණයෙන්ම මේ වෙනකොටත් තහවුරු කරපු ඇනවුම් 45,000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා මේ අලුත්ම වාහනේ ටාටා ලගේ. හරිද? ඒ වගේමයි මතක් කරන්න ඕන ඔයාට මේ නැරෝ ෆේස් එක ඕනනම් එහෙම, පටු මූණ ඕනනම් එහෙම, ඒ වගේම තමයි පළල් මුහුණ ඕනනම් එහෙමත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ට්‍රේල් එක පිටිපස්සේ තට්ටුවේ දිග, ඒකත් සැලකිලිමත් වෙන්න එපා ඔයාගේ ව්‍යාපාරයට අනුව. ඔයාට ඕනනම් දිග අඩි 14.5 වගේම දිග අඩි 22.5 දක්වා කියන්නේ රේන්ජ් එකේ ඔයාගේ කැමැත්ත අනුව ඔයාට වාහනය මිල දී ගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට. ඒ වගේමයි මතක් කරන්න ඕන ඔයාට වොරන්ටි එකකුත් හම්බ වෙනවා මේ වාහනේට. නිකන් වොරන්ටි එකක් නෙමෙයි, අවුරුද්දක එකක් නෙමෙයි, දෙකක එකක් නෙමෙයි, අවුරුදු තුනක වොරන්ටි එකක්. අවුරුදු තුනක වොරන්ටි එකක් වගේම කිලෝමීටර් 300,000 වොරන්ටි එකක් හම්බෙනවා, වගකීම් කාලයක් හම්බෙනවා. ඒ කාලෙදි ඔයාට තියෙන්නේ තෙල් ටික ගහගෙන ආයෙ පරිස්සමට වාහනේ පදින්න විතරයි. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඩීමෝලා ඉන්නවා, ඒ ගැන බලාගන්න. ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. අපි අර කලිනුත් කිව්වා දිවයින පුරාම තියෙනවා 18කට වැඩි සේවා මධ්‍යස්ථාන ගණනාවක්. ඒ වගේම තමයි බලයලත් අලෙවි නියෝජිතයින් ඉන්නවා. ටාටා ජෙනුවින් අමතර කොටස් ගන්න පුළුවන් අය 600කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේමයි පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවයකුත් ඔන්න තියෙනවා. කෝල් එකක් ගන්න 1388 නම්බර් එකට 1388 කෝල් එකක් අරගෙන ඩීමෝලගෙන් ඔයාට පුළුවන් ටාටා අල්ට්‍රා ගැන වැඩි විස්තර දැනගන්න.
0: හරි. දැන් මේ ආචි අපි ඔය ගොඩක් ඇල්ගොටවුන් එකෙන් දැනුවත් කිරීම කරනවා. ඔයගොල්ලෝ ගොඩාක් දැනුමට දේවල් ඇත්තටම කියනවනේ. මේව ගැන අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. සමහරු හිතන්නේ මොකටද අපිට ඉතින් මේව, අපිට ඕන මේ කාල බීලා ඉන්න හැම කියලා. හැබැයි අර නොවා උදී කිව්වා වගේ ලෝකේ මේ වෙන දේවල් අපේ ජීවිතවලට අපි නොදැනුවත්වම
1: බලපානවා.
0: ඒක තමයි ඇත්ත කතාව. අද සැප්තැම්බර් 10 ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ
1: දිනය.
0: හරි. දැන් ඉන්ටර්නැෂනල් ඇසෝසියේෂන් ෆෝ සුයිසයිඩ් ප්‍රිවෙන්ෂන් කියලා ඔය අහලා ඇති ජාත්‍යන්තර සියදිවි නසා ගැනීම වැළැක්වීමේ සංගමයක්
1: තියෙනවා.
0: මේක අයත් වෙන අපි දන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන්නේ World Health Organization එකට තමයි අයත් වෙන්නේ. දැන් ඇත්තටම ඇයි මෙහෙම සංවිධානයක් තියෙන්නේ? මොකටද? ඇයි ලෝක සෞඛ්‍ය සංවිධානය මොකටද? මොනවද ඒගොල්ලෝ කරන්නේ? හිතලා බලලා තියෙනවද අපි?
1: හිතන්නේ නැහැ.
0: හැබැයි එයාලා අපේ ජීවිත වෙනුවෙන් ගොඩාක් දේවල් මේ මොහොතේ පවා මේ තප්පර ගානෙන් පවා තීරණ ගන්නවා, වැඩ කරනවා. එතකොට ඔය දැන් සියදිවි නසා ගැනීම මේ වැළැක්වීමේ සංවිධානය සංගමය සංගමය මෙයාලත් ඇයි මෙහෙම මිනිස්සු ඇත්තටම මිනිස්සුන්ට දරා ගන්න බැරි හේතු මොනවද? ඒ වෙනුවෙන් අපි මොනවද කරන්න ඕනේ? මොන වගේ රටවල්ද සියදිවි නසා ගැනීම අතරින් ඉස්සරහින් ඉන්නේ? එතකොට ඒ වෙනුවෙන් අපි මොන වගේ ප්‍රොජෙක්ට්ස්ද කරන්න ඕනේ? ඒගොල්ලෝ ඒ වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක කරන්නේ. ඔයා දන්නවද ආචි, ලෝකෙ මිනිස්සු සියදිවි නසා ගන්න අංක එකට හේතුවක් වෙලා තියෙන ආහාර.
1: ආහාර.
0: ආහාර නැතිකම. වතුර නැතිකම. දරා ගන්න බැරුව. කොහොමද කියන්නකෝ, පිපාසය දරා ගන්න.
1: කුසගින්න පිපාසය. දරා ගන්න අමාරුම දේවල්නේ.
0: ඔව්. ඒව දරා ගන්න බැරුව සියදිවි නසාගත් අවස්ථා ඕනෑ තරම් ලෝකෙ තියෙනවා. හැබැයි අපි ඒ ගැන දන්නේ නෑ. ඉතින් ආහාර ගැන ඇත්තටම අපි හිතනවා මදි. ඒ නිසා තමයි මෙච්චරට අපි අද උදේ ඉඳන්ම කියන්නේ ඔයාට ඔයාගේ ශරීර අභ්‍යන්තරය ගැන ශරීර පිටතට වඩා බාහිරට වඩා හිතන්න
1: සැලකිලිමත් වෙන්නනේ. අපි ඒ කියන්නේ මේ පේන්න තියෙන දේවල් ගැන හරි හිතනවා අඩුයි. හිතනවා වැඩි පේන්න තියෙන දේවල් ගැන. පේන්නේ නැති දේවල් ගැන හිතනවා අඩුයි.
0: හිතන්නෙම නෑ. අර ඔයගොල්ලෝ වයර් ගැන කිව්වේ
1: අන්න ඒ වගේ තමයි. ඔක්කොම වටේ තියෙන කැටයන් ටික ගැන ඔක්කොම හිතනවා. ඒවට කැටයන් දානවා, ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට නොපෙනෙන දේවල් ගැන අපි මේ ඇත්තටම හිතන්නේ නැති තරම්. හැබැයි ලොකු අවදානමක්, ලොකු තර්ජනයක් අපේ ජීවිතවලට ඒ ඇතුලේ හැංගිලා තියෙනවා.
0: කොච්චර හෘද රෝගීන් මේ වෙනකොට ඉන්නවද? කොච්චර වකුගඩු රෝගීන් මේ වෙනකොට ඉන්නවද? කොච්චර නම් දියවැඩියාව තියෙනවද? ඉතින් මේ හැම දෙයක් හින්දම ඔයාගේ ශරීර අභ්‍යන්තරයට ඔයා එකතු කරන ඔයිල් එක ගැන, තෙල් එක ගැන මීට වඩා හිතන්න.
1: අනිවාර්යයෙන් මේ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ ෆෝචුන් ඔයිල් ගැන. දැන් ඔන්න ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ රස, ගුණ, ඒ වගේම සුවඳ, ඒ හැම දෙයකටම වඩා විශ්වාසනීයත්වයෙන් උපරිම බ්‍රෑන්ඩ් එකක්. මොකද අපේ ගෘහණියන්, අපේ අම්මලා තාත්තලා හොඳට දන්න නමක් තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ. දැන් ඔයාලට පොල් තෙල් ඕන නම් එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ sunflower oil, cooking oil, corn oil, මේ ඕන දෙයක් ෆෝචුන් ඔයිල් බ්‍රෑන්ඩ් එක යටතේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අර නිකම්ම තෙල් බෝතලයක් අරගෙන ගිහිල්ලා තෙල් ටිකක් දාගෙන එනවා වගේ නෙමෙයි. මේ ෆෝචුන් ඔයිල් බෝතලේක මැනුෆැක්චර් ඩේට් එක තියෙනවා, එක්ස්පයර් ඩේට් එක තියෙනවා, මොනවාද අඩංගු වෙලා තියෙන්නේ කියලා තියෙනවා, කොහෙද මේවා හදන්නේ කියලා තියෙනවා. ඔයාට ඕන නම් ගිහිල්ලා බලා ගන්න පුළුවන් විනිවිදව මේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා. ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයාට කතා කරන්න, ඔයාගේ ෆීඩ්බැක් එක දෙන්න නම්බර් එකක් තියෙනවා. කිසිම මේ අවහිරයක් නැහැ ඒවට කතා කරන්න, හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේ කනබොන දේවල් ගැන, ඔයාගේ ඇඟ ඇතුළට දාගන්න දේවල් ගැන ඔයා සැලකිලිමත් වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ෆෝචුන් ඔයිල් ගන්න කියලා. දිවෙන පුරාම තියෙන සුපර් මාකට්ස් වලින්, ඒ වගේම තමයි සිල්ලර වෙළඳසැල් වලින් ඔයාට පුළුවන් ෆෝචුන් ඔයිල් මිලදී ගන්න. මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 ලොකු කෑන් වෙනකන් දැන් තියෙනවා. මහා පරිමාණයෙන් ඔයා ව්‍යාපාරයක් විදියට උයන පිහන කෙනෙක් නම් ඔන්න ඔයාට ලීටර් 20 කෑන් තියෙනවා. රුපියල් 340 ඉඳලා තමයි මිල ගණන් පටන් ගන්නෙ.
0: ඔව ගන්න, අපි සුපර් මාකට් එකට යන්න ඕනේ
1: නේ. යන්න ඕනේ නේ.
0: ඒක අර හරි ෂෝක් සුපර් මාකට් එකක් වෙන්න ඕනේ නේද?
1: ඒක න අපිට නිදහසේ ඇවිදලා නියම ප්‍රමිතියෙන් තියෙන දේවල් අඩු මිලකට ගන්න පුළුවන් වෙන්න ඕන.
0: එහෙනම් ඉතින් කසාගලට යන්න ඕනේ.
1: අනිවාර්යයෙන්. මේක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න කියලා. ලංකාව පුරාම දැන් කසාගල ග්‍රීන් සුපර් මාකට් තියෙනවා. අපි දැන් ටික මතක් කරා. ඒ වගේම තමයි ඉස්සරහට තව ශාඛාවන් ගණනාවක් ඔන්න අලුතෙන්ම ඒගොල්ලන්ගේ චේන් එකේ ඕපන් වෙන්න නියමිතයි ලංකාව වටේම. ඒකනත් අපි ඔයාව දැනුවත් කරනවා. ඉතින් නියම ප්‍රමිතියෙන් අඩුම මිලට දේවල් ගන්න නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. ගියාට පස්සේ ෆෝචුන් ඔයිල් තෝ ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රාක්වල තියෙනවා
0: පර්පල් වයර් එක වගමද පොඩ්ඩක්.
1: පර්පල් වයර් එක අන්න ඊළඟ එක අපිට නොපෙනෙන, අපි හිතන්නේ නැති දේ තමයි ඊළඟට මේ අපි මතක් කරන්න යන කේබල් එක. ඒ තමයි කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ. ඇත්තටම මේ පර්පල් කියන ස්ටෑන්ඩඩ් එක නැත්නම් ඒ සම්මතය ලංකාවේ වෙළඳපොළට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි, කැලනි කේබල්ස්ලා. හරිද? ඒ කියන්නේ මීට කලින් එහෙම ඕන අයට කැමැති කැමැති විදියට වයර් විකුණන්න පුළුවන් හැකියාව තිබ්බා. හැබැයි ඒකෙන් අපේ ජීවිතවලට ලොකු තර්ජනයක් තිබ්බ නිසා කැලණි කේබල්ස් තීරණය කරනවා එහෙම ඕනේ නැහැ, අපි හැමෝම එක ස්ටෑන්ඩඩ් එකකට මේක ගේමු කියලා. එහෙම තීරණය කරලා ඒ වෙනුවෙන් පරීක්ෂණ කරලා සංවර්ධන කටයුතු කරලා, මොකද ලේසි නෑ මේ වයර් එකක් හදන වැඩේ. ඒ ක්‍රියාවලිය බලන්න අපි ගියා, මායි නොයි අපේ සාරයි කට්ටිය ගියා කොහොමද කැලණි කේබල්ස්ලා මේ වැඩ කටයුතු කරන්නේ කියන එක. ඒ ප්‍රොසෙස් එක ලේසි නෑ. අපිට පේන තරම් වයර් එකක්
0: හදාගන්න පුළුවන්,
1: පේන තරම් වයර් එකක් කොතනවා කියන වැඩේ ලේසි කටයුත්තක් නෙමෙයි. ඉතින් එහෙම ඉහළ සම්මතයන්ට අනුකූලව, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ISO සහතිකත් එක්ක මේ වැඩ කරන්නේ අපේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන නිසා. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අලුතෙන් ගයක් හදනවා නම්, වෙන ව්‍යාපාරික ස්ථානයක් ගොඩනැගිල්ලක් හදනවා නම් අනිවාර්යයෙන්ම වයරින් කේබල් එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒක ඇතුලේ, ওই බිත්ති ඇතුලේ ඔයා නොදන්න ලොකු තර්ජනයක් තියෙන්න පුළුවන්. එහෙම සැලකිලිමත් වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එකම දාන්න කියලා මතක් කරනවා.
0: තාම උදේ වෙලාව 8:46යි. වයර් මාරු කරගන්න එපා.
1: එපා. Good morning. Good morning, තාම.

0: FM 95 94.8 Algo Town Villa. උදේ 8 විනාඩි 48.
1: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
0: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
1: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
0: පොල් තෙල් විතරක් නේ.
1: කෝන් ඔයිල්,
0: සන්ෆ්ලවර් ඔයිල්,
1: ඕව ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
2: පරම්පරා ගණනාවක් අපි උපව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත්ිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම 118 සිට අමතන්න 3:22 Prime Lands
9: වෙනස්ම රසය වෙනස්ම විදියට Vijay Instant Noodles රස හතරකින්
10: FM Algo Town

0: උදේ 9 මාරු 10 වගේ වෙනවා කියලා කියන්නේ ටිකක් තේ එකක් කෝපි එකක් වගේ බොන්න ඕනි කියලා හිතන වෙලාව. සාමාන්‍යයෙන් වෛද්‍යවරු උපදෙස් දෙන්නේ නම් උදේ 8ට කලින් උදේ ආහාර වේල අරගෙන ඉවර කරන්න කියලා. හැබැයි ප්‍රායෝගිකව ඔයාට මට නොවාට එහෙම කරන්න අවස්ථාවක් වෙන්නේ වැඩේ අමාරුයි. ඉතින් අපි උදේ කැඳ එකක් වගේ එහෙම මොන හරි බීලා ටක් ගාලා වැඩසටහන කරලා ඊට පස්සේ තමයි අපි ඒ ගැන හිතන්නේ. ඉතින් ඔය මොනව ගැන හිතුවා වුණත් විජේ ප්‍රොඩක්ට්ස් නම් ඔයා පාවිච්චි කරන්නේ ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන ආය බය වෙන දෙයක් නැහැ.
1: නෑ අනිවාර්යයෙන්ම මොකද මේ විජේ කියලා කියන්නේ අවුරුදු 30ක් අපි දන්න නමක්. අවුරුදු 30ක් කියන්නේ දශක 3ක් පුරාවට අපේ මුළු තැන් ගෙදර තියෙන නමක් තමයි විජේ කියලා කියන්නේ. හැබැයි අපි මතක් කරනවා WP ලාංඡනයේ බලලම විජේ නිෂ්පාදන මිලදී ගන්න. දැන් විජේ කුළුබඩු විතරක් නෙමෙයි ඔයාට විජේ තේ කෝපි මේ ඕන නිෂ්පාදනයක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි WP ලාංඡනය තියෙනවද බලන්න. ඒ වගේම තමයි මේ දැන් ওই විදිහට මේ විජේ කෝපි එකක් තේ එකක් හදාගෙන විබීද්දි ඔයා කල්පනා කරනවා නම් මට කියලා ඉඩමක් දැන් තියෙන්න ඕනේ කියලා. ජීවිතේ ලොකු හිණයක්නේ ගයක් හදන්න කලින් තමන්ගෙම කියලා ඉඩමක් කියන එක. නැත්තම් තමන්ගේ ව්‍යාපාර කටයුත්තකට එහෙනම් ඔයා යන්න එලීට් එන්ක්ලේව් ප්‍රොජෙක්ට් එක බලන්න. මේ ප්‍රොජෙක්ට් එක කරන්න වෙන කවුරුත් නෙමෙයි ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා. අලුත්ගම මතුගම පාරට ආසන්නව අගනා බිම් කොටස් 96ක් මේ වෙනකොට එලීට් එන්ක්ලේව් ප්‍රොජෙක්ට් එක යටතේ වාට වෙන වෙලා තියෙනවා. ඉඩම් කොටසක් රුපියල් ලක්ෂ 18 ඉදල වාට මිලදී ගන්න පුළුවන්. මූලික ගෙවීම 125ක් විතරයි කරන්න ඕන. ඊට පස්සේ මාස දෙකක් වාට මාස දෙකක් නෙමෙයි මාස 24ක්. ඒ කියන්නේ අවුරුදු දෙකක් වාට හම්බ වෙනවා.

0: අපිට මේ අසනීප තත්ත්වයන් එන්න පුළුවන්. දැන් මේ ටිකේ අපේ ඔෆිස් එකේ තියෙනවා එහෙම තත්ත්වයන්.
1: අම්මෝ.
0: ඒ කියන්නේ වෙලාවක් කියන්න බෑ මේ තියෙන කාලගුණික දේශගුණික තත්ත්වයන් එක්ක ඕන වෙලාවක අසනීප වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔයාලට මතක් කරනවා අනිවාර්යෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ඔයාලගේ තියාගන්න කියලා. මෙල්ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඔයාලට හදිස්සියේ වුණක් හෙම්බිරිස්සාවක් ඇස්සක් එහෙම ආවොත් මෙල්ඩෝල් එකක් බීලා ඔයාගේ වැඩ ටික ඔයාට ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ඒක ලොකු දෙයක් නේ.
0: ඒක ලොකු දෙයක් නේ. මොකද මේ ලොකු හීන පිටිපස්සේ අපි පන්නගෙන යද්දී පොඩි පොඩි දේවල් වලට එහෙම නවතින්න බෑ. හැබැයි මෙහෙමයි. දිගටම ඔය උණගතිය තියෙනවා නම් ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න කියලාත් අපි මතක් කරනවා.
1: හරි. එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක දිගටම ඉන්න.
0: දිගටම ඉන්න. තාම ගුඩ් මෝර්නින්.
1: අම්මේ අපි ඒක මතක් කරනවා
0: යාට. ඔව්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: උදේ 8 විනාඩි 56යි.
3: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
4: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
5: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.

0: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
0: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
2: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
3: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
4: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
6: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
7: එදා රටක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
8: DFM Algo Town නගරී කතා බහ FM 95.8
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
11: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
12: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
10: වෙලාව උදේ 9:00යි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිතියු සමග මම කේසර. රුපියල් ලක්ෂ 80ක් වටිනා මර්ජුවානා මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මර්ජුවානා තොගය කටුනායක ගුවන්තොටුපලට පැමිණීමේ පර්යන්තේ ව්‍යාපාරිකයන් සඳහා වූ රක්තමාවතු සේපිට කරගෙන යාමට තැත් කිරීමේදී එම කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. සැකකාරියන් රැගෙන ගමන්මළු කිහිපයක් තුළ තිබී මර්ජුවානා මද්‍රව්‍ය ග්‍රෑම් 803ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ 2, කොළඹ 13 සහ කල්පිටියන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරික කාන්තාවන් වඩවා තායිලන්තයේ බැංකොක් නුවර සිට ඔවුන් දිවයිනට පැමිණ තිබුණා. සැකකාර ව්‍යාපාරික කාන්තාවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ වෙත බාර දුන් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news hotel කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම net news.
2: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM. Net FM, Algo Town.

0: ඇල්කටවුන් එහෙම ඉබ්බේ ඇහෙනවා, ඉබ්බේ අහන්න හිතෙනවා. උදේ 9 විනාඩි 8යි. මම නම් කියන්නේ ආචි, අපි එහෙම මේ
1: කොහොමද
0: ඉබ්බේ
1: ඔව්
0: අහන්න තරම්, ඉබ්බේ අපි දිහා බලන්න තරම්, ඉබ්බේ අපි කියන දෙයක් අහගෙන ඉන්න තරම් කෙනෙක් වෙන්න ඕනේ කියලා.
1: එහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලානේ.
0: අනිවාර්යයෙන්ම.
1: එහෙම කෙනෙක් වෙන්න පුළුවන්.
0: පුළුවන් පුළුවන්.
1: ඒක හරි මේ ලේසි වැඩක් නෙමෙයි.
0: නෙමෙයි.
1: ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක ටිකක් අමාරු වැඩක්. හැබැයි එහෙම වෙන්න පුළුවන්. දැන් එහෙමනේ අපි තුන් දෙනා. අපි තුන් දෙනා මෙහෙම අහගෙන ඉන්න පුළුවන්.
0: එහෙම
1: කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඔය ලෝකේ කාලෙන් කාලෙට එන එක එක ට්‍රෙන්ඩ්ස් ගැන අපි කතා කරනවා.
0: ඒව
1: ගැන එක එක විදිහේ වාද විවාද ඇති කර ගන්නවා. දැන් අපි කලින් පැයේදී කතා කරා මේ 80s ට්‍රෙන්ඩ් එක ගැන. සහයිටිස් කොච්චර ලස්සනයිද, වයි වර්ණයිද කියලා අපි කතා කරා. අර වා කිව්වා වගේ තමයි බලාගෙන ඉන්න හිතෙනවා.
0: එහම අසාවක් දැනෙනවා.
1: ඉබේම බැලෙනවා. ඇත්තටම මේ දැන් ඔය අලුත් පොඩි කතාවක් මේ ටිකේ යනවා ලෝකේ. මේ 80s නැත්තම් 80 දශකයේ ඊට පස්සේ ඔය 90 දශකයේ මුල් භාගයේ වගේ වෙනකන් ලෝකය හරිම මේ වයි වර්ණයි. එතනින් පස්සේ ලෝකය එහෙම වයි වර්ණ නැහැ. දැන් ඔයා පොඩ්ඩක් පාරට බහලා බලන්න, කාර් එකක් එහෙම දියා. කාර් ඔක්කොම දැන් තියෙන්නේ ඔයාට නිකන් සුදු,
0: කළු, බ්‍රවුන් ෂේඩ්ස්
1: නේ. ඒ කියන්නේ ඩාර්ක් වගේ පොඩි තීම් එකක යන වාහනනේ තියෙන්නේ. ඔයාට ඉස්සර වගේ මේ පාට පාට කාර් දකින්න හම්බ වෙන්නේ
0: නැහැ. රතු පාට තමයි රතු කහ.
1: අන්න හරියි. ඒ කියන්නේ ඔව් කහ පාට වගේ, කොළ පාට වගේ ඒවා ඉතින් දකින්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙවල් හදද්දි බලන්න. ගාන මේ පේන්ට් එහෙම ඉස්සර තිබ්බ එහෙම වයි වර්ණ ගෙවල් තිබ්බා. දැන් එහෙම නැහැ. දැන් ගොඩක් කලාට සුදු නැත්තම් කළු විතරක් වගේ ග්‍රේ කලර් එක වගේ
0: එහෙම ක්‍රීම් කලර්
1: අන්න එහෙම පාටවල් තමයි තියෙන්නේ. මේක පිටිපස්සේ මේ ලොකු බිස්නස් මොඩල් එකක් තියෙනවලු. ඒ කියන්නේ මේක ගැන කතා කරන්නේ ලෝකේ ඉන්න ව්‍යාපාර විශේෂඥයින්. ඒ කියන කතාව තමයි දැන් ඔය මේ පාට පාට දේවල් තියෙනවනේ, හිතන්නව කොළ පාට කාර් එකක්, රතු පාට කාර් එකක්. ඔයා සමහර විට කැමති වෙන්න පුළුවන් කොළ පාට කාර් එකක් ගන්න. හැබැයි පාරේදී මගේ ඉස්සරහට කොළ පාට කාර් එකක් එද්දි මට ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මං කැමති නෑ. එහෙම වෙන්න පුළුවන්. ඔයා ආසයි. ඒ දිස්නේ දෙන පාටට ආසයි. හැබැයි අනිත් කෙනා එච්චර ඒකට කැමති නෑ. පස්සේ කාලෙක ලෝකේ ඉන්න ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන අයට ඕන වුණාලු තමන් හදන ප්‍රොඩක්ට් එක ඕන කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්න සහ ඕන කෙනෙක්ට හිත යන තැනටපත් කරගන්න.
0: හරි.
1: එතකොට මේ කොළපාට කාර් එකක් හැදුවොත් ගන්න කොළපාරට කැමති අය විතරයි. හැබැයි ඔය කළු නැත්තම් අපි ඔය කියපු අලු පාට වගේ පාටක්, සුදු පාට වගේ පාට, ඒවට කැමති නැති කට්ටිය නැහැ. මේක මේ මනෝවිද්‍යාත්මක කතාවක්. ඒ කියන්නේ මේ කොළපාරට කැමති නැති කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි අපි කියපු අර ලයිට් කලර්ස් වලට අකමැති කට්ටිය නැහැ.
0: ඔව්.
1: ඒ කියන්නේ ඒකට මහා ලෝක කැමැත්තක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක බලන්න බැරි තරම් අවුලක් නැහැ.
0: අන්න හරි. අවුලක් නැහැ.
1: අවුලක් නැහැ.
0: ෂේප් කියලා අපි කියන්නේ.
1: ෂේප්.
0: ෂේප්.
1: අවුලක් නැහැ. ඩීසන්. අපි අර කියන්නේ ඩීසන් පාටවල කියලා. අන්න එහෙම. ඒකින්ද මේ ව්‍යාපාරිකයන්ට ඕන නාලු. ඔය දැන් කොළ පාට කාර් එකක් හැදුවොත් කොළ පාටට කැමති කට්ටිය විතරන ඔක් ගන්නෙ. කැමති නොවෙන අය ගන්නෙ නැහැ. හැබැයි සුදු හරි අපි ඔය කියපු පාටකින් කාර් එකක් හැදුවොත් අර අර අකමැති කියන එකක් නැති හින්දා ඒගොල්ලොත් ඇවිල්ලා අවුලක් නැහැ වාහනේ ගන්නවා. ඒ වගේ තමයි ඔය මිනිමල් කියන කන්සෙප්ට් එකත් ආවේ. ඒ කියන්නේ දැන් ටික ටික අල්පේච්චයි, හරිම සරල වෙන්න ඕනේ, සිම්පල් වෙන්න ඕනේ කියන දේවල් ඇවිල්ලා තියෙනවා ලෝකෙට. දැන් ලෝගෝස් බලන්නකො. ඉස්සර ඔය එක එක මේ ආයතනවල බ්‍රෑන්ඩින් වල ලෝගෝස් හදද්දි මේ එක එක කැටයන් තියෙනවා. රවුමට, හරහට ලොකු කැටයන් තියෙනවා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් හරිම ඉරිකෑලි කිහිපයකින් ලොකු ලෝගෝ එකක් හදනවා. රේඛා කිහිපයකින් ලෝගෝ එකක් හදනවා.
0: අර ජනෙල් වල කැටයම් මතකද?
1: ජනෙල් කැටයම්. ඉස්සර එහෙම කොච්චර
2: නුවර යුගයේ බලන්න කොච්චර සංකීර්ණද කියලා. ඔව්. ඉතින් ඒ කියන්නේ සිම්පල් වර්ල්ඩ් එකක් නැති කරන්නෙත් වෙනද පොළ, සිම්පල් වර්ල්ඩ් එකක් ඇති කරන්නෙත් වෙනද පොළ තමයි අවසානයේදී. ඔන්න මේ ට්‍රම්ප් ගොයියා අර අපි ඉඳන් කියන්නේ බාත්รูම් එකේ ඉන්නකොට මේ මනුස්සයට එක එක දේවල් මතක් වෙනවා කියලා. දැන් මේ ඔන්න දැන් පොඩකට කලින්
0: අපේ
2: මම මේ බාත්รูම් එකේ දැන් රෑ. ඔව් මං හිතන්නේ මේ නිින්දට යන්න කලින් බාත්รูම් ගිහිල්ලාද කොහෙද? මේ මං අපේ ප්‍රවෘත්තියන්සේ පැත්තේ පොඩ්ඩක් කරක් ගන්න ගියා. ගියාම මේ මෙන්න මේ නිවුස් එක ආවා. මේ යා කියනවා මේ දැන් නොවැම්බර් මාසේ ඒගොල්ලන්ගේ ඡන්දයක් එනවානේ. මේ ඉරාන ගැටුම ඒ වෙනකොට අවසන් වෙනවා. මේ ලෝකෙට කියනවා බය වෙන්න එපා, තෙල් මිල කෙලින්ම පහත වැටෙනවා කියලා. දැන් අද අපි උදේ ඔපෙක් සංවිධානය ගැන කතා කරා. මේ ඔපෙක් සංවිධානය තමන්ගේ රටවල් වෙනුවෙන් පිහිටවපු රටවල් පහ අන්තිමට එකිනෙකා එනකොටා ගත්තා.
1: ඔව්.
2: ඊට කලින් තිබුණ අර සෙවන් සිස්ටර්ස් ඇමරිකානු කේන්ද්‍රීය සමාගම් ටික, තෙල් සමාගම් ටික ට ලොකු පහරක් වැදුනනේ. ඊට පස්සේ මේ මේ හොඳට කිරිපැණි වගේ හිටිය.
1: ඔව්.
2: මේ ඉරානයේ ඉරාකේ යුද්ධ කරගත්තා. ඊළඟට මේ කුවේට් සහ මේ ඉරාකයේ ගහගත්තා. ඊළඟට සෞදි අරාබියත් එක්ක ඒ ඔක්කොම තරහ වුණා. දැන් මේ ඔපෙක් එකේ මේ ඔක්කොම ඉන්නවා. මේ හැබැයි ඔපෙක් හැදුවෙන් පස්සේ වෙච්ච වැඩේ.
1: ඔව්.
2: ඔපෙක් හැදුවේ මේ අපේ තෙල් අපේ, හැබැයි සල්ලි ඒගොල්ලන්ගේ කියලා. ඒකට විරුද්ධවනේ වෙනසියුලා මැදිහත් වෙලා. ඉතින් දැන් ඔන්න කියලා තියෙනවා මේ තෙල් මිල පල්ලෙහායයි කියලා.
1: ඔව්.
2: ඉතින් ට්‍රම්ප් කිව්වා කියලා ලබන මාසෙ ඉඳන් මේ තෙල් ගහගෙන මේ දුවන්න ලෑස්ති වෙන්න
1: එපා. ඔව්. ඉතින්
2: හැබැයි දැන් ඒ ට්‍රම්ප් කරපු වැඩෙන් ලෝකෙට එක්තරා ආකාරයක හොඳකුත් වේගන එනවා. දැන් ලෝකය දැන් තෙල් මත නැහින එක හොඳ චුට්ට. දැන් තෙල් වලින්ම දුවපු රටවල් සෞදි අරාබිය තමයි BYD වැඩියෙන්ම ගෙන්න ගන්න රට. මේ මොනවාද පුනර්ජනනීය බලශක්තිය ගැන වැඩියෙන්ම දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පොළොව යට තියෙන බලශක්තිය නෙමේ ආසින් යන සූර්ය ශක්තිය යකෝ දෙයියනේ මේ අපිට මාරු විදිහට ඉරපායනනේ. අපි මොකටද මේ නැහැ කියන තෙල් නිදවල් ගන්නගෙන බලශක්තිය ගන්න කියලා දැන් ඒගොල්ලෝ ඒ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ට්‍රම්ප් කලෑන් කලේ නෑනේ මේ වගේ වැඩක්.
0: ඔව්. ආපහු බාත්රූම් එකට යන්න. අචි කියාගෙන ආවනේ කතාවක්.
1: ඔව්. ඒ අර අර කතාව තමයි. ඔව්. දැන් නුවා කියපු කාරණාවත් එක්ක තමයි ඒකත් වැදෙන්නේ. මේ ඇත්තටම මේ ඔව් මාකට්ස් විසින් නැත්නම් වෙළඳ පොළවල් විසින් තමයි ලෝකයේ හසලුවන්නේ. ඒකට තියෙන හොඳම ඔය දර්ශකය තමයි 80s කියලා කියන්නේ. 80s හරිම වයි වර්ණයි, විවිධ පාට වලින් තිබ්බා. හැබැයි මිලේනියන්ස් වෙද්දි, සහස්ත්‍රය උදා වෙද්දි ඒ සංකල්ප ටික ටික ගිහිල්ලා දැන් ඔන්න හරි සරල කියන එකකට ලෝකේ ඇවිල්ලා
2: තියෙනවා. මේකට කාලේ දැන් අවුරුදු 5000 ක විතර ඉඳන් වෙළඳ පොළ තමයි ලෝකයේ හසලුවන්නේ. දැන් සරලම දේ අපි හැමදාම ගෙනවාගේ අපි අන්ලිමිටඩ් ඩිස්ට්‍රික්ට් වැඩසටහන් මාලා වහන්න වැඩසටහන් 200 ගානක් අවුරුදු 6 මහාචාර්ය රාජසෝමදේව මහත්මයා කරපු මේ අනුරාධපුරෙන් ඇයි පොළොන්නරුවට රාජධානිය මාරු වුණේ, මන්නාරමෙන් ඇයි අපි ත්‍රිකුණාමලයට වරාය අරන්
0: ගියේ.
2: ඉතින් ලෝක වෙළඳ පොළේ වෙනස් වීමත් එක්ක
1: සාගරය ආශ්‍රිතව ඉන්න ඕන වෙන නිසානේ නැත්තම් මුහුදේනේ ඔක්කොම වැඩ ටික වෙන්නේ. ඉතින් ඒක තමයි. ඔව්. අන්තිමට වෙළඳ පොළවල් තමයි මුළු ලෝකෙම හසුරවන්නේ.
0: කොහොමත් ඉතින් කාලෙන් කාලේ එහෙමනේ නෝවා නේද? හැම කාලෙකම අර ට්‍රෙන්ඩ්ස් කියන මාතෘකාවනේ අපි මේ මෙච්චර දුර යන්නේ. අනුරාධපුර යුගය, පොළොන්නර යුගය, ඊට පස්සේ ස්වර්ණම යුගය කියලා අපි කතා කරන කෝට්ටෙ යුගය. හා නේ. කොච්චර වයි වර්ණ.
2: ඔයාට අනුව ස්වර්ණම යුගයද?
0: නෑ නෑ මෙහෙම අපි කියන්නේ එහෙමනේ. අපි ඉගෙන ගන්න එහෙමනේ.
2: ඔව් ඒක උගන්න දේවල් ගැන සෑහෙන්න හිතලා බලන්න ඕන. ඇත්තටම කෝට්ටෙ යුගය ස්වර්ණම
0: යුගය. ඒක ඇත්ත එක වෙනම කතාවක්. ඉතින් මම මේ කියන්නේ එහෙම වයි වර්ණ ස්වර්ණම යුග කියලා අපි කතා කරනවා. හැබැයි ඉතින් තමා ඇතුලේ පොඩි වයිවර්ණයක් තියාගන්න එක කොයිකටත් හොඳයි.
2: ඔව්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: උදේ 9:20යි.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රෝ.
1: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාර එක.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 10 වනදා අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳ පොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩින අපේ රස විජේ.
7: වෙළඳ පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: උදේනමේ විනාඩි 27යි ඇල්ගෝ ටවුන් වෙලාව අපි ළඟට යන්නේ දේදුණු මාවතට ජනියෙක් හවස් එක වෙනකන් ඊළඟට ගින්දර හැන්දෑව එකේ ඉඳලා හතර වෙනකන්
1: අපේ ජානුත් එක්ක
0: ඊට පස්සේ ඉතින් අසායනවා
1: නේ හතර වටේ තියෙන දේවල් අරගෙන ඊට පස්සේ එනවා අපේ තරංග මන්දාරම්
0: රෑටයි කියලා නේද
1: අන්නයි එහෙම තියෙනවනේ එක එක හැඩ තියෙනවනේ එක එක ඒ ටයිම් වලට
0: වයි වර්ණයි
1: අන්න හරි පාට පාට වෙනතරමට ලස්සනයි හරි අපි මේ කොහෙටද යන්නේ මොනවද මතක් කරන්නේ
0: අපි දම්රෝ එක පැත්තේ යන්නත් ඕනේ
1: ඊළඟට දම්රෝ එක පැත්තේ යන්නත් ඕනේ තව කොහෙරි යන්න තියෙනවද
0: ඔව් මට ඊට පස්සේ යන්න තියෙනවා ෆොන්ටරා බ්‍රෑන්ඩ්ස් කීපයකට
1: ආහා හා හා
0: හරි
1: එහෙනම් අපි ඉස්සෙල්ලා මතක් කරන්න ඕන පොඩ්ඩට ඇංක පීඩියා ප්‍රෝ දෙන්න කියලා හැම දෙයකටම කලින් ඇංක පීඩියා ප්‍රෝ ගැන මතක් කරන්න ඕනේ මොකද පොඩ්ඩෝ කියන කට්ටිය අපිට සෑහෙන්න වැදගත්නේ මොන දෙයකටත් කලින් රටක ඊළඟ අනාගතය බාර ගන්න પરම්පරාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒගොල්ලෝ අවුරුදු 5ට අඩු කට්ටිය නම් ඒගොල්ලන්ට නිසි වයසේදී නිසි පෝෂ පදාර්ථ ලැබෙන්නම ඕන. ඒ දේවල් හරි විදියට හරි වයසේදී ලැබුණ නැත්නම් ඒක ඒගොල්ලන්ගේ වර්ධනයට ලකෝ බලපෑම් කරනවා සමහර විට ඒගොල්ලෝ වැඩිහිටි අවධියට පත් වුණාට පස්සේ නැත්තම් හිතන්න අවුරුදු 15 16 10 වගේ සීමා වලට ආවට පස්සෙත් ඒගොල්ලන්ට බලපෑම් ඇති කරන්න පුළුවන් මොකද ඒගොල්ලන්ට අවශ්‍ය කාලයේදී අවශ්‍ය පෝෂක පදාර්ථ නිසි විදියට ලැබුණ නැති නිසා
0: කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරපු පර්යේෂණයකදී කියනවා ප්‍රොෆෙසර් කෙනෙක් මට හරියටම නම් මතක නැහැ කියන්නේ කායික ක්‍රියාකාරීත්වයකට වැඩිය මානසික ක්‍රියාකාරීත්වය තමයි දැන් දරුවන්ගේ ප්‍රශ්න තියෙන්නේ කියලා ඒ නිසා කායික ක්‍රියාකාරීත්වයේ වගේම මානසික ක්‍රියාකාරීත්වයේදී දරුවෝ පාවිච්චි කරන දරුවන්ට දෙන ආහාර පාන ගැන දෙමාපිය සැලකිලිමත් විය යුතුමයි
1: කියලා
0: ඒ පර්යේෂණය අවුරුදු 10ක පර්යේෂණයක් කොහොමද
1: දශකයක විතර පර්යේෂණයක්
0: නේ ඔව් ඉතින්
1: ඔව් ඉතින් ඒ නිසා තමයි කියන්නේ
2: එහෙම කාලයක් පර්යේෂණයක් අල්ලන් ඉන්නත් සෞඛ්‍යමත් කෙනෙක් ඉන්න
1: ඕනේ ඔව්
0: එනේ ඒක ඒ කියන්නේ પરම්පරා
2: දෙන්නේ දැන් අනාගතේ එහෙම පර්යේෂණ කරන්න මිනිස්සු බිහි කරන්නත් හරි පෝෂණයක් ලබා දෙන්න
0: ඕනේ හරියටම හරි
1: අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මානව සම්පතක්නේ අපි නිර්මාණය කරගන්න ඕනේ human capital එකක්නේ ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ අපේ පොඩ්ඩන්ට නිසි වයසේදී නිසි පෝෂණය ලැබෙන්න ඕන ඒක ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණයේ වගේම දෘෂ්ටියටත් බලපානවා. ඉතින් ඒ නිසා තමයි වාගේ ගෙදර ඉන්න අවුරුදු 5ට අඩු පොඩ්ඩට අනිවාර්යයෙන්ම ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා අපි මතක් කරන්නේ. හැබැයි ඇන්කලා මතක් කරනවා ඇන්කපීඩියා ප්‍රෝ විතරක් නෙමෙයි. එයාට හොඳ බැලන්ස් ඩයට් එකකුත් දෙන්න කියලා. හොඳ සමබල ආහාර වේලක් එක්ක ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා.
0: අපි නුවාව එක්කන් යන දම්රෝ එකට.
1: යා. ඊට පස්සේ
0: නුවාට මොනවද ඕනේ?
1: ඕනේ ටික කියන්නේ.
0: වොෂින් මැෂින් එක.
2: මේ දැනට වොෂින් මැෂින් එකක් අවශ්‍ය නැහැ. හැබැයි දම්රෝ එකට ගියාම අවශ්‍ය නැති දේවලුත් අවශ්‍ය වෙනවා.
1: අවශ්‍ය වෙනවා. ඔව් අර මේ දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙන වර්ගඩි 50,000 මේ අපේ එකක් ළඟ තියෙනවා කොල්ලු පිටියේ.
2: මං මේ හෝම් තියටර් සිස්ටම් එකක්.
0: හරි.
2: ගන්න කියලා ඉන්නේ.
1: යන්නේ. එහෙනම් ආ යන්න ඕනේ මෙගා ප්‍රදර්ශනාගාරයකට. එහෙමත් නැත්නම් ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා ලංකාව පුරාම. මෙගා ප්‍රදර්ශනාගාර තියෙන මේ තැන්වල කොල්ලු පිටියේ නුගේගොඩ කටුබැද්ද රාජගිරිය වත්තල මහනුවර කුරුණෑගල ගාල්ල ඊට පස්සේ රත්නපුර අනුරාධපුර මාතර ගම්පහ සහ කිරිබත්ගොඩ මේවට ගියාට පස්සේ තට්ටු හතරක් විතර දෙනවා වට ඇවිදින්න පුළුවන් ඇති තරම් දැන් අපේ නුවාට ඕනේ කිව්වේ හෝම් තියටර් සිස්ටම් එකක්නේ කෙලින්ම අර විසිටින් රූම් එක හදලා තියෙනවා ඒ තැන්වල ප්ලේස් කරලා හෝම් තියටර් සිස්ටම් ඔක්කොම තියෙනවා වට ගිහිල්ලා බලලා ගන්න පුළුවන් ඒ අත්දැකීම එතන වට එක්ස්පීරියන්ස් කරලම ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: ඊළඟට බිල් එක ගැන එනවනේ ප්‍රශ්නයක් ක්‍රෙඩිට් කාඩ්
2: තියෙනවනේ ඒවා දම්රෝ එකත් එක්ක මොනවා යන්නේ සල්ලි ප්‍රශ්න
1: සල්ලා ගිහිල්ලා ගන්නකෝ
2: ඒකනේ
0: ක්‍රෙඩිට් කාඩ් ඒක තමයි මාත්මේ කියන්නේ නේදුවේ ක්‍රෙඩිට් කාඩ් දීවියන්ට මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම තියෙනවා
1: මාස 36ක් දක්වා
2: අවුරුදු 3ක්
1: පොලි රහිතව
0: ඔව් ඉතින් මාස 36ක් කියන්නේ නේද වෙලාවට මට ගණන් පුළුවන් ගන්නේ නුවායක ඉන්නකොට ගණන් පුළුවන් වෙන්න ඕනේ
2: මේක තමයි අපි ඔය ගණන්කාරයෙක්
1: කෙනින් ඉතින්
2: මම්බල පිටි නුවාගේ වුණාද නැද්ද ලංකේ
1: පහලට ඇවිල්ලා අහන්න 10න් පස්සේ පහලට ඇවිල්ලා ඕන කෙනෙක්ගෙන් අහන්න දන්නවා
0: හරි වෙබ්සයිට් එක තියෙනවා www.dumbro.lk හරි
1: ඒකටත් විසිට් කරන්න ඒකෙත් තියෙනවා අර ගන්න පුළුවන් දේවල් මොනවාද කියලා ඊට පස්සේ බලලා ගියාම තව ලේසියි වැඩි කරගන්න හරි ඉතින් එහෙම තමයි ක්‍රෙඩිට් කාඩ් තියෙන කෙනෙක්ට ඔන්න මාස 36ක් දක්වා පොලි රහිතව ගන්න පුළුවන් පොලි රහිතව ඒ වචනේ හයිලයිට් කරගන්න
0: ෆික්ස් ඩිපොසිට්
1: එහෙනම් ඉතින් CDB තමයි ආය වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ වාට 115ක පොලි අනුපාතයක් වාර්ෂිකව ලබා දෙනවා CDB එකෙන් ඒක දෙන්න පුළුවන් හැකියාව ඒගොල්ලන්ට තියෙනවා CDB කියන්නේ ලංකාවේ සිවුවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම ඒ වගේම තමයි මේ මූල්‍ය ශේත්‍රය අවුරුදු 30කට වඩා වැඩි කාලයක් අපිත් එක්ක ගනුදෙනු කරන ආයතනය. ඊටත් වඩා වැදගත්ම කාරණාව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ. ඉතින් ඔයා බලාපොරොත්තු වෙනවා නම් මේ වෙලාවේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට 0111738388 0111738388 මේ නම්බරයකට කෝල් එකක් දීලා වට පුළුවන් CDB ලගෙන් ඔයාගේ ස්ථාවර තැන්පතුව කොහොමද වට ආරම්භ කරන්න පුළුවන් කොහොමද පවත්වාගෙන යන්න පුළුවන් මේ සියලු ප්‍රශ්න ටික निराකරණය කරගන්න මම අමතක කරන්න එපා. ඒගොල්ලෝ දෙන්නේ අන්මැච් රිටර්න් එකක්. ඒ කියන්නේ ලංකාවේ මේ ස්ථාවර තැන්පතු ශේත්‍රයේ වට ලැබෙන අසම සම ප්‍රතිලාභ ටික දෙන තැන තමයි CDB කියලා කියන්නේ. ඒකින්ද ඔය අනිවාර්යෙන්ම FD එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් යන්න ඕන තැන තමයි CDB අකුරු තුනයි.
0: දැන් තාම 9:32 වෙන වෙලාව.
1: තාම good morning.
0: ඔව් ඊළඟට අපි afternoon good afternoon කියන වෙලාව ටික ටික ලඟ වෙනවනේ නේද? එතකොට ඉතින් දැන් ගොඩක් වෙලාවට එනවා දැන් ඕගොල්ලන්ගේ ගෙදර වුණත් නේද නෝවාගේ ගෙදර වුණත් උදේ වේල මං හිතනවා උයනකොට උයන්නේ දවල්ටත් එක්ක
1: නේ
0: එහෙමනේ සාමාන්‍යයෙන් ගොඩක් ඒවල් වල ඊට පස්සේ ආයි රැට
2: අද නම් එක සිද්ධ වුණේ නෑ ඉතින් ඕක කැමති නෑ නෝවා ඉඳන් කවන්නේ බොරු කියන්න එපා කියලා
0: හරි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා
2: මගේ ඒක අපේ මම ප්‍රශ්නයක් කරගන්නත් නෑ අහගෙන ඉන්න අය ප්‍රශ්නයක් කරගෙන මට දැන් අර මොනවාද මේ දාන ධර්ම දෙන්න
0: ලැස්ති වෙන්න හැබැයි මෙහෙම නුවාට දෙන්න අදහසක් තියෙනවා නේද අපිට කියන්නකෝ නැද්ද අචි
1: නේද ඒකයි
0: නුවාට
2: හැමදාම වෙන්නේ මට කියන්නේ ඕගොල්ලෝ කන එක
0: තමයි ඉතින් කොහොම වෙතත් මම මේ කියාගෙන ආවේ දවල්ට හරි උදේට හරි එහෙම අපි අපේ කැම වේල හදනකොට හදන අමුද්‍රව්‍ය ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන අපි දාන තෙල් එක මොකක්ද කියලා සැලකිලිමත් වෙන්න ඕන ඒ තෙල් එකේ පාට ගැන මම බලනවා ගොඩක් වෙලාවට අපි ග්‍රෝනියෝ විදිහට ගියාම මේ නියම පාට මේ තෙල් එක නම් හොඳයි කියලා කියනවා. හැබැයි පාවිච්චි කරනකොට තේරෙනවා හොඳද නැද්ද
2: කියලා. දැන් මේ අපේම යනවා මේ පොල් සංවර්ධන මණ්ඩලයේ දැන්වීමක්. මේ හොඳට අහන එකක් තමයි අර මිටි කිරි.
1: ඔව්.
2: මේ මේ බ්ලෙන්ඩර් එකෙන් කිරි මෙයා කරන එක ජාතික වගකීමක් කරගන්න කියලා. මොකද පොල් පිටරටේ වල අපි ගොඩක් ඩොලර් ගේනවා.
1: ගේනවා.
2: ඉතින් කිරි අපතේ යනවනේ මේ අපි අතින් ගිරකන්න ගියාම. ඊළංකාර්ණේ තමයි ඒකේ පැහැදිලිවම කියනවා පොල් තෙල් වලට කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවා.
0: ඔව්. නැතර මෙමේ
2: ඔව් අපි මේ shopping bag වල දාගෙන එන නිකන් ඔය බාගේ බෝතලේ දාගෙන එන පොල් තෙල් එහෙම කල්ලිකුත් වීමක් ඒ දෙන තැන් වල නැහනේ. හැබැයි පොල් තෙල් මුඩු වෙනවා ඊට පස්සේ විස වෙනවා ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවානේ. ඒකින්ද පොල් තෙල් ගන්නකොට නිෂ්පාදිත දිනයයි කල්ලිකුත් වෙන දිනයයි ප්‍රමිතියයි ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න
1: වෙන්න ඕන.
2: ඉතින් එහෙම තෙල් අපි ගාව තියෙනවා වෙළඳ පොලේ තියෙනවා සුපර් මාකට් එකේ ගියාම තියෙනවා ඒකේ නම සුපර් බ්‍රෑන්ඩ් කියන ලෝගෝ එකත් එක්ක ගහලා තියෙන්නේ
1: අනිවාර්යයෙන්ම. අපි මේ මතක් කරන්නේ Fortune Oil ගැන. ඉතින් නියම ප්‍රමිතියෙන් ඔයාලට තෙල් ගන්න පුළුවන් Fortune Oil එකට ගියෝ. දැන් මෙහෙම ඒගොල්ලන්ගේ මේ කැටගරි කිහිපයක්ම තියෙනවා. ඔයාලට පොල් තෙල් ඕන නම් එහෙම පුළුවන්. ඊට පස්සේ Sunflower Oil තියෙනවා.
0: Matoni Cooking Oil.
1: අන්න Corn Oil ඕන නම් එහෙම තියෙනවා. මේ ඔක්කොම Fortune Oil බ්‍රෑන්ඩ් එකෙන් මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අර වැදගත්ම දේ නුවා කිව්වා වගේ හැමදේම ලේබල් කරලා තියෙනවා. Manufacture date එක තියෙනවා. කවදද කල්ලිකුත් වෙන්නේ කියලා තියෙනවා. මිල ගණන් ඊට පස්සේ කොහොමද මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වුණේ කියලා තියෙනවා. ප්‍රශ්නයක් වුණොත් ඔයාලා කතා කරන්න හොට්ලයින් එකකුත් තියෙනවා. ගිහිල්ලා ඔයාලට හම්බෙන්න තැනක් තියෙනවා. අන්න එහෙම විශ්වාසනීය තැනකින් තමයි ඔය දේවල් මිලදී ගන්න ඕන. ඒ නිසා තමයි අපි ඔයාලට Fortune Oil ගැන මතක් කරන්නේ.

0: ZFM Algo Town Nagari Katabaha FM Anupaha FM Anuhatara Itashumata Net FM
1: Udename Vinaditis Navei පොල් වතු හිමියනි පොල් වගාවෙන් උපරිම ඵලදායක සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු ඵලදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: එසේ මෙසේ එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවය, දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.

0: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 27 වෙනි වරට සංවිධානය කරන්නේ මේ පාර අවුරුදු 27ක් අඛණ්ඩව මේ විදිහට පවත්වාගෙන යනවා කියලා කියන්නේ විශ්වාසය ලේසි නැහැ අචි. අනිත් එක තමයි මේ දැන් අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක රේඩියෝවක් විදිහට අවුරුදු ගණනාවක් සම්බන්ධ වෙනවනේ.
1: අවුරුදු 21ක්.
0: ඔව්. ඉතින් එතකොට අවුරුදු 21ක් ඒ අපේ තියෙන බැඳියාවත් එක්ක අපිටත් පේනවා මේක අවුරුද්දෙන් අවුරුද්ද තියෙන වෙනස.
1: වෙනස.
0: අලුත් බව. ඒ පොත් උනත් ඒ අලුත් පොත් අපිට කාලෙකින් හොයාගන්න බැරි වුණු පොත් ඊට පස්සේ දරුවන්ට වට්ටම් සහිතව කොච්චර දේවල් ලබා ගන්න පුළුවන්ද? මම දන්න අම්මල තාත්තලා ඉන්නවා අවුරුද්දටම දරුවන්ට ඕන කෙන පුළුවන් අය. පුළුවන් අය දුර පළාත් වලින් ඉඳලා ඇවිල්ලා අවුරුද්දටම විශේෂ වටම් සහිතව දරුවන්ට පොත් අරගෙන යනවා.
1: අරගෙන යනවා. ඉතින් 27 වෙනි වතාවටත් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනවා. සැප්තැම්බර් 25 වෙනිද ඉඳලා ඔක්තෝබර් 4 වෙනිද වෙනකම් BMICH පරිශ්‍රයේදී අර මේ නුවා හැම වෙලේම කියනවානේ කොළඹ පොත් ප්‍රදර්ශනයට අවුරුදු 27යි අපිට අවුරුදු 21යි. අපිට කලින් හිටපු නැති හින්දා මේ අවුරුදු 27ක්ම අපි නිල රේඩියෝ අනුග්‍රහකත්වයේ දීලා නැහැ. හැබැයි ඔන්න 21 වෙනි වතාවටත් අපි මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ අනුග්‍රහකත්වයේ දරනවා. ඉතින් මතක් කරන්න ඕන අපි අර කියපු දවස්වල සැප්තැම්බර් 25 වෙනිද ඉඳන් ඔක්තෝබර් 4 වෙනිද වෙනකම් උදෑසන 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම් ඔයාටත් පුළුවන් ඇවිල්ලා BMICH පරිශ්‍රයෙන් සිරිමාව පරිශ්‍රයෙන් පොත් මිලදී ගන්න. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාට කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක ගැන යන්න කලින්. මොකද මේ ආරක්ෂාව කියන දේ ගැන විශේෂයෙන්ම අය ගෙදර අයගේ ආරක්ෂාව ගැන අපි නිතර නිතර වාට මතක් කරනවා. අර අපි කියන්නේ මේ ටොකු ඇන ඇන මතක් කරනවා කියලා. එහෙම මතක් කරන්න ඕන දෙයක් තමයි මේක. ඔය අලුතෙන් ගයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම අපි මතක් කරනවා වාට කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක දාන්න කියලා. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ.
0: ක්වොලිටි ඇන් සේෆ්ටි කියන දෙකම තියෙන ජාතියක්.
1: අනිවාර්යෙන්ම. ඉතින් අපි කියවනේ අර පර්පල් ස්ටෑන්ඩඩ් එක ලංකාවේ මාකට් එකට අරගෙන ඉන්නෙත් වෙන කවුරුත් නෙමේ කැලනි කේබල්ස්ලා. ඒ විශ්වාසයත් එක්ක ඔයාලට පුළුවන් කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක දැන් මිලදී ගන්න. හරි, ඒ වගේම තමයි යන්න කලින් මතක් කරන්න ඕන BYD ගරුසරු ගැන වාට. දැන් ඔයා රාජ්‍ය සේවයේ හරි පුද්ගලිකාංශයේ හරි සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා මාසික වාරිකයක් ගෙවාගෙන යන්න ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. මාසිකව රුපියල් 68,000ක් වගේ ගෙවල ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාහනය ගෙදර අරන් යන්න. BYD ඕනම මාදිලියක් ඔයාට මේ විදිහට මිලදී ගන්න පුළුවන්. වාහනය විතරක් නෙමෙයි, ඔයා වාහනේ මිලදී ගත්තට පස්සේ පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේ හම්බෙනවා. ඔයාට ඒ වගේම ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරික සැලසුමකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් ඔයාට විශේෂ රක්ෂණාවරණ පහසුකමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි නොමිලේ හෝම් චාර්ජ් එක වගේම වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි අර කිව්වා වගේ විශ්‍රාම ගිය කෙනෙක් නම් කතා කරන්න දැම්ම 0112125125 නම්බරකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.
0: අපි ටටා කියන්න කලින් ටටා කියමුද?
1: ටටා කියන්න කලින්
2: ෆීඩ්බැක් එහාට මෙහාට කරලා බේර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ ඔක.
1: ඔව්නේ. ටටා කියන්න කලින් අපි ඔයාලට මතක් කරනවා ටටා සුපර් ඒස් ගැන. දැන් අපි කිව්වනේ ඔයාට බට්ටා මදි නම් අල්ට්‍රා ඉන්නවා. අල්ට්‍රා එක ඔයාට දැම්ම ඕනේ නැත්තම් ටටා සුපර් ඒස් එක අපි හැමෝම දන්න ඩීමෝ ලොක් එක ඉන්නවා. මේක හරිම මේ වාහනේ තියෙන විශේෂත්වය තමයි මේ පදවන කෙනාට හරිම පහසුයි. ඔයා දුර ගමන් යනවා නම් දුර ප්‍රවාහන කටයුතු කරන කෙනෙක් නම් වාහනේ පවර් ස්ටියරින් තියෙනවා. ඒ වගේම තමයි කැබින් එකට එයා කන්ඩිෂන් තියෙනවා. බොහොම පරිස්සමෙන් ඔයාට ලොකු දුරක් සුඛෝභෝගී විදියට යන්න පුළුවන් හැකියාව තියෙනවා හරිම පහසුවෙන්. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ටාටා සුපර් ඒස් ගැන. ඒ වගේම තමයි බ්‍රේක් ඩවුන් එකක් වුණොත් ඕනම වෙලාවක 13:80ට කෝල් එකක් දෙන්න ළඟටම ඇවිල්ලා වාහනේ හදලා දෙනවා. ඒ වගේම තමයි සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් ඩීමෝ ලගේ තියෙනවා ලංකාව පුරාම. ඒ ඕනම තැනකින් වාහනේ අලුත් වැඩියාවක්, එන්ජින් අලුත් වැඩියාවක්, පේන්ටින් එකේ ප්‍රශ්නයක්, ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ මොන හරි දෙයක් එකම වහලක් යටින් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක දැන් ඔයාලට පුළුවන් ටාටා සුපර් ඒස් එක මිලදී ගන්න කෝල් එකක් දෙන්න 13:88 නම්බරයකට. හරිනේ එහෙනම්.
0: එහෙනම් ඉතින් ටාටා.
1: එහෙනම් ඉතින් අපි
2: ඔයාලට අපි සෑහෙන හොඳ අවස්ථාවක් අචීසා මම
1: හදලා දුන්නා. අපි පුළු පුළුවන් විදිහට හැමෝම ඉතින් ගන්නවා.
2: අපි දාලා බලන කොහොමද කියලා.
1: ඔව්.
2: ඇත්තටම ඔයා හොඳයි ඈ.
0: එහෙමද?
1: අපි එහෙනම් ආයේ හම්බෙමු.
2: හම්බෙමු හම්බෙමු.
0: අනිවාර්යයෙන්ම.
1: තාම මේ සතිය ඉවර නැහැනේ. හෙට අපි හම්බෙමු. හෙට DJ නයිට් එක ගැනත් මතක් කරන්න තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා ඉන්නම්. හැමෝටම ජය වේවා. මම අචින්.
0: මම කසුනි.
2: මම මේක තමයි බැලුවේ. මම නුවා.
0: ටාටා ටාටා.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM. Net FM. I'll go down.
1: Brought to you by
2: Milwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Milwa එක ලංකාවේ එක.
3: අලුත්කම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
4: AC ගන්න එන්න තම්රෝ. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්රෝ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න.
7: සුවිශේෂී වාසි සමග අති නවීන Tata යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාර එකතු කරගන්න දැන්ම 13:88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධ හයියක්.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
10: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
13: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
14: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
15: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: සුවිශේෂී වාසි සමග අති නවීන Tata යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13:88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධ හයියක්.
16: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
17: කොල්ල කොට

0: මුලිය අනුපාත 0.188
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.112 125 125 මතන්න BYD කරුසරු.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
4: ගුඩ් මෝර්නින් වේලාව උදේ 10යි
5: හා

0: FM 98 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම net news.
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ඇද්දල සහ ඇත්කෙන්දි ළඟ තබාගත් සැකකරුවෙකු බුත්තල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. ඒ අනුව ඇද්දල කොටස් 11ක් ඇද්දල කොටස් වලින් සකසන ලද අත්පලඳනාවක් හා ඇත්කෙන්දි 29ක් සැකකරු සන්තකයේ තිබී සුවගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවේ. නෝවුඩ් පොට්‍ර ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් නෝවුඩ් ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නෝවුඩ් පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust.
2: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
1: FM 95 FM 94.8 Net FM
6: හෘද
4: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
7: ජනි එක දේ දුනු මාවත

ಹೇಮ ಶೋಭನೀಯ ಮಾಯಾವಲಟ ರವಟಿನಿಡದು ಮುಲು ದವಸಮ ಪ್ರಬೋದಿಂಗಿನ ನಂಗ್ ಮಂಗರ ಹೆಮದಾಮಕೇನೋ ವಗೆ ರಸ ಕ್ಯಾಮವೇಲಕ ರಸ ಈ ವಗೇಮ ರಸ ಥಮೈ ರಸ ಭೀಮಕ ರಸ ಒಯಾ ಬಲ ನೋಡಿ ರಸ ಕ್ಯಾಮವೇಲ ಕದಾಗನ್ನ ಹೇಳಿ ಬಸೇಮ ತಕ್ಕರ ಅನ್ನಂಗು ದೆಂಗಿ ಅನ್ನಂಗು ಹೇಮ ಪ್ರಬೋದಿಂಗ್ ಇನ್ನ ಬುಲುವಂ ಭೀಮಗ್ಗೇನ ಮೇ ಒಯಾ ಹಿತನ ದೇವಾಲ್ ನೆವೇ ಹೊಂದೇ ಮೇ ಒಯಾಡ ಮತಕ್ಕರನ್ನ ಹದನ್ನಿ ಕೋಪಿ ಕಾಕ್ ಬೊಣ್ಣ ಗಿಯಲ್ಲ ಕೋಪಿ ಇವ ಗಮಂ ಅಪಿಟ ದೆಂ ಮತಕ್ ವೇನೆ ಫ್ರೀಲನ್ ಕೋಪಿ ಮುಖದ ದೆಮ್ಮುಲು ರಟೇಮ ಕಟ್ಟಿಯ ದನ್ನವಾ ಫ್ರೀಲನ್ ಕೋಪಿಯಕ್ಕ ತಮೈ ಅಪಿ ಏ ಬಲಾಪುರತ್ತು ಏನ ರಸದ ಸುವಂದದ ಈ ಅಪಿಟ ಲಭಿನ ಪ್ರಬೋಧೆಯದ ಹರಿಯಟಮ ಅಪಿಟ ಹಂಬ ವೆನ್ನ ಗಿಯಲ್ಲ ಏಕಡೆ ಹೇತುವ ತಮೈ ಫ್ರೀಲನ್ ಕೋಪಿ ನಿಷ್ಪಾದನೆ ವೆನ್ನಿ ಅಪೇಮ ರಟೇ ಸ್ವಾಭಾವಿಕ ಕೋಪಿ ಅಟವಲಿನ್ ವಿತರಾಕ್ ವೀಮ ಅನೇಕ್ ನಿಷ್ಪಾದನ ವಗೆ ಕೃತಿಮ ರಸಕಾರಕವತ್ ಪಾಟ ವೆನ್ನ ಕಲುಪಾಟ ಡೈ ಕಕ್ವತ್ ಏಮ ಮುಕೂತ್ಮ ದಾಲನೆ ಫ್ರೀಲನ್ ಕೋಪಿಯಕ್ಕ ನಿಯಮ ಕೋಪಿಯಕ ರಸ ಒಯಾಟ ಬಲನ್ನ ಬೊಲುವ ಕಿಸಿಮ ಬಯಕ್ ಸಕಕ್ ನೆತು ಅರಗನ್ನ ಪುಂಚಿ ದರೋಯ್ ಕುಟುನ ದೆನ್ನ ಬೊಲುವ ಅವರುದು ಹತಲಿಹಕಟ ವಡ ವೆಡಿ ಕಾಲಯಕ್ ತಿಸ್ಸಿ ಅಪೇ ಅಮ್ಮಲ ಅಪೇ ಆಚಿ ಅಮ್ಮಲ ಏ ಹೆಮೋಮ ಬೊಹೊಮ ಆದರೆ ನರಗತ ಬ್ರ್ಯಾಂಡ್ ಕಾಕ್ ತಮ ಫ್ರೀಲನ್ ಕೇಲಗಿಯ ಫ್ರೀಲನ್ ನಿಷ್ಪಾದನ ಕಿಸಿಮ ದೇಕಟ ಕೃತಿಮ ರಸಕಾರಕವತ್ ಕೃತಿಮ ಅಮುದ್ರವ್ಯವತ್ ಮುಕೂತ್ಮ ಅಡಂಗು ಎನ್ನೆ ಇವಾಗೇಮ ತಮಾಯ್ ಒಯಾಟ ಮತಕ್ಕರನ್ನೋಣಿ ಲಂಕಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ಎಕಗೇನ ಲಂಕಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ಎಗತ್ತಕ್ಕ ಮೇದವಸ್ವಲ ಕಟ್ಟಿಯ ರಟ ವಟೇಮ ಯನ ಗಮನ್ನ ಇನ್ನಿ ಇಸ್ಸರ ತಮಾಯ್ ದೆಂಗಪಿ ಕಡೆಯಗಟ ಮುನಹರಿ ಮೀ ಟೈಲ್ ಟಿಕ ಕರಗನ್ನ ಉಣ್ಣಾಮ ಗಿದರ ಕದನ್ನ ಉಣ್ಣಾಮ ಬಾತ್ರೂಮ್ ಎಗಟ ಅಲ್ಲನ್ನ ಅವಶ್ಯಕನ್ನ ಬಾತ್ರೂಮ್ ಫಿಟಿಂಗ್ಸ್ ಟಿಕ ಗನ್ನ ಉಣ್ಣಾಮ ಶೋರೂಮ್ ಗಾನ ಗಿಹಿಲ್ಲ ರಸ್ತಿಯಾದ ಬುಣಿ ದೆಂಗುಣ್ಣ ಶೋರೂಮ್ ಎಗ ಒಯಾ ಭೋಯಾಗನು ಆಗಿ ನಗರೇಟೇನೋ ಕೊಚ್ಚರ ಲೇಸಿದ ಬರನ್ನಕೋ ಏಕ අපිට ටයිල්ස් කිව්ව ගමන් අනිවාර්යෙන් මතක් වෙන්නේ ලංකාවට ටයිල්ස් කලාව හඳුන්වා දීපු ලංකා ටයිල්ස් නේ ලංකා ටයිල්ස් වසර මැද වාසිත අරගෙන තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ ටීම් එක net fm අපේ කණ්ඩායමත් එක්ක ඔයාගේ නගරයට එන්නේ අද දවසේදී අපේ කණ්ඩායම ඉන්නේ උදේවරුේ නාරම්මල නගරයේ හවස් වෙනකොට තමයි මේගොල්ලෝ හෙට්ටිවල පැත්තට එන්න පිටත් වෙන්නේ ඔයාට 340ක් දක්වා වට්ටම් ලබා ගන්න පුළුවන් වසර මැද වාසිදීම නායක ඒ වගේම තමයි අර මතක් කරන්න ඕනිම දේ ටයිල් අරගන්නකොට ඉස්සර තමයි අපි එකම ටයිල් જાතිය මුළු ගෙදර තියෙන හැම කාමරයකටම බාත්รูම් එකකටම වෙරෙන්ඩ එකකටම ඇල්ලුවේ දැන් එහෙම නැහැ දැන් ගානට ඒව හදලා තිනවා සාලෙට නම් මෙන්න මේ ක්වොලිටි එක ඊට පස්සේ වෙරෙන්ඩ එකකට වගේ නම් මෙන්න මේ ක්වොලිටි එක බාත්รูම් එකකට නම් නිතර වතුර රැඳෙන තැනක් එතකොට මෙන්න මේ ටයිල් එක දාන්න ඕනි කියලා ලංකා ටයිල්ස් එකෙන් ඒව හදලා දීලා තියෙනවා අනික් එක තමයි ලංකා ටයිල්ස් අරගත්ත කියලා කියන්නේ ඒ ටයිල් එක වෙන ටයිල් එකක් උඩ වුණත් ඔයාට අලවන්න පුළුවන්. ඒක හන්දර ටයිල් කරලා තියෙන පොලවකට ආයි අමුතුවෙන් ටයිල් අල්ලනවා නම් ටයිල් කඩ කඩ දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ගන්නෙ ලංකා ටයිල්ස්. ටයිල් එකක් ගෙදරට තෝරගන්නකොට නිකම්ම නිකන් ටයිල් එකක් තෝරගන්නේ නැතුව ගුණාත්මකභාවයේ වගේම තමයි නවීන මෝස්තරයන්ගෙන් එන විශ්වාසය පිරුණු ලංකා ටයිල් එකක්ම තෝරගන්න කියලා අපි ඔයාලට නිරන්තරයෙන් මතක් කරන්නේ අන්න ඒ හේතුව නිසායි. සින්දු වලට කටි එකතු කරගන්න තමයි හදන්නේ මේ සින්දුවට යන්න කලින් මම එකතු කරගන්නවා WhatsApp එකේ පොලිමේ බලාගෙන ඉන්න කට්ටිය මට ඉතින් හැමදාම වගේ සුදු මහත්තයා කියලා කියන්නේ ගම්පහ DR රියාමන්ට් එකේ අපි අක්කල නංගිල සෙට් එකනේ කට්ටියම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඒ වගේම තමයි අපේ කවුද මේ අපිට මැසේජ් එක දාලා දෙන්නේ අපේ පානදුරේ ධනුෂ්ක මල්ලි පුන්සිරි සොයිස මහත්මයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා බැරි කමක් නැහැ උත්සාහ කරලා බලන්න දවල් එක වෙනකන් අපිට වෙලාව තියෙනවනේ හාලියල ගලවුඩ 10:90 උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ කට්ටිය ඉතින් දැන් මේ නම් කටවාඩම් මට නිෂාන් සැලුන් එකේ සෙට් එක GM ස්ටෝර්ස් එකේ සෙට් එක පුදු පෙරපාසලේ දෙවුදි බබා මේ කට්ටියම එකතු කරගන්න කියනවා හංවැල්ලේ ඩිලාන් නිරෝෂ් අපිට මැසේජ් එකක් දාලා තිනවා චන්දන නිලාරච්චි මහත්තයාගේ තමයි සින්දුවක් ඉල්ලන්නේ බැරි කමක් නැහැ බලමු දෙන්නා

0: Pula salala, mana nala wala, rangganda siu malie. Pula salala, mana nala wala, rangganda siu malie. Pula salala, mana nala wala, rangganda siu malie.
1: FM anu paha, FM anu hatarai tashma ata, net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LK A Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: වේලාව 10යි විනාඩි 24යි.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
8: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 11 වෙනිදා අපි එන්නේ උදේ බින්ගිරිය හවස හලාවත. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවාතැන්.
10: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
11: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස. ඇයි ෂුගර් කියලා මූණෙන් නගන? සෙවනගල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0547 31 33 540. මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහක්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
12: brought to you by
13: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
15: වෙන කාටද වයිෆ්? ඔයාට
14: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
15: වෙලාව 10:27. මේ සින්දුවෙන් පස්සේ ඔගොල්ලෝ බලාගෙන ඉන්න සුබ මොහොත උදා වෙනවා. අකුරු එක වචන ගලපල සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයෝ. මේ සින්දුවෙන් පස්සේ ක්‍රියාත්මක කරන්න මම සූදානම්. WhatsApp එක වැත්ත වැළුවට පස්සේ සමහර කට්ටිය මැසේජ් 400 ගණන් දාලා දෙනවා, සමහර කට්ටිය 270 ගණන් දාලා දෙනවා. මට ඉතින් කෙනෙක් හිතාගන්න බෑ කොහොමද එකතු කරගන්න කියලා. ඔයාලට කෝල් කරන්නත් පුළුවන් 01 1 2 50 73 63 කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට WhatsApp මැසේජ් එකක් දාන්නත් පුළුවන් 01 711 95 95 95. ඒ වගේම තමයි Facebook fan page එකේ මම අර දාලා තියෙන post එකට පහලින් comment එකක් දාලා post එක share කරන්නත් පුළුවන්. කොයි පැත්තෙන් හරි එක්කෙනෙක්ව මම තෝරගන්නවා තව විනාඩි 4කින් විතර අපි සම්බන්ධ වෙන අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක එකතු කරගන්න. සිංදුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. ඒකත් එක්ක තමයි අපේ රටම හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් ගලවා ගන්න මේ විදිහට ආරම්භ කරලා තියෙන වැඩ කටයුතු ටික. ඉතින් මම ඔයාලට ඒ ගැන මතක් කරන්න හදනකොටම කියන්න තියෙන විශේෂම දේ තමයි අපි හැම වෙලාවෙම අපේ අවධානය විවිධ දිහාවලට එල්ල කරනවනේ. ගොඩාක් වෙලාවට තරුණ කට්ටිය කැමති විවිධ දේවල් අත්හදා බලන්න. කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම අන්නේ අත්හදා බලන්න තියෙන ආසාව එක්ක ඒ කැමැත්ත එක්ක තමයි මත්ද්‍රව්‍ය වලට පොළඹවා ගන්න බලාගෙන සමාජයේ ඉන්න විවිධ කට්ටිය ඕලං මේ දේවල් වලට ඇබ්බැහි කරන්න සූදානම් වෙන්නේ. පළවෙනි කොටස ඔයගෙන් සල්ලි ගන්න නැතුව තමයි දෙන්නේ. මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න, පොඩි ත්‍රිල් එකක් එයි, පොඩ්ඩක් ප්‍රශ්න අමතක වෙයි, පොඩ්ඩක් පාවිනවා වගේ දැනෙයි. එහෙම කියලා තමයි මේ දේවල් දෙන්නේ. ඊට පස්සේ ඔයා ඒ දේවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ තමයි ඔයාගෙන් සල්ලි ටික කඩාගෙන ඔයාගේ මුළු අනාගතේම නාස්ති කරලා දාන්නේ. ඒක හින්දා ඇබ්බැහි වුණාට පස්සේ ඌවයින් ගැලවෙන එක සෑහෙන්න අමාරුයි. ඊට වඩා මාරම ලේසි එහෙම ඔයාව කවුරු හරි පොළඹවා ගන්න උත්සාහ කරනවා නම් ඒ කෙනාට බෑ, මම ඔය දේවල් පාවිච්චි කරන්නේ නැහැ කියලා කියන එක. ආදරණීය දෙමව්පියන්ටත් මතක් කරන්න තියෙන දේ තමයි ඔබේ දරුවා ගැන අනිවාර්යයෙන්ම හැම වෙලේම අවධානයෙන් ඉන්න. මොකද කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම දැන් මේ දැලට අහු කරගන්න සමාජයේ කට්ටිය බලාගෙන ඉන්නවා. සමාජයේ අපරාධ වලින් වැඩි වෙන තරමටම ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය. හොරකම් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපේ තරුණ ජීවිත ඉතාම ලස්සන අනාගතයකට උරුමකම් තියෙන කට්ටිය හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් එක්ක සල්ලි ටික මුලින්ම නැති වෙනවා. අඩු ගානේ ජොබ් එකක් කරගන්න chance එක නැති වෙනවා. අධ්‍යාපනය කඩා කප්පල් වෙලා යනවා. එහෙම ඔයාට කරගන්න අවශ්‍ය වෙන්නේ නැහෙනේ. එහෙනම් තමයි කියන්නේ ඔය හානිකර මත්ද්‍රව්‍ය විෂ මත්ද්‍රව්‍ය වලට පෙළඹෙන්න එපා කියන කාරණාව. මේ පැත්තේ මතක් කරන්න තියෙන ඊළඟ කාරණාව තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන පුවත. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා දැන් රටේ ජනප්‍රිය පුද්ගලයෙක්. එතුමව හම්බ වෙන්න ලංකාව වටෙන්ම ගොඩ දෙනෙක් එන්නේ එතුමගේ හාස්කම් වගේ ප්‍රතිකාර හන්දා. ඒකට හේතුව වෙන්නේ එතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන පරතරයට හදාරලා තියෙන එක. එතකොට අපිට පේන්නේ මේව මැජික් වගේ. එතුමා හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඒ කාලින්දම් පවත්වාගෙන ඉනේ ක්‍රමයන් එක්ක තමයි ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේදී සුව කරන්න බෑ, පාලනය කරන්න විතරයි පුළුවන් කියන රෝගාබාධ නිට්ටාවටම සුව කරලා දාන්නේ. පිළිකා වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, කෑ ඊට පස්සේ වකුගඩු රෝග වෙන්න පුළුවන්. ඔය ඕනිම ලෙඩකට එකී මෙකී නොකී ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙනවා. යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා ඔයාලට මතක් කරන්නේ ඇයි දන්නවද? එතනට ඒ තරම්ම සෙනගින හන්ද ඔයාට වෙලාවක් වෙන් කරගෙන යන එක පහසු හන්ද. 0777300940ට හරි 0773273540ට හරි කතා කරන්න. සින්දුවට යන්න හදන්නේ සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරංග වටයක් එක්ක.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10:36ක් වෙලා තියෙනකොට අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය තමයි මේ විදිහට ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. මම කෙනෙක්ව සම්බන්ධ කරගත්තා. එයා WhatsApp එකට මං අර ඔයගලන්ට කිව්වා නේද, මැසේජස් අවිල්ල තියෙනවා 400ක් එක්කෙනෙක් දාලා දිනවා 500ක් දාලා දිනවා, එහෙම මැසේජ් ගොඩක් දාලා තියෙනවා. අන්නේ කටි අතරින් කෙනෙක්ව තමයි මං සම්බන්ධ කරගත්තේ. එයාගේ නම ඉරේෂා කුමාරී, ගමේ නම මං අහගත්තා. ඒ නම මතක තියාගන්න පුළුවන් නමක් නෙවෙයි. එකහන්ද අපි ඉරේෂාගෙන් අහගමු එයාගේ ගමේ නම මොකද්ද කියලා. ඉරේෂා, ආයුබෝවන් සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් සුබ උදෑසනක් වේවා.
0: කියන්නකෝ බලන්න ඔයාගේ ගමේ නම.
1: අඹගහ පැලස්ස
0: තියෙන්නේ කොහෙද? දැන් ඔය දන්නේ නැති ගම්වල නම් කියනවා වගේ නෙවෙයි, එන පාරත් අපිට කියන්න ඕනේ ඊට පස්සේ. කොහෙද?
1: රන්දෙනිගල පාරේ.
0: ඒ කියන්නේ මේ මහනුවර පැත්තේද?
1: හරි
0: දැන් පොඩ්ඩක් දන්නවා. හරි, ගේම් එකට යන්න ලෑස්ති වෙන්න. ඉතින් මැසේජ් කීයක් විතර දැම්මද? ඇත්තරම මතක නෑනේ. හරි හෙම උනන්දුවෙන් ඉන්න කට්ටියට තරඟයට අවස්ථාව දෙන්න ලැබෙන එක මාරම සන්තෝෂයක්. කොහොම හරි මේ තරඟයේ වෙන්නේ කොහොමද කියලා ඉතින් දන්නවනේ, අමුතුවෙන් මතක් කරන්න ඕනිද?
1: දන්නවා කමන්නෑ.
0: මම කියන්නම්, ඒක චාරිත්‍රයක් වගේ. අර උත්සවයක් පටන් ගන්නකොට පොල් තෙල් පහන පත්තු කරලා වැඩේ පටන් ගන්නවා වගේ මම ගේම් එක පටන් ගන්නකොට තරගේ නීති රීති කියලා පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මං ඔයාට අකුරක් දෙනවා ඉරේෂා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැබ වචනක මග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න ඕනේ. හැබැයි මෙහෙමයි, ඒ කියන වචන පැහැදිලි වෙන්න ඕනේ. අපි අර පහුගිය දවස්වල අහනකොට සමහර වචන පැහැදිලි නෑ. මොකද ඌව මම නෙවෙයි චෙක් කරන්නේ, විද්වත් විනිශ්චය මණ්ඩලය තමයි ඔය දේවල් චෙක් කරන්නේ. එතකොට ඒගොල්ලන්ට වචන ඇහෙන්නේ නැතුණා මට බයිනවා. ඊට පස්සේ කොහොමද මේ වචන අපි අහන්නේ කියලා. හරිද? එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගන්න එකට අමුණලා කියන ඒවා තියෙන්නේ, පාට පැන්සල, යතුරු පැදිය, අන්න ඒ වගේ ඒවා කියන්න බෑ. රයිට්? හරි, අපි යමු තරංගයට. ඔයාට දෙන වචනේ මොකද්ද? හරි, මම දෙන්නම් ඔයාට මෙහෙම වචනයක්. මහනුවර කියන වචනය තියෙන්නේ. මහනුවර කියන වචනේ දෙවැනි අකුර මොකද්ද?
1: හා,
0: ඒක තමයි දෙන්නේ. ලෑස්තිද තරගයට යන්න? රයිට්. අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: රාජික කෝකිල ලිස්සනවා වාසන නන්දන නිලා අන්නන්දා දීර්ති කෝට්ට කයිතනි කමලා ලදරුවා වනේ යාපනේ අක්කල
0: කාලේ අවසන්. මේ වෙනකොට වැඩිම වචන ගානක් කියලා තියෙන්නේ ඉරිෂා. අපිට ඊයේ දවසේ අමුතු ගමක ඉඳන් ඒත් කතා කරේ, පාරු තල්විල ඉඳන් කතා කරපු මලීෂා, එයා වචන 48ක් කියලා තියෙනවා. මට නිකන් හිතෙනවා ඉරිෂා ඔයත් නිකන් ළඟින් යන ගානක් කියන්නේ නැති කියලා. බලමු ඉතින් මොනා වේද කියලා. හෙට තමයි ගණන් කරන් එන්නේ. මේ හින්දි සින්දුවක් අහන්න යන්න හදන්නේ. කාවද එකතු කරගන්නේ? හරි, කවුද සින්දුවට එකතු කරගන්නේ? ඔය සතුට ඉහවහා යන වෙලාවේ කියන්නකෝ ඒකත්. ඔව්, මාව එකතු කරගන්න ඕනේ අනිවාර්යෙන්.
1: එකතු කරගන්නවා. එකතු කරගන්න.
0: හරි, බොහොම ස්තුතියි රේෂා, දිගටම නෙත් අහගෙන ඉන්න.
1: අනිවාර්යෙන්.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝතරය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙත.
2: වේලාව 10යි විනාඩි 43යි.
0: එකම අරමුණ තරඟකරුවන් 14 එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති 7ක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවන් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
3: නිෂෝ ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝ ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076 43 73 171.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයකක රස බලමුද. මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝව Net FM.
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
2: වේලාව 10යි විනාඩි 46යි.
11: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්
11: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
2: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
11: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න.
0: ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

0: වෙලාව 10:47. මේ කල්පනා කරේ අපිට සමහර දේවල් පිළිබඳව මතක් වෙන්නේ හරි අමුතු කාරණාවන් එක්කනේ. සමහර වෙලාවට දවල්ට උයන්න මතක් වෙන්නේ බඩගිනි වුණාට පස්සේ. එහෙම නැත්නම් මොනවා හරි කෑමක් කන්න මතක් වෙන්නේ බඩගිනි වුණාට පස්සේ. ඊට පස්සේ උයල එහෙම කෑම කනකොට එහෙම වෙලාව ගිහිල්ලි ඉවරයි. ඒ වගේ තමයි සමහර වෙලාවට ඔයාගේ ගෙදර හදාගන්න වැඩවලදී, ගෙදර අලුත් වැඩියා කරන වැඩවලදී ඒ දේවලුත් කරන්න ඕනි කියලා මතක් වෙන්නේ ඒ දේට මොකක් හරි සම්බන්ධ දෙයක් උනාට පස්සේ. බාත්รูම් එකේ තියෙන ටයිල් ටික මාරු කරන්න ඕනි කියලා මතක් වෙන්නේ බාත්รูම් එකට ගියාට පස්සේ පොඩ්ඩක් ලිස්සන්න කරන්න ගත්තට පස්සේ. වැරෙන්ඩ එකේ දාලා තියෙන ටයිල් ටික මාරු කරන්න ඕනි කියලා මතක් වෙන්නේ ගොඩාක් වෙලාවට කවුරු හරි ගෙදරට එන කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම ටයිල් ටික පොඩ්ඩක් ගෙවිලා නේද? අලුත් කරා නම් හරි නේද වගේ. එහෙම දෙයක් කිව්වම තමයි මතක් වෙන්නේ. එතකොට ඉතින් කාලේ ගිහිල්ලා සමහර වෙලාවට. දැන් මේ දවස් කියලා කියන්නේ ඔයාගේ ගෙදර එහෙම ටයිල් ටික මාරු කරනවා නම් නියම කාලයක්. අලුතින් ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ටයිල් ටිකක් අරන් තියා ගන්න හොඳ කාලයක්. ඒකට හේතුව ලංකා ටයිල්ස් එක්ක ඔයාට වසර මැද වාසි හරහා 40%ක් දක්වා වට්ටම් ඔයා අරගන්න ටයිල්ස් වලට, බාත්වයා ෆිටින්ග්ස් වලට හම්බ වෙන එක. දැන් ඉතින් කරන්න තියෙන්නේ ළඟම තියෙන ලංකා ටයිල්ස් ශාඛාවකට යන එක කියලාද ඔයා හිතන්නේ? නෑ, එහෙම ඕනේ නෑ. මොකද ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක දැන් ඔයාව හොයාගෙන ඔයාගේ නගරයටම එනවා. දැන් අද දවසේ කොහෙද ඉන්නේ වැඩි විස්තර දැනගන්න අපේ දර්ශනව තමයි සම්බන්ධ කරගන්න හදන්නේ. මන් දැන් දර්ශනට ඕඩර් එක දීලා තියෙන්නේ. මට ටයිල් ටිකක් ඕනි අරගෙන ඉන්න එනකොට කියලා. දර්ශන ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. මොකෝ වෙන්නේ අද?
1: ආයිබෝන් ජනි තයිබන් සුබ උදෑසනක් වේවා. ඉතින් ඔන්න ඔයා කිව්වා වගේ මොනේද ජනිකී ටයිල් ටිකක් ඕන මං එනකොට කතාව තියෙන මේ පැත්තෙන්. ජනිකී වගේම අර අපි දෙනවලට ජනිත් බිලවස ලංකාවටයි වසර මැද වාසි වෙනවා. ඉතින් මේ වාසි ජනිත් වෙන කවුරුවත් දෙන්නේ නැහැ.
0: ඔව්.
1: මේ වසර මැද වාසි ලබා දෙන්නේ ලංකා ටයිල් විසින් විතරමයි. ඒක නිසා ඔන්න ඔබට අවස්ථාව දෙන අද දවස් පුරාවටම අපි සුදනම් 12 උදේවරු අපි ඉන්නවා සුන්දර නාරම්මල පුරේ. හරිය දැන් හරියටම ඉන්නේ ජනිත් නාරම්මල ප්‍රධාන බස් ඇත නැවතුම්පල ඉදිරිපිට තමයි අපි ඉන්නේ. නාරම්මල පුරේ ආදරණ හිතවතුන්ට හිතවතියන්ට අවස්ථාව දෙනවා ජනිත් කියෝ වගේ. සාමාන්‍ය ජනිත අපි අර බාත්รูම් එකට අල්ලන් ටයිල් එක කුස්සියට අල්ලන්නේ ටයිල් එක සාරට අල්ලන්නේ. මොකද ඒ තැන්වලට ආවෙ ඉන්නේ ටයිල් වර්ග විශේෂයක් හඳුනා දීලා තියෙනවා ලක්ක ටයිල් ඉතින්. ඉතින් යන්න ඒ ටයිල් කලාව එක්ක තමයි අපි මේ විදිහට ගමින් ගමට මේ විදිහ නගරේ නගරයට මේ දෙවෙන්ස් වැඩ කටයුතු තරගෙන සුන්දර නාරම්මල පුරේ අද එකතු වෙන්නේ. ඉතින් ජනිත් ඔන්න ඔයා කිව්වාගේම ටයිල් බාත්‍යා සහ උපාංග වලට 40%ක් දක්වා දෙවෙන්ස් වාසියක් වට්ටමක් වුණ අපි අද දවසේදී ලබා දෙන්න සූදානම්. ඉතින් ඒ විතරක් නෙවෙයි අර අපි කතාවට කියනවනේ ජනිත් මොකද අර SLS තත්ත්ව සහතිකය ගැන. ලංකාවේ ටයිල් සම්මානයකට SLS තත්ත්ව සහතිකය, ඒ වගේම ISO තත්ත්ව සහතිකය හමුවන එකම ටයිල් සම්මානය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. මේ එනකොට ලංකා ටයිල් වලට ටයිල් තත්ත්ව සහතිකය හම්බෙලා තියෙනවා. ඉතින් ඒකත් අපි හරි ආඩම්බරින් කියන්න ඕනේ ජනිත් කතා කරන්න ඕනේ. මොකද ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙ පුරාවටම මේ එනකොට ලංකා ටයිල් ලංකාවෙන් මුළු රටම අපනායනය කරනවා.
0: අනික අපේ බ්‍රෑන්ඩ් එක
1: අනිවාර්යෙන් ලංකාවේ සම්මානයක්, ලංකා ටයිල් කියන්නේ අපේම දෙයක්. ඉතින් ඒක නිසා සමාජ හිතකාමි පරිසර හිතකාමි කිසිම කරදරයක් ප්‍රශ්නයක් නැති එකම ටයිල් සම්මානය තමයි ජනිත් ලංකා ටයිල් කියලා කියන්නේ. ඉතින් අපි අද දවසේ මේ විදියට ආදරණීය නාරම්මල පුරවරය ආවරණය කරනකොට අපි අහගෙන ඉන්නේ අපි ආදරණීය රසික පිරිසෙන් ගොඩක් අපිට හම් වෙනවා ජනිත්. ඉතින් ජනිත්ත් බොහොම අය මතක් කරනවා කට්ටිය
0: දැන් අන්න එහෙම මොකද ගෙනල්ලා දුන්නේ නැද්ද?
1: කන්නත් හම් වෙනවා ඉතින්. ඒක නිසා ජනිත් ඒවත් අපිට මේ පැත්තේ හම් වෙනවා. ඒත් එක්කම තමයි මේ දෙවන්ත වැඩ කටයුතු වස්ත්‍රයේ මැද වාසි එක්ක සාහිල් බාත්‍ය උපංග වලට 140ක් දක්වා දෙවන්ත වාසියක් ලබා දෙන්නේ. ඉතින් ඒ විතරකුත් නෙවෙයි ජනිත්. අර ඔයා කිව්වාගේ බාත්รูම් එකට අපි අල්ලන්නේ හොඳමදී. මොකද අර ඔයා කිව්වාගේ ලිස්සලා වැටෙන්න ඕනේ
0: නේ. ඔව් අදම ලිස්සුවා. ඒකයි මට අද උදේ මතක් වුණේ වැඩි.
1: මතක් වුණේ. රයිට්. කොහොම හරි ජනිත් ඔන්න ජනිත් පුළුවන් එහෙනම් මේ පැත්තට එකතු වෙලා මොළොම බාත්‍ය සහ උපංගේ මිලදී ගන්න. මොකද එහෙම කියන්නේ ජනිත්. වසර 25ක් අසුම සම වගකීම් කාලයක් හම්බ වෙනවා. වසර 25ක් කියන්නේ පුංචි කාල සීමාවක් නෙවෙයි නේද?
0: ඒකනේ.
1: ඒ වසර 25ක කාල සීමාවක වගකීමක් හම්බ වෙනවා. ඉතින් මේ වැඩ කටයුත්තත් එක්ක තමයි අපි මේ විදිහට සුන්දර ආදරණීය නාරම්මල පුරේ අද දවසේ ඔන්න මේ කාල වේලාව ආවරණය කරන්න ඉන්නේ. හවස්වරු ජනිත අපි එනවා ආදරණීය හෙට්ටි හොල පුරවරය ආවරණය කරන්න. ඉතින් හෙට්ටි හොල ආදරණීය ඉන්න හිතවතුන්ට හිතවතියන්ට පුළුවන් වගේ සිහින නිවස සහෝදරටක් සිහිනයක් නේ. මොකද හෙඩ් එක වැඩ කරගන්න කැමති වට තමයි මේ විදිහට මේ දෙවන්ත අනුගිවස්ථාව එකතු කරන්න. ඉතින් හෙඩ් කරයි සමත්කාරය සඳු නවතන එක අපි ඔන්න අද දවසේ ඉන්න මේ වෙලාවේ සුන්දර නාරම්මල පුරවරය ජනිත් ඉතින් හවස වෙනවා ආදරණීය හෙට්ටි හොල පුරවරය ආවරණය කරන්න. ඉතින් බොහොම ස්තුතියි ජනිත් අවස්ථාව මේ පැත්තට ලබා දුන්නට.
0: බොහොම ස්තුතියි. දර්ශන විස්තර කියන්න මේ පැත්තට ආවට දර්ශනට හේම යන්න අවස්ථාව දීලා කට්ටිය එකතු කරගන්න ඕනි කියලා හිතුණා. මේ Facebook එක පැත්තේ ඉන්න කට්ටියත් අද අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි. මොකද ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. රමණී පොළොන්නරුව ඉඳන් කතා කරා සුපුරුදු විදිහට ඉතින් අදත් කතා කරේ කතා කරලා කිව්ව එකතු කරගන්න කියලා කට්ටියම ඒ වගේම තමයි අපේ කෑගල්ලේ නිදහස් භාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා ඊට පස්සේ විහිංතලේ දුලාංජලි එයාගේ බබාවයි මහත්තයා ජගත්වයි මේ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වේ ඊට පස්සේ යන්න හදන්නේ කෑගලු බත් කඩේට ගිහිල්ලෙන්න උදේ පාන්දරම බත් ටිකක් කාලා වැඩේ වටන් ගන්න හදන්න චම්මිය අක්ක තමයි මැසේජ් එක දාන්නේ ශාන්ත අයියා කාන්ති අක්කා ටෝග සුදු මහින්ද අමල් චානක පොඩි විජේ ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා මං එකතු කරගන්න ඊට පස්සේ අපේ සඳලි අනුරාධපුරේ ඉඳන් අපි වහගෙන ඉන්නවා සඳලි මං ඔයාවත් එකතු කරගන්නම් අනේ ජනි සුදු පෙන්චෝ ඔයා ආවද මල්ලියෝ බලන්න කොච්චර ආදරණීය විදිහට නම් ටික කියා ගන්න ඕනි හන්ද මට අමතනවද කියලා මේ ඇවිල්ලා දේවින්න්‍යා ෆැෂන් එකේ සෙට් එක දීප්ති අක්කා මැසේජ් එක දාලා තියෙන්නේ ඉනෝෂ්තර් අනුෂා ලලිත අක්කා මානෙල් අක්කා චන්ද්‍රිකා අක්කා අමන්දි නංගි නදීෂමිස් දමික මල්ලි සසංකා ක්‍රිෂාන්ත අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න දැන් ඔයා යන්න ඕනි net fm facebook fan page එකට මොකද තව පුංචි වෙලාවකින් ජනි කොල්ලා facebook live එකක් එනවා එතකොට ඉතින් මූණ දිහා බලාගෙන ළඟ ඉන්නවා වගේ කතා කරන්න පුළුවන් අපිට

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: පෘථිවියෙන් ළඟ හරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට

0: එතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: පෑහෙනවා කියන්නේ පුතේ ගැළපෙනවා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරිලා?
2: බෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: නුවන් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරිමාඩු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
0: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
4: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වේලාව උදේ 11යි.

0: සත්‍යා. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම Bad News.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම කේසර. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබලසේන සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වර්ධකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් වසර 6ක සිරදඬුවම් නියම කර තිබුණා. එම දඬුවම් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් ප්‍රදානය කර තිබුණා. හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද ආෆෝස් රොෂාන් ගුණතිලක මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත පැමිණ තිබෙනවා. එම කොට්ටාසේ සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා රොෂාන් ගුණතිලක මහතා එලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය, මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
7: ජනි එක දේ දුනු මාවත.

වෙලාව 11:10 හරියටම මේ වෙලාවේ වෙලාව කියනවා නම් අපි ඇවිල්ලා ඉන්නේ මූඩ් එක චිල් කරන හැපි පිල් එක. ඒ තමයි net fm දේදුණු මාවතත් එක්ක අපි දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. දන්නේව නැතුව පැයක් ගිහිල්ලා තිනවා. මේ සතියත් දැන් ඉවර වෙන්න ඕන වෙන්න වගේ තියෙන අද බ්‍රහස්පතින්දානේ. කොහොම හරි වීකෙන්ඩ් එක එනකන් තමයි බලාගෙන ඉන්න පොඩ්ඩක් වැඩිපුර නිදා ගන්න හැම පුළුවන් නේද? හරි, දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මේ වෙලාවේ net fm facebook fan page එක පැත්තට යන ඔයාට කහ කුරුල්ලෙක් වගේ කෙනෙක් Facebook live එකක් ඇවිල්ලා ඉන්නවා බලාගන්න බලුවා. වෙන කවුරුත් නෙවෙයි මම ඉතින් ඇවිල්ලා තියෙන්නේ. එන්න net fm facebook fan page එක පැත්තට. මේ වෙනකොට කට්ටිය Facebook live එකට සෙට් වෙලා ඉන්නේ. කට්ටිය comment කරගෙන යනවා. නිරංජි අඹගහ ගෙදර, ලලිත් ප්‍රියංකර, ඊට පස්සේ තාරුකා මීරිගම ඉඳන් අපිව බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපේ දීප්ති අක්කා දේවින්‍යා ෆැෂන් එකේ ඉඳන් අහගෙන ඉන්නවා. ඉෂාරා කරුණාරත්න ඉන්නවා. මට ආරංචි අක්කාව ඉෂාරමාව උස්සන්න ප්ලෑන් කරා කියලා. ඊට පස්සේ අපේ අප්සරා ඉන්නවා Facebook live එක බලාගෙන. දුලංජලි ඉන්නවා. කටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. රයිට්, ඉතින් මේ පැය පටන් ගන්නකොටම මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා Facebook live එක ඇවිල්ලා තියෙන එකත් එක්ක. දැන් ඔයාට අවස්ථාව තියෙනවා අකුරෙන් අකුර තරඟ වටයට මේ පැයේදී සම්බන්ධ වෙන්න. මේ පැයේදී අකුරෙන් අකුර තරඟ වටයට මං කෙනෙක්ව සම්බන්ධ කරගන්න සූදානමින් ඉන්නවා. ඒ ඇවිල්ලා Facebook live එක බලලා, අපේ Facebook live එක ෂෙයා කරලා, වැඩි වැඩියෙන් කමෙන්ට් කරලා මගේ අවධානය, මගේ ඇස් ඕගොල්ලන්ගේ පැත්තට යොමු කරගන්න කෙනෙක්ව තමයි මම සම්බන්ධ කරගන්න සූදානමින් ඉන්නේ මේ වෙලාවේ. අපේ ඊයේ තරඟයට සම්බන්ධ වුණු අම්පාරේ තුෂාර පියල් පියල් අයියත් සම්බන්ධ වෙලා ඉන්නවා Facebook live එකට. කට්ටිය ඉතින් ඉන්නවා. චන්දන මාපල ගමගේ ඉන්නවා, ලලිත් ප්‍රියංකර ඉන්නවා, කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා Facebook live එකේ. ඉස්සරහදී අනිවාර්යයෙන්ම මතක් කරන්න. මේ පැයේ ඊළඟ සින්දුව අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි ගෙදරට මේනක සහල්ම වැඩි වැඩියෙන් අරගන්න කියලා. මොකද තෑගි දිනන්නත් අවස්ථාව හම්බ වෙනවනේ. මේවා මේ කට කහනවට කියන කතා නෙවෙයි. දැනටමත් මේ වගේ හුඟ දෙනෙක් මේනක සහල් වැඩි වැඩියෙන් අරගෙන තෑගි දිනාගෙන අලුත්ම අලුත් ස්මාර්ට් ටීවී එකක ගෙදර ටීවී බලනවා, අලුත් බ්ලෙන්ඩ එකක් කුස්සියේ තියලා තියෙනවා, අලුත් රයිස් කුකර් එකක බත් ඉදෙනවා. ඒක හන්ද තමයි ඔයාලට මතක් කරන්නේ. මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න අතරේදී බයි ඇන් වින් තරඟයත් එක්ක තෑගි දිනන්න අවස්ථාව ඔයාගෙම කරගන්න කියලා. ස්මාර්ට් ටීවී එකක්, ඒ වගේම තමයි රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩ් එකක් දිනා ගන්න පුළුවන්. මේනක සහල් බෑග් එක ඇතුලේ තමයි මැජික් එක තියෙන්නේ. මැජික් එක කියන්නේ කූපන් එකක්. ඔය කූපන් එකේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා. ඒ කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp මෙසේජ් එකක් හරි දැම්මම කූපන් එකේ තියෙන තෑග්ග අරගෙන කෙලින්ම ඕගොල්ලන්ගේ ගෙදරට එනවා මේනක සහල් නියෝජිතෙක්. මේනක සහල් අරගන්න කියලා කියන්නේ මේ තෑගි හම්බ වෙන හන්දම විතරක් නෙවෙයි. අපි කැමතිනේ අපේ ගෙදර හැදෙන බතෙන් හොඳ සුවඳක් එනවනම්, බත් ටික කනකොට ගල් වැලි හැපෙන්නේ නැත්තම්, අර බත් එකේ උනා තියෙනවනේ රසක්, ඒ හාල් වලට, ඒ හාල් වලට ඒ විදිය රසයන් එනවනේ. අන්න ඒ හින්දා ඒ රසය හරියටම විඳින්න ඕනි නම් අපේ ගොවි මහතුරුන්ගේ අස්වැන්නේ හොඳම පළදාවෙන් කොටසක් එන්නේ මේනක සහල් විදියට ඔයාගේ ගෙදරටම. ඒක හන්ද මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මම මතක් කරනවා. මේනක සහල් කිව්වට පස්සේ නාඩුද, සම්බද, කීරි සම්බද, සුදු කැකොළුද, මල් නාඩුද, ඒ ಜಾති ගොඩකින් ඕගලන්ට අරගන්න පුළුවන්. මේනක සහල්ම වැඩි වැඩියෙන් අරගන්න. සඳ බොඳ වෙලා යන්න සින්දුවක් අහන්න යන්න හදන්නේ. මේ සින්දුව අහන්න යන්න කලින් Facebook live එකේ අපිව බලාගෙන ඉන්න අපේ ඉරෝෂ් පෙරේරා Facebook live එකේ ඉන්න හන්ද එකතු කරගන්න ඕනි. කෙනුලි ප්‍රියන්ති හායි කියලා තියෙනවා. මම ඔයාව එකතු කරගන්නම් ප්‍රියන්ති. ඊට පස්සේ උදයන්ගනි බද්දේගම ඉඳන් අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. සඳු ලියනගේ මට ඉතින් කට්ටිය අද කහකුරුල්ල කහකුරුල්ල කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අෂු ආෂු කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ශිරාණි මංගලිකා හායි හායි ජනී කහකුරුල්ලෝ ලස්සනයි අද. අපි මංගලී ෆැෂන් එකේ ඉඳන් බෝකුන්දර කට්ටිය එකතු කරගන්නම්. ඊට පස්සේ ටෙක්ලා අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා. මං දැක්කා ඒ කමෙන්ට් එක, මං හොයනවා මේ හම්බ වුණේ නැහැ. කොහොම හරි මං ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. WhatsApp මෙසේජස් තියෙනවා ඉස්සරහදී, එහෙම ඊට කියන්නම් හොඳේ. එකපාර කොහොම කිව්වොත් එහෙම අගයක් නැති වෙනවා.

සුන්දර සැප්තැම්බර් මාසය කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ සාහිත්‍ය කියන දේ. ඉතින් ඒකත් එක අනිවාර්යයෙන්ම මතක් වෙන දේ තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දැන් මෙවරත් 27 වෙනි වතාවට සංවිධානය කරලා තියෙනවා සුපුරුදු විදිහටම. ඉතින් සැප්තැම්බර් මාසයේ එනකොට අපි බලාගෙන ඉන්නේ පොත් ප්‍රදර්ශනයේ කවදද බලා පටන් ගන්න කියන එක. ඉතින් දැන් 27 වෙනි වතාවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී, සිංහලෙන් කියනවා නම් BMICH එකේදී පවත්වන්න සියලුම කටයුතු සූදානම්. මේ වෙනකොටත් වැඩ කටයුතු සූදානම් වෙලා තියෙන හන්දා දැන් මේ යන්නේ සාහිත්‍ය මාසය, එළඹෙන්නේ කියවීමේ මාසය. සාහිත්‍ය මාසයේ ඉදී කියවීමේ මාසය වෙනුවෙන් පොතක් අලුතින් මිලදී ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. දැන් අපේ Facebook live එකේ ඉන්න කට්ටියටත් පුළුවන් ඔයිනම් ඔයගොල්ලෝ කියවන්න කැමති පොත් මොනාද කියලා අපිට කමෙන්ට් එකක් දාලා කියන්න. නව කතා වෙන්න පුළුවන්, කෙටි කතා වෙන්න පුළුවන්, ඊට පස්සේ තව මොනාද තියෙන්නේ, කවි තියෙනවා, ඔය වගේ ඕනි පොත්. ඉතින් ඔයාට අරගන්නවා නම් දේශීය විදේශීය පොත් හැම එකක්ම වගේ අරගන්න හම්බ වෙන හොඳ අවස්ථාවක්, හොඳ එකතුවක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. පහුගිය අවුරුදු වල වගේදීම වගේම මෙවරත් net fm රේඩියෝවේ අපි නිල රේඩියෝව විදිහට මේ වැඩ කටයුත්ත වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙනවා සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකීන්ගේ සංගමය. ඉතින් අනිවාර්යයෙන්ම මේ දවස් ටිකෙන් එකක් සැප්තැම්බර් 25 ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් දවස් ටිකෙන් එකක් වෙන් කරලා තියාගන්න. උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අපිත් එනවා, අපි හම්බ වෙලා කතා කරමු. Facebook live එක බලාගෙන ඉන්නවා ලක්ෂිකා කන්දගේ, ඒ වගේම තමයි සෑහෙන දිනක් ඉන්නවනේ අප්පා, මට කමෙන්ට් හොයාගන්න අමාරුයි. දුලානි තෙන්නකෝන් Facebook live එක බලාගෙන ඉන්නවා. ඉරාන් ප්‍රදීප්, අපිත් ඔයාව සද්දෙටම අහගෙන ඉන්නවා. එඩ්වඩ් ජයකොඩි මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තලගල ඉඳන් තමයි අපි ඉරාන් ප්‍රදීප් අපි වහගෙන ඉන්නේ. මන් දෙන්නම් අනිවාර්යෙන්. චාපා සඳමිනි Facebook live එක බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ශාමලි එදිරිසිංහ, ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම Facebook live එකේ ඉන්න හන්ද මම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් බැදපු 3-5 කොඩු එක ඔයාගේ ගෙදරටත් අනිවාර්යෙන්ම අරගෙන එන්න. ෆ්‍රීලන් බැදපු 3-5 කොඩු එක ඉන්නේ ඔයාගේ මහන්සි අඩු කරන්. සාමාන්‍යයෙන් අමු 3-5 කොඩු බෙදලා අරගෙනනේ බෙදවල බැදපු 3-5 කොඩු හදාගන්නේ. අර බැදපු 3-5 කොඩු දැම්මම කෑම එකේ තියෙන වෙන රසක්. ඒ වගේම තමයි කෑම එක ඉදෙනකොට වෙන සුවඳක් එනවා. අන්නේ සුවඳ රසත් එක්ක අපිට කෑම කන්න තියෙන ආසාවත් වැඩි වෙනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ අර අපි හැමදාම කැමතිනේ අපේ අතීත කෑම වලට, අතීතයේ අපි කාපු කෑම වලට, ආච්චි අම්මා හදලා දුන්න කෑම ටිකට, අම්මා හදලා දුන්න කෑම ටිකට. අන්නේ රසට ගෙදරදි කෑම ටික හදාගන්න ෆ්‍රීලන් නිෂ්පාදන අනිවාර්යෙන් එකතු කරගන්න කියලා කියනවා. අපිත් ඉන්නවා මොනරාගල සියඹලාණ්ඩු ඉඳන් රේණුකා දමයන්ති Facebook live එක බලාගෙන ඉන්නවා. රණබාහු අයියා Facebook live එක බලාගෙන ඉන්නවා. ලක්ෂිකා රාජකරුණා, ඊළඟට අපි අර ලබන මාසෙ ඉඳන් පටන් ගන්න යන අලුත් ගේම් එකේ පොඩි විස්තර ටිකක් මම කිව්වා Facebook live එකේ ඉන්න කට්ටියට. ඒගොල්ලෝ මගෙන් ඒකේ විස්තර තමයි අහලා තින්නේ. හරි, අපි යමු සින්දුවට. තව පුංචි වෙලාවකින් අපි ගේම් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක හන්දා ඔයාගේ නම, ගම, contact number අපේ Facebook live එකට ඇවිල්ලා ටග් ගාලා comment කරලා chance එකක් අරගන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11 විනාඩි 25යි.
4: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම් රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
9: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර තමයි.
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 11 අපි එන්නේ උදේ බෙන්ගිරිය, හවස හලාවත. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
11: पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरक लंगन ने पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ ट नित अहन्ना अहन्ना
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්
12: නැ හිතන්නකෝ ආගතේ සල්ලි නැහැ කියලා.
13: හ්ම්.
12: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
13: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
12: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න.
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේදුනු මාවත.
3: වෙලාව 11:28. මේ සින්දුවෙන් පස්සේ මම ලෑසි අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න. ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න තව පුංචි වෙලාවකින් තරංගයට යන හන්දා දැන්ම එන්න Net FM Facebook fan page එකට. අපේ Facebook fan page එක follow කරලා ඊට පස්සේ අපේ Facebook live එක share කරලා මම දාලා දෙන අපේ අවිල්ල දින Facebook live එකට පහලින් ඔයාගේ නමයි ගමයි contact number එකයි comment කරගෙන කරගෙන කරගෙන යන්න. game එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ඒ විදිහට ඔයාට හම්බ වෙනවා. රයිට්. දැන් ඔයාට මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. හානිකර මත්ද්‍රව්‍යත් එක්ක සමාජයේ පිරිහෙනවනේ. අන්න ඒ හින්දා තමයි අපේ රට මේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් විෂ මත්ද්‍රව්‍යයන්ගෙන් බේරා ගන්න රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපේ තරුණ පරපුර මේ දේවල් වලට ඇබ්බැහි කරගන්න බලාගෙන සෑහෙන දෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් අපේ ඒ ලෙවල්ස් ඉවර කරලා ඉන්න නංගිලා මල්ලිලා ඒගොල්ලෝ අධ්‍යාපනය එක දිගට හදාරලා ඔළුව පොඩ්ඩක් මහන්සි කරගෙන ඉන්න වෙලාවේ මේ වගේ දේවල් වලට සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්න කට්ටිය වැඩි. ඒ හින්දා තමයි මතක් කරන්නේ කියන්නේ කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ඔය ඉගෙනගෙන ඉගෙනගෙන දැන් මහන්සි වෙලා ඉන්නේ පොඩ්ඩක් ඔය මහන්සිය යන්නත් එක්ක මෙන්න මේකෙන් චුට්ටක් පාවිච්චි කරලා බලන්න ඒ වගේ දේවල් කිව්වොත් එහෙම කිසිම වෙලාවක හා කියන්න එපා මොකද පළවෙනි පාර අර මං හැම වෙලේම කියනවා වගේ දෙන්නේ ඔය සල්ලි ගන්නෙත් නැතුව නිකන් දෙන්නේ මේක පොඩ්ඩක් පාවිච්චි කරන්න කියලා ඊට පස්සේ තමයි ඇබ්බැහි වුණාට පස්සේ එක දිගට ඔයා පාවිච්චි කරන්න අවශ්‍ය වුණාට පස්සේ සල්ලි වලට ඕවා දීලා ඔයාගේ මුළු ආර්ථිකයම කඩාවැටලා දාන්නේ සමහර වෙලාවට අම්මලගෙන් සල්ලි ඉල්ලගෙන ගිහිල්ලා බොරු කියලා ඒක ඒව පාවිච්චි කරන කිසිම වෙලාවක ඔය හානිකර මද්ද්‍රව්‍ය පාවිච්චි කරා කියලා හොඳක් නම් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ මතක ශක්තිය හීන වෙනවා. ඊට පස්සේ තව මොනවා හරි ක්ෂණිකව තීරණ ගන්න තියෙන හැකියාව ඒ වගේ දේවල් නැති වෙලා යනවා. සෞඛ්‍ය අනිවාර්යයෙන්ම පිරිහෙනවා. දැන් අපි නිරෝගීව ඉන්නව නම් ඒ නිරෝගීකම නැත්තරම නැති වෙලා යනවා ඔයා ඔය පාවිච්චි කරන කෙමිකල් ගොඩවල්. ඒ කියන්නේ ඔය හානිකර මද්ද්‍රව්‍ය හන්ද. ඒ හින්දා සමාජයට යහපත් පුරවැසියෙක් විදිහට ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම හානිකර මද්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියන පණිවිඩය අපි ඔයාට මතක් කරනවා. ඒ වගේම තමයි ඊළඟට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබන් ආරබෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා දැන් ජනප්‍රිය පුද්ගලයෙක්. ඒකට හේතුව එතුමගේ වැඩ තමයි. සෙවනගල කිරිබන් ආරබෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට රට වටෙන්ම කටියේ ඉන්නේ සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන. මොකද ඒකට හේතුව ගොඩාක් අපේ අම්මලා තාත්තලා නැත්තම් අසනීප වුණු කට්ටිය කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න යනවා. ඒ අසනීප වලින් පිහිටක් ලබා ගන්න නිරෝගී වෙන්න නිට්ටාවටම සුවපත් වෙන්න ඒ වෙදේ 100% හරියටම කරලා තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා එතනට යන කට්ටියම නිදහස් කරලා එවන්නේ. ඒඳ මතක් කරනවා පිළිකා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වකුගඩු රෝග වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, සුව කරන්න බෑ කියලා කියන රෝග තියෙන්නේ. ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාගෙන් ඔයාට ලබා ගන්න පුළුවන්. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාට හම්බ වෙන්නත් පුළුවන්. 0777 300 740 හරි 0773 273 540 හරි කතා කරන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. ශාලි මදුෂානි ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා. අපේ ශාන්ත අයියා ෆේස්බුක් ලයිව් එකට ඇවිල්ලා ඉන්නවා. නුවණි මදුෂාන්ති ලියනගේ ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා. කටිය කමෙන්ට් කරන්න පටන් අරන් තියෙනවා. සුරංගි රණසිංහ, රේණුකා දමයන්ති, රුවන් කුමාරි, තිලින මදුෂංක මේ වගේ කටිය ගොඩ දෙනේ ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා. දැන් ඊළඟට මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. ලංකා ටයිල්ස් එක දැන් ඔයාට අවස්ථාව තියෙනවා 140ක් දක්වා වට්ටම් ලබා ගන්න ඔයා අරගන්න ටයිල්ස් වලට. ඒ අවස්ථාව ඔයාට හම්බ වෙන්නේ ලංකා ටයිල්ස් වසර මැද වාසියක. ගෙදරට ටයිල්ස් අල්ලනවා නම් එහෙම නැත්නම් ඔෆිස් එකට ටයිල් අල්ලනවා නම් අලුතින් දාපු කඩේට ටයිල් අල්ලන්න හිතාගෙන ඉන්නවා නම් දැන්ම ටයිල් ටික අරන් වෙන් කරලා තියාගන්න. මොකද ටයිල්ස් කවදාවත් කල්ලිකුත් වෙන්නේ නැහැ. අනික වසර 25ක් වෙනකම් වට්ටම් හම්බ වෙනවා ප්‍රොඩක්ට්ස් වලට. මේ වගේ අවස්ථාවක් ඔයාට හම්බ වෙන්නේ නැහැ ආයේ. දැන් අද දවසේදී ලංකා ටයිල්ස් ටීම් එකත් එක්ක නෙත් FM අපේ කණ්ඩායම ඉන්නේ. හරියටම කියනවා නම් මේ වෙනකොට නාරම්මල නගරේ හවස් වෙනකොට හෙට්ටිවල පැත්තට යන්න සූදානමින් ඉන්නවා. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙන්න ඔයාගේ නගරයට එන මොබයිල් ෂෝරූම් එකට ගිහිල්ලා ටයිල්ස් ටික බලලා අල්ලලා කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා බලාගන්න යන්න කියලා ආරාධනා කරනවා. නාරම්මල නගරේ ඉන්න හැමෝටම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට. අද දවසේදී නාරම්මල සහ හිට්ටිපොල ඉන්නා වගේම හෙට උදේවරුේ හලාවතට හවස් වෙනකොට බින්ගිරියට එන්නත් අපේ ටීම් එක සූදානම් ඉන්නවා. සින්දුවට යමු. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 37යි. මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටියත් මං හිතන්නේ දන්නේ නැතුව ඇති මම කාවද සම්බන්ධ කරගත්තේ කියලා තරංගයට. මොකද අපි මුලින්ම ගත්ත කෙනා ෆෝන් එක answer කරගෙන ඇයි ඊට පස්සේ දෙවෙනි කෙනාට තමයි chance එක දෙන්නේ. මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටියට මං දීලා තියෙනවා chance එක. game එකට සම්බන්ධ වෙලා ඉන්න කෙනා කවුරු වුණත් එයාව අමාරුවේ දාන්න පුළුවන් විදිය අකුරක් comment කරන්න කියලා. අන්නේ කියපු දේ කිසිම විදිහ පැකිලීමකින් තොරව අමාරුවේ දාන්නම හිතාගෙන අමාරු අකුරු කමෙන්ට් කරන ගමන් තමයි ඉන්නේ අපේ කට්ටිය. හරි, මම මේ වෙලාවේ සම්බන්ධ කරගත්තේ උදයන්ගණි. උදයන්ගණි කොහේ ඉඳන්ද කියලාත් මට ඇත්තටම කමෙන්ට් එකේ බලාගන්න බැරුණා. කොහොම හරි ඉන්නේ උදයන්ගණි කියලා දන්නවා. ආයි උබවන්න උදයන්ගණි, කොහේ ඉඳන්ද මේ කතා කරන්නේ?
1: ආයි උබවන්න බද්දේකම ඉඳලා.
0: බද්දේකම ඉඳ උදයන්ගණිද උදයන්ගිද? උදයන්ගණි. ආයිගෙන නම හරි මං අඩු ගානේ හරියට බලාගෙන තියෙනවනේ, මට සන්තෝසයි ඒ ගැන. හරි, කමෙන්ට් කීයක් විතර දැම්මද? ගොඩ රයි තරඟයට යන්න හදන්නේ. මම ඊට කලින් ඔයාලට මතක් කරන්නම්, මම අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ වචන දෙක ගන්න එකට අමුණලා කියන වචන කියන්න බෑ. ඊට පස්සේ අර හැම වචනෙකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට අර ඔයාට ලැබෙන තප්පර 30ක කාලය ඇතුලේ කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. ඉතින් ලේසි මේ ගේම් එක. ලෑස්තිද වැඩේට යන්න? කියන්න සන්තෝසයි මේ වෙනකොටත් Facebook live එකේ ඉන්න කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා ඔයාව අමාරුවේ දාන්න හිතාගෙන අකුරු. මම ඔයාට දෙන අකුර මොකක්ද දන්නවද? මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න සුරංගි රණසිංහත් කමෙන්ට් එකක් දාලා තිනවා, ශාලි මදූෂිත් කමෙන්ට් එකක් දාලා තිනවා අකුරක්. මං කල්පනා කරේ ශාලිගේ අකුර දෙන්න කියලා ඔයාට. ශාලි මදූෂි කමෙන්ට් කරලා තියෙන අකුර තමයි ගයන්න. ගයන්න ගයන්න දන්නව නේද?
1: ඔව්.
0: ආ රයිට්. එන්නේ අකුර තමයි ඔයාට දීලා තියෙන්නේ. අපි යමුද තරඟයට?
1: හරි.
0: රයිට්. මේ යන්න හදන්නේ අකුරෙන් අකුර තරඟ වටයට.
2: Your time starts now.
1: ගණක කටක කමද තනුර රබුටන් නාරද දවල් ලංකාව වත්ත ලක්දිය වඳුර රබුකන නවක කමලා ලාවලු ඇන්තෑරුම මාලක කාකා කාලය යතුර රටා වකඩ දක්වෝ වටක්කා කාලය අකඩ වවුලා ලස්සන නලාව වාසය යන්න නකුට ටකය ඇසිත තලාව වනේ යමක කලාව වතුර රමණි නාදය යෙනුක කාසිය යතිවර රකුසු සුක්කානම මාගල ලසිත තරුව වමත තලප පටුණ නගරය යානය යමුණ නාවල ලවන නයන
0: හරි හරි කමන්නේ. කොහොම හරි අපි තරඟයට ওই විදියට අවස්ථාව ලබා දුන්නා. එකපාරයිද? හරි හරි අපි බලමුකෝ, මං අහලා බලන්නම්. කවුද එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට?
1: බබාල දෙන්නයි
0: මමයි.
1: හරි,
0: ඔයාව අමාරුවේ දාපු කට්ටියවත් එකතු කරගන්න ඕනේ Facebook live එකේ ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. දිගටම නෙතහගෙන ඉන්න.
1: හරි, thank you.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM.
1: வேலாவ ஒப்ப வெத்தகேன என்னே
2: அந்த காலே ஒந்தம் ஆயோஜனே பிராண்ட் நியூ பஜாஜ் த்ரீரோத ரதய மாசிக வாரிக்கே ருபியால் 22000 சீட்டர் தென் திவேனு புரா டிபிஎம்சி பிரதர்ஷனாகார சா டீலவரும் கேன்
3: வேலாவ 11:00 வினாடி 44
0: எக்கம அருமுனா தரங்க கருவன் 14 எக்கம சிருளக் வெனுவென் தரங்க வதின அதிசய தீரணாத்மக சத்தி ஹதக உத்கர்ஷவத் ஆரம்பய අපරිමිත උත්සාහයක් සහජ හැකියාවන් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: Brought to you by
5: Nishon Lanka Japanese Language Center within Bashaha Kusalata Pohunu Samagin Japan Rakiavakata Hari Magapen Vima Raja Bangunaya Samagin Nishon Lanka Japanese Language Center Gampaha Binduai Hatehai Hatalistunai Hatatunai Ekasia Hatteka
0: Lanka Tiles Mobile Showroom then Obina Greta September Ekolosanida Apienne Ude Bingiria Havasa Halavata ඔබතෙන් මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන් ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති. විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
6: විෂන්කයා නවතම ශාකාව අම්බලගොඩ මෙඩිහල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහල් රෝහල ගාලුපාර අම්බලගොඩ අමතන්න 076-544-1518
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070-313-3636
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම අමතන්න.
12: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක සමාජිකයෙක්.
3: වේලාව 11 විනාඩි 47යි.
13: මේ හස්බ
14: මොකද වයිෆ්?
13: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්?
14: පිටිපස්සේ දොරෙන්.
13: අදත් වැරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි ඇත්ත.

0: තුවාහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 11:48 වෙලා තියෙනකොට මේ වෙලාව ඔයත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගැන. දැන් ඉතින් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කිව්ව ගමන් ඔයාට හොඳම ස්පීඩ් එකෙන් කනෙක්ෂන් එක හම්බ වෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගැන කියපු ගමන් අනිවාර්යයෙන්ම අපිට මතක් වෙන්නේ ලංකාවට ෆයිබර් කනෙක්ෂන් කියන එක්ස්පීරියන්ස් එක හඳුන්වා දීපු SLT ෆයිබර් කනෙක්ෂන් එක. මොකද SLT ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක ඔයාට තප්පරයට මෙගාබයිට් 100 ඉඳන් 1000 වෙනකන්, ඒ කියන්නේ GB එකක් වෙනකන් ස්පීඩ් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මං හිතන්නේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට ඊට වඩා දෙයක් ආයෙත් ලොවෙත් නැහෙනේ. ඒ හින්දා තමයි මතක් කරන්න හදන්නේ මේ වෙලාවේදී ලංකාව වටේම ඒ ගැන කතා බහ කරගෙන යන ගමනේදී අද දවසේදී අනුරාධපුරේ අනුරාව නම් වන්නට ගිහිල්ලා ඉන්න අපේ කණ්ඩායමත් එක්ක අපේ තෂී තමයි ඉන්නේ. තෂී ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. මොකද වෙන්නේ?
2: ආයුබෝවන් ජනි. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා අතීතයේ ශ්‍රී විභූතිය තුරුළු කරගෙන, ඒ වගේම රුවන්වැලි සෑයේ සුදු කිරණ ඉන්න හසත්ින් බරකල ඉතිහාසයේ තන් අකුරින් ලියවලා තියෙන අපේ ආදරණීය අනුරාධපුර පුරවරයට. ඉතින් මේ අභිමානවත් පුරවරයේ ඉඳන් අපි එකතු වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන් වර්තමානයට ආපු මේ ගමනට නව තාක්ෂණයේ වේගවත් බව එකතු කරන්න. ඉතින් අද දවස පුරාවටම අනුරාධපුර පරණ බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළ අපි රැඳිලා ඉන්නවා. ඉතින් එදිනදා ජීවිතයට වේගවත් බව එකතු කරන්න අද අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ SLD ෆයිබර්. ඉතින් එදිනදා ජීවිතයේදී ඉන්ටර්නෙට් සම්බන්ධතාවය කියන්නේ ජනි මේ වේගය, ඒ වගේම විශ්වාසී ස්ථාවරත්වය කියන මේ තුනම තියෙන ඕන එකක් නේ.
1: අනිවාර්යයෙන්ම
2: මේ වටිනාකම් තියෙන එකම කනෙක්ෂන් එක තමයි SLT ෆයිබර් කියන්නේ. ඉතින් මේ වේගවත් සම්බන්ධතාවයක් ඔයාලට ලෝකය තවත් ලං කරන්න SLT ෆයිබර් ගැන මට වැඩි හොඳට කියන්න අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා SLT මොබිටල් ආයතනයේ පරිභෝගික සේවා නිලධාරීතුමා වෙන දිලීත නුවන් මහතා.
1: ආයුබෝවන්, සුබ උදෑසනක් ඔබතුමාට.
3: සුබ උදෑසනක්. ඉතින් අද දින SLT මොබිටල් අපි NetSM සමග එකතු වෙලා අනුරාධපුර පරණ බස් නැවතුම්පළ ඉස්සරහා අලිවිට වර්ධන වැඩසටහනක් පවත්වනවා. ඉතින් අපේ හිතවත් ප්‍රාදේශීය පාරිභෝගික ඔබ සැමට ඉතා ආදරෙන් ආරාධනා කරනවා එන්න කියලා මේ ස්ථානයට. මේ ස්ථානයට ඔබ ආවොත් අධිවේගී ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතාව සම්බන්ධ තොරතුරු, ඒ වගේම POT සම්බන්ධ තොරතුරු, ඒ කියන්නේ මුකුත් නෙමෙයි රියල් ෆයිබර් අත්දැකීම ඔබට ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඇත්තම කිව්වොත් මේ රියල් ෆයිබර් එක ලබා දෙන ශ්‍රී ලංකාවේ SLT මොබිටෙල් අපි විතරයි. ඒක කියන්න ඕනේ. ඉතින් අද අපි 4500ක වැනි වාරික මුදලකට අධිවේගී රියල් ෆයිබර් සම්බන්ධතාවයක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. සැබෑ තාක්ෂණය යටතේ ඔයාලගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට, ඕනෑම තැනකට අධිවේගී අන්තර්ජාල පහසුකම අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ස්ථානයට පැමිණෙන ඔබ සැමටම අපි යවන්නේ නැහැ කියලා ඔයාල හැමෝටම විනෝද ක්‍රීඩා සඳහා සහභාගි වෙන්න අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. තෑගි රැසක් විනා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් SLT මොබිල් අපි NetSM තමයි එකතු වෙලා අද දවස පුරාවටම මේ අනුරාධපුර පරණ බස් නැවතුම් පොලිස්සරහා ඉන්නවා. අනුරාධපුරින් ඉන්න ඔයාල හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක අද එකතු වෙන්න කියලා.
1: බොහොම ස්තුතියි අනුරාධපුරයේ ඉඳන් විස්තර කියන්න මේ පැතරාවට. අපි සින්දු අහලා ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැය හම්බෙලා කතා කරමු. දිගටම ඉන්න

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස.

0: තුල තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
2: කොල්ල කෙල්ල

0: ஃபேன்ஸ் காணா என்ன தம் ப்ரோ.
1: அக்மா விட்டில் ஃபேட்டி லிவர் பயவென்னிப்பா சிவனகல லிவர் பூஸ்டிங் கேப்சூல் அரகான் அப்பே விதகம அப்பே உருமய 40 வசரக அபிமானய சிவனகல ஆயுர்வேத 0.47 31 540.
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ වුණ දේවල් හරි පුදුමයි.
4: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හදටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
6: Net FM Algo Town
7: brought to you by
8: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro
10: Samsung ගන්න හොඳම තැනයි Damro
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
12: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
13: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: Net FM Algo Town
18: FM Anupaha FM 94.8 Net FM
19: Divine Pura Divine Pura
1: Velava oba weta gena enne
8: Amme rambutan

0: ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
1: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
2: වෙලාව දවල් 12යි.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්න

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 01112863 076 176
2: යුත්තකයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කසුනි නානායක්කාර ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ඥානසාර හිමියන්ට ප්‍රධානය කළ ජනපති සමාව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්. රන්නාලේපිත ගිනිඅවිය සිද්ධියට හිටපු ඇමති දුමින්ද දිසානායකට අධිචෝදනා. ඉන්දියා ආරක්ෂක ඇමති හෙලිකොප්ටරයෙන් නූරෙලියට. හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDA. රාජ්‍ය ආයතන තුල ප්ලාස්ටික් බෝතල් සහ කඩදාසි භාවිතය තව දුරටත් අවම කිරීමට පියවර. පොච්ච ගලකුටත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනපති පොදු සමාව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් ලබා දුන්නා. මේ අතර රන්නාලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට හිටපු ඇමති දුමින්ද දිසානායක ඇතුළු දෙදෙනෙකුට අද අධිචෝදනා බහර දී තිබෙනවා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රධානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීතෙක් නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යායක් නැලිගොඩ මහත්මිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් වසර 6ක සිරදඬුවම් නියම කළා. එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් ප්‍රධානය කර තිබුණා. මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන්නාලේපිත ගිනිඅවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ තවත් කාන්තාවකට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බහර දීම සිදු වුණා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රන්තුංග මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසයකට අනුව එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ අයිගුල් නැමැති කසකස්ථාන ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියා. එම අවස්ථාවේදී විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ බහරදීම සිදු වුණා. එන අනතුරුව විත්තිකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට මීට පෙර කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කර තිබූ බව සඳහන් කළා. කෙසේ වෙතත් අධිචෝදනා පත්‍ර බහර දීමෙන් පසු එක් එක් විත්තිකරු රුපියල් 50,000ක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් 120,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා. එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී විනිසුරුවරයා විසින් තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එන අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 2 කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා. 2025 වසරේ මේ මස 20 වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනිඅවියක් සන්තකය තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා මූල්‍ය අපරාධ විවර්ෂණ කොට්ටාසේ වෙත පැමිණ තිබෙනවා. පෙරවරු 9:30 පමණ ඔහු පැමිණි බවයි එහි සිටින net news නියෝජිතයන් පැවසුවේ. රොෂාන් ගුණතිලක මහතා එලෙස පැමිණ ඇත්තේ සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දින පැමිණෙන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ටාසේ සිදු කළ දැනුම් දීමකට අනුවයි. මිගයානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුගෙන් එම ප්‍රකාශය සටහන් කරගන්නා බවයි වාර්තා වුණේ. තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාථ් සිං මහතා නුවරඑළිය ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඒ හෙලිකොප්ටරයකින් එන අනතුරුව ඉන්දියා අමාත්‍යවරයා හග්ගල පිහිටි සීතා අම්මාන් කෝවිලේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වූ බවයි එහි සිටින රෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ. ඒ අනුව එම හෙලිකොප්ටරය ගොඩ බැසූ නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ සිට සීතා අම්මාන් කෝවිල දක්වා වන මාර්ගයේ දෙපස දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවද රංජිත් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවා. එල්ලිනෝ තත්වයේ හමුවේ බස්නාහිර පළාතට කිසිදු ජල ගැටලුවක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. ජල ගැටලුව පවතින සෙසු ප්‍රදේශවල ජනතාවට ජලය ලබා දීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පැවසුවේ. නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකළු ලහිරු කපුගේ සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙම අදහස් පළ කළා.
2: එල්ලිනෝ තත්ත්වය ගැන සම්පූර්ණම කතාබහට ලක් වෙනවා. වියලි කාලගුණයේ ඇතැම් ප්‍රදේශවලට වාර්තා වෙනවා. ඒ වගේම ඇතැම් ප්‍රදේශවලට ජලය ලබා දීමේ කටයුතු සිදු වෙනවා. වර්තමානයේ තත්ත්වය කොහොමද?
3: බස්නාහිර පළාතට ගත්තහම නම් බස්නාහිර පළාතේ ප්‍රධාන ජල මූලාශ්‍රය කැලණි ගඟ, කළුතර පැත්තට ගත්තහම එතනින් කළු ගඟ තියෙනවා. ලැබුම කල්ටුවාව ජලාශ්‍රය දෙකත් මේ කැලණි ගඟ ආශ්‍රිතව තියෙන අතු ගංගා වලින් පෝෂණය වෙන්නේ. ඒ නිසා මේ බස්නාහිර පළාතට ජලය ගන්න මූලාශ්‍රවල කිසිදු ගැටලුවක් නැහැ. ඇතිතරම් ජලය තිබෙනවා. ඒ නිසා මේ එල්ලිනෝ තත්ත්වය නිසා බස්නාහිර පළාතට ජල සම්පාදනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ
2: නැහැ. බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට, කියන්නේ එල්ලිනෝ තත්ත්වයේ බලපෑම් ලැබෙමින් තියෙනවා. ඒ ලැබෙන ප්‍රදේශ වලට කොහොමද ඔබතුමාලා මේ ලබා දෙන්න සූදානම් තියෙන්නේ? දැනටත් ජලය ලබා දීම කරේනවා.
3: ජල සම්පාදන මණ්ඩලයෙන් ජල සම්පාදන කටයුතු කරන ඒවට මේ එල්ලිනෝ තත්ත්වය හින්දා බලපෑමක් කියලා තියෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සහ මඩකලපු දිස්ත්‍රික්කයේ උන්නංචේ ජලාශයෙන් ජලාශයේ ජලධාරිතාව අඩුවීම නිසා මඩකලපුවේ සම්බන්තා පවුල් 75,000කට විතර ජල සැපයීම අපි පෑය 4කින් අඩු කරලා තියෙනවා. කියන්නේ පෑය 24ක් සම්පාදනය කරන එක පෑය 4කින් අඩු කරලා පෑය 20ක් අඛණ්ඩ ජල සැපයීමක් ලබා දීලා තියෙනවා. මොනරැගල දිස්ත්‍රික්ක ගත්තාම සීමිත ප්‍රදේශයකට ජල සැපයීම යම් සීමා කිරීමක් සිද්ධ කරන්න සිද්ධලා දෙන ජල සම්පාදන මණ්ඩලයේ අනෙක් මූලාශ්‍ර වලින් ජලය ගන්න කට්ටියට තමයි අතර මේක ජලය නොමැති ගම ඇවිල්ලා තියෙන්නේ. ලිංග වලින් හරි වැව් වලින් හරි වෙනත් මූලාශ්‍ර වලින් හරි ගන්න කට්ටියට ඒ පවුල් වලට ප්‍රාදේශ සභා ප්‍රාදේශ ලේකම් කාර්යාලය හරහා ජල සම්පාදන කටයුතු කරනවා බවුසර් මගින්. ඒ සම්බන්ධයෙන් අපි විශේෂ තීන්දුවකින් කීපයක් අරගෙන තියෙනවා. ඒ දිස්ත්‍රික්ක වල ගිහලා හොයලා බලලා ඇත්තටම ඒක යථාවත් කළා තියෙනවා. ආපදා කළමනා කරන මධ්‍යස්ථානය හරහා ආපදා කළමනා කරන යාන්ත්‍රණයෙන් මේ වැඩ කරතු සිද්ධ වෙමින් තියෙනවා.
0: රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් පෝතල් සහ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන තුළ මේ වන විටත් බොහෝ ලිපි ලේඛන කටයුතු ඩිජිටල්කරණය වී ඇති බවයි. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
4: රාජ්‍ය ආයතනවලත් ඒ කඩදාසි භාවිතය අවම කිරීම, ප්ලාස්ටික් බෝතල් තුරන් කිරීම කියන සම්බන්ධව ගෙන තියෙන පියවර මොනවාද, ඒ වගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියලා මා ප්‍රශ්නයක්
5: කරුවා අග්‍රාමාත්‍යතුමිය.
6: අර කතානායකතුමනි, අත වශයෙන්ම ඩිජිටල්කරණය තුලින් තමයි මේක අවම කරගන්න වෙන්නේ. ඒ සඳහා සියලුම අමාත්‍යාංශ රාජ්‍ය ආයතනවල මේ වෙනකොට වැඩ කරමින් පවතිනවා. නමුත් මේක යම් කාලයක් යනවා. උදාහරණයක් ඇටියට ඩිජිටල් සිග්නේචර් එක පිළිගන්න පුළුවන් කියන එක දැන් ඒක තියෙනවා. ඒක ඒ ප්‍රින්සිපල් එක අපි එස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ. මේ විදියට විශේෂයෙන්ම ලිපිගොනු හුවමාරු කිරීම, මෙවැනි කාරණා ගණනාවක් ඩිජිටල් පද්ධති හරහා කරන්න හැකියාව ඉදිරියට ලැබෙනවා. උදාහරණයක් ඇටියට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පිටරට ගමන් පිළිබඳ ලීව් ඇප්ලිකේෂන් එක හාඩ් කොපි එකක් හැටියට අමාත්‍යාංශයට එන්නේ. දැන් මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කරලා තියෙන්නේ. ඒ ලීව් ඇප්ලිකේෂන් එක විශ්වවිද්‍යාලයේ ඉඳන්ම අමාත්‍යාංශය දක්වා අප්‍රූවල් එක දෙන්නේ UGC එක හරහා ඩිජිටල් පද්ධතියක් හරහා. ඉතින් මේ විදියට හැම අමාත්‍යාංශයම මේ විදියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අපි හිතනවා ඩිජිටල්කරණය තව ස්ථාපිත වුණාම මේ කඩදාසි භාවිතය බොහෝ දුරට අපිට අඩු කරන්න පුළුවන් වෙයි කියලා.
0: ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද මෙහිදී රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා. එහිදී ඔහු විමසා සිටියේ එම ප්‍රතිසංස්කරණ වලින් හෝ පාසල් දරුවන්ගේ පොත් බෑගේ බර අඩු කිරීමට කටයුතු කරන්නේද යන්නයි. ඊට දා ග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නා.
4: දැන් දරුවන්ගේ පොත් බෑගේ සම්බන්ධ පොත් බෑගේ ඊටාම බර වීම සම්බන්ධ එක සෞඛ්‍ය ප්‍රශ්නක් තියෙනවා. දැන් මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මේ දරුවන්ගේ පොත් බෑගේ බර වැඩිවීම සම්බන්ධව කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ? ඒක ඩිජිටල් කරණය හරහා හෝ යම් කිසි ක්‍රියාමාර්ගයක් කරා මේකට විසඳුමක් ලැබෙනවාද කියන ප්‍රශ්නය මම අගමැතිතුමිය වෙතින්
6: ආධමික පන්තිවල ගරු කතානායකතුමනි කොහොමටත් ඇක්ටිවිටි බුක්ස් හරහා තමයි කියන්නේ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රියාවලියක් යන නිසා තවදුරටත් අවශ්‍ය වෙන්නේ පොත් එහාට මෙහාට ගෙනියන පොත තියෙන්නේ පන්ති කාමරේ ළමයා එකත් එක්ක වැඩ කරලා වාර අවසානයේදී තමයි ඒක ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ 2027 ඉඳන් අපි 6 වසරට හඳුන්වා දෙන ක්‍රමවේදය තුළ මොඩියුල ක්‍රමය නිසා මොඩියුල කියන්නේ ටෙක්ස් බුක් තරම් ලොකු පොත් නෙවෙයි ඒ නිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුල් එකක් තමයි දරුවන්ට ලබා දෙන්නේ ඒක කොහොමදත් ඉතින් print copy එකක් වෙන්න ඕනේ යම් තාක් දුරකට අපිට සියලු දේම digital කරණය කරන්න බෑ විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය වෙනවා පොත්පත් ලබා දෙන්න සහ ඒවා තුල වැඩ කරන මේ ක්‍රියාවලියක් ඇති කරන්න නමුත් මොඩියුල ක්‍රමය තුලින් මේ පොත් බෑග් එකේ බර නම් සෑහෙන දුරට අඩු වෙනවා
0: උතුරු නැගෙනහිර සහ මලේකම් ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද සිදුව තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී. එහිදී වර්තමාන ආර්ථික තත්ත්වයන් සමග එම ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික සහ ජීවන ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම උතුරු නැගෙනහිර සහ මලයේගම් ජනතාවගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන අවශ්‍යතා, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා පවතින ප්‍රවේශය, පාසල් අධ්‍යාපනය සහ දරුවන්ගේ පෝෂණ මට්ටම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ. කලාපීය සහයෝගිතාව සහ විශ්වාසය ගොඩනැගීම වෙනුවෙන් අසල්වැසි රටවල් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසනවා. පර්සියානු ගල්ෆ් සහ ඕමාන් මුහුදේ ආරක්ෂාව තහවුරු කළ යුත්තේ බාහිර බලවේගවල මැදිහත්වීමකින් තොරව කලාපීය වෙරළබඩ රටවල ඍජු සහයෝගීත්වයෙන් බවයි ඉරානය අවධාරණය කරන්නේ. මේ අතර පවතින යුදමේ තත්වය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු මැතිවරණයෙන් පසුව වහාම අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. යුද්ධය අවසන් වීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් පහත වැටුණු ඇති බවටයි ට්‍රම්ප් අනාවැකි පළ කරන්නේ. වොෂින්ටනය සක්‍රිය ලෙස ගිවිසුමකට නොගියද ටෙහෙරානේ සමග සාකච්ඡා සඳහා තවදුරටත් ඉඩකඩ පවතින බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මෙන්නේරිය හතේකනුව ප්‍රදේශයේ අදාළියම සිදු වූ බස් රථ අනතුරෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතරට වයස අවුරුදු 3ක සහ වයස අවුරුදු 13ක දරුවන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම බස් රථ රියදුරා සහ රිය සහායකවරයාද තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිසෙන් 16 දෙනෙකු පොළොන්නරුව රෝහලටත් සෙසු පිරිස හබරණ රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එම බස් රථයේ අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගින් 40ක් පමණ රැඳී සිටින තිබෙනවා. මැදිරිගිරියේ සිට කොළඹ බලා දහවනේ වෙමින් තිබූ අදාළ බස් රථය අනතුරට ලක්ව ඇත්තේ අදාළියම 5:40ට පමණයි. අධික වේගයෙන් දහවනේ වූ එම පෞද්ගලික බස් රථය පෙරළී ගොස් අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. අධික වේගයෙන් දහවනේ වූ බස් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව එම අනතුර සිදු ඇති බවටයි සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. රුපියල් 180ක් වටිනා මරිචුවානා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මරිචුවානා තොගය කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පරයන්තේ ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කිරීමේදී එම කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. සැකකාරියන් රැගෙන ගමන් මළු කිහිපයක් තුළ තිබී එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 803ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ 2, කොළඹ 13 සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරික කාන්තාවන් වනවා. තායිලන්තයේ බැංකොක් නුවර සිට ඔවුන් දිවයිනට පැමිණ තිබුණා. සැකකාර ව්‍යාපාරික කාන්තාවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බහර දුන් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
1: විශ්ව විශ්වාස කරන සත්‍ය.
0: net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news රාව ප්‍රතිරාව.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ අගරතුගුරු පදවි ජන සම්නිවේදන අධ්‍යක්ෂ ගරු ජෝඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන්ද අදහස් පළ කළා.
5: අද කාලීන ප්‍රවෘත්ති ගෙන එන මාධ්‍යයන්ක බලද්දී net රේඩියෝව මං හිතන්නේ ජනතාවගේ හද බැඳගත්තු නාලිකාවක් වෙනවා. ඒ වගේම net news විකාශය මං හිතන්නේ ජනතාවගේ ආදරය හා බැඳුණු දෙයක්. ඒ කියන්නේ ප්‍රවෘත්තියක් කිව්වම ජනතාව ආදරයෙන් හද බැඳගන්නේ ඒ ප්‍රවෘත්තියේ තිබෙන්නා වූ සත්‍යවාදී බව නිසා. එතකොට සත්‍යවාදී ප්‍රවෘත්ති සපයන තාක්කල්, සත්‍යවාදී තොරතුරු ජනතාවට දෙන තාක්කල් ජනතාව එම නාලිකාව හා සමග එම නාලිකාවේ ප්‍රවෘත්ති අංශය සමග බැඳිලා ඉන්නවා. I think net news ගැන කතා කරද්දි මං හිතන්නේ බොහොම ආදරයෙන් කතා කරන්නට පුළුවන්, කටපුරා කියන්නට පුළුවන්. net news ඇත්තටම බොහොම සත්‍යවාදී news ආයතනයක්. ඒක නිසාම ජනතාවගේ ආදරය බැඳගත්තු ජනතාවට ඉතාමත්ම ලංවුණු ප්‍රවෘත්ති අංශයක්. ඉතින් ඒ වගේම තමයි ප්‍රවෘත්ති ගැන කතා කරද්දි සමබරතාවයත් ඉතාම වැදගත් වෙනවා. අද අපගේ ශ්‍රී ලංකාවේ දිහා බලද්දී ප්‍රවෘත්ති සපයන්නන් අතර මේ සමබරතාවයේ බොහෝ දුරට අඩුයි කියන දේ අපි වටහාගෙන තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට යම් කිසි ප්‍රවෘත්තියක් හැම වෙලාවෙම ඒ නාලිකාව අනුගමනය කරන්නා වූ දේශපාලන ක්‍රමවේදය හා බැඳිලා ඒ පැත්තට බර වෙලා තමයි එම ප්‍රවෘත්ති සපයන්නේ. නමුත් අපි ඇත්තටම කතා කරන්නට පුළුවන් net news ගැන සමබරතාවය. ඒ කියන්නේ කිසිම පක්ෂග්‍රාහී නොවී අපක්ෂපාතීව එම තොරතුරු ජනතාවට ලබා දෙන ස්වරූපයක් අපි දකිනවා. ඉතින් ඒක තමයි අද දවසේ තියෙන්නට ඕනේ. එක පැත්තකින් සත්‍යවාදී බව, ඒ වගේම සමබරතාවය. ඉතින් මේ කරුණු දෙක ඇත්ත වශයෙන්ම අපි net news අඩංගු වෙලා තියෙන බව අපි දකිනවා. ඉතින් net news අංශයට දශක දෙකක් පිරෙන මේ මොහොතේදී මගේ සුභාශිංසනය, ඒ වගේම තව තවත් දේව රැකවරණය තුළ මෙම ගමන ඉදිරියට ගෙන යන්නට දේවාශිර්වාදයක් මම ප්‍රාර්ථනා කරනවා.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය, අපේ රස.

0: පිටුවන රෙඩියගෙති
1: මූඩ් එක චිල් කරන හැපි පිල් එක ජනි එක දේ දුනු මාවත.

വെലാവ് ദൊലഹായ് വിനാട് വിസി ഹതറായി വാട്ട് നിത്യഫം ദേദുനു മാവതി തുൺവേണി ഭയ വെണ്ടടിക പടങ്കന്ന വെലാവ തമായി മേ അവില്ല തീന്നെ මේ වෙනකොට වැඩ ගොඩාරියක් අපේ තුන්වෙනි පැයේදී කරන්න අපි ඉතුරු කරගෙන තියෙනවා. අයත් එක්ක කතා කරන්න දේවල් තියෙනවා. WhatsApp messages මං හිතන්නේ බර ගානක් තියෙනවා. අද නම් ඔක්කොම කියව ගන්නත් බැරි වෙයිද මන්දා. දේදුණු මාවතේ තුන්වෙනි පැය කියලා කියන්නේ අපේ දවසේ පැය 24 න් කාර්ය බහුලම පැයක් කියලා දැන් ඔයා දන්නවා. ඉතින් තව විනාඩි හරියට මම කිව්වොත් 34ක් වගේ තමයි මට ඉතුරු වෙලා තියෙන්නේ ඔයත් එක්ක කතා කරන්න. කොහොම හරි මේ වෙලාවේ මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම සුව කරගන්න බැහැ කියලා ගොඩාක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියන හැබැයි කමල් වන්දුල වීරපිරම වෙද මහත්තයා සුව කරන්න පුළුවන් කියලා කියන දේ ගැන තමයි ඔයාට මතක් කරන්න හදන්නේ. කමල් වන්දුල වීරපිරම වෙද මහත්තයා ඉන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර කියලා දැන් ඔයා හොඳටම දන්නවනේ. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකමත් විවෘතයි කියලා දැන් ඔයා දන්නවනේ. ඒ වගේම තමයි ස්නායු රෝග වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, දියවැඩියාව වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, පිළිකා වෙන්න පුළුවන්. ඔය ඕනිම රෝගයක් හැදුනමත් හොයාගෙන යන්න ඕනි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලාත් ඔයා දන්නවනේ. එනං ඉතින් මේ නම් එකත් මතක තියාගන්න. 0777 300 940 0773 273 540. මොකද ඔය නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා ඔයාලට වෙලාවක් වෙන් කරගන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. සෙන්නක එනවා ගොඩක් එතෙන්ට. ඒක හන්ද වෙලාවක් වෙන් කරගෙන යන එක තමයි ඔයාලට ලේසි වෙන්නේ. මේ පැය පටන් ගන්නකොටම හන්න යන සින්දුවට WhatsApp messages එවලා ඉන්න කට්ටියව තමයි එකතු කරගන්න හදන්නේ. මම මුලින්ම යන්න හදන්නේ එයා රෝසමල කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ව සින්දුවකට එකතු කරගන්න. හොරණට යන්න හදන්න. හොරණ පැත්තට ගියාට පස්සේ අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා චතු. චතු කියලා තියෙනවා චතු රෝසමල කියලා මගේ නම කියන්න කියලා. චතු මං ඔයාව එකතු කරගන්න. ආ නෑ චතු රෝසමල. චතු රෝසමලව මම මේ සින්දුවට එකතු කරගන්න. මං දන්නේ අනේ මේගොල්ලන්ගේ කෝලං වලට මාත් අහු වෙලා ඉන්න. ජනේ ඔයාගේ මහන්සිය යන්න සිංගප්පූරුවේ ඉඳන් ඉන්න අපිවත් එකතු කරගන්න ෆ්‍රීලන් කෝපි එකක් බොන්න කියලා කියනවා මහන්සිය නැති වෙන්න. අනිවාර්යෙන් ඒ වැඩ මං ගාන්ට වෙලාවට කරනවා. යටියන්තර පරුස්සැල්ලේ සේපාලි හොටෙල් එකේ සේපාලිකා අද එයාගේ දුවගේ උපන්දිනේ. එයාට සුබපතන්න මල්ලි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මනීෂා කාවින්දි තමයි දුවගේ නම. මනීෂා ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සුබ දවසක් වේවා ජනී. අපිවත් එකතු කරගන්න බරුදල් පොලිස්සෙල් ප්‍රනාන්දු අය එහෙම කියද්දී අහංගම පාංචාලි අපේ ඉරේෂක්කා නිලන්ති ඒ වගේම තමයි බොස් සාමානන්ද අයියා මේ කට්ටියම එකතු කරගන්න කියලා දිස්නක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. පානා සෙනෙහස සින්දු අදවත් දෙන්න පුළුවන්ද? මෙසේජ් එක දැන්නේ දැක්කේ. මේම ආලා තියෙන තංගල් ඉන්න අප්සරා මං කියන්නේ අපි ওই සින්දුව වීකෙන්ඩ් එකේ යහමු කියලා. ඊළඟට යන්න හදන්නේ ගම්පහ වේයන්ගොඩ වීරමාවතේ තියෙන ග්‍රීනරි ස්ටේට් එකට ගිහිල්ලා. එතන ඉන්නවා චමිල්, නිල්මිනි, ඊට පස්සේ ඉමායදුව, ඊට පස්සේ අනුසර පුතා. මේ කට්ටියම එකතු කරගන්න කියලා චමිල් අයියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. පූර්ණිමා සෙව්වන්දි සද ලංකාව ඉදන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චන්දනි මං එකතු කරගන්නම්. ගලේ කඩේ රයිගම සරච්චන්ද්‍ර ඩයස් අයියා. කපොල හේලිත ෆැෂන් එකේ අපේ කට්ටිය එකතු කරගන්න ඕනි. හරියටම කිව්ව චතුණංගිකේ කාන්තා බලෑනිය සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනි, රූපා, ජයශානි, අජාන්ති, නිශාන්ති, සුනේත්‍රා, දෙවුමි, නිලු කට්ටියම එකතු කරගන්නවා. දේවින්දි තින්න ප්‍රිකිල්ල ගස්කඩයි මයිලපිටියේ තියෙන සැලෝන් දිනේෂ් රියගේ සෙට් එක සන්දීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා කට්ටියම එකතු කරගන්නම්. අයියේ කෝල් කරාට කියන්න බැරි වුණා අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා කියන්නේ දුලංජලි මිහින්තලේ ඉඳන් ඩීජේ මයික්ව එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්න. ඩීජේ මයික්ව මතක් වුණේ අපේ නෙත් FM ඩීජේ නයිට් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ වැඩ ටික පටන් ගන්නවා. බැටල් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ වැඩ ටික ඉස්සරහදී. ඒක හන්දා අදිගරම නෙත් FM අහගෙන ඉන්න අපේ අසහාය වැඩි විස්තරින් ඉස්සරහදී කියයි. එල්බීඩී බුන්සරණංගි එකතු කරගන්නම්. ඒ වගේම තමයි කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ අපේ විනීතක් ඇතුළු සෙට් එක එකතු කරගන්න ඕනි.
කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ ප්‍රියන්ත අයියා. එකතු කරගන්න කියලා කියනවා වයිෆ් ඇතුළු සෙට් එක, වයිෆ් කාන්ති, ඒ වගේම තමයි ජායල කපුවත්තේ මාලනී අක්කවත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ මෙසේජ් එකක් දාලා තියෙනවා හැලියගොඩ නිව් ලක්මිනි ක්‍රියේෂන් ෂොප් එකේ සෙට් එක, රොෂානි ලක්මිනි අයෝමි සෙට් එක එකතු කරගන්න. කෑගලි රෑම් අයියා ඉන්නවා. ඒ වගේම තමයි ගවේෂ් සන්දි අදීප චූටි පුතාගේ 6 වෙනි උපන්දිනය අද තියෙනවා කියලා මට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ගවේෂ් පුතා සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ අප්පච්චි, අම්මා, අයියා මේ හැමෝම සුබපතන් එකතු වෙනවා. ඇලියගොඩ බෙලිග සන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක තමයි මට මෙසේජ් එක දාලා තියෙන්නේ. ගවේෂ් happy birthday.

පොඩ්ඩක් ඩාන්ස් කරන්න පුළුවන් ට්‍රැක් එකක් අහගෙන ආවේ. වැඩේ කරන්න දෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් කතා කරන්න සිද්ධ වෙනවා. අපි මේ හැමදේම දේම කරන්නේ බච්චුට්ටක් කාලේ. ඉතින් සතුටින් ඉන්නනේ. එහෙම බච්චුට්ටක් කාලා සතුටින් ඉන්නව නම් හදන කෑම වේල රසට තියෙන්න ඕනේ. ඒක හන්ද තමයි මම ඔයාලට හැම වෙලේම වගේ මතක් කරන්නේ මේනක සහල් ගැන, ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. ගෙදර හදන කෑම වේල වෙන්න පුළුවන්, ඔයා කෑම කඩයක් කරන කෙනෙක් නම් කෑම කඩේ හදන කෑම වේල වෙන්න පුළුවන්. කෑමට එකතු වෙන කට්ටිය රසින් බාර ගන්න කෑම වේලක් වෙන තරමට කඩේක නම් බිස්නස් වැඩි වෙනවා, ගෙදරක නම් ආදරේ වැඩි වෙනවා, සමගිය වැඩි වෙනවා. මේනක සහල් එක දැන් ඔයාලට අවස්ථාව තියෙනවා අර අපේ ගොවි මහතුරුන්ගේ හොඳම සහල්ස් වෙන්න කිලිම ඔයාගේ ගෙදරට අරගෙන. මේනක සහල් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අපේම රස, අපේම උරුමයනේ. බොරු කියනවට නෙවෙයි, ඔයාලම ගෙදරල ගෙදර ගෙනල්ලා නිකන් මේනක සහල් ටික රයිස් කුකර් එකේ හරි තියලා නැත්තම් ලිපේ තියලා සම්බලා බත් එකක් හදාගෙන බලන්න එන සුවඳත් එක්ක කන්න ආස හිතෙනවා. එයින්ද තමයි මං හැම වෙලේම මතක් කරන්නේ ගන්න කියලා මේනක සහල්ම. ඕනි ජාතියකින් තියෙනවා ඉතින් නාඩු සහල් ඕනි කටීර, නාඩු සහල්, මල්නාඩු, කීරි සම්බා, සම්බා ඔය ඕනි ජාතියකින් තියෙනවා. ඒ වගේම තමයි මේනක සහල් බයි ඇන්ඩ් වින් තරංගයත් එක්ක ඔයාලට ස්මාර්ට් ටීවි එකක්, රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් දිනන්න chance එක තියෙනවා. මේනක සහල් බෑග් එක ඇතුලේ කූපන් එකක් තියෙනවා. හොඳේ හදිසියට ඔය හාල් ටික ඔයා දාගන්න භාජනයකට දාද්දි කූපන් එකත් ඒක අස්සර දාගන්න හේමපා. කූපන් එකේ තමා නම්බර් එක තියෙන්නේ. ඊට පස්සේ ඒ කන්ටැක්ට් නම්බර් එකට ඔයාලට කෝල් එකක් දීලා WhatsApp message එකක් දාලා නියෝජිතයෙක් කරහා ඔයාට තෑගි ටික ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක හන්ද වැඩි වැඩියෙන් මේනක සහල්ම අරගන්න. දැන් මේනක සහල් වලින් රසට බත් එක හදාගත්තට පස්සේ ওই බත් එකත් එක්ක අනාගෙන කන එළවලු ව්‍යංජන ටික රසට තියෙන්න ඕනිනේ. අන්න ඔයා ඒකට එකතු කරගන්න ෆ්‍රීලන් තුන පහ ටික තියෙනවා. ඊට පස්සේ මිරිස් කුඩු ටික තියෙනවා. හැම කුළු බඩුවක්ම වගේ ඔයාලට ෆ්‍රීලන් සන්නා මේ යටතේ අරගන්න පුළුවන්. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් තියෙනවා. හොඳේ ෆ්‍රීඩන් හෙල මසාලා පවුඩර් එක්ක දැන් ඔයාගේ ගෙදර හදන කෑම වේල අර ඉන්දියාවේ මසාලා රහ තියෙන්නේ අන්නේ රහට හදාගන්න පුළුවන්. නියමයි ඈ. ඉන්දියාවේ රස අරගෙනාවට ඔයාට ඒ හදන කිසිම දෙයකට කෘතිම අමුද්‍රව්‍ය දාලා කෘතිම රසකාරක දාලා හැම නෙවෙයි වන්නේ. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ. අනික් ෆ්‍රීලන් නිෂ්පාදන වගේ එළවලු ජාති වලට ග්‍රීන් කරි මසාලා පවුඩර්, මාළු වලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර්. මෙච්චර මේ දවස කාණෙත් කියලා පාට මාරු කරගත්තොත් නම් වැඩක් නැහැ. හොඳද රසට කෑම හදලා අපිටත් ඉතින් කෑම චුට්ටක් එවන්න. ඊට පස්සේ මං කට්ටිය මතක් කරන්න කියලා බැලුවේ කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. හොඳේ මං යන්න හදන්නේ කිරුළපනට ගිහිල්ලෙන්න. කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ අපේ රංගන ඉන්නේ. අද රංගනගේ අම්මගේ හැපි බර්ත්ඩේ එක. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි රංගනලේ අම්මට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි බණ්ඩාරවෙල ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. නිරෝෂි, නිරෝෂි මං ඔයාව එකතු කරගන්නම්. යටියන්තොට නිතූ ගරච්චගේ සෙට් එක. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර මල්ලි මේ අතුරු සෙට් එකම එකතු කරගන්නවා. මට අපේ යටියන්තොට අර ත්‍රිවීලර් පාක් එකේ ලසා කතා කරපු වෙලාවක WhatsApp message එකක් දාපු වෙලාවක කිව්වා යටියන්තොට පැත්තට හෝගාලා වහිනවා කියලා. මකුල්ලොලු රංජිත් දිසානායකයි එකතු කරගන්න ඕනේ. හායි මල්ලි, අපිවත් එකතු කරගන්න කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා යටියන්තොට. මහවිලින්දන් සුදර්ශනී, දුවල දෙන්න සඳසි ගිහංගා, ඒ වගේම තමයි මහත්තයා මිලින්ද. මේ කට්ටිය මේ එකතු කරගන්නම්. කටාන කොන්ගස් සඳි අරෝෂ් ටේලර්ස් එකේ කට්ටිය. ඊට පස්සේ අපේ මේනක සඳරුවන්, අපි වහගෙන ඉන්නවා මොනරාගල කොලොන් ගස් තැන්නේ ඉඳන්. ඊට පස්සේ අපේ ඊජි අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. බුලත් සිංහල ඉඳන් අපි වහගෙන ඉන්නවා නිශාන්ති, විජේරත්න, උපාලි, අශිනි, දෙනුක සහන් ඇතුළු සෙට් එක. ඒ වගේම තමයි දියකඩුවේ චාන්දනි, කුමාරි, රෝෂන්, නතාලියා, වික්ටර් ඇතුළු සෙට් එකත් එකතු කරගන්න ඕනි. පැලෑන්දි ඉස්කෝලේ ගාව අපේ ලහිරු ගුණරත්න මල්ලිව මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බණ්ඩාරවෙල ඉඳන් වාසනා මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් වයි, බබාල දෙන්නවයි, අම්මවයි, මල්ලිවයි, තාත්තවයි සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බෝකොන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක මෙසේජ් එක දාලා තියෙනවා. සාලිය, මංගලිකා, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, නිවන්තිලිය, දේවින්‍ය ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගන්න කියනවා. අර කවදාවත් අපිට නම කියන්නේ නැති නම නැති මං ඔයාවත් එකතු කරගන්නවා නම නැති මේ සින්දුවට.
එවගේම තමයි දිල්කි කෑගල් ඉඳන් අපිව අහගෙන ඉන්නේ දිල්කි නංගි බං ඔයාවත් පවුල හැමෝමත් එක්ක මේ සින්දුවට එකතු කරගන්නවා මේ ගමේ ඔරලෝසු කනුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ කට්ටියවත් එකතු කරගන්න ඕනි මොකද සද්දෙනම් මේ වෙලාවේ දේදුරු මාවත අහගෙන ඉන්න හන්දා දේශාණි ස්ටුඩියෝ එකේ කට්ටිය යටියන්තරේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා මුළු යටියන්තරම මං හිතන්නේ මේ වෙලාවේ දේදුරු මාවත අහගෙන ඉන්නවා හම්බන්තොට කළු දොදොල් කඩේ කළු දොදොල් කඩේට නම් මං වෙලාවක යනවා ගිහිල්ලා කනවා සල්ලි දෙන්නේ හැබැයි ශානක ආනන්ද නිලන්ත මහීමා සසීමා කට්ටිය මේකතු කරගන්නවා මඩබාත ලක්ෂ්මන් තමරා නිශානි එවැගේම තමයි චේතනා පුංචි පුතා තේජාවෝර් භාග්‍යවිෂ්ක සේරුවවිල කේඩීඒ සමරසිංහ කට්ටියත් එකතු කරගන්නවා මේ සින්දුවට

0: FM Anupaha, FM Anuhatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:41.
4: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියත් විඳින්න ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුවේ වාසි පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 10 වනදා අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 11 වනදා අපි එන්නේ උදේ බිංගිරිය හවස හලාවත. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
10: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
11: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න. මොකද කරන්නේ ඔයා?
12: ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
11: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
12: වෙලාව 12:44. දැන්නම් ඉතින් යන්න වෙලාව කිට්ටුයි. පොඩ්ඩක් බඩත් ගිනි. සින්දුවට යන්න කලින් මට අග්ගාල මේ පැත්තට මැසේජ් දාලා තියෙන කට්ටියම එකතු කරගන්න හදන්නේ. මට බොහොම අමාරුයි මේ කට්ටියම එකතු කරගන්න. මං කොහොම හරි ට්‍රයි එකක් දෙන්න හොඳේ. ජනි අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා කිලෝමීටරයක් විතර දිග මැසේජ් එකක් දාලා තිනවා අපේ නදී රාජපක්ෂ. යා අපි වහගෙන ඉන්නේ අම්පාරේ මහාවේ ඉඳන්. මුළු මැසේජ් එකම කියන්න හිතයි, හැබැයි මට ලැජ්ජයි. මොකද මේ මැසේජ් එකේ කිලෝමීටරයක් විතර දිගයි නම් මීටර 999ක් විතර තියෙන්නේ මගේ හොඳ කියලා. මං ඔයාව එකතු කරගන්නවා නදී. ගොඩක් ආදරෙන් තැන්කියු මට හොඳ කිව්වට. ඊට පස්සේ අම්පාරේ නාමල් ඔය සමන් මලි, මං ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් අයියේ කියලා අපිට මේ මැසේජ් එකක් දාලා තිනවා, ස්ටිකර් එකක් දාලා දෙන්නේ. කවුද කියලා හොයාගන්න බෑ, නමක් නෑ. මං ගොඩක් ආදරෙන් ආමිල, මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ ඉංග්‍රියාවත් ඇයි තැලිගමයි දින සංසලා ෆැෂන් එකේ ඉන්න රංජිත් නිසංසලා රන්දි තවින්ස යසිස්ම කට්ටියම එකතු කරගන්නත් ඕනි. ඊට පස්සේ පාරු තල්විල අපේ මලීෂා, මෙන්න මලීෂාත් මෙසේජ් එකක් දාලා ඊය ගේම් එකකටත් ආවනේ. ඊට පස්සේ ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා කෙනෙක්. එයා එකතු කරගන්න කියන්නේ හැමදාම සුපුරුදු විදිහටම බඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න කෞශල්‍යව. නිකන් නෙවෙයි එකතු කරගන්න කියන්නේ ආදරෙන්. මං ඔන්න ආදරෙන් එකතු කරගන්නවා කෞශල්‍යව ඔයාව. ඊට පස්සේ සින්දුකට ජනි අපිවත් එකතු කරගන්න කියලා සුජානි චන්දිමා මොරටු ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ මැසේජ් එකක් දාලා තියෙන්නේ දිග එකක්? ලක්ෂ්මී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතන්නේ කවියක් වගේ එකක් දාලා තියෙන්නේ. නිරෝෂා ශාමලි මං ඔයාව එකතු කරගන්නම්. මම මේක කියවන්නම් පස්සේ වෙලාවක. දැන්නම් ටයිම් මදි ඇත්තටම. ඊට පස්සේ හොරණ සත්හෙල ගාමන්ට් එකේ යාළුව කට්ටිය අශෝක මිස් නදී දේවී නිලූකා මුදිතා සේපාලි හර්ෂා රමණී ඊට පස්සේ ඉනෝකා යසන්ති නිරෝෂා ඩයනා මැනිකේ කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. අයියේ අපි ආයේ හමු නොවනා සින්දුව දෙන්නකෝ. එහෙම කියලා තියෙන්නේ පුවක් පිටියේ නිලූ ගාමන්ට් එකේ ඉඳන් මාධව. මාධව අදට මේ සින්දුව අහන්න, හෙට මං අනිවාර්යෙන් මේ සින්දුව අරගෙන ඉන්නම්. හරිද? ඊට පස්සේ අපේ ඉතාලියේ මිතුරා, ඉතාලියේ ඉඳන් අපිව හැමදාම අහගෙන ඉන්න අපේ අනුර ලක්ෂ්මන් අයියා, ඉතාලියේ මෙසීනාවල ඉඳන් තමයි අපිව අහගෙන ඉන්නේ. මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ අපේ බොස් ඉන්නවා චමින්ද, සනත්ව, රසින්දුව වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ඇවිල්ලා ඉන්න සෙට් එක කට්ටියම එකතු කරගන්නම්. අහමු නේද සින්දුවක් කින්ස්ලි පීරිස්ගේ. එහෙම කියලා කියන්නේ කුලියා පිටියේ බරාගෙදර ජයන්ත අයියා. අද ඉතින් ටයිම් මදි, තව එක සින්දුවක් වගේ අහන්න තමයි වෙලාව තියෙන්නේ. මං දැනට ඔයාව එකතු කරගන්නම්, හෙට අනිවාර්යෙන් සින්දුව අරන් ගන්න. හොඳේ. ඊට පස්සේ වඩ්ඩුව එන්ඩී ඇපරල් එකේ අපේ නිශාන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා, මං එකතු කරගන්නම්. හයි ජනි පැටියෝ, කොහමද ඔයාට? අද අපේ උදේෂ් සර්ගේ උපන්දිනේ, එයාට විෂ් කරන්න මැනිකේ. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මදු හොන්නස්ගිරියේ SMT ඇපරල් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං දැක්ක මේ මැසේජ් එක තව කෙනෙකුත් දාලා තියෙනවා. කොහොම හරි මං එකතු කරගන්නම් අපේ උදේෂ් සර්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා. net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් මෙහෙමයි, බර්ත්ඩේ විෂ් දාගන්න ලේසි, අපිට කේක් දෙන්න නැද්ද ඕගොල්ලෝ? මං එකතු කරගන්නම්, සුබ උපන්දිනයක් වේවා උදේෂ් සර්. ඊට පස්සේ මෙන්න කොහෙන්ද මේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ, දිෂිනී ලාභ කඩේ මේ වෙලාවේ සද්දෙරම අපි වහගෙන ඉන්නවා කියලා දැරණියගල පෙට්‍රල් ෂෙඩ් එක ගාව ඉඳන් කට්ටියක් මැසේජ් එකක් දාලා තියෙනවා. එතන ඉන්න සියලුම දෙනාවයි, නෙත්තහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුමිත්‍රාත් අපිට මැසේජ් එකක් දාලා තිනවා අර SMT එකේ උදේෂ් සර්ගේ උපන්දිනේ තියෙනවා කියලා. ඔන්න උදේෂ් සර් ඔයාට සුමිත්‍රාත් ඔය මැසේජ් එකක් දාලා තිනවා විස්තරේ කියලා. හරිද? ජනි අයියේ මගේ සින්දුව දෙන්නේ නැද්ද? එහෙම කියලා තියෙන්නේ පානදුරින් ඉඳන් අපි වහගෙන ඉන්න ධනුෂ්ක මල්ලි. මම ඔයාව එකතු කරගන්නම්කෝ දැනට මේ සින්දුවට. ඊළඟට කළුතරට යන්න හදන්නේ. කළුතර ඉඳන් මලීෂා සහ මහේෂික අපි වහගෙන ඉන්නවා කියලා මලීෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මලීෂා මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අපිට මැසේජ් එකක් එවලා තියෙනවා කෙනෙක්. ජායල ඉඳන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. නමක් තමයි නැත්තේ, කොහොම හරි මං එකතු කරගත්ත කියලා හිතා ගන්න. හොඳද? ජනි අයියේ ගොඩ දවසකට පස්සේ මැසේජ් එකක් දාන්නේ. හැබැයි අපිව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එහෙම කියන්නේ ඇහැලිය ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න සුජීවා සීලවතී අම්මවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. උරුබොක්කේ සිරි කුමාර අයියා එකතු කරගන්නම්. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මිනුවන්ගොඩ නිලු මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි බොස් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මාපලගම PLJ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. තව පොඩ්ඩයි ඊටු ටිකක් ටග් ගාලා කියමු. ඊට පස්සේ දෙයියන්දර සුනේත්‍රා කුමාරියක්කා එයාගේ පුතා විහංග දුල්විනවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ආයෙත් පාරක් හොන්නස්ගිරි ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අර උදේෂ් සර්ගේ උපන්දිනය ගැන කියලා තමයි සංක මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න දැන් කට්ටියම මේ ලකුණු දාගන්නවා උදේෂ් සර්ගේ, මං හිතන්නේ මට කියලා නම් ටික කියවගෙන. ඊට පස්සේ KM ෂා ගාමන්ට් එකේ ඉඳන් අපේ සෙට් එකක් අපි වහගෙන ඉන්නවා. අලව්වේ තමයි KM ෂා ගාමන්ට් එක තියෙන්නේ. මනෝරි, කුමාරී, නිලන්ති, හර්ෂණී කට්ටියම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩාක් ආදරේ. හති දැන් නම් ඔක්කොම කියලා මට.

ඇවිල්ල මල්සර දෝනි ඇවිල්ල ඉන්නයෝ කොල්ලන්න. ගින්දර හැන්දෑ වරගෙන ජානු මැදිරියට ඇවිල්ල ගැනතින් ජනී කොල්ලට මෙතරින් යන්න වෙලා ඇවිල්ලති. ගීනැත්තන් ගුටි තම හම්බවේ. යන්න කලින් අපේ ගොඩක වෙල ඉඳන් අපිට මෙසේජ එකක් දාලා තියෙන ශෂිකව එකතු කරගන්න ඕනේ. එයාගේ නම කියන්න අමතක වෙලා මිස් වෙලා. ඒගොල්ලන්ගේ පැත්තට දේ දුන්නක් පායල. ඒකේ ෆොටෝ එකකුත් ගහලා මට එවලා තියෙනවා. මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ IDH වල ඉඳන් අපි වහගෙන ඉන්න ගයානි මට මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්මා ශීලවයි මේනකවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. එහෙනම් ඉතින් ජානුට මැදිරියේ ඉඳ දීලා යන්න තමයි හදන්නේ. අද ජානු යදන් ඇවිල්ලා තියෙනවා ස්කර්ට් එකක්. හරි දිගයි ඒක. ඉංගෙන්නම් පරිස්සමෙන් ඉන්න. මේ පැත්තට කෝල් කරපු WhatsApp message එවපු හැමෝටම ස්තුතියි. හෙට උදේ 10ට සුපුරුදු විදිහට දේදුණු මාවතෙන් හම්බ වෙමු. මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Atunu Lake Namahu Bavana Ratapuram Rasa Genayana. Aule Savama Rasa Karakana. Mother Freela Noodles. Taste ke trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ. මෙල්ඩෝල් හිසරතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම. SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711 834 387.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
7: එක, සර්විස් එක ෆ්‍රී, ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටිය.
8: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0766 716 3872.
11: කොහෙද අවසරේ යන්නේ මේ පද්ද පද්ද?
12: කවුදානේ මේ කළුවට කළුවේ?
11: මං තමයි නංගි, කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
12: අයියෝ අයියා, මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා, දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
11: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net FM 4 වටේ ආනෝ.
12: මොනවා දැන් ඒ

0: ලෝකෙත්තහන්නේ හතර වටේදානේ මෙහෙත් එහෙමයි.
1: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරිින් නැති ඒවනින් ඩ්‍රයිව් එක
2: නැතෆම් හතර වටේ හතර වටේ.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: දවල් එකයි දැන්.

0: සත්‍ය
1: ඔබ වෙතගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. නුවරඑළියට පැමිණි ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා යළි කොළඹ බලාපිටත්තු ගොස් තිබෙනවා ඒ ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානාවකින්. ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අද පෙරවරුවේ එම හෙලිකොප්ටර් යානෙන් නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයට පැමිණි බවයි නෙට් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ. එතැන් සිට දැඩි ආරක්ෂාවක් මැද්දේ ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා හග්ගල සීතාමන් කෝවිලට පැමිණියා. එහිදී එම කෝවිලේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධකෘෂ්ණන් මහතා ඇතුළු එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පවත්වා තිබෙනවා. මිලඟ නෙට් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: FM 95, FM 94.8 Net FM.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත්
8: නැහැ. ඔයාට ඔයාව මගේ අරෙන්නේ නැහැ.
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
11: FM 95.

0: Kinder Händeva. Kinder Händeva.
1: සුබදහවලක් දවල් එකයි විනාඩි 9යි වෙලාව. අද බ්‍රහස්පතින්දා අද පොඩ්ඩක් හටිය ගැම්මෙන් වැඩ කරන්න. මොකද හෙට ෆ්‍රයිඩේ. එතකොට ඉතින් ආයේ සෙනසුරාද ඉරිදැනවා කියලා කියන්නේ නේද? සිකුරාදට පොඩ්ඩක් අර මේ වෙනදට වඩා පොඩි එනර්ජි එකක් එනවනේ. එතකොට බ්‍රහස්පතින්දා කියලා කියන්නේ අපි ඒකට ලෑස්ති වෙන දවස. ඉතින් දැන් අද දවසෙන් භාගයකටත් වැඩිය ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් තව පැය කීයද වැඩ ටික ඉවර කරලා ඔෆ් වෙන්න තියෙන්නේ. එහෙනම් ඉක්මනට වැඩ ටික කරන්න ඕනි. එහෙම නැති වුණොත් තමයි ඉතින් අර අද දවස් ඉවර වෙනකොට බොස්ගේ මූණ ඇද වෙලා හෙට එනකොට තව ඊට උඩින් වැඩ ටිකක් ගොඩ ගහලා තියෙන්න පටන් ගන්න. ඉතින් ඒ හින්දා මේ දැන් පටන් ගමු. ඒ කම්මැලිකමට හොඳට බඩ පිරෙන්න කාලා පොඩි නිදිමත ගත් ඉන්න හින්දා හොඳ සින්දු ටිකක් අහගෙන වැඩ ටික ඉක්මනට ඉවර කරමු. එතකොට 4-5 වෙනකොට ටක් ගාලා ඕෆ් වෙලා යන්න පුළුවන්. එහෙම ඕෆ් වෙලා යනකොටත් ඉතින් හිතෙනවා මේ අන්නේ ඉතින් නානවනම් නාලා බඩින්ග කාලා වැඩිපුර පැය 4-5ක් නිදාගෙන ඉඳලා එන්න යන්නනේ කියලා. ගෙදර යන්නේ ඉතින් ඒකටනේ ආ නැද්ද? ඊට පස්සේ ආයෙ උදේට වැඩට එනවා. ආයෙ හවස්සෙලා යනවා බඩින්ග කල නිදා ගන්න. ඉතින් බඩින්ග කල නිදා ගන්න හරි අටව ගත පැලට යන්න තියෙනවනම් නේද? හරි එහෙනම් ඉතින් අදත් වෙනදා වගේම හවස 4 වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා. කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් කිල්ල ගන්න මේ පැත්තේ එන්න. 0.5533 කෝල් කරන්න මගේ හොට්ලයින් නම්බර් එක. ඒ වගේම WhatsApp message එකක් දාන්න පුළුවන්. WhatsApp chat එකේ මම ඉන්නවා. 0.5 11 95 95 95. අනිත් FM official Facebook fan page එක පැත්තට යන්න. fan page එක like කරලා follow කරලා නැත්නම් මුලින්ම fan page එක like කරලා follow කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ wall post එකේ comment එකක් දාන්න. ඔයාලට හරියටම පැය 24 හම්බ වෙන්නේ ජීවත් වෙන්න තව. ඒ පැය 24 දී ඔය මොනවද කරන්න plan කරන්නේ? සීරියස් වෙන්න නම් එපා හොඳද? මොකද මං එහෙම මූඩ් එකක නෙමෙයි ඉන්නේ මේ වෙලාවේ. මම නම් ඉස්සෙල්ලාම බලනවා මගේ ක්‍රෂ් එක හොයාගෙන යන්න. ඊට පස්සේ මට කණ්ඩ බැරි වෙච්ච මං කණ්ඩ ආසාවෙන් ඉන්න දේවල් තියන්නේ අන්න ඒ ටික ඔක්කොම ખાලි වර කරනවා. ඒකට සල්ලි හොයාගන්න ඕනේ ඉතින්. හරි අන්න ඒ වගේ ඔයාට හම්බෙනේ පැය 24. මොනාද කරන්න හිතාගෙන ඉන්නේ? කමෙන්ට් එකක් දාගෙන යමුක බලන්න හිමීට. එහෙනම් ඉතින් වාගේ වාගේ ගින්දර හැන්දව පටන් ගමු මේ විදිහට. මං යාගේ ජනු.

0: Net FM Kinder Händeva Vidjanu.
1: දවල්කයි විනාඩි 15යි මතක් කරන්න තියනවා මෙන්න මේ පණිවිඩ ටික ඊට පස්සේ WhatsApp messages වැතරත් යන්න මේ පැය පටන් ගත්ත ගමන්ම කට්ටිය එකතු කරගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමෙන් අද අපි පටන් ගමුකෝ අපි දෙන්නගේ කතාව නේද සෙවනගල ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම ඔයාලට මුලින්ම කියන්න ඕනේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදන කියලා කියන්නේ සියයට සියක් වඩා හරිම ප්‍රතිඵල අරගෙන එන ආයුර්වේද ඖෂධ. ඉතින් ඒ නිසා බය වෙන්න නැතුව ඔයාට පාවිච්චි කරන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ මේ ඖෂධ. කමල්බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ඖෂධ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් නිෂ්පාදන ගණනාවක් තියෙනවා. මේ තියෙන නිෂ්පාදන අතරේ සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ සුගර් තියෙන කෙනෙක් නම් එයාට හරියටම හරියන දේ. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක අරගෙනවත් පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යමය ඖෂධයක් දැන් නිෂ්පාදනය කරලා තිනවා. ඒ තමයි සෙවනගල මධුකා කැස්සට පැනියා. ගෙදරක මේක ගෙනල්ලා තියාගන්නවා කියලා කියන්නේ ඔයාට කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ. හිටපු හැටි ඔය ලෙඩ අරගෙන එන එයාටත් ඕක දෙන්න. ඒ වගේම පැටි ලිව වලට තිත තියන්න පුළුවන්. මොකද සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන කෙනෙක් නම් කිසිම විදිහකින් ඔයාට පැටි ලිව වලට බය වෙන්න ඕන නැහැ. ඒ වගේම තමයි මේ නිෂ්පාදන අතරේ තියෙනවා සෙවනගල අසමෝදකම්. ඔන්න කෑම අප්‍රිය නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ අජීර්ණය නම් ගෙදරක තියෙන මොනිය සමෝදකම් බෝතලේ තමයි සෙවනගල සමෝදකම් කියලා කියන්නේ. ඒ වගේම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ සෙවනගල ශ්‍රියා දේවිහා ඔයිල් එක තියෙනවා. සෙවනගල ජීව ශක්ති රසායනය තියෙනවා. සෙවනගල ජීව බල ආම්ල පීත සුවය තියෙනවා. සෙවනගල හඳ රාශි තෛලය තියෙනවා. මේ විදිහට එකිමෙකි නොකි නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය වෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියන්නේ වසර 40ක විශ්වාසයක් දිනාගත් ආයතනයක්. කතා කරන්න බිඳ 47331340 බිඳ 47331340 ෆෙම්සය කියන්නේ තින් ගැරළමේ ගන්න මොනි පෑඩ් එක. සාමාන්‍ය පෑඩ් වලට ගිහිල්ලා නිකන් අමාරුවේ වැටෙන්න එපා. ඒ කියන්නේ බොරුවට ස්ට්‍රෙස් අරගෙන ඔය ආසාවෙන් කරන දේවල් පවා අතහැර ගන්න හදන්න එපා. එහෙනම් පෑඩ් එකක් තෝරගන්න කොට හොඳම පෑඩ් එක තෝරගන්න. ඒක අනිවාර්යයෙන්ම ගැරළමේ දැනගෙනම ඉන්න ඕනි. මොකද ඉඩියට්ස් කාලය කියලා කියන්නේ කොහොමත් අපහසු කාලයක්. ඒ අපහසුව තවත් වැඩි කරගන්න කිසිම විදිහකින් කිසිම ගුණාත්මක භාවයක් නැති උසස් තත්වයක් නැති ඒ වගේම තමයි ඇඳගෙන ඉන්න අපහසු ලීක් වෙන ප්‍රශ්න තියෙන අන්න එහෙම සෞඛ්‍ය ආරක්ෂිත නැති පෑඩ් එකක් පාවිච්චි කරොත් තවත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි ඔයා දන්නේම නැතුව ආසමෙන් කරපු දේවල් පවා අතහැරගෙන තියෙන්නේ මේ දවස්වලට. එහෙනම් ඉතින් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් වෙන SLS සහය සෝසහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස අය අද්දම අරගන්න දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙල් සලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස අය මිල දී ගන්න පුළුවන්. කවුද ඉන්නේ? ආවෝ ජනි කිව්වා වගේ ලස්සන දිග ස්කර්ට් එකක් අරන් ආවද අපේ මල්සර ධෝනි? අනේ ජනි තමයි හැමදාම ඉස්සල්ලාම මට ඔෆිස් එකට ආවට පස්සේ හම්බෙන කෙනා. හරිද? එයා තමයි හැමදාම මම ඇඳගෙන ඉන්න ඇඳුමට මුල්ලින්ම කමෙන්ට් එක දෙන්නේ. කිව්වොත් කියන්නේ මහා කට කැඩිච්ච කතාවක් දෙන්න ඉතනවා. ඉතින් දිගු මයිකකු දෙක සිඳු ඇස්සක් දැන් ආදර ඉගොඩම ගොඩාක් බොකුදර 10:05 මංගලි ෆැෂන් ගාමටගේ සාලිය මංගලික ශ්‍රියන්ති සංචීව මහේෂ් ලක්පුතු මදුවන්තනි වන්තිටිය දේවින්ද ෆැෂන් ගාමටගේ ඔකම සෙට් එක එකතු කරගෙන ලස්සන සිඳු අගහමු කියලා තියෙනවා. හමු සුබදහම ලක්ෂණ නංගේ. අද ගවේෂ් අදීප චූරි පුතාගේ 6 වෙනි බර්ත්ඩේ එක විශ් කරනවා. අම්ම තරංගා පච්චි රංගන අයිය රශ්මික අපි රශ්මික මෝඩස් බෙලිගස් හන්දිය හැලිය ගොඩ ජයවේ වාදරී නංගී කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Gavish Patio. හැපි බදේ ඔයාගේ ෆැමිලික හැමෝමට විශ්කනාවගේ නැත්තීම එකේ අපි ඔක්කොම ඔයාට ගොඩ්ඩම ගොඩක් ආදරෙන් විශ් කරනවා හැපි බදේ කියලා සිින්දට එකතු කර ගම්මන් ඔයාගේ ෆැමිලික ඔක්කෝම

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි විනාඩි 24යි.
3: එකම අරමුණ තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: Brought to you by
5: Nishun Langa Japanese Language Center within Bashaha Kusalata Pohono Samagin Japan Rakiyavakata Hari Magapenvima Rajya Bankunaya Samagin Nishun Langa Japanese Language Center Gampaha 076 43 73 171
6: Meltol Hisarathaya Una Semprathishyava Angapatha Vedanawa Apahasudina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
7: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
8: සැප්තැම්බර් 10 වනදා අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
10: නතරයියේ පෙරලි කරන NLB Mega Power තවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි රිමෝටර තියක් දිනන ලොකුම Super Tag දෙන එකම නතරයියේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
11: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
12: හෙලෝ
13: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ

දවල් එකයි විනාඩි 27යි. ලස්සන සින්දුවක් අහන්නේ. සින්දුවට කටි එකතු කරගන්න ඕනි. ඊට කලින් කියන්නම් කොහට මෙන්න මේ ගැන ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්න ඕනි. ඔයාට මේ රෝග තියෙනවද කියලා ඉස්සල්ලාම මට කියන්න. බෙල්ල කොන්ද වේදනාව අතර මොනියම් හරි ස්ට්‍රයි රෝග ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, ආහාර ගැට ගැසීම් ක්‍රීඩා අතර නිසා ඇති වෙලා තියෙන අබාධ, වයස්කත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා අංශභාගයේ පාකින්සන්, සුසුම්නාව ආබාධ, වෙනත් පැරලයිස් රෝග, ඒ වගේම තමයි උපතින්ම හරි උපතින් පසු හරි ළමුන්ට යම් යම් ආබාධ ඇති වෙලා ඇඳක් මත රෝදපුටුවක් මත ඉන්න දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් කල්පවතින ස්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාට හොඳම අවස්ථාව තමයි මේක. මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඊයේ තිබුණා, පෙර ඉඳන් තිබුණා, දැන් අද තමයි අවසාන දවස. සැප්තැම්බර් 8 වෙනිදා තිබුණු ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තුල ඔයා දන්නව සුවිශේෂී වැඩක් සංවිධානය වුණා. ඒ තමයි නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළු. ඉතින් අද අවසාන දවස. තාමත් වාඩි වෙලාව තියෙනවා. තාමත් ඔයා ගියේ නැත්නම් යන ගමන් නම් මං කියන්නේ ඉක්මනටම යන්න මෙතෙන්ට. ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක විසින් නොමිලේ පරීක්ෂා කළාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් අද දවසෙත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට ඒ වගේම තමයි අද දවසේදීත් ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලා තියෙනවා එතන. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම හොරණ හරි කොට්ටාව හරි බණ්ඩාරගම හරි මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුල තියෙන ඕනම ආයතනයකට ඔයාට ගිහිලා අද දවසේදීත් මේ සේවාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉක්මනටම කෝල් එකක් දෙන්න, ඔයාට ටග් ගාලා එන වෙලාව වෙන් කරගන්න පුළුවන්, කොහොමද වැඩේ වෙනවද කියලා විස්තර ටිකක් දැනගන්න පුළුවන්. 0234227870 එහෙම නැත්නම් 0775119817511039 18 මං වාඩි කියනවා අදම යන්න, ඉක්මනටම යන්න. අද දවසේ තියෙන මේ වැඩේට වාට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මේක මගේ අරගන්නතෝ යන්නම ඕනි වැඩක්. ඒ වගේම තමයි වාට මෙන්න මේ පණිවිඩය ගැනත් මතක් කරන්න ඕනි. ඒ තමයි RDB Youth Plus ගිනුම. මේක ගිනුමකට එහා කියද එහා. RDB බැංකුව කියලා කියන්නේ දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව, දවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දවන්ත ශාඛා ජාලයක් තියෙනවා RDB බැංකුවට. ඒ වගේම මිලියන 6කට අධික ගනුදෙනුකාරී ප්‍රජාවක් ඉන්නවා. ඉතින් ගිනුමකට එහා ගිය දෙයක් කියලා කියන්නේ තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරගෙන කරමුණු කරගෙන තමයි RDB බැංකුව මේ විදිහට අලුත්ම ගිනුම අඳුරනවා දීලා තියෙන්නේ. RDB Youth Plus ගිනුම ඔවත් යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගිහින් අදම ආරම්භ කරන ඔයාගේ අනාගතය ශක්තිමත් කරගන්නේ කරමුණු කරගෙන RDB Youth Plus ගිනුම. ඔයාට උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, වෘත්ති පරිමාල සඳහා වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යවසායකත්වය සඳහා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට පහසු පොලි අනුපාතය යටතේ ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපකරුවන් රහිත ණය ගැනීමේ පහසුකම් තියෙනවා සහ විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට තවත් පහසුකම් රැසක් ඔයාට හම්බ වෙනවා RDB Youth Plus ගිනුම හරහා. ඉතින් ඔයා තියන්න අදම ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීමට RDB Youth Plus ගිනුමක් ආරම්භ කරන්න. ඒජ අනුරායා කුසලව බීෆ් ජනපදෙන් මැසේජ් කළ තියෙන සිද්ධකර එකතු කරගන්න කියලා. හෙලෝ ගින්දරි, අපි පොහොර බව නවදලි බඩසාපු සැටක දනෝ අනුරාද පොඩි රවි ලොකු රවි විමලකා දම්මිකා පොඩි සුද්දා ජනක මතක් කරලා සිඳුවක් දෙන්න, ජනකට උම්මකකුත් දෙන්න කියලා තියෙනවා. කෝලං හයි මගේ වස්තු කැටේ ඔයාලට ගුඩ් ආෆ්ටර්නූන්. ගුඩ් ආෆ්ටර්නූන් ඔන්න අද තමයි ඔයාගේ ගින්දර හැඳ වහන්න දෙන්නකෝ වස්සුවේ ලස්සාරි ආයිලා තියෙන සිඳුව බලමු යන කලින් දැන් ට්‍රයි කරන්න. ආදරේ අපෝගේ නූඩල්ස් කොණ්ඩිට මහ ගොඩක් කලිතරෂ දෙවලි ශශි බාතිතුසිත කල්හාරි පුංචි ඇවින් එක රමණි සුමේ දක්කා. එතකොට මට නෙමේ දාදරේ, මගේ කොණ්ඩෙට විතර දාදරේ. කැනඩාවේ චන්නන් ජිමිෂල් ඒන්ජල් ඒජන් එක පුංචි සොෆියා. පූර්ණිමා සෙවන්දියා මැසේජ් කළා තියෙනවා සඳ ලංකාවෙන්, ඕවත් එකතු කරගන්න. සරචන්ද ඇසේ ගලේ කරේ රයිගමින් ඉනෝ ඔවත් එකතු කරගන්නම්. ඊට පස්සේ වාසනාවන්ත නිරෝගිමත් සුබදාවලක් සුබ සන්දාවක් වේවා සුදු මැණික ජානු ඔයාට. අපිත් ගිනි ගින්දර හැඳෑ වහගෙන ඉන්නේ. ප්‍රියා සූර්යසේන මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා තිනවා. ඕකේ අනුරාධපුර පුලියර් හන්දි රංජිත් ප්‍රියංකරයා සලෝන් මායා කේ මායා ගුණසේකර නිපුන්දි අනුරාධපුර සෙනරත් සුපය කේ සෙනරත් නයා සන්දීප ඉනෝ කදුලා රිදින ශිකා හර්ෂිකා ගෞෂිකා ඊශමද වච්චය කැපති කල්ලය පාර මානුදි ලක්ෂිකා ලක්මාලි මේ සින්දුවට එකතු කරගන්නන් දැනට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ brand new Bajaj 3 road rate. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited within.
2: දවල් එකයි විනාඩි 39යි.
3: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
4: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
9: පොත් අපගේ net වගේ.
10: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණියේ දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.

0: ලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: එකයි විනාඩි 42යි යමුද ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක පැත්තට. කොහෙදද ඉන්නේ මේ වෙනාව වෙනකොට? මේ කට්ටිය කොහෙද ඉන්න කියලා මාත් මේ හොයාගෙන හොයාගෙන යන ගමන් ඉන්නේ. අද හෙට්ටිපල තමයි මේ වෙනකොට ඉන්නේ. උදේ හිටිය නාරම්මල කොබලන්න නාරම්මල කට්ටිය ගියා නේද ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක පැත්තට? ගිහිල්ලා අරගත්ත නේද වාගේ ගෙදරට අවශ්‍ය කරන නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට, හාරියටම ගැලපෙන ටයිල්, බාත්‍රය, උපාංග, මේ හැමදේම සුවිශේෂී මිල ගණන් වලට වඩා හම්බුණා නේද? එහෙනම් දැන් චාන්ස් එක තියෙන හෙට්ටිපල ඉන්න කට්ටියට යමු යමු යමු යමු ඉක්මනට යමු. හෙට්ටිපලවට ඉන්න ඔක්කොම ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක පැත්තට මේ අදකීම නම් විඳින්න ඕනේ. ඒ වගේම හෙට 11 වෙනිදා උදේනම හලාවතට හවසෙනවා බිංගිරියට. හලාවතින කටිය උදේලාසි වෙන්න, හවසලාසි වෙන්න බිංගිරියවට ඉන්න කටිය. ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න. ලංක ටයිල්ස් කියලා කියන්නේ ඉතින් අදන්නවනේ වසර 50ක විශ්වාසයක් දිනාගත්ත ටයිල් කරනේ පුරෝගාමියා. මොකද ටයිල් තෝරගන්නවා කියන්නේ ළමයි. ඒක අද දවසට හෙට දවසට විතරක් නෙමෙයි හැමදාටම දීර්ඝකාලීන තීරණයක්. අපි ඉතින් එකපාරක් ගියක් අලුත් වැඩියා කළොත්, ගියක් හැදුවොත් සෑහෙන කාලෙකට පස්සේනේ ආයෙත් වෙනස් කරන්න පොඩි අලුත් වැඩියාවක් කරන්නේ නේද? ටයිල් කියන ඒවා මේ හිතන හිතන වෙලාවට මාරු කර කර ඉන්න හැනේ. ඉතින් එතකොට හොඳට අල්ලලා බලලා කරලා හොඳම ටයිල් ටික තෝරගන්න ඕනි. අර මං ඔයාලට හැම වෙලේම කියන්නේ අපිව ලස්සන කරන්න කොහේ හරි හොඳ තැනකින් ඇඳුමක් පැළඳුමක් ගන්නවා වගේ තමයි. අපි සැලොන් එකකට යනවා වගේ තමයි. අපි අපේ ගෙදර ලස්සන කරන්න අනිවාර්යයෙන්ම හොඳම ටයිල් තෝරගන්න ඕනි. කාලෙන් කාලෙට ට්‍රෙන්ඩ් වෙන දේවල් අපි කරන්න ඕනි. එන්න එහෙම තමයි වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට අලංකාර මෝස්තර හොඳ තැනකින් තෝරගන්න වෙනවා. විශ්වාසනීයත්වයේ ගුණාත්මක භාවයේ කල්පවැත්ම මේ කියන දේවල් ගැන හිතලා බලන්න ඕනි. එහෙනම් ඔය ඔක්කොම දේවල් ටික හරියටම හිතනකොට ඔයාට බය නැතුව ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික තෝරගන්නවා කියන වැඩේ කරගන්න පුළුවන් ටයිල් කරණේ පුරෝගාමියා. වසර 50ක විශ්වාසය දිනාගත් ලංක ටයිල්ස් ඉතින් විතරමයි. ඉතින් ඔන්න මේ වෙලාවේ හෙට්ටිපල ඉන්න කට්ටියට නම් සුපිරි අත්දැකීමක් විඳගන්න පුළුවන්. ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට, හරියටම ගැලපෙන බාත්‍රය, ටයිල් බාත්‍රය සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. එතකොට හෙට උදේ හලාවත ඉන්න කට්ටියට, හවස බිංගරි ඉන්න කට්ටියට මේ අත්දැකීම විඳගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක අහගෙන ඉන්න ඔයාට මම කියනවා ලංක ටයිල්ස් වසර මැද වාසියත් විඳින්න නම් ඔයාට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. මොකද තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාටත් පුළුවන් මේ වාසියත් විඳින්න. ඒ නිසා ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. හයි මගේ ගිනි කිකිලි චානු සුදු මැණික, මගේ උම්ම කැටේ ආවද සුද්ධියෝ? ඔව් ආවා. අදරේ ගඩක් සුදු පැංචි බොකුන්දර නිවන් තිරිය දේවින්ද ෆැෂන් එකේ. දීප්තියක මැසේජ් එක වෙලා තියෙන ඉනෝස්, ඊට පස්සේ අනුෂා ලලිතක මානෙල කාමාන්දි නංගි, නදීෂමී ස්ක්‍රිෂා දයා, චන්ද්‍රිකා කා, දමික මල්ලි, දහයක නුමංගලි ෆැෂන් එකේ යාලුවෝ සෙට් එකයි. මගේ සුද්ධිය ගින්දර වගේ ලොකුම එකක් ඕනි. සුද්ධිටත් උම්මා. ජනනංගි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කුකුලිය පිටිය. බාර්ගෙදර අපේ ජයන්තයා මැසේජ් එක වෙලා තියන්නේ එකතු කරගන්නම් මේ සින්දුවට. සුදු මැණික මමත් ඉන්නවෝ. උම්ම එකක් කෝණි. කවුද මේ සුදු මහත්තයා? කෝණම සී ඉලෙක්ට්‍රිකල් කියලා මට පෙන්නන්නේ වට්ස්ඇප් එකේ. නමෙව්ව නම් තමයි තින් වඩාත් හොඳ. හයි ජනුවක්කේ, අපි සුහද ඇග්‍ර ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල වෙනද වගේ මදත්තහගෙන ඉන්න ඔයාව එකතු කරගන්න පුවත් ලස්සන සින්දුකට බොස් රිෂාන්, එයාගේ වයිෆ් ඉෂංකා, දසරන්, නිශාන්ත රත්නායක මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝම අද එකතු කරගෙන, අකියාවයි නෙත්තහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා දෙනවා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්න. ජය වේවා. ජනුවක් අපිත් සදිරම නෙත් FM අහගෙන ඉන්නේ පල්ලෙවල වික්‍රමසිරි හෝටලේ. හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, මේ හැන සින්දුවට සින්දු සෙට් එකකට එකතු කරගන්න. ජය වේවා සෙට් එකටම. ජානු මැණික, අපිට මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. ඕකේ, මම දෙන්නම් අනිවාර්යයෙන්ම. කවුද මේ ගයනි අම්මා අක්ක ගයනි අම්මා ශීලා මම මේනක මේනකද මේනකාද ආදරේ කියලා දෙන මාත් ආදරේ මෙහෙන සින්දු සෙට් එකට දැන් ටිකට කරගන්නම් හරිද අක්කා මට අපි ආයේ හමු නොවන සින්දුව දෙන්නකෝ ඕ කවුද හම්බෙන්නේ නැත්තේ ආයේ මාධව පුවප්පිටියෙන් නිලුගාම ටිකේ කටියවත එකතු කරගන්න කියලා දෙනවා ඒක ගැන නම් හිතන්න ඕනි කොල්ලෝ ආවෙනුවෙන්ද මේ සින්දුව ඉල්ලන්නේ කියලා මොකද බූට් එකක්ද

0: Die Feelings.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම මතන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර අපි මුල්‍ය සමාගම ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
2: දවල් එකයි විනාඩි 57යි.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 11 වෙනිදා අපි එන්නේ උදේ බින්ගිරිය හවස හලාවත. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036. ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387.
5: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-3133-540.
3: එකම අරමුණ තරඟකරුවන් 14 එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති 7ක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම.
6: නිෂෝ ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝ ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0776-43-73-171.
7: කින්දර හැන්දෑව
8: brought to you by
9: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
11: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
12: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-3131-540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
15: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැහි දිවස්ම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. 22 වන අඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම්පත් සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කැටුම්පත සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභා රැස්වීමේදී එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හැටන් දික්කෝයේ නගරයේ තොග සහ සිල්ලර වෙළඳසැල් ආපනශාලා සහ බේකරි හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. ඒ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හැටන් දික්කෝයේ නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එක්වයි. එහිදී සෞඛ්‍යයට අහිතකර ලෙස වෙළඳසැල් සහ ආපනශාලා පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන් දස දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. මිලගනිත් නිවුස් පස්සර තුනට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටුටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: ගින්දර හැන්දෑව.
6: Brought to you by.
7: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
12: FM 95.

சுபதகவலாக அதவல் தேகாய் வினாடி ஹாய் கட்டிய மகிங்க ஹணுவா வெனதட டீ டைம் எக்க கிட்டு கல்ல லைவ் வென தோனி மொக்கத அது லஞ்ச் டைம் எக்கேம லைவ் அவில கேலா ஏ நரக்கத தேங்க உகலண்டி தவல்ட கண வேலாவட மந்தி ஹாமலாங்கன கண்ட பெரித හැවදාම තේක බොන වෙලාවට විතරද මම මතක් වෙන්නේ දැන් එන්නේ නං නෙතෆෙම් ඔෆිෂල් Facebook fan page එක පැත්තට ඇවිල්ලා Facebook live එකට join වෙන්න කට්ටිය සින්දුවකට වගේ කට්ටිය එකතු කරගන්න මං කියන්නම් මම දෙකම ආර වෙනකන් live එකේ ඉන්නවා එද ඉක්මනට එන්න හරි මේ පැය පටන් ගන්නකොට මට හරි දෙන stop එක glassy කරගෙන තියන්නේ අපි මම මේ ගැනත් මතක් කරගෙනම ඒ ටික ගැන ඒ සින්දු ටික අහමු කොහොඳද තාම ඔයාට වෙලාව තියෙනවා දැන් වෙලාව කීයද දෙකයි විනාඩි හතයි වෙලා තාම වෙලාව තියෙනවා ඇක්ටිව් ප්ලස් එකට යන්න ඒ හින්දා යන්න අනිවාර්යයෙන්ම ඇක්ටිව් ප්ලස් එකට අද තමයි අන්තිම දවස මේ නොමිලේ පවත්වන රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව පැවැත්වෙන ඉතින් ඒ නිසා ඊයේ පෙරේද දවස් දෙක මෙසේජ් වල තාමත් වෙලාව තියෙනවා ඇක්ටිව් ප්ලස් ජාලය තුල තියෙන සියලුම ශාඛාවල තියෙන මේ වැඩේට සහභාගී වෙන්න හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තියෙන ඕනම ශාඛාවකට වාට යන්න පුළුවන් ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ විතරක් නෙමෙයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ විශේෂ තවත් ප්‍රතිලාභ රැසක් වට අද දවසේදීත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා හැමදේම සූදානම් කරලා තියෙන්නේ ඉතින් ඔයාට පුළුවන් කෝල් එකක් දීලාම යන්න ටග්ගල නම්බර් එක ලියාගෙන මෙන්න මේ නම්බර්ස් වලට එම්ම කතා කරන්න 0134 ෆෙම්ස් අය ගෑනු ළමයි ළඟ තියෙන මොනි පැකට් එක. ආයි තින්ක් වෙන වෙන ඔප්ෂන්ස් වාගෙන යන්න දෙයක් නැහැ. ගෑනු ළමයි ඔයා දැන් පාවිච්චි කරන්න ඕනේ ඔයාගේ පීරියඩ්ස් කාලෙදී හරියටම හරියන පෑඩ් එක. මොකද වෙන වෙන පෑඩ්ස් වලට ගියාට පස්සේ තමයි ඔයාට ඔය කාලය තවත් අපහසු වෙන්නේ. සහ ඔයා ආසාවෙන් කරපු දේවල් පවා අතෑරගන්නේ. ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන හිටියා. එක්සෑම් එකක් තියෙනවා. එහෙම නැත්නම් අද විශේෂ කෙනෙක් හම්බ වෙන්න යන්න හිතාගෙන හිටියා. එහෙම නැත්නම් ඔයාගේ ජොබ් ඉන්ටර්විව් එකක් තිබුණා. ඔය වගේ කොච්චර හොඳ දේවල් ඔයා අතෑරගෙන මග අරගෙන නැද්ද මේ පීරියඩ්ස් කාලෙදී? ඉතින් මං ඔයාලට කියනවා එහෙම කරගන්නතුව ඔයා ළඟ තියෙන්නේ ෆෙම්ස් අය නම් පීරියඩ්ස් කාලේ හරිම පහසුවෙන් ඔයාලට ගෙවන්න පුළුවන් ඇඳගෙන ඉන්න පහසු ඉලීක් වෙන්නේ නැහැ ගෙවන මිලට උස්සස්ම තත්වයේ පෑඩ් එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට දැන්පත් වෙනවා දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිල දී ගන්න පුළුවන් WhatsApp messages පැත්තට ගිහම මෙන්න මේ කටිනවා හයි ගින්දරි වාඩි සුබ දවසක් හම්බන්දර කළුදදල් කඩේ සෙට් එක ශානක ආනන්ද නිල්ලන්ත ඊට පස්සේ මහිම ශශිම රන්දිම උම එක කෝණි ගින්දරි අපි වලස්සට සින්දෝකට එකතු කරේ ගන්න ප්‍රියන්ත මෝටර්ස් මොන්රගල මට පැහැදිලි නෑ මේ කොල්ලෝ සෙට් එකගේ නම් ටික හවීෂ සුද්දා තරිඳු බොස් කුමාර මම ප්‍රියන්ත බොස් ඊට පස්සේ නැත්තහන හැමෝම තවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දැන්න අපේ කොල්ලෝ කෝඩම ලකුම එකක් ඕනි කියලා දෙනවා කොල්ලෝ ටික මැසේජ් එකේ වනකොට පොඩක් පැහැදිලි වෙවන්න ඕන හරිද ජනවනි කපිත් ගින්දර හැඳෑවට එකතු කරගන්න හැලිගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද සනල් රසිදු අතර කොල්ල සෙට් එකම එකතු කරගන්න ජය වේවා කොල්ල ටිකට මේ සින්දුවට එකතු කරගන්න ඊට පස්සේ අපවත් සින්දුවකට එකතු කරගන්න හැලියගොඩ මෝරගල නිව් ලක්මිනි කර්න ෂොප් එකේ රොෂානි හයෝමි ලක්මිනි කෙල්ල තුන් දෙනා එකතු කරගන්න මේ සින්දු සෙට් එකට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 2 විනාඩි 19යි.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 11 වෙනිදා අපි එන්නේ උදේ බින්ගිරිය හවස හලාවත. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳුරුනවා තැන්.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
5: මුදලාලි
6: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුඩු ග්‍රෑන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
7: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබට ආමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
6: විජේ දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා.
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
3: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 10 වනදා අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්ද පද්ද?
11: ඊයෝ කවුදනේ මේ කළුවට කළුවේ?
10: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
11: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
10: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ ආනෝ.
11: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
3: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
12: net fm 4 වටේ 4 වටේ.
13: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑව විචානු
14: විචානු කතාලේ මට කාලෙකට

ডাবল দেখাই মিনারি মিসি দেখাই Facebook fan page එකේ live එකට ඉක්මනට join වෙන කට්ටිය තව පොඩි වෙලාවයි මටවත් එක්ක live එකේ ඉන්න තියෙන්නේ. එහෙනම් ඉක්මනට මෙන කට්ටියට මම කියනවා කවුද මාව live එකේ බලාගෙන ඉන්නේ කියලා. හරි live එකේ ඉන්න කට්ටිය මතක් කරන්න කලින් මට මේ පැත්තේ මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටික මම ඔයාලට මුලින්ම මතක් කරලා ඉන්නම්කෝ. මුලින්ම මතක් කරනවා ඔයාලට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම මුලින්ම ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මතකෙට එන්නේ වෙන මොනවත් නෙමෙයි, ඒ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. මේකට හේතුව ඉතින් වෙන මොනවත් නෙමෙයි, මේකට එකම හේතුව තමයි 100% හරීම ප්‍රතිඵල වාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන ඖෂධ වලින් ලබා ගන්න පුළුවන් වෙන එක. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක නිෂ්පාදනය වෙන්නේ. තමයි sugar වලට දැන් තියෙන හොඳම විසඳුම, එකම විසඳුම. මේවා තාවකාලික විසඳුම් නෙමෙයි, නිතාවට මේ දේවල් සුව කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයත් දියවැඩියාව නිසා කාලයක් තිස්සේ දුක් විඳින කෙනෙක් නම්, දන්න කියන කෙනෙක් ඉන්නවා නම්, අන්න එයාට කියන්නේ සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කැස්ස උණඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනියා. මේ දවස්වල පොඩ්ඩක් නිතරම ඔය අපේ ඔෆිස් එකේ වුණත් කට්ටිය කියනවා ඇඟපත රිදෙනවා, කැස්ස, හෙම්බිරිස්සාව උණ වගේ ඔය වගේ දේවල්. ඒවෙන් බේරෙන්න ඒවා තියෙන කට්ටියටත් පාවිච්චි කරන්න සෙවනගල මදුකා කැස්සට පැනිය බෝතලයක් ගෙදර ගෙනල්ලා තියාගන්න. මොකද ගෙදර නැති වුණත් ඔය ලෙඩ ටික ඔෆිස් එකට යන හස්බන්ඩ් වයිෆ්, එහෙම නැත්නම් ස්කූල් එකට යන දුව පුතා, ඔය කවුරු වුණත් ඔව්වා ගෙදරට එනකොට හවසට අරගෙන එන්න පුළුවන්. ගෙනල්ලා අර යහතින් ඉන්න ගෙදර මිනිස්සුන්ටත් ඕක දෙනවනේ. ඉතින් ඒ නිසා සෙවනගල මදුකා කැස්සට පැණියක් තියෙන එක හොඳයි. පැටිලිවර් වලට නම් බය වෙන්න ඕන නැහැ. මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ පැටිලිවර් වලට කියාපුම දේ දැන් නිෂ්පාදනය වෙනවා. තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක කියලා කියන්නේ. ඒ වගේම කැමප්‍රිය නම්බර පිපෙනවා, නම්බර කැක්කුම නම්බර ආජීනේ නම් 100% ස්වභාවික සෙවනගල සමෝදකමවත් දැන් පාවිච්චි කරන්න. මේ නිෂ්පාදන අතරේ තියෙනවා සෙවනගල ශ්‍රයාදේවි හාවිල. ලස්සන කණ්ඩේකට නම් සෙවනගල ශ්‍රයාදේවි හාවිල. සෙවනගල ජීව ශක්ති රසායනී, සෙවනගල ජීව බල අම්ල පිත්තසෝය, සෙවනගල හන්දි රාජ්‍ය තෛලය. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාව කමල් බඳුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කතා කරන්න. 0747 31 30 40 0747 31 30 40. මොකද කියන්නේ මේ පාර බුක් ෆෙයර් එකට යනවනේ කට්ටිය, ලෑස්ති නේද? සැප්තැම්බර් මාසෙ පටන් ගත්ත ගමන් කට්ටිය සෝදානමින් ඉන්නේ බුක් ෆෙයර් යන්නේ. දැන් කොච්චර කට්ටිය සෙටලා ප්ලෑන් කරලාද අපි බුක් ෆෙයර් යමු කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා. ඉතින් 21 වෙනි වතාවට ඔන්න අපි තමයි මේ පාරත් FM ගුවන් විදුලිය මේ මාධ්‍ය දායකත්වයේ මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ. ඉතින් ඒ වගේම තමයි සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. ඉතින් උදෑසන 9 ඉඳලා රාත්‍රී 9 දක්වා කියවීමේ මාසය වෙනුවෙන් ඔයාලට පොතක් මිලදී ගන්න යන්න පුළුවන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ. මතකයිනි දවස් ටික සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයේදී මෙවරත් පැවැත්වෙනවා. ඉතින් එහෙනම් ඔයාටත් පුළුවන් මේ අවුරුද්දේත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ එකතු වෙන 27 වෙනි සංවත්සරයත් ඔන්න මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමරනවා. හරි, මේ පණිවිඩය මතක් කරාට පස්සේ ඊළඟට මට ඔයාලට කියන්න තියෙන ඔයාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීම කරන්න නම් ඔයාගේ මූල පුරුදු වැඩි දියුණු කරගන්න, මූල සාක්ෂරතාවය ඇති කරගන්න, ඒ විතරක්ද මූල කල්පනාකරණයට සහ මූල විනය ගොඩනගා ගන්න ඔයාගේ අනාගතයේ හොඳම ආයෝජනය සඳහා දැන් ඔයාට ඔයාගේ හොඳම බැංක account එක ආරම්භ කරන්න තියෙන්නේ. ඒ තමයි දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවේ Youth Plus ගිණුමක් විදිහට. ඉතින් RDB බැංකුව අලුතින් හඳුන්වා දුන්නු RDB Youth Plus ගිණුම තරුණ ඔයාට ඔයාගේ අනාගතයේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරගන්න හොඳම තැන. ඉතින් ඔයාගේ මුදලට හොඳ වටිනාකමක්, හොඳ ප්‍රතිලාභ, ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් වගේම ඔයාගේ අනාගතය ශක්තිමත් කරගන්න
වාඩි පුළුවන් ආඩීබී බැංකු ශාඛාවට ගිහිල්ලා ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට ගිහිල්ලා ආඩීබී යූත් ප්ලස් කිනුමක් ආරම්භ කරනවා. උසස් අධ්‍යාපනයේ වෘත්තීය පාඨමාල සඳහා ඒ වගේම තමයි ඔයා ව්‍යවසායකත්වය වෙනුවෙන් අලුතින් බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් ඔයාට ඒ වෙනුවෙනුත් අඩු පොලි අනුපාතය යටතේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවා තියෙනවා මේ ආඩීබී යූත් ප්ලස් කිනුම ආරම්භ කළොත්. ඉතින් ඒ නිසා ඔයත් අනිවාර්යයෙන්ම යන්න ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට. මොකද දැවැන්ත ශාඛාජාලයක් තියෙනවා. ශාඛා 272 පුරා විහිදුණු දැවැන්ත ශාඛාජාලයක් තියෙනවා ආඩීබී බැංකුවට. ඉතින් ඒ නිසා ඔයත් ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට යන්න ඔයාට පුළුවන්. අදම ආඩීබී බැංකුවේ යූත් ප්ලස් කිනුමක් ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාගේ අනාගතය කරන හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් ආරම්භ කරන්නම්. අපි අමු ෆේස්බුක් ලයිව් එක පැත්තට ඉක්මනට මෙන්න මේ කටි එකතු කරගන්න. මංජුල මෝඩස් එකේ මංජු පොස්ට් උම දෙකක් ඕනි ජානුවක්කේ. බැජියා තමයි මැසේජ් එක කමෙන්ට් එක දාලා තියෙන්නේ. සුනිල් අයියාගේ ඉල්ලීමක් ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඇත්තද මේ කියන්නේ මංජු බොස්? මංජු බොස් දන්නෙත් නැද්ද මන්ද මේ කොල්ලෝ කමෙන්ට් කරනවා? හරිද? දැන් දුන්නා. තවත් කියනවා ඊරෝෂ් පෙරේරා ඉනෝ. ඊට පස්සේ අපේ ලක්මාලියක් අයිනා. ලක්මාලියක් ආව යවත් අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අතුල ලක්සරේ උරුබ කෙසරි කුමාරය අයිනෝ. යවත් එකතු කරගන්නම්. ඊළඟට හන්නේ දැන් ලෑස්ති කරගෙන තියෙන මේ නාන් ස්ටොප් එකට බැජි අනිත් සෙට් එකට චාන්ස් එකක් දෙන්නම නැහැ. දැන් බලාගෙන යනකොට බැජියා විතරද මන්ද මෙච්චර කමෙන්ට් ගොඩක් දාලා තියෙන්නේ. කිව්වා දෙයෝ කිව්වා. ජයමාලි ලක්මිනි ඉන්නෝ. යවතකද කරගන්නම්. හන්න දෙන ලෑසි කරගෙන තියෙන මේ හැන ස්ටොප් එකට. එදිරින් පස්සේ රන්ෂා ඉන්නවා. ට්‍රින්කොමලින් ඔවතකද කරගන්න. තන්නේ සන්දීපා ඉන්නවා. සඳ ලංකාවෙන් සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ එකතු කරගන්නම් මේ හැන සිත සෙට් එකටම. තව කවුද ඉන්නේ? මං මේ බොරුද කිව්වේ කියලා බලන්න. ලයිව් එක පැත්තට පොඩක් එන්න ළමයි. බැජ්ජියා අනිත් කටියට චාන්ස් එකක් දීලම නැහැ. රංජිත් ධර්මසිරි අය ඉනෝ. යවත් එකතු කරගන්නම්. අහන්න දෙන්න ලෑසි කරගත්ත මේ හැන සින්දුවට. එතනින් පස්සේ ඉෂාන කරුණ රත්න කාන්තියක් අයිනෝ. යවත් එකතු කරගන්නම් කාන්තියක. තැන්ක් යූ මාව අහගෙන බලාගෙන ඉන්නවට. අහන්න දෙන්න ලෑසි කරගත්ත මෙන්න මේ නන් ස්ටොප් එකට තමයි මේ වෙලාවේ ලයිව් එකට කමෙන්ට් කරලා තියෙනවා. කොහොම එකතු කරගන්නේ?

0: 世界のリハトリハイまたクラノーニオヤートランカタイルスガナランカタイルスモバイルショールームコヘディネメヴェラーヴェメヴェラーヴェコヘディネコヘディネコヘディネギラホヤガラホヤガラホヤガラヤナクタメヴェラーヴェインナメンナメヘデンゴンナヘッティパラティアナオヤートランカタイルスモバイルショールームマッダキマミダガンナプルワンYanna, Lanka Tiles, Mrs. Sanja Kandama, Hambela, Wagin, Nivasi, Alindit, and either a comrade and an accommodate, Harriatama Galapena, Tile Batia, Saha Upanga, Suisheshi, Milakata, Lavagan, Puluanka, Matianawa. Tile Ganna could have made the Irkali in a theorem. Mokada, Ada Alutradia Karanagi, Heta Kadala, Tile Tikavanaskaranda, Henneda, Himakaran, Puluanta, the Kaliko Homatne, Himakaranitne, Tile Nikangara, Dunganova, online order Karan, him Puluangunana.එහෙම පුළුවන් නම් ඔයා කරයි. හැබැයි එතකොට වෙන්නේ ඔයාම ඔයාගේ වැඩේ වරද්ද ගන්න එක. ඉතින් එහෙම කරන්නේ නැහනේ කවුරුවත් නේද? එහෙම නැත්තම් කවුරු හරි අනේනකොට ඔය ටයිල් ටික ගෙනල්ලා දෙන්න කියලා අපි දෙන්නෙත් නැහනේ. අපිම ගිහිල්ලා බලලා හරිම විදිහට අරගන්න ඕනේ. ඔන්න අදේ chance එක දිනවා හෙට්ටිපල ඉන්න කට්ටියට. උදේ හිටියා නාරම්මල. නාරම්මල set එකට ඒ chance එක හම්බුණා. ඉතින් දැන් මේ වෙනකොට හෙට්ටිපල නගරේ ඉන්නවා. ඉතින් හෙට්ටිපල තියෙන මේ ලංකා ටයිල්ස් mobile showroom එකට යන ඔයාට මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ගෙදරට ඕන කරන ටයිල් ටික බාත්‍ය උපංග මේ හැමදේම සුවිශේෂී මිල ගණන් වලට ලබා ගන්න පුළුවන්. හෙට දවසේදී හලාවත ඉන්න කට්ටියට උදේ වරුවම ඔන්න chance එක තියෙනවා ලංකා ටයිල්ස් mobile showroom එකට යන්න. ඒ වගේම තමයි හවස බින්ගිරියේ ඉන්න කට්ටියට පුළුවන්.හෙට හවස මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට යන්න. ඉතින් සුවිශේෂී මිල ගණන් වලට අවශ්‍ය කරන ඒ ටයිල් ටික බාත්‍යා උපංග මේ හැමදේම ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට ගියොත් ලංකා ටයිල්ස් වසර මැද වාසී අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට දිවයිනේ බොහෝ තැන්වල ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර තියෙනවනේ. ඉතින් මේ ඕනම ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයකට යන්න ඔයාට පුළුවන් ලංකා ටයිල්ස් වසර මැද වාසී අත්විඳින්න. තෝරාගත්තු ටයිල් සඳහා 40% දක්වා විශේෂ වට්ටම් හිමි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ගෙදර ආලින්දයට නාන කාමරයට මේ ඕන තැනකට වගේ මුළු ගෙදරටම ඕන කරන ටයිල් ටික හොඳම විදිහට තෝරලා බලලා විශේෂ වාසියෙක්ව ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. කවුද ඉන්නේ? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඇහැලියකට මෝරගල නිව් ලග්මිනි. ආ මම මේ නම් ටික කිව්වා. අපේ කෙල්ලෝ ටික මං ආයෙමත් මේ මැසේජ් එකම තමයි ඕපන් කරගෙන තියෙන්නේ. හයියක් මම නවෝදයක් හැගල්ලෙන්. මම ඔයාව හැමදාම අහනවා. අන්න ගුඩ් ගර්ල්. අද තමයි ඉස්සල්ලාම මැසේජ් එක දැම්මේ. දැන් හැමදාම මට මැසේජ් කරනවා නේ නවෝදයා. උම්මකක් දෙනවා. හැමදාම මැසේජ් කරනවානේ. මගේ අම්මවයි අප්පච්චියයි අක්කවයි ඔයාවයි නෙත්තන හැමෝමයි සින්දුවකට එකතු කරගන්න ආදරය කී කියලා තියෙනවා. ආදරේ මමත් ගඩම ගඩාරියක්. සබදහවල ගින්දර මණිකේ යටි අන්දර පරිසලසේ පලිහාටියලගේ සේපාලිකා මණිකේ මගේ දුව මනිෂා කවින්දි දුවගේ උපන්දිනය අද. අනේ අනේ යාට සුබ පතන්න කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you මනිෂා පෙන්චෝ. Happy birthday. ඔයාගේ අම්මි ඔයාට wish කරනවා වගේම නැටීමේගේ අපිත් ගොඩම ගොඩක් ආදරෙන් ඔයාට wish කරනවා happy birthday කියලා. සුබදහවලක් වේවා ආදරණීය ජානු. ගියසෙන සුරාදයින් පස්සේ ඔන්න අද තමයි ඔයාට මැසේජ් එකක් දාන්නේ. හා කමන්නේ බලා ගන්නම්කෝ. මං කිව්වා නේද එක්සෑම් ඉවර වුණාට කමක් නැහැ, එක්සෑම් ඩියුටි ඉවර වුණාට කමක් නැහැ, දවල් එකෙන් පස්සේ මම වහන්න ඕනේ කියලා. දෙන්නා යන්න තිබුණ ගමනක් නිසාද නිවාඩු දැම්මා. දැන් ගෙදර ඇවිත් ඔයා වහගෙන ඉන්නේ. පහුගිය මාසෙම කට්ටි එකට ඉඳලා දැන් ගෙදර තනි වෙනකොට ගොඩක් පාළුයි. එහෙම වෙන්න විදිහක් නැහැ නේ. ඔයා මම මේ මට මා වහගෙන මට මැසේජ් කරා නම් ඔයා වහගෙන ඉඳලා තමයි පාළුව නැති කරගන්නේ. අනේ බිනිද කුවේටලින් ඔයා වහගෙන ඉන්නවා. ඒ වගේම ඉන්ද්‍රානන්ද සර් ඇතුළු ෆැමිලි එකේ හැමෝමයි මගේ පවුලේ සහෝදරියෝ ඇතුළු සියලුම දෙනාමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ චාම්පික ලලිත් පෙරේරා සර් නිකවරටියෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ජය වේවා. බරුදල් පලෙසල් ප්‍රනාන්දයා මැසේජ් කළා තියෙනවා. සුබ දහමලක් ගින්දර මැණිකේ වාට උම්මා දේවි. පිළියන්දල කහපල හේලිත ෆැෂන්ගේ සමන්ති මානෙල් කුමාරි අනුපම ප්‍රදර්ශනී රූප ජයශානි අජන්දි නිශාන්ති සුනේත්‍ර දෙවමි නිලෝ දේවින්දි අක්කි බබෝ මගේ සින්දුව දෙනවද සුදා උම්ම ඔයාට උතුර රන්න හරියන්න සුදුනෝනා කියලා තියෙනවා චතු මැණික මට විතරක් හරි ගිහිල්ලා මොකටද ඔයාටයි ඔය වටේ ඉන්න කෙල්ලෝ කොටමයි උතුරන්න හරියන්න ඕනි ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි
1: හිතනවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝතරත්‍ය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
1: දෙකයි විනාඩි 48යි.
2: එකම අරමුණක්. තරංගකරුවන් 14ක්. එකම කිරුලක් වෙනුවෙන් තරංගවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
3: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076 43 73 171
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසියි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: එන්න
7: ෂා,
6: පාරට මේනවා කෑමවල සුවඳ.
7: රසත් එහෙම තමයි.
6: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
7: මොකක්දනේ ඔයාගේ රහස?
6: මම හැමදාම ගන්නේ ෆෝර්චුන් ඔයිල්නේ. ඉතින් මොකද්ද වෙනස?
7: ක්වොලිටි එකම තමයි.
6: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝර්චුන් ඔයිල්නේ.
7: ඇත්තම තමයි.
8: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කන්නාඩි වෙන්න.
8: දැන් හොඳ නං ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 11 අපි එන්නේ උදේ බිංගිරිය, හවස හලාවත. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: ඔයාගේ කෝල් එකට, ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

0: හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: මුහුතෙන්වත්, කුමනින්වත් කුඩු කේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන, නොල්වුන, සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ. SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
4: අක්මා වෙතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

0: கிண்டர ஹண்டேவா.
1: Brought to you by
2: ඔයාට
3: sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540 පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
6: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
5: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: සුබ සැන්දව කවස තුනයි දැන්.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම Bad News.
4: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු ලබන 17 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මහනුවර මහේස්ත්‍රාත් විනිසුරු දේවිකාසි චෑවර්ධන මහත්මිය ලබා දුන් නියෝගයක් මතයි. අපරීක්ෂාකාරී රුවේදාවණය කර පදිකේකු මරණයට පත් කර තවත් වාහන දෙකකට අලාභාන සිදු කිරීමේ චෝදනා යටතේ එම වෛද්‍යවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ලබ තිබුණා. වත්තේගම ලේවැල්ල පාලම අසලදී සැකර වෛද්‍යවරයා පැදවූ මෝටර් රථයේ ගැටි ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59ක් වූ පුද්ගලයෙක්. එම් පුද්ගලයා සිය දරුවා පාසලෙන් රැගෙන යාමට යතුරු පැදියෙන් පැමිණ මාර්ගයේ අයිනේ රැඳි සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකර වෛද්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂා මැදේ මේ වන විට මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මිලගනිත් නිවස් පසරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news, the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව.
7: Brought to you by.
8: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: FM 95 94.8.

සුබ සැන්දෑවක්. හවසතුන ඒ වෙන්නා දිහායයි වෙනාව. ඔයාගේ මගේයි. අන්තිම පැටි තමයි අපි දෙන්න මේ අවිලා තියෙන මේ පැදිත් කාල් කරන්න මැසේජ් කරන්න සින්දා කියලා ගන්න මේ පැතරෙන්න. හරි අහන දෙන ලෑස්ති කරගෙන තියෙන එඩ්වඩ් ජැකොලි මහත්මයාගේ සින්දු සෙට් එකක් එන්න එකට. මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනේ වර්කපල සියප්‍රලකි. සුරංගි මේ සතුල සියලුම දෙනාට ලස්සන සින්දුවක් දෙන්න. අපි හැමෝටම උම්මෝනි. හැමෝටම එකිනාට එක ගාණි නම් දෙන්න බෑ දෙයියෝ දැන්. ඔක්කොමලා හිට මං එනකන් තියාගන්නවද මං එකක් දෙන්නම්. රේණු අක්කා. කට්ටියටම චොට්ට චොට්ට බෙදලා දෙන්න රණ්ඩු වෙන්න නැතුව බෙදා ගන්න ඕන හරිද? හරිනේ. එතනින් පස්සේ මාපලගම් පියල් ජය මැසේජ් කරලා තියෙනවා සින්දා කහණ එකතු කරගන්න කියලා. අක්කි ඔයාගේ වැඩසටහන අපි හැමදාම අහනවා. ලස්සනයි ජානුවා කිය ආදරේ ඔයාට ගොඩක්. මාත් ආදරේ ඉතින් අනේ හැමදාම මාව අහන ඕගොල්ලන්ට. කවුද මේ අපිට ලොකුම එකක් ඕනි අපි ස්මාර්ට් ඇපරල් හුනස් ගිරිය සෙට් එක. හිත හිත පෙම් කෙරූ තරම් සින්දුව දෙන්නකෝ කියලා තියෙනවා. දැන් කාටද හිත හිත පෙම් කරන්නේ? කවුද මේ සින්දුව ඉල්ලන්නේ? හරි හරි හරි සින්දුව මං අද බැරි වුණොත් හෙට දෙන්නම්. දැන්ට මේ සින්දු සෙට් එක අහන්නකෝ. සෙට් එකටම ඔන්නේ දුන්න උමෙක තියාගන්න ඕනි හෙට මං එනකන්. ජානු කෙල්ලේ මාවත් සින්දුවකට එකතු කරගන්නකෝ. මට වින්දනය හරි නර්තනී හරි දෙන්න. මට බෑ නර්තනී. දැන් මේ ටික අහන්න. මං හෙට අරන් එන්නම් වින්දනයයි නර්තනී දෙකම. කටකාර දඟකාර සුදු ජානු මැණික. ඔව් හොරඩ සතෙල ගාමන් ටිකේ අපිට ලස්සන සින්දුවක් දෙන්න. අශෝක මේස් දේවි නදී අසන්ති රමණී මුදිතා නිලු සේපාලි හර්ෂා මැණික නිරෝෂා රේණු පොඩියක්කා චමිලා එතුළු කෙල්ලෝ සෙට් එකටම අපිට දිගම දිගුම් මයිකකුත් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා අනිවාර්යෙන්. කෙල්ල සෙට් එකටම උමක තියාගන්න ඕනි. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මගේ චූරිදුව තරුෂි මම කිතුල් ගල නිලු නිලු අක්කා හදරයවට මං ගොඩක් බුදු සරණයි කියලා තියෙනවා. මාතවට ගොඩම ගොඩාරියක් ආදරයවත් පරිසමට ඉන්න ඕනි. එකතු කරගන්න මෙහෙන සින්දුවට පළාද පාසල් ළඟ ලහිරු ගුණරත්න මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඉංගිරේවත තැලිගම සන්සලා ෆැෂන් එකේ රංජිත් නිසන්සලා රන්දි තවින් සයසිස් මා සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මකුලල රංජිත් දසනායක අයියා ඉන්නවා. ගුඩ් ඊවනිං ගින්දරි යටි අන්තට දේශාන ස්ටුඩියෝ එකේ අපිවත් සින්දුවකට එකතු කරගන්න අපේ බුසු බුසු මල්ලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ සෙට් එක එකතු කරගන්න මෙහෙන සින්දුවට. ඊට පස්සේ වලපනේ අම්බන් ඇල්ලේ මංජුල මෝටර්ස්ගේ මංජු බොස්ට උම දෙකක් කොනි ජානුවක්කේ සුනිල් අයියා කියලිම. මේ අර මේ බැජී කමෙන්ට් මෙසේජ් කරලා තියෙන කමෙන්ට් කරලා තිබුණේ බැජී මම දුන්නා ලයිව් එකේදී හරිද? සිත සනසන සුන්දර ජානු අවු ගින්නට සිසිලස ජානු උම වැස්සක අයිති කාරිය ජානු හැමදාම නිදුකින් නින්න ලස්සන ජානු අපේ මිලාන් මාලකයා මෙසේජ් කෙවලා තියන්නේ ආදරේ.

හවසතුනයි විනාඩි 18යි. කල් කරපු වෙනමයි කටිය මතක් කළා. ඉනං ඉස්සලාම පළනරිය අපේ රමණියක කතා කළා. ඊට පස්සේ සොරේවව අපේ ප්‍රේම කුරුල්ලා. ලියනා රජ අයියා කාන්ති අම්මෝ යාගේ ෆැමිලි එක හැමෝමයි නැතහන හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. බලංගොඩ හෙළපන්දිනේ ජයබාල අතනායක අයියා සමරසිංහ ග්‍රොසරි එකේ හටියත් එකතු කරගන්නකෝ. ඊට පස්සේ කිරියල්ල අස්සේලා අයියා කතා කළා. ගලහිටියා ගොඩ නලී නිශාන්ත අයියා ඔයාවත් එකතු කරගන්න. කිතුල්කඩේ ප්‍රේමසිරි අයියා අමුගුණවති ශමිලානි විනුෂා ගණේෂා ඊට පස්සේ බිම්සර අසංක කිරණිදු කට්ටියම එකතු කරගන්න මේ හැන සින්දුවට. මා බිම කාන්ති අම්මා යෙනුකු පැටියා ඊට පස්සේ සංගීත් පුතාවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ ලේනා රච්චි අයියාගේ ෆැමිලිගේ හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. එකතු කරගන්න පරිස්සමට ඉන්න ඕනේ හරිද? හරි ඒ කට්ටිය එකතු කරගෙන මම යනවා. මට මතක් කරන්න තියෙන මෙන්න මේ පණිවිඩ ටිකත් ඔයාලට මතක් කරන්න ඕනේ. ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්න මුලින්ම ඔයාලට. ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොළයම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිඩිස් වෙන පුළුවන් සන්ධි රෝග මාංශපේශී වේදනා නහර ගැටක සිම් ක්‍රීඩානතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතාවය ශ්වාසයේ පාකින්සන් සුසුම්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග උපතින් පසුව දරුවන්ට ඇතිවන යම් යම් ආබාධ කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාලට හොඳම අවස්ථාව ඊයේ පෙරේද දවස් දෙකෙත් තිබුණා අද දවසෙත් තියෙනවා. තාමත් ඔයාලට chance එක තියෙනවා. ඔන්න තාමත් ඔයා ගියේ නැත්නම් යන්න Active Plus සියලුම ආයතනවල ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව අද අවසාන දවස විදිහට පැවැත්වෙනවා. ඉතින් මග අරගන්න එපා. තාමත් වෙලාව තියෙනවා. තාම 3:20යි වෙලාවේ. හින්දා යන්න Active Plus පොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ශාඛාවලට. මොකද මෙතෙන්ට යනවා කියලා කියන්නේ ඔයාට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔයාලට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වවමනුවෙන් සූදානම් කළා තිනු. ඉතින් ඒ නිසා යන්න හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ශාඛාවලට. ඔයාලට අනිවාර්යයෙන්ම මේ මං අර කලින් කිව්ව ලෙඩ රෝග තියෙනවා නම් එතනින් නිට්ටාවට මේ හැමදේම ඔයාලට සුව කරගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0134227870 0134227870 එහෙම නැත්නම් 077511039 0117511089 18. ආඩීබි බැංකුව යූත් ප්ලස් ගිරුම කියලා කියන්නේ ගිරුමකට එහා ගිය දෙයක්. ආඩීබි බැංකුව කියලා කියන්නේ දිවයිනේ තියෙන ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඉතින් වර්තමාන තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරගෙන කරමුණු කරගෙන තමයි ආඩීබි බැංකුව විසින් මේ අලුතින් ඔයාලට ආඩීබි යූත් ප්ලස් ගිරුම අඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාගේ මූල පුරුදු වැඩි දියුණු කරගන්න ගමන්, මූල සාක්ෂරතාවය ඇති කරගන්න ගමන්, ඔයාගේ අනාගතය සඳහා හොඳම ආයෝජනය කරන ආඩීබි බැංකුව යූත් ප්ලස් ගිණුමක් ඔයත් අදම ආරම්භ කරන්න. මොකද වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙනවා ආඩීබි බැංකුව. ඒ වගේම තමයි 272ක් පුරාව විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මේ මිලියන 6කට අධිකව ඉන්න ගනුදෙනුකාර ප්‍රජාව අතර එක්කෙනෙක් වෙන්න පුළුවන් විශ්වාසයෙන් බයක් නැතුව. ඉතින් ඒ නිසා ඔයාට ආඩීබි බැංකුව යූත් ප්ලස් ගිණුමක් ළඟම තියෙන ආඩීබි බැංකුව ශාඛාවට ගිහිලා ආරම්භ කරන ඔයාගේ උසස් අධ්‍යාපනයට වෘත්තීය පාඩමාලා සඳහා සහ ව්‍යවසායකත්වයේ සඳහා ඔයාට පහසු පොලි අනුපාතය යටතේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් හම්බ වෙනවා. මේ ඇතුළු පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට යන්න අදම ළඟම තියෙන ආඩීබි බැංකුව ශාඛාවට ආරම්භ කරන්න ආඩීබි යූත් ප්ලස් ගිණුමක්. ෆෙම්සය කියන්නේ හැඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ සහ සෞඛ්‍ය ආරක්ෂිතම් පෑඩ් එකක් ගන්නකොට ඔය දේවල් හරියට බලලා කරලා ගන්න ඕනි. එහෙම නැති වුණොත් තමයි පීරියඩ්ස් කාලේ තියෙන අපහසුතාවය ඩබල් වෙන්නේ. එන්න එතකොට අසවෙන් කරපු වැඩපවා ඔයා පීරියඩ්ස් කාලේදී අතහැර ගන්නවා මග අර ගන්නවා. හදිස්සියවත් හොඳම දෙයක් ප්ලෑන් කරගෙන හිටියොත් ඒ දේවලුත් අත්තරින්න හිතනවන්නේ දර. මම වාට කියන්නේ දෙයියෝ දෙනකොට සමහර දේවල් ඔක්කොම එක පිට දෙන්නේ. හොඳම දේවල් ප්ලෑන් කරගෙන ඉන්නකොට මේ වගේ දවසත් සෙට් කරනවා ඒ දවස්වලට. ඉතින් හැබැයි කවුරු මොන දේ දුන්නත් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එක. ෆෙම්ස් ඇනංගුව පාවිච්චි කරන්නේ SLS ISO සහතික සහිතව මාකට් එකට එන ෆෙම්ස් ඇනංගුව පාවිච්චි කරන්නේ කිසිම විදිහකින් ඔයාට පීරියඩ්ස් දවස් අපහසු වෙන්නේ නැහැ. පහසුම විදිහට ගෙවන්න පුළුවන්. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් ඇමිල දී ගන්න පුළුවන්. සුදු බබා අපිට ලස්සන සින්දු ගොඩාක් ඕනි. හැඳි අප්‍රල් වාදුව නිශාන්ත ආදරේ මාත්. හෙලෝ සුබ සන්ධ්‍යාවක්.
අම්පාර කමල අක්කා මට ලස්සන සින්දාක් දෙන්න මගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න එතන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දාක් අහමු දම්බදිව ගිහින් ඇවිල්ලානේ සති දෙකකට පස්සේ ඇවිල්ලා තියන්නේ අනේ වාසනාවන් ඔයාට මේ මැසේජ් එක දාන්නේ සති දෙකකට පස්සේ ජනෝ ඔයාට කියලා තියනවා ආදරේ කමල අක්කා thank you මම දක්ුණාට සඳලංකාවේ තරුණි සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා මේ හැනි සින්දුවට එකතු කරගන්න ගින්දරි උම්ම කැටේ පැටියෝ උම්ම එක කෝණි යටි අන්ත රාජීත් චවින් ජයවර්ධන අයියා ජනරංගේ ඔන්න අදත් අපි ආවා බැමිණියන් විල ධම්මිකා කලස්සන සින්දු සෙට් එකකට අපිවත් එකතු කරගන්න හස්බන් වසන්ත දරෝමිනි දුමෙත්සර අමදාද වගේම නැත්නම් හැමෝම විශේෂයෙන් ආවා එකතු කරගන්නවාද කන්ද මුද්‍රහන්දියට යන්න පරිප්පුයි පොල් සම්බෝලයක ඉඳියාප්ප කන්න ආදරෙයි ජනරංගි ගුඩ් ඊවනිං ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා බෙන්දර අයියා ස්පන්ෂි තුනක ෆොටෝස් එවලා තියෙනවා මං අහන්නේ ඇත්තටම මෙහෙම කරන එක හොඳයිද මෙච්චර මේ බඩගින්නේ දැන් ඉන්නේ මම එළියට ගියාම ඕවා ගෙනල්ලා කන්න හිතනවනේ ගින්දරියෝ ඉතින් කොහොමද ඔයාලට ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා අපි හැමදාම අදව වහනවා ලස්සන සින්දුවකට එකතු කරගනි අටියන්තට තාරීඳු වෙජිටබල් ෂොප් එකේ ජය වේවා සෙට් එකටම හයි සුදුනංගිය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා පෙබිබිල ධම්මිකා අක්කා පුතානි දෙව්වාශි පුතා තාත දිසා ඇතුළු ෆැමිලි එක හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න බිබිල අපේ ධම්මිකා අක්කා ආදරෙයි මේ හැන සින්දුවට එකතු කරගන්නම්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 විනාඩි 28යි.
3: එකම අරමුණ තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: Brought to you by
5: Nishun Langa Japanese Language Center within Bashaha Kusalata Pohunu Samagin Japan Rakiyavakata Hari Magapenvima Rajya Bankunaya Samagin Nishun Langa Japanese Language Center Gampaha 076-43-73-171
6: CDP Stavara Tanpatu Vethin 15% Dakwa Asama Sama Poli Anupata Wedi Visara Sandaha 011-387-388 Amatanna Naya Shreni Gata Kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bankwe Avasaralat Balapatra Labhi Mudal Samagamaki
7: Parampara ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
9: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
10: සැප්තැම්බර් 10 වනදා අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance
11: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
12: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු

හවස තුනයි විනාඩි 30 දෙකයි වෙලාව. ටංගල WhatsApp messages පැතර යන්නම්. හැබැයි ඊට කලින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන මතක් කරලා ඉන්නම් හොඳේ ඔයාට. මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියලා කියන්නේ ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන තැන. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම මේ තරමටම හදවත එළිය වෙච්ච ආයතනයක් වෙලා තියෙන්නේ 100%ක් හරීම ප්‍රතිඵලවට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන නිසාමයි. ආයුර්වේද ඖෂධ ආයතනයේ සෙවනගල ආයුර්වේද ඖෂධ ආයතනයේ නිෂ්පාදනය වෙනවා දියවැඩියාව තියන අයට. අරහෙ මෙහෙ දුවන්න දෙයක් නෑ. දැන් ඔයාට ගෙදරට ගේන්න සෙවනගල මධුමේ හරණි කැප්සියුල් අරගෙන පාවිච්චි කරන්න. දැන් ඔයා දන්න කියන කවුරු හරි ඉන්නව නම් මේ සම්බන්ධව දැනුවත් නැති දියවැඩියාව හිඳ කාලයක් තිස්සේ දුක් විඳින හරියට කෑමක් බීමක්වත් කන්න තියෙයිද රහට? නෑනේ නේද ඔය දියවැඩියාව හිඳ. ඉතින් සෙවනගල මධුමේ හරණි කැප්සියුල් එක පාවිච්චි කරනවා කියන්නේ ඔයාට ඔය ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්. මොකද මෙව තාවකාලික විසඳුම් නෙමේ, 100%ක් හරීම ප්‍රතිඵල අරගෙන එන්නේ. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දෙව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනියම්. මේකත් ගෙදරක තියෙන්න ඕනි. ඒ වගේම පැටිලිවර් වලට තිත තියන්න සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කෑම අප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම්, බඩ අජීර්ණය. ඔය ළමයින්ට එහෙම හරියට ඔය කෑම අප්‍රිය වෙන ඒවා, බඩ පිපෙනව, බඩ කැක්කුම්, බඩ අජීර්ණ හරියට සිද්ධ වෙනවනේ. ඉතින් ඒවට ගෙදරක තියෙන්න මොනි, උස්සගෙන දුවන්න දෙයක් නෑ අරහෙට මෙහෙට. ගෙදරක තියෙන්න මොනි 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. ඒ වගේම තමයි මේ නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රී ආදේවි ආයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්තසුවේ, සෙවනගල හන්දිරාජ තෛලය. මේ විදිහට එකීමකින් ඔක්කී නිෂ්පාදන ගණනාවක් කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ. මොකද පොඩි කාලෙකුත් නෙමෙයිනේ, වසර 40ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන අපේ වෙදකම අපේ උරුම එක්ක. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමට කතා කරන්න 047 31 31 40 රඹුක්කන අපේ කාන්ති අම්මා ටක් අසනීප වෙලා ඉන්නේ. අපේ අමාර පැටියයි කාන්ති අම්මයි දෙන්නම ඉක්මනට සනීප වෙන්න ඕනි දෙන්නටම. හරිද? ඊට පස්සේ රඹුක්කන මාකට් එකේ සෙට් එකත් අනිවාර්යෙන් එකතු කරගන්නම්. පරිස්සමට ඉන්න ජානු මණික අපිත් ගින්දර හැඳවහගෙන ඉන්න ලෑස්ති කළ තියෙන සේරම සින්දු ටික අහන්න එකතු කරගන්න. අටිකන්දර මහවිලින් සුදර්ශනී අක්කා මැසේජ් කළා තියෙන්නේ දුවල දෙන්න සඳසි ගිහංගා හස්බන්ඩ් මේලින්ද මේ වෙලාවේ අටිකන්දර ගින්දර හැඳවහන හැමෝම ආදරෙන් ලස්සන සින්දු කට එකතු කරගන්න. ආදරේ මණිකේ, ආදරේ මාතාට, මඩපත ලක්ෂ්මන් තමරා නිශානී චේතන පුංචි පුතා තේජ අවෝරෙක් භාග්‍ය අවිෂ්ක සෙරුවාවිල කෙඩිකේ සමර සිංහ. මම උම්ම එකක් ඉල්ලලම නෑ. ඔන්න මට හිතනා ඔය උම්ම එකේ මිහිර විඳින්න. දෙනුව දෙකක් ජන නංගියේ. රුවන් කුමාරා යරන්වන් විමල් ඉදිගස් කැටිය බද්දේගම. ආ දෙකක් ඉල්ලා නේද? ජානු කෙල්ලෙ දෙන්නකු ලස්සන සෙන්දවා අලුබොමු ලෝෂදී එක සචින් බලාගෙන ඉන්නා කියලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් යාටියන් තොට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: හවස 3 විනාඩි 43යි.
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: හැමෝම අහනවා රංජයි ටාටකක් ගත්ත කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
7: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
6: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
8: විෂන්කයා නවතම ශාකාව අම්බලගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලගොඩ අමතන්න 076-544-1518.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: අපේ අම්මා ගෙදර ආවද?
13: නැහැ, අම්මා මෙයා වෙනදිත්වා.

0: ಲಂಕಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ದನ್ ಒಬೇ ನಗರೇತ ಸೆಪ್ಟೆಂಬರ್ 11 ಅಪಿ ಎನ್ನೆ ಉದೇ ಬೆಂಗಿರಿಯ ಹವಸ ಹಲಾವತ ඔබතෙන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
2: කවුදානේ මේ කළුවට කළුවේ?
1: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
2: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
1: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ යනවා.
2: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ. මෙහෙත් එහෙමයි.
0: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
3: net fm හතර වටේ හතර වටේ.
4: හෙලෝ.
5: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ

හවස 3යි විනාඩි 46යි මට යන්න වෙලාව ටික ලඟ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් යන්න කලින් බර්ත්ඩේ විෂ් තියනවා. මට මැසේජ් කරපු කාල් කරපු කට්ටිය ඉන්නා අනේ ඔක්කොම මතක් කරගෙන යන්නේ පෑ නේද? හරි අපි බර්ත්ඩේ විෂ් එකෙම පටන් ගමුකෝ. අපේ හොකන්දර මල්ලිකා අක්කා රස කෑම හදන්නේ මෙයාගේ ආදරණීය හස්බන්ඩ්ගේ බර්ත්ඩේ හදනුවන් අයියා. හැපි බර්ත්ඩේ කොල්ලෙක් ආයිති.

to you. Nuana, yeah. Happy birthday. Subham subham pandriya keva kela hoya ge aadraniya. Wifi. Malika akka, goda kadren waade vishkaranawa. E wage ma wage amma Silavathi, ඊට පස්සේ Pushpa akka. Duai puta Yayashika tisara. Me denna toata goda kadren subham subham pandriya keva kela subapatrana. I think ekollang subapatrana wage ma. නැතිම කැපිත් ගොඩම ගොඩක් කාදරෙන් වාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. අද රෑට ඔන්න ඔයාට බිරියානි පාටියක් හම්බ වෙනවා. තනියෙන් කන්න කොහෙනම්? අද කේක් කපලා පන්සල් ගිහිල්ලා කිරිබත් කාලා ඉන්නේ ඉතින් කොල්ලා. හැපි බර්ත්ඩේ. මේක දුන්නේ මල්ලිකා අක්කට. ඊට පස්සේ අපේ එකට පිටියේ කුසුමාවති අම්මා. අනේ රෑට උයත ගමන් ඉන්නේ බලන්නකෝ. හස්බන්ඩ් කරුණාරත්න ඊට පස්සේ ඇතුල්කොට ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන සින්දක්කහම කියලා කිව්වා. අම්මා එකතු කරගන්න පරිසමට ඉන්න ඕනි. ඊට පස්සේ අපේ විමල් අංකල් බරලස් ගමුවෙන් කාල් කරා වෙනද වගේ මාවත් එකතු කරගන්න. තැන්ක් යූ විමල් අංකල්, මාව හැමදාම වගේ අදත් අහගෙන ඉන්නවට එකතු කරගන්න. මේ හැන සින්දුවටම මම දන්නවා මේ සින්දුවට කැමති වෙනවා කියලා. ගින්දර කෙල්ල සුදුමැණික කොහොමද? කෑගල්ල කං කිරිය හෙච්චමුල චන්දිම පහන්තිර. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ලාලනි, රේනු, සුදු, සුදු අම්මා, පෙටලින්, චන්දිනංගි, ජය වේවා. එකතු කරගන්නම් මේ සින්දුවට. අපිවත් සින්දුවකට එකතු කරගන්න ගින්දරිය අක්කි කොහොමද ඉතින්? ඔයා අද හරිම ලස්සනයි. නුවර උදිත් මැසේජ් කියවලා තියන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අමෝද්‍යවයි, මල්ලීලා, දෙන්න, දුෂාන්, ශාමික, අත්තම්මයි, තාත්තවයි එකතු කරගන්න කියලා මැසේජ් කරලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. තැන්ක් යූ. මාව අහගෙන ඉන්නවට කොල්ලා. දිලා නිරෝෂන් ඉන්නවා හංගල්ලෙන්. එකතු කරගන්න මේ හැන සින්දුවට. හදවත සනසන එකම වැඩසටහන ගින්දර හැන්දව. තැන්ක් යූ අනේ කමෙන්ට් එකට. එතනින් පස්සේ හායි කියලා මැසේජ්ජක් කියවලා තියෙනවා. කෝල්ස් තුනකුත් අරගෙන තියෙනවා WhatsApp එකට. නම කවුද කියලා නෑ. හරි, කමක් නෑ, කමක් නෑ. කවුරුනත් මම එකතු කරගන්නවා මේ හැන්න සින්දර. මං හිතන්නේ මං ඔක්කොම මැසේජස් ටික කිව්වා. ඊට පස්සේ අපේ ටයිටැනික් සලෝනේ ඉස්සරහ ත්‍රිවිල් පාකේක මහන්තර බැංකු ඉස්සරහ යටි අන්තොට අපේ ලසා අයියයි ත්‍රිවිල් පාකේක කොල්ල සෙට් එකයි. ඊට පස්සේ අපේ ටයිටැනික් සලෝනේකේ තුෂාර් කොල්ලවයි කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ කන්නත්ට ඉහළගම් බේකරියේ රසිකයි අතල සෙට් එක ඔක්කොම එකතු කරගන්නම් මේ හැන්න සින්දුවට. එහෙනම් ඒ ඔක්කොම එකතු කරගෙන මට අදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හෙට හරියටම දවල් එක වෙනකොට මම එනවා ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එතකම් පරිස්සමට ඉන්න ඕනි, දිගටම නැත් එක්ක ඉන්න ඕනි. එහෙනම් කොල්ලෝ අපි ගියා ගින් එන්නම් මං ඔයාගේ ජනු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
1: තුනයි විනාඩි 54යි.
2: පෘථුවියෙන්ද ළඟහරුට රේල් පාරක්? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්ද BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි.
4: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මමතන්න 0711834387
5: මෙල්ටෝල් හිසරතය උන ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: තුන

පටවේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා ගැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47

0: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනිං ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
1: Net FM. Algo Town.
2: Brought to you by
3: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
4: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
5: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත 0.117388 අමතන්න.
7: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
8: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
10: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
11: විජයකුරක්කන්
12: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
13: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: Net FM Algo Town
14: ඉන්දර හැන්දෑව
2: Brought to you by
15: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus ගිනුමා
16: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
17: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ
18: ඔයාට ෂුග නම් සෙවනගල මධුමේහ හරණී කැප්සුල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.44 31 33 540
19: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0.34 226 7046
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
5: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
3: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
6: සුබ සන්ධ්‍යාවක් හවස 4යි දැන්

0: ඔබවෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැහි විපස්සම ඇත්නියුස්.
4: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මූතර ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරනද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරරතයක් සමග සැකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ලොරරතේ තිබී මත්ස්‍යයෙන් කිලෝග්‍රෑම් 820ක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා. අතරංගුවටගත් සැකරු වයස අවුරුදු 40ක් වන පොඩ්ඩුව කට්ටු සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

0: ඔහු මත්සතුගේ සහ ප්‍රවාහනයට දාගල් දුරට සමග නීතිමය කටයුතු සඳහා මුතුරු දීවර පරීක්ෂක කාර්යාලය සම්බන්ධීකරණයෙන් මුතුරු පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මිලඟනෙත් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: FM 95 FM 94.8 Net FM
4: දින ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බ මේකා පව ඔබත් අදම මිලදීකන්න.
5: හිරු පායනුවමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
6: ඔයත් පහලට වශී වෙන්න පිනිසිං වහලක් නම් කලරත් තමයි.
7: මරු බං

పొడి పొడి పాగల పొడి పొడి నంగిల కమేక హమ్మే హవసట బాంగ్.

සුබසන්ධ්‍යාව කවස 4:08 වෙලාව අපි 4 වටේ වැඩපටන් ගන්න හදන්නේ ආස්පතින්ද දවස සැහෙන්න වැඩ රාජකාරී මැදයේ ආගේ ජීවිතයේ අතිශය කාර්යබහුල වෙලා නම් පොඩ්ඩක් මූඩ් එක ෆික්ස් කරගන්න රිලැක්ස් වෙන්න චිල් එකේ සින්දුරි එකක් අහන්න තියෙන වෙලාව තමයි මේක. ඒ නිසා ආව වැඩ කරන ගමන් හිටියත්, ගෙදරට වෙලා හිටියත්, බාර් යමින් යමින් ගමන් හිටියත්, ටවුන් එකට ඇවිල්ලා හිටියත්, කොයි හරි මාව ඇහෙනවා නම් අහගෙන නම් ඉන්නේ 2:55:33 අහල පහල ඉන්න කට්ටිය ඔක්කොම එකට එකතු කරගෙන සින්දුවක් අහන්න, සින්දුවක් ඉල්ල ගන්න මට කතා කරන්න chance එක තියෙනවා. එනිසා ඉතින් 2:55:33 අදවා මුලින්ම කෝල් එකක් අරගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඉතින් සුපුරුදු විදිහට වැඩ රාජකාරී මැද්දේ වාට පොඩ්ඩක් කතා කරන්න අමාරුයි වගේ නම්, හරිද, අසා මට ඊට වඩා ලේසි වාට මැසේජ් එකක් දාන එක. මම මේ පැත්තේ වැඩ ටික බැලන්ස් කරන්නත් ඕනනේ කියලා ඉන්න කට්ටියට මැසේජ් එකක් දාන්න පුළුවන් 0711 95 95 95 වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. මෙන්න මේ කට්ටියත් එක තමයි අසා මම ඉන්නේ, මට මෙන්න මේ සින්දුව දෙන්න කියලා ටැග් ගාලා මැසේජ් එකක් දාන්න. හරි, වල් පෝස්ට් එකක් දාලා තියෙනවා බබා. net fm official facebook page එකට ගියාට පස්සේ ඔයාලට වල් පෝස්ට් එකේ කමෙන්ට් එකක් තියන්න පුළුවන්. දැන් මෙහෙමනේ, අපි පොඩි කාලේ දැන් අම්මලා ඊට පස්සේ ස්කෝලේ ටීචර්ස්ලා ඊට පස්සේ නෑදෑයෝ එහෙම අහනවා, චුටි පුතා ලොකු නම් වෙන්න කැමති කවුද? নানা ආකාර උත්තර තියෙනවනේ නේද? හමුදාවට යන්න කැමතියි කියනවා, ડોක්ටර් කෙනෙක් වෙන්න කැමතියි කියනවා, ලෝයර් කෙනෙක් වෙන්න කැමතියි කියනවා, ඊට පස්සේ ටීචර් කෙනෙක් වෙන්න කැමතියි. අනම් මනම් ඔය එක එක උත්තර තිබ්බනේ. එතකොට මං අදහලා තියෙනවා පොඩි කාලේ වෙන්න කැමැත්තෙන් හිටියේ කවුද? දැන් ඔයා කරන්නේ මොකද්ද කියලා. නිකන් අර හිතට අවුල් වගේ නම් ඇත්තම උත්තරේ දෙන්න. කමන්න යන්නේ ඔන්න ඔය කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි, මං කියන්නේ ඔයා දැන් කවුරු විදිහට හිටියත් ඔයාගේ ජීවිතේ පළවෙනිම දේ තමයි කෑම කන එක. මං කිව්වා හරිද? කොයි දේ කරන්නත් කන්නනේ නේද? හැබැයි එහෙමයි කියලා අතට අහුවෙන හැමදේම කන්නත් බෑනේ. මං එහෙම කිව්වේ ඇයි? සාමාන්‍යයෙන් අපි කෑම බීමක් ගන්නකොට පළවෙනිම දේ තමයි අපි බලන්න ඕනේ මේක ඇඟට පෝෂ්‍යදායීද ගුණදායීද කියලා නේද? ඊට පස්සේ තමයි රසය ගැන හිතන්න ඕන. රසය වගේම පෝෂණයේ ගුණය සියල්ල තියෙන ආහාර වේලක් ගන්න පුරවැසියන් විදිහට වාටයි මටයි දෙන්නටම අයිතිය තියෙනවා. මොකද අපි සල්ලි දීලානේ දේවල් ගන්න. ඉතින් එතකොට මම මේ මතක් කරන්න හදන්නේ ගෙදරට හැමදාමත් හොඳම දේවල් දෙන්න ට්‍රයි කරන ගෘහණියක් නම්, හරිද, අම්මා කෙනෙක් නම්, බිරිඳක් නම්, ඊට පස්සේ ගෙදර උයන පියන දේවල් සම්බන්ධව කටයුතු කරන්නේ ඔයා නම්, ගෙදර මාකට් එකට ගිහිල්ලා බඩු ටික අරන් එන්නේ ඔයා නම්, මං කියන්නේ ගෙදරට ගෙන හාල් එක ගැන වුණත් සැහෙන්න හිතන්න ඕන නේද? මොකද දවස පටන් ගන්නකොටම උදේ කෑම වේලට පවුලේ කට්ටිය වාඩි වුණාට පස්සේ බත් එක බෙරි වෙලා නම්, ඊට පස්සේ බත් එක ටිකක් අමුයි වගේ නම් දවස පටන් ගන්නකොට කෑම මේසෙදිම ප්‍රශ්න ගොඩක් එනවනේ නේද? අනිත් එක තමයි නියම රසයක් එන්නේ නැත්තම්, සුවඳක් නැත්තම් අපිට පොඩ්ඩක් අර කෑමට රුචියක් ඇති වෙන්නෙත් නැහැ නේ. අන්න ඒ නිසා තමයි මං ඔයාලට කියන්නේ මේ ප්‍රශ්න සියල්ලටම තියෙන උත්තරේ තමයි හිරු සහල් කියලා කියන්නේ. වසර ගණනාවක් පුරාවටම ඩෙල්මේජ් සන්නාමයේ අර්ථයෙන් හිරු සහල් කියලා කියන්නේ ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් අංක එකේ සහල් වෙළඳ නාමය. මේක මම නෙමෙයි, ගන්න පාරිභෝගික බොහෝ දෙනෙක් කියන කතාවක්. මොකද හිරු සහල් අරගත්තට පස්සේ පළවෙනිම දේ තමයි හාල් එක මාර ක්වොලිටි. ඒක අපේ අම්මලා අච්චිලා ඒ කාලේ ඉඳලම තියෙන විශ්වාසයක්, ගුණාත්මක භාවය. ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම කණ්ඩව තියාගෙන ආපු සන්නාමයක් තමයි හිරුසහල් කියලා කියන්නේ. අනිත් එක තමයි අර මං කිව්වා වගේ බත බෙරි වෙන්නෙත් නැතුව, අමු වෙන්නෙත් නැතුව හරි ගානට බත පිස ගන්න නම් හිරුසහල් තමයි ලංකාවේ තියෙන විශ්වාසවන්තම සහල් එක. උදේට බත් එක අම්ම උයනකොට බත ඉදෙන සුවඳෙද්දීනේ අපි ඇහැරෙන්නේ නේද? අපි නැගිටින්න කලින් අම්ම කුස්සියට ගිහිල්ලා ඒ වැඩ ටික කරද්දී අර බත් ඉදෙන සුවඳ අපිට දැනෙනවා. එතකොට ඒ වගේ සුවඳ වගේම රසයේ ගුණය පෝෂණයේ මේ සියල්ල තියෙන සහල් සන්නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. එතකොට දැන් ලංකාවේ මාකට් එකේ ඕනම වෙළඳ සැලකට ගිහිල්ලා ඔයාට නම කියලා ඉල්ලන්න පුළුවන් හිරු සහල්. මොකද ලංකාවේ හැම තැනම තියෙනවා, විශේෂයෙන්ම දැන් ගෙවල් වල එක එක කට්ටිය එක එක හාල්නේ කන්නේ නේද? එතකොට ඔයා හිතන්න නාඩු, කීරි සම්බා, සම්බා, ඊට පස්සේ කැකුළු සහල්, ඒ වගේම තමයි ලංකාවේ මේ දවස්වල ගොඩාක් කට්ටිය හරි ආසයි අර කැඩුණු හාල් එකනේ. එතකොට කැඩුණු සහල් කියලා කිව්වම කැඩුණු නාඩු, ඊට පස්සේ කැඩුණු කීරි සම්බා, මේ සියලු සහල් වර්ග හිරු සහල් සන්නාමයේ අර්ථේ ඔයාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා උදේ කෑම හදන වෙලාවට, දවල් කෑම හදන වෙලාවට, රැට කෑම ටික උයනකොට වැඩි වැඩියෙන් ගුණාත්මක භාවය ගැන හිතන අම්මලාට මේක සෑහෙන්න වටින කියන නිෂ්පාදනයක්. විශේෂම කාරණාව තමයි ගොවියාගේ කුඹුරේ ඉඳලා මේ හාල් ටික බත් වෙලා ඔයාගේ කෑම මේසෙට එනකන් සෑම පියවරකටම වටිනාකමක් එකතු කරමින් තමයි හිරු සහල් නිෂ්පාදනය වෙන්නේ.
සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ ඔය සමහර හාල් වර්ග තියෙනවා හරි ඉක්මනට පිලුණු වෙනවා. දැන් උදේට බත් එක බඳලා හස්බන්ඩ්ට දීලා යවුවට පස්සේ චුට්ටක් දවල් වුණොත් එහෙම කෑම ටික කන්න බත් එක දිගාරලා බලද්දි පිලුණු වෙලා නම් බත් එක හැම් පිටින්ම අහක දාන්න වෙනවනේ නේ. හවස් වෙද්දි ගෙදර ඉතුරු වෙන බත් ටික පිලුණු වෙනවා නම් ඒ ටික විසික් කරන අය කියලා කියන්නේ හරි අපරාධයක්නේ. හැබැයි හිරුසහල් කියලා කියන්නේ ඔය උදේ කෑම ඉවුවට පස්සේ හවස් වෙනකන් කිසි ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්. එතකොට හාල් වලට යන වියදමත් සෑහෙන ඉතුරුයි නේද? අන්න ඒ නිසාම ඔයා විශ්වාසයෙන් අරගන්නවා නම් ලංකාවේ තියෙන විශ්වාසවන්තම සහල් වෙළඳ නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ලංකාවේ ගෘහණියන්ට විශ්වාස කරලා අරගන්න පුළුවන් සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් සහල් ගන්නවා නම් හිරු සහල් අරගන්න. හිරු සහල් හිරු පායනවා මෙන් විශ්වාසයි. දන්නවනේ අපි දෙන්නගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ මම DJ Azar.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4:21 දැන්.
3: එකම අරමුණක්. තරඟකරුවන් 14ක්. එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවන් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0776437371.
5: ඒ CMS එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 11 කදුරුවෙල දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: නොතරයියේ පෙරළි කරන NLB Mega Power දැවැන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි Tag ඉදෙන එකම නොතරයියේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
9: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
10: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
11: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
12: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.

හවස 4යි විනාඩි 28යි වෙලාව. අපි හතර වටේ හගෙන ඉන්න ගමං පටන් ගත්ත ගමන්ම මැසේජ් කරපු අලු සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. සුබ සන්ධ්‍යාවක් වේවා. අපි මේ වෙලාවේ හතර වටේ හගෙන ඉන්නවා. මාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට තංගලෙන් අප්සරා මැසේජ් එකක් දාලා තිනවා. Thank you. ඔවුමම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ සරච්චන්ද්‍ර ඩයස් Thank you. ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. ඊට පස්සේ මං එහෙම වෙනවා LPTA පැත්තට. LPTN පුන්සරා ලස්සන සින්දුවක් අහන්න බලාපොරොත්තු වෙමින් ඉනවා කියලා තිනවා. Thank you. ඔයාවත් එකතු කරගන්නම් ඩාලින්. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. හයි අසා, කොහොමද? ඔයාව හැමදාම අහගෙන ඉන්නවා. අනේ, අද මාව මැසේජ් එකේ අනිවාර්යෙන් මතක් කරන්න කියලා ගොඩක වෙලින් සශිකා මැසේජ් එකක් දාලා තිනවා. සෝරි ඩාලින්, ඔයාව පහුගිය දවස් ටිකේ මතක් කරන්න බැරි වුණා නම් ඔන්න අද එකටත් එක හරියන්න සොෂලි ඔයාව එකතු කරගන්නම් සින්දුවකට. හරි, පූර්ණිමා සෙව්වන් දී සඳ ලංකාවෙන් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම මකුල් ඔළුවේ රංජිත් දිසානායක ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. වසර ගණනාවක් පුරාවට ලංකාවේ මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට සහ සුබසාධනයට මෙන්ම ජීවිතයේ සවිබල ගන්වන්න දැවැන්ත දායකත්වයක් ලබා දුන්නේ ලොතරැයි ලොවේ ප්‍රමුඛයා ජාතික ලොතරැයි මණ්ඩලය. එතකොට මේ විශ්වාසයත් එක්ක ලොතරැයි කලාවේ පෙරලියක් සිදු කරමින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයිය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන්නේ NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. එතකොට මේසා විශාල තෑගි කන්දරාවක් ලබා දෙන ගමන් යලික්වතාවක් ඔන්න මේ වාර්තාව අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව දැන් වාට රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනා ගන්න NLB මෙගා පවර් ලොතරැයිය හරහා අවස්ථාව තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මහන්සි වෙන්නේ සල්ලි ටිකක් හම්බ කරලා හොඳ වාහනයක් එහෙම අරගෙන ලස්සනට ජීවත් වෙන්නනේ නේද? අපේ හීනේ ගොඩක් වෙලාවට ඒක. එතකොට මේ සීනේ සබෑ කරගන්න වාගේ මුදල් සීනේ වගේ මෝටර් රථ සීනේ සබෑ කරගන්න දැන් වියදම් වෙන්නේ රුපියල් 40ක් විතරයි. තියෙනස රුපියල් 40ට සුපිරි තෑගි තුනක් දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ලොතරැයිය වැඩි වැඩියෙන් ඔයා අරගන්න ඕනේ. ඩැරලෙන ගමන් වැඩට යන ගමන් හන්දියට ටවුන් එකට ගිය වෙලාවක ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම හිටියොත් ළඟපාත ඔයා ගිහිල්ලා NLB මෙගා පවර් ලොතරැයියක් කරගන්න අමතක කරන්න එපා. කවුද දන්නේ අද ඔයාගේ ජීවිතේ වාසනාව උදා වෙන දවසද කියලානේ. try කරලා බලන්න. හරි, ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ තවත් සෑහෙන්න වටින කියන කාරණාවක් ගැන. හරිද? දැන් එතකොට අපි මෙහෙම කියමුකෝ, අලුතෙන් ගියක් හදන කෙනෙක් මොනාද හිතන්න ඕනේ කාරණාවන්. මම කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දැන් රුපියලෙන් රුපියල වැඩ කරලා මහන්සි කරලා මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් ඔයාගෙම කියලා ගයක් හදා ගන්නකොට ඒක තමන්ට ලොකු වටිනාකමක් තියෙන ආයෝජනයක් නෙනේද? සාමාන්‍යයෙන් කෙනෙක් ගයක් හදන්නේ තමන්ගේ ජීවිත කාලයටම එකපාරයි. අනිත් එකේ හදන ගෙත් પરම්පරා ගානකට ඉන්න පුළුවන් විදිහට තමයි ගේ හදන්නේ නේද? ඉස්සර වගේ නෙමෙයි, නිකන් කාමර දෙක හදලා සාලයක් හදලා කුස්සියක් හදලා ගත්තයි කියලා දැන් ගයක් විදිහට ගන්න බෑ. මොකද අපිට සාමාන්‍යයෙන් ගයක් වුණාම අපිට ඉන්න පුළුවන් හොඳ වටපිටාවක් තියෙන්නත් ඕනේ. ඊට පස්සේ දකින්න කෙනෙක්ට ආවහම ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්න ඕන නේද? අපි මහන්සි වෙලා හදපු ගේ ගැන කවුරු හරි වර්ණනා කරද්දි අපිට පොඩි ආඩම්බරයක් එනවනේ. ඒ නිසාම තමයි වා සාමාන්‍යයෙන් ගෙදර හදනකොට ගෙදර ඇතුළත පෙනුම ගැන හිතන්න සෑහෙන්න දේවල් කරන්නේ. ගෙදරට ටයිල් ටික අල්ලද්දි ඊට පස්සේ සිවිලිම ගහනකොට ඊට පස්සේ බිත්ති වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්, ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්. මේ සියල්ල හොඳම ක්වොලිටි එකේ සහ අද කාලේට ගැලපෙන දේවල් වලින් අරගෙන ඇවිල්ලා ඇතුළත නිමාව හොඳින් තියාගන්න ඔයා ගොඩක් try කරනවානේ. හැබැයි ඔයාට සමහර ලාවට පොඩ්ඩක් මිස් වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් ගෙදරට ඇතුළත පෙනුම ලස්සනට තියනවා වගේම තමයි ගෙදර පිට පෙනුමත් සෑහෙන පිළිවෙලකට තියෙන්න ඕනනේ. එතකොට ගෙදර පිට පෙනුම ලස්සනට තියෙන්න නම් ප්‍රධානම වශයෙන් බලපාන සාධකයක් තමයි ගෙදර වහලය කියලා කියන්නේ. ගෙදර වහලය ඔයා කතා බහ කරලා පළ දෙකකට තුනකට අද කාලේට ගැලපෙන ඩිසයින් එකකින් වහලය ගැහුවට පස්සේ ඔයා ඊට පස්සේ වහලට ෂීට්ස් දානවනේ නේද? රූෆින් ෂීට් දානවනේ. තොර ගොඩක් අය දැන් මේ දවස්වල කලර් රූෆින් ෂීට් දාන්න දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ පොඩි වැරදි දේවල් ටිකක් කරන කට්ටියක් ඉන්නවා. මොකද්ද? වහල ගහලා ඉවර වෙලා සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා මේකට අපි කැමති කලර් එකක් ඇප්ලයි කරාම හරි කියලා වා හිතනවා නම් අන්න එතන තමයි ඔයාට පොඩ්ඩක් වැරදිච්ච තැන. හිතන්නකෝ, ඒ සමහර වෙලාවට අනන්තවත් අපි දැකලා තියෙනවා ඔය කලර් රූෆින් ෂීට් එකක් දානකොට මේ නිකම්ම පේන්ට් එකක් ඇප්ලයි කරලා ටික කාලයක් ගියාට පස්සේ කලර් එක ෆේඩ් වෙලා ඊට පස්සේ ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා ඊට පස්සේ සමහරලාට වහලවල් කළු පාට වෙලා ඈතට බැලුවාම කිසිම අලුත් පෙනුමක් එන්නේ නැහැ. ඔයාට ජීවිත කාලෙම එතකොට මේක රිපෙයාර් කර කර තමයි ඉන්න වෙන්නේ නේද? හැබැයි එහෙම නැතුව ඔයාට එකපාරින්ම මේ වැඩේ ගොඩදා ගන්න නම් තියෙන විශ්වාසනීය සන්නාමය තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ.
හරිද නිකම්ම කලර් රූෆින් ෂීට් එකක් නෙමෙයි කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් තියෙනවා. අනිත් එක තමයි ඔයාලට ගැළපෙන කලර්ස් වලින් තෝරගන්න පුළුවන් හැකියාව ඔයාලට තියෙනවා. අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන නිසා කලර් එක ෆේඩ් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නෙත් නැහැ. ඒතකොට දිගු කාලීන පැවැත්ම අපිට බය නැතුව ස්ථිර කරන්න පුළුවන් නේ. අවුරුදු 10ක් 15ක් විතර ගිහිල්ලා කලර් එකේ පොඩි ඩැමේජ් එකක් වුණා කියලා හිතමුකෝ. ඔයාලට මේගොල්ලන්ටම කතා කරලා ආයි 3 පේන්ට් එකකට යන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ විශ්වාසයෙන් ඔයාගේ ගෙදර වහලයට ඔයා ෂීට්ස් දානවනම් ඔයාලට හරියටම හරියන සන්නාමය තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න මම ඔයාලට නම්බර් එක කියන්නම්. කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 011 5 748 738 011 5 748 738

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇඩි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited within.
2: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: විෂන් කෑ නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වෙනි දින සිට පාරිභෝගික ඔප වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ. අමතන්න 076-544-1518.
5: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි
8: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
9: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
10: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940
11: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
12: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් කින්දර හැන්දෑව විජානු
13: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න
14: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
2: හවස 4:49 දැන්.
3: එකම අරමුණක් තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: Brought to you by
5: Nishon Lanka Japanese Language Center within භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් Nishon Lanka Japanese Language Center ගම්පහ 0776437371.

0: ගන්න එන්න තම්රෝ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතය ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තහන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
6: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
8: පොත් අපගේ net වගේ.
5: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න 4.

රයිට් වෙලාව හවස 4 විනාඩි 52ක් වෙනකොට ලස්සන සින්දුවක් අහන්නත් ඕන. හැබැයි ඊට කලින් මට මේ වෙලාවේ මැසේජ් කරපු අලු සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියව මතක් කරලා ඔයාලට තව විශේෂ දේවල් ටිකක් මතක් කරන්නත් ඕන. හරිද, මම මුලින්ම යන්න හදන්නේ WhatsApp එක පැත්තට. අපිත් මේ වෙලාවේ ආව තමයි අස අහගෙන ඉන්නේ. දැරණියගල මේ වෙලාවේ net අහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න වැලිහෙල තැන්නේ නිමල් සංජීවනී, ඒ වගේම සහන් ලක්මාලි, මේ කට්ටිය ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම අසා සින්දු ටික නියමයි. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා මට චාරු මැසේජ් එකක් දාලා තිනවා. Thank you චාරු. ඔයාවත් එකතු කරගෙන මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මේ මතක් කරන්න හදන්නේ, සාමාන්‍යයෙන් දැන් ගෙයක් හදලා ඉවරුනාට පස්සේ අපිට සාලෙට වෙන්න පුළුවන්, ඊට පස්සේ කාමරවලට වෙන්න පුළුවන්, ඊට පස්සේ නාන කාමරයට වෙන්න පුළුවන් ටයිල් අල්ලන එක, ඊට පස්සේ බාත්රූම් එකට අවශ්‍ය කරන බාත්වයා උපාංග ටික හරි තැනකින් හරි විදියට ගන්න එක සෑහෙන්න අපි හොයලා බලලා කරන්න ඕන දෙයක් නේද? හැබැයි උනාට ලංකාවේ අපිට ඒ කාලේ ඉඳලම විශ්වාසයේ තියෙන එකම සන්නාමයක් තියෙනවා, ඒ තමයි ලංකා ටයිල්ස් නේද? ගෙදරට අවශ්‍ය කරන, ඒ කියන්නේ අලින්දයට, ඊට පස්සේ කාමරවලට, ඊට පස්සේ මුළු තැංගෙට, ඊට පස්සේ නාන කාමරයට අවශ්‍ය කරන ටයිල්, බාත්වයා උපාංග සියල්ල ගන්නවා නම් අපි ඒ කාලේ ඉඳලා පුරුදු වෙලා ඉන්නේ ලංකා ටයිල්ස් එකට යන්න. එතකොට දැන් මේ දවස්වල ලංකා ටයිල්ස් එක්ක ආට අලුත්ම අවස්ථාවක් ඇවිල්ලා තිනු. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කියලා කියන්නේ. ලංකා ටයිල්ස් අපේ කාර්ය මණ්ඩලයත් එක්ක ඔයාගේ නගරයට ඇවිල්ලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් ආ බාත්වයා උපාංග සියල්ල සුවිශේෂී මිල ගණන් යටතේ ඔයාට ලබා ගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේක. දැන් පහුගිය දවස් ටිකේ අපි ඔයාට මතක් කරා කොහෙටද එන්නේ කියලා. අද එතකොට නාරම්මල සහ හෙට්ටිපොළ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අපේ කණ්ඩායමින්. ඊට පස්සේ හෙට දවසේදී, කියන්නේ 11 වෙනිදා උදෑසන කාලයේ බිංගිරිය නගරයටත්, ඒ වගේම හවස් වරුවේ හලාවත නගරයටත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එනවා. ඉතින් එතකොට විශේෂයෙන්ම ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාට අවශ්‍ය කරන ටයිල්ස් ආ බාත්වයා උපාංග පිළිබඳව හරි විදියට දැනුවත් වෙලා, ගෙදරට අවශ්‍ය කරන විදියට සුවිශේෂී වට්ටම් යටතේ ඔයාට මේ සියල්ල මිලදී ගන්නත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායමත් එක්ක එකතු වෙලා අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ලස්සනට ගයක් හදාගන්න බලාපොරොත්තු වෙන ඔයාට තියෙන හොඳම තේරීම තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. සැප්තැම්බර් මාසේ එනකොට සාමාන්‍යයෙන් පොත් කියවන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න තැනක් නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඒතකොට ඔන්න මේ මාසේ 25 වෙනිදා ඉඳලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 27 වෙනි සංවත්සරයේ සමරන ගමන් මේ මාසේ 25 වෙනිදා ඉඳලා BMICH එකේ තියෙන ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකම්ම දින කිහිපයක් පුරාවට මේ දවැන්ත පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙනකොට ඔයත් පොතක් කියවන්න ආසාවෙන් ඉන්නවා නම් කාලයක් තිස්සේ මෙන්න මේ පොත් ටිකක් අඩුවට එකපාර ගන්න තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය ටික එකම තැනකින් වට්ටම් සහිතව මිලදී ගන්න තියෙනවා නම් හොඳයි කියලා හිතාගෙන හිටියා නම් ඔයත් මිස් කරන්න නැතුව අනිවාර්යෙන් යන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට. සංවිධාන ශක්තිය ලබා දෙන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකීන්ගේ සංගමය හැමදාමත් වගේ නිල ගුවන් විදුලි අනුග්‍රහක දායකත්වයේ ලබා දෙන්නේ net fm අපි. තේන්සය ගැනත් මතක් කරන ගමන් අපි ලස්සන සින්දුවකට යන්න හදන්නේ හවස 4:55යි. දැන් ඊළඟ පැය හම්බෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ

0: අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැටි සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත්නියුස්.
4: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. පොපරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස අල්ලන ලද මත්සීන් තොගයක් ප්‍රවාහණය කරමින් සිටියදී සැකරුවෙකු මූතුරු ප්‍රදේශයේදී අතරංගුවටගෙන තිබෙනවා. නැගෙනහිර නාවික විධානයට ලද තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා සහ ගෝකන්න ආයතන ඒකාබද්ධව මූතුරු ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකරු සහ මත්ස්‍ය තොගේ නාවික හමුදා භාරයට ගෙන තිබෙන්නේ. එහිදී සැකකරු ලෙස ධාවනය වූ ලොරතයක් පරීක්ෂා කිරීමේදී පොපරණ ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකරන මත්සීන් කිලෝග්‍රෑම් 820ක ප්‍රමාණයක් අතරංගෝඩගෙන ඇති අතර අතරංගෝඩගත් සැකරු වයස අවුරුදු 40ක් වන පොට්ටු වයික්කුඩු සෙන්දුරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: බරු බං

0: හවස පහයි විනාඩි 10යි වෙලාව හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. මේ පැය පටන් ගන්නකොටම මම අතිශය වැදගත් කාරණා කිහිපයක් ගැන කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මං විතරක් නෙවෙයි, මේකට ගැළපෙනම චරිතයක් අපි අද දවසේදී හතර වටේ වැඩසටහනට එක්කගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මං නිතරම ඔයාලට කියන දෙයක් තමයි, ඔයාගේ ජීවිත කාලය පුරාවට ඔයා කරන ලොකුම ආයෝජනය සහ වටිනාම ආයෝජනය තමයි තමන්ටම කියලා ගයක් හදාගන්න එක නේද? එතකොට තමන් මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික රුපියලෙන් රුපියල වියදම් කරලා තමන්ගෙම කියලා ගයක් හදාගන්නකොට ගෙදර ඇතුළත පෙනුම සහ ගෙදර පිටත පෙනුම, කෙනෙක් ගෙදරට ආවට පස්සේ හරිම ප්‍රසන්න හැඟීමක් ඇති වෙන විදිහට, ඊට පස්සේ ගෙදර ජීවත් වෙන කට්ටියට හරි ආසාවෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට පරම්පරා ගානකට හරියන්නනේ අපි මේ ගේ හදන්නේ. ගෙදරට ගෙන ඇනමුරිච්චිය ගැන පවා දහපාරක් හිතලා අරන් එන්න ඕන කියලා මම ඔයාලට සාමාන්‍යයෙන් නිතරම කියන්නේ ඒක තමයි. එතකොට විශේෂයෙන් අපි මේ වෙලාවේ කතා කරන කාරණාවක් තමයි ගෙදර සිවිලිම සහ ඊට පස්සේ ගෙදර වහලේ කියලා කියන්නේ. එතකොට සිවිලිම සහ වහලේ ගැන කතා කරද්දී අපිට අංක එකේ මතක් වෙන සන්නාමය තමයි කලර් ඔෆ් කියලා කියන්නේ. ඉතින් එතකොට අද දවසේදී මාත් එක්ක එකතු වෙලා ඉන්නවා, අපි මෙච්චර දවසක් කලර් ඔෆ් ගැන කතා කරාම ඒ පිළිබඳව තවදුරටත් විස්තර ඔයත් එක්ක අද දවසේදී කතා බහ කරන්න. කලර් ඔෆ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෙරුවෙන් හි සාමාන්‍ය අධිකාරීතුමන් අපිට කිරෝෂණ කුරේ මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබුවන්. දැන් අද දවසේදී අපි ලෑස්ති වෙලා ඉන්නවා මේ කලර් ඔෆ් නිෂ්පාදන ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් කිරෝෂන් මහත්මයා මේ කලර් ඔෆ් නිෂ්පාදනත් එක්ක එකතු වෙලා, ඒ කියන්නේ තමන්ගේ නිවාසය ලස්සනට හදාගන්න මොන වගේ නිෂ්පාදන පෙළක්ද කලර් ඔෆ් හරහා අරගෙන ඉන්නේ?
1: අසා ඇත්තටම මම කියන්න ඕන ටිකෙන් බොහොම කොටසක් අසා ඇත්තටම අපි පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් අසන්නන්ට කිව්වා. ඉතින් අසා කිව්වා වගේ කෙනෙක්ගේ ලංකාවේ කෙනෙක්ගේ හීනයක් වෙන්නේ ගයක් හදන එක. එතකොට ඒ ගෙදර අපි ගත්තොත් ෆන්ක්ෂනැලිටි එකට ගේ පාවිච්චි වෙන විදිය සහ ගෙදර පර්සනැලිටි එකක් තියෙනවා, පෞරුෂයක්
0: තියෙනවා.
1: ඉතින් අපි ගෙදර ෆන්ක්ෂනැලිටි එක ගැන කතා කරොත් අපි පාවිච්චි කරන ගොඩක් දේවල් වලින් ඒ දේවල් අපි බලාපොරොත්තු, අපි වහලයක් ගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා අවුෙන් වැස්සෙන් එහෙම නැත්නම් පිටතින් පැමිණෙන දේවල් වලින් අපිට ආරක්ෂාවක් ලබා දෙන්න. එතකොට අපි සිවිලිමක් ගත්තොත් බලාපොරොත්තු වෙනවා අපි ගේ ඇතුලේ වයරින් කරද්දී එහෙම නැත්නම් තාප පරිවර්තකය කියන්නේ අපි හීට් ෂීල්ඩ් දෙකක් දානකොට ඒ වගේ දේවල් පාවිච්චි කරාම අපිට ඒක පේන් නැති වෙන්න සහ ඒ ආරක්ෂාව ලැබෙන්න කියන එක. ඉතින් කලර් අප් කියන එකේදී අපි අර ෆන්ක්ෂනැලිටි එක ගොඩක් දුරට, ඒ කියන්නේ අපි අපගේ අත්දැකීම් අනුව අවුරුදු 60කට වැඩිය කාලයක් ලංකාවේ ජනතාවට වහලවල් සපයපු ආයතනයක් වශයෙන් තමයි අපි එන්නේ, සමූහයක් වශයෙන් තමයි අපි එන්නේ. ඊට අමතරව අවුරුදු 20ක් වෙනවා කලර් අප් ආයතනයේ පාට කරපු එහෙම නැත්නම් කලර් රූෆින් එකක් ලංකාවට හඳුන්වලා දීලා. ඉතින් අර මං කිව්ව පෞරුෂත්වයේදී ගෙදර නිවසියන්ගේ පෞරුෂත්වයේ නිවසේ අයිති කෙනාගේ පෞරුෂත්වයේ පිළිබිඹු වෙන දෙයක් තමයි නිවසේ පිටත. එතකොට අපි පස්වෙනි බිත්තියක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් වහලේ කියන එක. එතකොට අපිට ඕනම කෙනෙක්ගේ නිවසට ඇතුල් වෙනකොටම පේන්නේ වහලේ සහ බිත්තිය කියන. ඉතින් ඒ දෙකෙන් තමයි අර මං කිව්ව පෞරුෂත්වයේ නැත්නම් පර්සනැලිටි එක අපි කස්ටමර් කෙනෙක්ට පෙන්වන්න පුළුවන් වෙන්නේ.
0: එතකොට දැන් සාමාන්‍යයෙන් අපි වහලට රූෆින් ෂීට් වෙන්න පුළුවන්, ඊට පස්සේ ගෙදර ඇතුළතට සීලින් ෂීට් එක වෙන්න පුළුවන් ගන්නකොට දැන් මෙන්න මෙහෙමනේ ගයක් හදනකොට මේ කතාව ගොඩාක් අපිට, මං කියන්නේ මේක වහලට සිවිලිමිට විතරක් නෙමේ ගෙදරට මොනවාම හරි දෙයක් ගේනකොට අහල පහල කට්ටිය කියනවා මෙයන් අතනට යන්න අතනනම් ওই ටික අඩුවට තියෙනවා ටයිල් ටිකක් ගන්න යනවනම් මේ ඉතර වියදම් කරන්න ඕනේ නැ මේ අරහේ අඩුවට ගන්න තිබ්බනේ. හැබැයි මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් සිවිලිමිට වෙන්න පුළුවන් වහලට වෙන්න පුළුවන් සීලින් ෂීට් එක රූෆින් ෂීට් එක ගන්නකොට අපි මිල ගැන විතරද හිතන්න ඕන?
1: අසා මේකෙදිත් මුලදී කවා කතා කරා අපි ජීවිත කාලයටම හදන දෙයක්. එතකොට මේක ඇවිල්ලා ජීවිත කාලයටම කරන ආයෝජනයක්. එතකොට ඒ ආයෝජනයේදී අපි ජීවිත කාලෙම කියන්නේ අවුරුදු 30ක් වෙන්න පුළුවන් අවුරුදු 40ක් වෙන්න පුළුවන්. ඒ කාලය ඇතුළත අපි මේ භාණ්ඩේ අපි කියන්නේ නිවසකට ගන්න ඒ පාවිච්චි කරන භාණ්ඩේ ඒ කාලය ඇතුළත පාවිච්චි කරන්න පුළුවන්. එක දෙක අපි ඒ කාලය ඇතුළත පාවිච්චි කරනකොට ඒ භාණ්ඩේ පාවිච්චි කිරීම සඳහා නඩත්තුවට යන වියදම. ওই දෙක තමයි අපි ඇත්තටම බලන්න ඕනේ. ඉතින් ලයිෆ් සයිකල් කෝස්ට් එක කියලා තමයි අපිට ඔක බලන්න පුළුවන්. ඉතින් මිල කියන දේ සමහර විට අපිට අඩුවට ලැබෙන්න පුළුවන්. අඩු වගකීම් කාලයක් තියෙන අඩු කාලයක් මාකට් එකේ එහෙම නැත්නම් ව්‍යාපාරවල යෙදුන ආයතනවල. ඉතින් නිවසකට අදාළ වහල වේවා සිවිලුම වේවා ඕනම භාණ්ඩයක් ගද්දී ඉතින් අපිට අනිවාර්යෙන් බලන්න ඕනේ තව එකක් තමයි වගකීම් කාලය සහ ඒ ආයතනයේ ලංකාවේ කොච්චර කාලයක් තිබුණාද කියන
0: විශ්වාසනීයත්වය.
1: විශ්වාසය තියෙන දෙය තමයි ආයතනයේ කොච්චර කාලයක් ලංකාවේ තිබුණාද කියන එක. ඉතින් ඒ වගේ දේවල් බලලා තමන්ගේ තීරණය ගන්න එක තමයි දීර්ඝ කාලීන ආයෝජනයකට වඩාත්ම සුදුසු වෙන්නේ.
0: දැන් එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් අහන්න පුළුවන්, හරි දැන් ඔය සේරම හරි, එතකොට අපි දැන් මේ වහලට රූෆින් ෂීට් එක හරි එහෙමත් නැත්නම් ගේ ඇතුළත සීලින් ෂීට් එක හරි ගන්නකොට ඕගොල්ලෝ ඔය කියන විදිහට ඇයි මේ කලර් ඔෆ් කියන එකටම අපි යන්න ඕන? කවුරු හරි කෙනෙක් ප්‍රශ්න අහුවොත් ඔබතුමන්ට දෙන්න තියෙන උත්තරේ මොකද්ද?
1: අපි කතා කරා ගේක පෞරුෂත්වය ගැන. ඉතින් ඒ පෞරුෂත්වය විදහා දක්වන එකක් තමයි වහලේ කියන එක එළියෙන්. මං ඉස්සෙල්ලා එළියේ තියෙන වහල ගැන කතා කරන්න. එතකොට අර අපි ජීවිත කාලෙටම හදන වහලේ, ජීවිත කාලෙનો හදන ගෙදර අපි දෙන වගකීම් කාලයක් තියෙනවා. ඉතින් මම වගකීම් කාලය ගැන කතා කරොත් අපි රූෆින් ෂීට් එකට අවුරුදු 25ක වගකීම් කාලයක් දෙනවා. අපි රූෆින් ෂීට් එකේ ගාලා තියෙන පාටට ඒ කෝටින් එකට අපි දෙනවා අවුරුදු 5ක කාලය.
0: ඔව්.
1: සාමාන්‍යයෙන් ගත්තොත් ඒ අවුරුදු 5ක කාලයක් දෙන්න අපි ලොකු කාලයක් තිස්සේ පරීක්ෂණ කරලා අලුත් නිපෙයුම් හොයාගෙන ඒවෙන් ඇති වෙන විශ්වාසයත් එක්ක තමයි අපි අවුරුදු 5ක් දීලා තියෙන්නේ. එතකොට මේක කෙනෙක් හිතන්න පුළුවන් මේ මට නිකම්ම ෂීට් එකක් අරගෙන තීන්ද ටිකක් ගාගත්තත් මට මේකම ලැබෙනවනි කියලා. අර මං කිව්ව දීර්ඝ කාලීන පාවිච්චියේදී නඩත්තුවේදී ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක මම දැන් තව ආයතනක් සම්බන්ධ කර කතා කරන්න හොඳ නැහැ. මම පාරිභෝගිකයකින් ඉල්ලන්නේ ඒක ගණන් හදලා බලන්න තමන්ට වර්ග අඩියකට සමාන්‍යයෙන් වහල සෙවිලි තහඩුවක් අරගෙන තීන්ත ගාලා ඒක කරොත් කොච්චර වේදමක් යනවද, අපේ භාණ්ඩයක් ගන්නකොට කොච්චර වේදමක් යනවද කියන එක, සහ ඒ පාවිච්චි කරන කාලය ඇතුළත කී පාර පින්තූරු කරන්න වෙයිද, ඒකත් එක්ක ඇති වෙන අර අපි කිව්ව ලයිෆ් සයිකල් කොස්ට් එක බලන්න. අපි අවුරුදු 5ක වගකීමක් තීන්ත වලට දෙන්නේ අපි ඇත්තටම මේක ලේයර්ස් 4කින් තියෙන්නේ. එතකොට අපිට උඩට පේන තීන්ත ලේයර් එකක්, ඊට කලින් අපි සර්ෆස් එක, ඒ කියන්නේ සෙවිලි තහඩුවේ මතුපිට පුෂ්ටය සූදානම් කිරීමට ටොප් ප්‍රයිමර් එකක් ගන්නවා. ඒකත් ඒකෙන් තමයි ওই දීර්ඝ කාලයක් තීන්ත නොගැලවි, පාට නොගැලවි, පොතු නොගැලවි, එහෙම නැත්නම් පාට සවුත් වෙන්නේ නැතුව තියෙන්නේ. ඊට අමතරව අපි සෙවිලි තහඩුවට යටිනුත් තව කෝට් එකක්, බොටම් එකටත් කෝට් එකක් පාවිච්චි කරනවා. ඒකෙනුත් වෙන්නේ අර සෙවිලිමට සහ රස්නේට අවශ්‍ය කරන විදිහට ඒ සෙවිලි තහඩුවේ වෙනසක් නොවී පැවතීම. මොකෝ ලංකාවේ දේශගුණයේ ගත්තොත් අපි හැමෝම දන්නවා එක වෙලාවක වහිනවා,
0: වෙනස් වෙනවා,
1: එක වෙලාවක පායනවා. ඉතින් ඕනම පුෂ්ටයක් ඉක්මනට සිසිල් වුණොත්, ඉක්මනට රත් වුණොත් ඒ පුෂ්ටේ වෙනස්කම් වෙනවා. ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවා, සංකෝචනය වෙනවා. ඒකත් එක්ක ශවි ශක්තිය තිබුණ නැත්නම් සමහරට දන්නවා ඇති අපේ වහලවල් පුපුරනවා. එතකොට ඒ ඇති වෙන ප්‍රශ්න හැම එකටම සුදුසු විදියට තමයි අපේ මේ ෂීට් එක අපි සකසලා තියෙන්නේ. ඒකේ තියෙන විශ්වාසය තමයි අපි පාවිච්චි කරන යුරෝපානු තාක්ෂණින් භාවිත කරන යන්ත්‍ර සහ අමුද්‍රව්‍ය. ඒ හැමදේම තියෙන විශ්වාසයත් එක්ක තමයි මම අර කලින් කිව්ව අවුරුදු 25 සහ අවුරුදු 5 කියන වගකීම් කාලය අපිට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.
0: විශේෂයෙන්ම දැන් සාමාන්‍යයෙන් අපි අර කියනවා, ඒ කියන්නේ ගයක් හදන්නේ પરම්පරා ගානකටනේ. එතකොට මේක මාස දෙකෙන් තුනෙන් හතරෙන් ආයෙ රිපෙයාර් කරන්න යනවා කියලා කියන්නේ සෑහෙන වියදමක්. එතකොට දැන් ලංකාව කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දේශගුණයක් තියෙන රටක් නිසා මම කියන්නේ තමන්ගේ ගෙදරට වහලයට රූෆින් ෂීට් එක ගන්නකොට ඊට පස්සේ සීලින් ෂීට් එක ගන්නකොට පොඩ්ඩක් මේ ගැනත් අපි හිතන්න ඕනේ. සමහර වෙලාවට අපිට පොඩ්ඩක් ඕක මග ඇරෙනවානේ හදිස්සියත් එක්ක. ඉතින් ඒ නිසා අපි කලර් ඔෆ් නිෂ්පාදන ගැන අද පොඩ්ඩක් වැඩිපුර වාට කතා කරන්න තීරණය කරෙත් ඔයා හදන ගෙදරට හරිම විදිහට රුපියලක්වත් අපතේ යන්නේ නැතුව විශ්වාසයෙන් යුතුව බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් රූෆින් ෂීට් එක සහ ඊට පස්සේ සීලින් ෂීට් එක තමයි කලර් ඔෆ් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ආව වැඩිදුර දැනුවත් කරන්න තමයි අපි අද පොඩ්ඩක් වැඩිපුර වෙලාව යොදාගත්තේ. අපි සින්දුවක් අහලා තව පොඩි විස්තර ටිකක් තියෙනවා ඔයාට කියන්න. මේ පැත්තට එන්න.

0: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.

0: සැම්සුම් ගන්න හොඳම තැනයි දම්රෝ.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: හිරුසාල් පෞලේ සීළු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
4: පෘථුවියෙන්ද ළඟහරට රේල් පාරක් ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි, වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි, අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
4: පැය ගාණක් drive කළා ඔෆිස් එකේ බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13-22 Prime Lands.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත් සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो. उच्चरक लंगन ने पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ नित अहन्ना अहन्ना ගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
3: නෙත් FM බුදු ගුණ හැන්දෑව
4: බුදු ගුණ හැන්දෑව
5: දිලුනි සම්මා සම්බුද්ද ගුණ සදා
3: පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ පැතිබර සරින් සුගයන මහබෝවරුණේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
2: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
3: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
2: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
6: දිනන ලොකුම සුපිරි තෑගිදන එකමලොතරයිය එල්බී එකකා පව ඔබත් අදම මිලදීකන්න.
7: හිරු පායනෝමෙන් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
8: ඔයත් පාලට වශී වෙන්න. පිරිසිං වහලක් නම් කලරත් තමයි.

0: අවසභායි විනාඩි 31යි වෙලාව හදරවටේ අහගෙන ඉන්න ගමන් අද පොඩ්ඩක් පොඩි වෙනස් දේවල් ටිකක් අපි අරගෙන ඇවිල්ලා තිනවනේ මං කියන්නේ සාමාන්‍යයෙන් අර මම හොඳ දෙයක් ගැන දැනගත්තොත් මම මුලින්ම ඇවිල්ලා ඒක කියන්නේ ඔයාට නේද අන්න ඒ නිසාම තමයි අද පොඩ්ඩක් අපි කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන සහ කලර් ඔෆ් සීලින් ෂීට් එක ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ඉතින් එතකොට ඊට කලින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ සෑහෙන කට්ටියක් අපි වහගෙන ඉන්නවා සුබසන්ධ්‍යාවක් සහ අපිත් මේ වෙලාවේ බොරලස්කමු ඉඳලා දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යායික සරච්චන්ද්‍ර මැසේජ් එකක් දාලා තිනු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අසයි අපිත් මේ වෙලාවේ හතරවටේ සද්දෙරම අහගෙන ඉන්නවා මාවයි මගේ පවුලේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා දැරණියගල දෙමදී Mayumi Pabasara message ekak dala thino thank you Mayumi subasandayak wewa sama mama love and karu me welawa paule kattiyat ekathu karagena lassana sinduwak ahamu kiyala thamai message eke tiyenne okay api sinduwakata yamu haba ita kalin api sahenna watina kiyana kathabahak ekek ekathu wela hitiya ada dawasedi den geyak hadana kenekta na aluthen geyak hadana kenekta nan ita passe oyage thina gedara wahalaya hari hemandathan sivilima hari aluthen repair karanna idea ekak tiyagena inna kenek nan api nitharama kiyana deyak thamai owada thino hondama therima thamai color up රූෆින් ෂීට් එක සහ සීලින් ෂීට් එක කියලා කියන්නේ කියලා. ඉතින් එතකොට මේ පිළිබඳව වැඩිදුර විස්තර අපිත් එක්ක අද දවසේදී කතා කරන්න එකතු වෙලා ඉන්නවා. කලර් අප් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය අධිකාරීතුමන් ඉරෝෂණ කුරේ මහත්මයා. අපි දැන් කලර් අප් රූෆින් ෂීට් එක ගැන ටිකක් වැඩිපුර කතා කරපු හන්දා. තව විස්තර ටිකක් තියෙනවා ඒ ගැන දැනගන්න මම කැමතියි දැන් ඔබතුමන්ගෙන් දැනගන්න. අපි දැන් නිතරම කලර් අප් නිෂ්පාදන ගැන අර කල්පවැත්ම කතා කරනවනේ. දැන් එතකොට ඔය ගොඩක් වෙලාවට සිවිලිමක් ගැහුවාම මම ටිකක් මේක ගැන පොඩක් දන්නවා. හරියද? මොකද අපේ තාත්තා මේ වඩු කාර්මික සිවිලියක. එතකොට මේ සීලින් ෂීට් එක ඇද වෙනවා. ඊට පස්සේ දැන් ඔය සමහර වෙලාවට සිවිලිම වේයෝ කනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා ටික කාලයක් ගියාම අර ඩස්ට් එක බැඳිලා පරණ පාට වෙනවා. ඔය ප්‍රශ්න ටික සාමාන්‍ය සීලින් ෂීට් එකක් ගැහුවාට පස්සේ එනවා. කලර් ඔෆ් රූෆින් ෂීට් එක හැබැයි මේ ප්‍රශ්න ටික නෑ. අපි චුට්ටක් ඒක ගැන කතා කරමුකෝ.
1: ඔව් සර්. එතකොට අපි ගත්තොත් අපේ රූෆින් ෂීට් එක ඇවිල්ලා දැව ආදේශක වශයෙන් පාවිච්චි කරන්නේ. එතකොට ඒක හදලා තියෙන සිලින් ෂීට් එක දැව ආදේශක විදිහට තමයි අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එකක් අපි පරිසරයේ සුරකීම සහ අනිත් දේ ආශාර කිව්ව ප්‍රශ්න ටික තියෙනවා පාරිභෝගිකයන්ට. ඉතින් ඒ ප්‍රශ්න වලට විසඳුමක් වශයෙන් තමයි අපි ෆයිබර් සිමෙන්ට් වලින් තමයි මේක හදලා තියෙන්නේ. අපි එකින් එක ගත්තොත් අසා කිව්ව ප්‍රශ්න අපිට එනවා කස්ටමර්ට සීලින් ෂීට් එක ඇද ගහන. එහෙම නැත්නම් ඒ අතර මම අර කිව්වනේ ඒකේ ෆන්ක්ෂනැලිටි එකක් තියෙනවනේ සිවිලිම පාවිච්චි කිරීම. එතකොට අර කුණු රොඩු එහෙම නැත්නම් දූවිල්ල එන එක නවත්තන්න ඕනේ. එතකොට ඇද ගැහුවොත් හරි ඇඹරුණොත් හරි ඒක හරහා අපි අර කිව්ව දේවල් ටික වෙනවා. ඉතින් ඒක නවත්තන්න අපේ ටන් ඇන් ග්‍රූ කියන සිස්ටම් එකක් අපි හඳුන්වලා දීලා තියෙනවා. එතකොට සීලින් ෂීට් එක එක්කෙනෙකුට එකක් සීල් වෙලා තමයි පිහිටන්. ඊළඟට සවිශක්තිය අපි මේක පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍යත් එක්ක ඒකේ සවිශක්තිය ඒ කියන්නේ දීර්ඝ කාලයක් පවත්වන්න පුළුවන්. ඊළඟට අපි ගත්තම කස්සම කෙනෙක්ට ලී වලින් හරි එහෙම නැත්නම් ප්ලාස්ටික් වගේ දෙයක් පාවිච්චි කරොත් ඉක්මනට දිරනවා. එහෙම නැත්නම් ගින්නක් හට ගැනීම අවදානමක් තියෙනවා. අපේ පවුලට ලොකු අවදානමක් තියෙනවා. ඊට අමතරව කාලයක් ඇද්දී තීන්ත අර දූවිල්ල බැඳීම එහෙම නැත්නම් තීන්ත සෞත්තු වෙන එක වෙන්න පුළුවන්. ඉතින් අර අපි පාවිච්චි කරලා තියෙන තාක්ෂණය ගැන කතා කරොත් අපි නිකම්ම මේකට උඩින් තීන්ත ගන්නව නෙවෙයි. අපි ඕනම පුෂ්ටයක් තීන්ත ගන්න කලින් අපි විද්‍යාත්මකව ගත්තොත් ඒකට සූදානමක් කරන්න
0: ඕන.
1: එතකොට ඒ අවශ්‍ය සූදානම කරන්න තමයි මං කලින් ඒක කියන්නත් බැරුණා. අපිට දවස් 70ක් 90ක් අතර කාලයක් යනවා අපේ එක ප්‍රොඩක්ට් එකක් එළියට ගන්න. එච්චර කාලයක් යන්නේ අපි මේ පාවිච්චි කරන බේස් ප්‍රොඩක්ට් එක තීන්ත ගෑමට සුදුසු තත්වයක් එනකන් අපි පාලනය කරපු තත්වයක් යටතේ තමයි තියලා තියෙන්නේ. ඊට ඒ සුදුසු තත්වයට ආවට පස්සේ තමයි අපි තීන්ත ගෑම සඳහා තෝරගන්නේ. එතකොට මේ තීන්ත ගන්න මම අර කලින් කිව්වා වගේ යුරෝපානු තාක්ෂණයෙන් කරන මැෂින්ස් වලින් තමයි අපි කරන්නේ. එතකොට මේ පුෂ්ටය යම්කිසි උෂ්ණත්වයකට අපි ගේන්න ඕනේ. ඒ උෂ්ණත්වයේදී තමයි අර මං කියපු ලේයර්ස් තුන ඇප්ලයි වෙන්න පළවෙනි ලේයර් එක ඇප්ලයි කරනවා යම් කිසි පාලනයට උෂ්ණත්වයකදී. එතකොට අපි ආයේ ඒක අඩු කරන්න ඕනේ පුෂ්ටයත් සමග ඒ පාවිච්චි කරන එක ප්‍රයිමර් එක හෝ තීන්ත එක හොඳට සම්බන්ධ වෙන්න බොන්ඩ් වෙන්න. ඊට පස්සේ තමයි අපි ඊළඟ ලේයර් එකට සඳහා මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්නේ. එතකොට අපි අර ලේයර්ස් තුනක් පාවිච්චි කරනකොට අපි මේ මැෂින් එකේ පාලිත තත්ත්වය කියන්නේ අවන් එකක් හරහා රස්නේට ගෙනල්ලා ඒක ආයෙ සිසිල්කරණය කළා ලොකු ප්‍රොසෙස් එක පරිපාලන ක්‍රියාවලියකින් තමයි අපි මේක එළියට ගන්න. ඊට අමතරව අර අපිටම තියෙන තත්ත්ව අපි කොලිටි පැරාමීටර්ස් තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි මේක එළියට ගන්න. සීලිම ගැන කතා කරොත් ඊළඟට අපි එනවා දූවිල්ල බැඳීම, එහෙම නැත්නම් පාට සෞත්තු වීම කියන එක. ඉතින් අපි පාවිච්චි කරලා තියෙන තීන්ත වතුරෙන් පීදන්න පුළුවන්. කෙනෙක්ට සාමාන්‍ය මේක අපි අවුරුදු පහක වගකීම් කාලයක් කිව්වට අපේ තියෙන අත්දැකීම් අනුව සමහර කස්ටමර්ස්ලා මේ අවුරුදු අපේ 20 කාලෙම පාවිච්චි කරන කස්ටමර්ස්ලාත් ඉන්නවා. සමහර අය අපෙන් ඉල්ලලා තියෙනවා මේක යම් කිසි කැඩීම් බිඳීම් වෙන්න පුළුවන්, ඒවත් එක්ක අවශ්‍ය කරන තාක්ෂණික සහාය අපි දීලා තියෙනවා. කස්ටමර් කෙනෙක්ට තව හිතන්න පුළුවන් අසා දැන් මේ අවුරුදු පහක වගකීම් කාලය මේගොල්ලෝ කියනවා. ඊට පස්සේ මට මොකද වෙන්නේ? අවුරුදු පහෙන් පස්සේ මම මොකද්ද කරන්නේ? ඉතින් අවුරුදු පහෙන් පස්සෙත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ තාක්ෂණික දැනුම තියෙනවා, අපේ තාක්ෂණික කණ්ඩායම ඉන්නවා. එතකොට ඒක ආය අපි ෆේස් ලිෆ්ට් කරනවා, හරි ආය නැවත තීන් තාලේපන කිරීමක් අපේව සම්බන්ධ කරගෙන ඒ කස්ටමර්ට කරගන්න පුළුවන්. එතකොට සීලිමේ අර මං කිව්ව ෆන්ක්ෂනැලිටි පැත්තෙන් වෙන්න ඕන හැමදේමත් අපි ලබා දෙනවා. ඊට අමතරව ගෙයක් ඇතුලේ පර්සනැලිටියක් තියෙනවා. අපි දැන් සාලෙකට ගිහින් වාඩි වුණොත් ඔය අර කලින් කිව්ව සන්නාමයත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට අමතරව බිත්ති ටික තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් පස්වෙනි බිත්තියේ විදිහට තමයි අපේ සීලිම පේන්නේ. එතකොට ඒ ගේ ඇතුලේ අවශ්‍ය කරන දැවමේ නිමාවකින්, දැවමේ ෆිනිෂ් එකකින් ඒ අවශ්‍ය කරන පර්සනැලිටි එක ගන්න අපේ ස්ට්‍රිප් සීලිම් ප්‍රොඩක්ට් එකෙන් කස්ටමර්ට පුළුවන්. දීර්ඝ කාලයක් තියෙනවා, නඩත්තුව අඩුයි, අවම නඩත්තුවකින් පැවතෙන්න පුළුවන්. තමන් පාවිච්චි කරන කාලය ඇතුළතත් ලයිෆ් සයිකල් කොස්ට් එකත් ගොඩාක් අඩු ප්‍රොඩක්ට් එකක් තමයි අපි කස්ටමර්ට ස්ට්‍රිප් සීලින් එක හරහා ලබා දෙන්නේ.
0: හරි, අපි දැන් මේ කතාවේ අන්තිම හරියට එමුකෝ. දැන් හරි අපිට දැන් කල්පවැත්මත් උපරිමයි, ඊට පස්සේ අපිට මේක සෑහෙන ලොකු ආයෝජනයක්. මොකද අපිට ලොකු වියදමක් යන්නේත් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට අපි බලනවනේ ලස්සන කියන දේ නේද? එතකොට අපි කතා කරන්න ඕනේ කලර් ස්වීලින් ෂීට් එකේ සහ රූෆින් ෂීට් එකේ මොන වගේ කලර් රේන්ජස්ද අපිට ගන්න හැකියාව තියෙන්නේ.
1: අපි සීලින් ෂීට් එක ගත්තොත් අපේ තියෙනවා ටීක්, බර්මා ටීක්, ඊට අමතරව මහෝගනි, ජැක්වුඩ් කියන කලර්ස් හතර ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව රූෆින් ෂීට් එක අපි කතා කරොත් අපිට පාට නමයක් තියෙනවා. අපි ගත්තු ටයිල් රෙඩ්, ඔටම් රෙඩ්, ග්‍රීන් එක තියෙනවා, බ්ලූ, බ්‍රෝන්ස්, ත්‍රිසල්, වයිට්, බ්ලැක්, ප්ලැටිනම්, ඒ කියන්නේ වර්ග නමයක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට හිතේ හීනයක් තියෙනවා නම්, තමන්ගේ පෞරුෂය ගැන යම් කිසි අදහසක් තියෙනවා නම් ඒකට ගැළපෙන නියම කලර් එක අපිට දෙන්න පුළුවන්.
0: එතකොට අපි දැන් මේ කතාවේ අවසාන මිනිත්තු කිහිපයට එනකොට අවසාන වශයෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක, එහෙම නැත්නම් සීලින් ෂීට් එක මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පාරිභෝගිකයන්ට ඔබතුමන්ට කියන්න තියෙන මොකක්ද අවසාන වශයෙන්?
1: අපි මෙච්චර වෙලා කතා කරේ ලයිෆ් සයිකල් කොස්ට් එක ගැන. හිතන්න තමන් මේක ජීවිතය කරන ලොකු ආයෝජනයක්. ඒකෙදී තමන්ගේ අවම නඩත්තුව ගැන සලකලා බලන්න. ඊට අමතරව ඒ ආයතනයේ විසින් ලබා දෙන වගකීම් කාලය, ඒ ආයතනයේ කොච්චර තාක්ෂණික සහාය ලබා දෙනවද කියන එක බලලා ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ තීරණේ ගන්න ඕනම ප්‍රොඩක්ට් එකක්. කලර් අප් එක පාවිච්චි කරනවා නම් අපේ දිවෙන පුරා විහිදුණු අලවි ජාලයක් තියෙනවා, අපේ ඩීලර් නෙට්වර්ක් එකක් තියෙනවා. තමන්ට ළඟම හાર્ඩ්වෙයාර් එකකට ගිහින් මේක විමසීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ
0: දුරකථන
1: අංකය තියෙනවා 011157487038 කියන ඒකට සම්බන්ධ වුණත් අපගේ තාක්ෂණ නිලධාරීන්, අපේ සේවා නිලධාරීන් ඕනම පාරිභෝගිකයකට අවශ්‍ය කරන දේ ලබා දෙන උදව් කරයි.
0: බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිට සම්බන්ධ වුණු කලර් අප් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සාමාන්‍ය අධිකාරීතුමන් ඉරෝෂණ කුරේ මහත්මා. මං හිතන්නේ ගෙයක් හදනවා කියලා කියන එක අපිට තියෙන ලොකු හීනයක්. ඉතින් ඒ හීනේ වෙනුවෙන් අපි හම්බ කරන දේවල් වියදම් කරද්දී ඒකට අර මම නිතරම කියන කතාව තමයි අනමුරිච්චියට පවා අපි දෙතුන් පාරක් හිතලා බලලා තමයි වියදම් කරන්න ඕනේ. ඉතින් එතකොට වාගේ gedara ඇතුළත පෙනුම සහ පිට පෙනුම තියාගන්න විශ්වාසයෙන් මිලදී ගන්න ඕනේ සන්නාමය තමයි කලර් අප් කියලා කියන්නේ. අපි ආයි දවසක වැඩි විස්තර දැනගන්න හම්බ වෙමු.
1: බොහොම ස්තුතියි සර්.
0: රයිට්. එහෙනම් ඉතින් අපි හතර වටේ හගෙන ඉන්න ගමන් හවස 5:46 සින්දුවකට යන්න හදන්නේ. කෝල් කරපු, මැසේජ් කරපු කට්ටියවත් මතක් කරන්න ඕන. සින්දුවක් අහලා මේ පැත්තට එමු.

හරි අද පොඩ්ඩක් වැඩිපුර කතා කරපු දවසක් නේද මේ වෙලාවේ ස්පෙෂලි මතක් කරන්න ඕනේ කට්ටියක් ඉන්නවා දැන් කලර් ඔෆ් රූපින් ෂීට් සහ ඊට පස්සේ සීලින් ෂීට් ගැන කතා කරද්දි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දැන් හතර වටේ එක ඒ කාලේ ඉඳලා මේ වෙනකම් බොහොම සමීපව කටයුතු කරනවා. ඉතින් එන්ස බොහොම ස්තුතිවන්තව මතක් කරන ගමන් අපේ ප්‍රසාදිනීවයි ඒ වගේම අරුෂිනීවයි අපේ රම්සි ගොඩාක් ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි හැමදාමත් අපිත් එක්ක ඉන්නවට. ඒකනම් මතක් කරලා ඊට පස්සේ මම මේ වාට කියන්න හදන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාට ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරවන ලොතරැයිය ලොතරැයි කලාවේ පෙරලියක් සිදු කරපු රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක ලංකාවේ මෙතෙක් දැවැන්තම සුපිරි තෑගි දෙකකින් ඒ කියන්නේ කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. එතකොට NLB මෙගා පවර් ලොතරැයිය තමන්ගේ වාර්තාව තමන්ම අලුත් කරන ගමන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් වාට දිනා ගන්න අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට තියෙන ලොකුම හීනයක්නේ තමන්ට අතට සල්ලි ටිකක් වැඩිපුර තියෙන එක ඊට පස්සේ තමන්ගෙම කියලා වාහනයක් ගන්න එක. එතකොට මහන්සි වෙලා වැඩ කරනවට අමතරව දැන් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයා ගන්න මෙගා පවර් ලොතරැයියක් ඔයාගේ වාහන සිහිනයයි මුදල් සිහිනයයි දෙකම හැබෑ කරගන්න පුළුවන්. මං කියන්නේ වැඩ ඇරිලා යන ගමන් නම් ඉන්නේ ඔයා පොඩ්ඩක් අද ලොතරැයි විකුණන මහත්මයෙක් ඉන්නව නම් ළඟපාතක ගිහිලා ටිකට් එකක් අරගන්න සමහර විට අද ඔයාගේ ජීවිතේ වාසනාවන්ත දවස වෙන්න පුළුවන්. තේන්සා ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන NLB මෙගා පවර් ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා.

හවස පහයි විනාඩි 48 වෙලාව අපි යාළු කට්ටිය මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සාපින් මේ වෙලාවේ සද්දේම හතර වටේ අහගෙන ඉන්නවා. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මාෂු කුවිලෙන් මැසේජ් එකක් දාලා තිනේ. ඒ වගේම චාමර ස්ටෝස් එකේ කට්ටිය ගොඩක් ආදරෙන් මතක් කරන්න. බුලත් සිංහලින් නිශාන්ති thank you. ඒ වගේම අසංක අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අනේ කාලෙකට පස්සේ මගේ සම්පූර්ණ නම කියලා තියෙන. සුභ සන්දේවක් වේවාසා. අදත් සුපුරුදු විදියට වාව අහගෙන ඉන්නවා ශ්‍රියානි. ඊට පස්සේ පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනේ. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්නසයි ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ස්වර්ණමාලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ස්වර්ණමාලි ආවත් එකතු කරගෙන සින්දුවකට යන්න කලින් අපේ ටයිම් එකත් ඉවර නිසා මම මේවට මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් මේ දවස්වල ඔයාව හොයාගෙන ආගෙන නගරයට එනවනේ. හොයාගෙන එනවා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඊට පස්සේ වගේ කාඹරේට අලින්දේට නාන කාඹරේට මේ සියල්ලටම ගැළපෙන ටයිල්ස් හා බාත්වය උපංග සුවිශේෂී මිලකට මිලදී ගන්න අවස්ථාවත් අරගෙන තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාගෙන නගරයට එන්නේ. ඒතොර හෙට 11 වෙනිදා උදේ ඔන්න බින්ගිරියට එනවා. ඒ වගේම තමයි හවස් වරුවේ හලාවතටත් එනවා. ඉතින් ඒ නිසා ඔයාලට ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දේට නිදන කාමරේට නාන කාමරේට හරියටම ගැලපෙන ටයිල්ස් හා බාත්වය උපංග මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවා තැන්. ඒකනම් මතක් කරලා අදට මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. යන්න කලින් ඔයාලට මෙන්න මතක් කරනවා අපි හෙට දවසේදී Net FM DJ Night Face to Face Attack Show special show එකක් අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම මේ වැඩසටහන හෙට දවසේදී අපි අරගෙන ඉන්නේ Net FM DJ Night Face to Face Attack Show දෙවන අදියරේ, කියන්නේ දෙවන වටේ ආරම්භය විදිහට. ඉතින් සා වෙන්නේ මොකද්ද කියලා දැනගන්න හෙට හරියටම රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show බලන්න මතක් කරන්න එපා. ඉස්සරහට අතිශය තීරණාත්මක තරඟ වටයක් එන්නේ. අපි වැඩි විස්තර ඉස්සරහට කියන්න. හෙට හම්බෙමු. පරිසමින් ඉන්න ගිහලෙන් නම් ජය වේවා. මම DJ අසා. Good night.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. එකම අරමුණ තරඟකරුවන් 14 එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති 7ක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම.
1: Brought to you by Nishon Langa.

0: පහළවයි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
1: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: එන්න ෂා පාරටම එනවා කෑමවල සුවඳ
6: රසත් එහෙම තමයි
5: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ මොකක්දනේ ඔයාගේ රහස
6: මම හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්නේ
5: ඉතින් මොකද්ද වෙනස
6: ක්වොලිටි එකම තමයි
5: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් ෆෝචුන් ඔයිල්නේ
6: ඇත්තම තමයි
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70013336.
8: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: චන්ද්‍රයන් පෙරේ එම්බිඩිපිටිය ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැය තුනක් ලොක් ෆස්ටේ මම විදල හත්යන් ගැන මට කීප දෙනෙක් කියලා තිබුණා එහෙනම් මං ගියා එහෙනම් මං දවස් 14 හතරට 17ක් ගත්තා ඊට පස්සේ මං එකෝ එක කරා ආයි දැන් මෙහෙම දීලා ඉවර වෙලා ඉතංගල ඩොක්ටර් ගෝයාට මොකක් කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මේක මාත්‍යාට පිසිද්ද වෙනවා
9: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940
7: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 076-716-3672
11: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
12: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: ඒකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව. කවදත් අලුත් කාගෙත් net.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
2: එහෙම ගණන් නැහැ. අනික කීල්ස්ගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 1388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ. සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 011 1125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: චුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 011 1122 200.
8: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी में वेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा नित अहन्ना

0: FM 92.8 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM 95 FM 94.8 net FM දිවයින පුරා
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: වේලාව සවස 6:30.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
2: යුත් එකයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහබුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සචිව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. විසිදවන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි. සමාජ මාධ්‍ය සාධාරහා තරුණ පරපුර මුලා කරන චාවාරම්කරුවන්ට රෙහිව පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්. පකිස්තානයෙන් ගෙන මද්‍රව්‍ය බහාලුම් විමර්ශනයේ අඩුපාඩු ගැන සෙවීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය කැඳවායි. පොහොට්ටුව විමල්ගෙන් සහය ඉල්ලයි. අනුරපුර රැලියට නොයෑමට සජබයෙන් තීරණයක්. එල්ලිනෝ බලපෑම අප්‍රේල් දක්වා නියඟ දෙකක් සහ තද වැසි ගැන පුරෝකථන.
1: net news the truth people trust.
0: හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලිසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවීමක් හඳුන්වා දීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොලිස් ඇප් ලෙස හඳුන්වා දී ඇති මෙම යෙදවීමට ජාතික හැඳුනුම්පත් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලියාපදිංචි විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ල මහතා පැවසුවේ. මෙම යෙදවීමේ ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන් අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබා දීමට හැකි. ඒ ඇතුළු දවසේ තවත් ප්‍රවෘත්තිවල සත්‍යනාවරණය මෙතෙන් සිට.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: විසිදවන ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත් දෙකෙහි දෙවන වර කියවීමේ විවාදය එදිනට පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එල්ලිනෝ තත්ත්වයේ හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට යොජිත සැලසුම් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් වුණා. ස්ථාවර නියෝගයටදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළා.
2: මේ රටට එල්නීනෝ බලපෑමේ සම්භාවිතාවය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති නවතම නිල පුරෝකථනය කුමක්? මොකද එක වෙලාවකට කියනවා 63%ක සම්භාවිතාවය තිබෙනවා කියලා. තවත් වෙලාවකට කියනවා ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් කියලා. World Meteorological Organization එක ලෝක කාලගුණ සංවිධානය කියනවා ඒක 80% එහෙම නැත්නම් ඊට වැඩි ගානකට යන්න පුළුවන් කියලා. මොකද්ද නිල පුරෝකථනය කියන එක මම අහන්න කැමතියි. එය පෙර පුරෝකථනයන්ට සාපේක්ෂව වෙනස් වී ඇත්නම් ඒවට හේතු කවරේ? එවෙන්ම එල්නීනෝ තත්ත්වය උපරිම තීව්‍රතාවයට පත්වීමට අපේක්ෂිත කාල සීමාව පිළිබඳව අනුකමිටුවට දැනුම් දී තිබේ. එල්නීනෝ බලපෑම නියගයකින් සීමා නොවී ඔක්තෝබර් නොවැම්බර් අන්තර්මෝසම් සමයේදී හදිසි ගංවතුර හා නායම් අවදානමක් ඇතිවිය හැකි බවට පුරෝකථනයක් ඉදිරිපත් වී තිබෙන. ඒ අනුව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය මගින් හඳුනාගත් වැඩිම අවදානම් සහිත ප්‍රාදේශී ලේකම් කොට්ටාස පිළිබඳව අනුකමිටුවට වාර්තා කර තිබේ.
0: සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද ඊට ප්‍රතිචාර දක්වුවේ මෙලෙසයි.
3: ගරු සභානායකතුමා, ගරු විපක්ෂනායකතුමාගේ 27-2 ප්‍රකාශයට ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක යටතේ තිබෙන යමතුමා සටි දෙකකින් උත්තර දෙනවා වගේම අද දිනේදී ගරු පරිසර අමාත්‍යතුමාත් ජල සම්පාදන අමාත්‍යතුමාගේත් විශේෂ මිනිස්ට්‍රියල් ස්ටේට්මන්ට් දෙකක් තිබෙනවා. ඒ දෙකම තියෙන විපක්ෂනායකතුමා මේ ඔබතුමා මතු කරන එල්නිනෝ සිටුවේෂන් එක ගැන ඔබතුමාගේ ප්‍රශ්නවලට මම හිතනවා ඒ දෙකෙන් වැඩි විරුතු ප්‍රමාණිකුත් ආවරණ වේ කියලා. ඒ වගේම හෙට දිනේදී පලශක්ති අමාත්‍යතුමාත් කුෂිකාර්ම අමාත්‍යතුමාත් එල්නිනෝ තත්ත්වය ගැන එතුමලාගේ සැලසුම් පිළිබඳවත් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි හිතනවා මේකට දාලා කරන මූලික පැහැදිලි කිරීම සිද්ධ වෙයි කියලා. ඒ වගේම ඔබතුමා මේ දක්වන උනන්දුවත් අපි අගය කරනවා. මොකද UN ක්ලයිමේට් ඕගනයිසේෂන් එකත් වර්තමාන එල්නිනෝ තත්ත්වය ගැන කන්ෆර්ම් කළා තිබෙන්නේ ගරු කතානායකතුමනි 2026 ජූනි 2. ඔබතුමා එක මාස 6කට කලින් ඇත්තරම ඉදිරිපත් කළ තිබීම අපි ඊටාම විශේෂ දෙයක් කොට සලකනවා.
0: පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටමැදි මහතා දක්වුවේ මෙවන් අදහසක්.
4: අප ඉදිරිපත් කළ පුරෝකථන බොහෝ දුරට නිවැරදි වුණා. 2026 අගෝස්තු මාසය තුලදී ලංකා පුරා වියලි කාලගුණික තත්ත්වයක් වර්ධනය වූ අතර නිරදිතික මෝසම් වර්ෂාව සාපේක්ෂ වශයෙන් අඩු තත්ත්වයක් වාර්තා වුණා. වායුගෝලීය උෂ්ණත්වය සාපේක්ෂ වශයෙන් ඉහළ ගිය අතර දිස්ත්‍රික් ගණනාවක පානීය ජල ගැටලු මතු වුණා. ඉදිරි කාලය සඳහාත් විශේෂයෙන්ම සැප්තැම්බර් සිට දෙසැම්බර් අග කාලය සම්බන්ධයෙන් අපි පුරෝකථනයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව මෙම වියලි කාලගුණය සැප්තැම්බර් 3 සතියේ දක්වා පවතිනවා. ඉන් පසු එන අනතුරුව වැසි සහිත කාලගුණය තත්ත්වයක් ඇතිවන බවත් එම වර්ෂා පතනය සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වර්ෂා පතනයක් සහිත තත්ත්වයක් මතුවේ හැකි බවටත් අපි දැනට පුරෝකථනය කරලා තියෙනවා. මෙම වැසි සහිත කාලගුණික තත්ත්වය දෙසැම්බර් අග දක්වා පවතින ඇති බවත් ඇති බවට විශ්වාස කරන අතර ජනවාරි මාසයේ සිට යළිත් වියලි කාලගුණික තත්ත්වයක් වර්ධනය වන ඇති බවට එම වියලි කාලගුණික තත්ත්වය අප්‍රේල් මාසයේ අග දක්වා පවතින ඇති බවටත් දැනට පුරෝකථනය කරලා තියෙනවා.
0: නිවාස සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
5: මේ මූලාශ්‍ර සැලකුවාම දැනට ගැටලුවක් ඇතිලා තියෙන මේ භූගත ජල මූලාශ්‍ර සහ විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ සහ මං ඉස්සලා කිව්වා වගේ මඩකලපුවේ උන්නිච්චයේ වැවේ ඒ ජලාශයෙන් තමයි තියෙන්නේ. අනිත් ජල මූලාශ්‍ර වලට දැනට ගැටලුවක් නැහැ. මේ ජලාශ ගත්තාම වර්මාග දෙපාර්තමේන්තුව සහ මාවැලි අධිකාරියර්ථේ පාලනය වෙන ජලාශ තියෙන්නේ. වර්මාග දෙපාර්තමේන්තුව අද දිනේ ප්‍රකාශිත පත් කරා ඔවුන්ගේ තිබෙන ප්‍රධාන ජලාශ වල ජල මට්ටම 34ක මට්ටමක පවතිනවා කියලා. මේ වෙනකොට කෘෂි කර්මාන්තය සඳහා ජලය නිකුත් කරන එක අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තියෙන ජල ධාරිතාවන් සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකන් පානීය ජලය කටයුතු සඳහා පවත්වාගෙන යන්න කළමනාකරණය කරන්න ප්‍රමාණවත් කියන එක තමයි වර්මාග දෙපාර්තමේන්තුවෙන් අපිට සාකච්ඡා කරපුවාම මේ දත්ත සහිතව පෙන්වා දෙන්නේ. ඒ වගේම මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෙන ජලාශ පද්ධතියේ ඉහළ සිට පහළ දක්වා වෙන ජලාශ පද්ධතියේ දළ වශයෙන් 50%කට වැඩි ජල ධාරිතාවක් කරන දෙනවා. ඒ නිසා මේ ජලාශ වලින් ජලය ලබාගෙන පිරිපාදු කරන ඒවට දැනට බාධාවක් ඇති වෙලා නැහැ. ගැටලුවක් ඇති නොවේයි අපි හිතනවා.
0: පසුගියදා පකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරන ලද බහලුම් දෙකක නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සංගවා මෙරටට ආනයනය කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම විමර්ශනයට අදාළව යම් යම් අඩුපාඩු පැහැර හැරීම් නිරීක්ෂණය වූ බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ මගින් මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පොලිස් බලයටගත් බහලුම් දෙකක් සම්බන්ධව සිදු කරනු ලබන විමර්ශනයකට කිසිදු බාධාවක් නොවන බව දන්වා ඇති අතර මෙම විමර්ශන කටයුතු ඉතා විනිවිදභාවකින් යුතුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරමින් පවතින බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණ සංවිධාන කර ඇති අනුරාධපුරයේ රැලියට තම පක්ෂයේ සහභාගී නොවන බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා.
6: නෑ අපි යන්නේ නෑ. ඉතින් ඒක පොහොට්ටුවේ රැස්වීමක් නේ. ඒන සමගි ජනබලවේගය ඒකට සහභාගී වෙන්නේ. ඔව් සමහර පක්ෂ යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දේශපාලන අදහසත් එක්ක වැඩ කරන උදවිය යන්න පුළුවන්. ඔව් මම දැක්ක ලියුමක් දාලා මොකද්ද මේ ඒකට විරෝධතාවය ප්‍රකාශ කරලා තිබුණා. මං හිතන්නේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව. ඉතින් අපි සමගි ජනබලවේගයේ හැටියට නම් අපි විශේෂයෙන්ම අපි කිව්වේ අපේ දේශපාලන අදහසත් එක්ක ගැළපෙන ඒ අදහසත් එක්ක එකඟ වෙන කණ්ඩායම එක තමයි සමගි ජනබලවේගයේ වැඩ කරගෙන යන්නේ. ඔය ඇත්තටම යහපාලන ආණ්ඩු කාලේ තමයි ඒ චෝදනාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එල්ල වුණේ. ඔහුට විතරක් නෙමෙයි ඒකේ මං හිතන්නේ නිමල් පෙරේරත් ඒ චෝදනාවට ලක් වෙලා ඉන්නවා. තව කට්ටියේ චෝදනාවට ලක් වෙලා ඒ චෝදනාව යහපාලන ආණ්ඩුවේ කාලේ තමයි පරීක්ෂණ පටන් අරගෙන ආවේ. ඊළඟට ගෝරාබේ රාජපක්ෂ මහත්තයාගේ කාලේ නැවත ඒ පරීක්ෂණ යට ගියා. නැවත මෙතුමන්ලා ඇවිල්ලා තිනා මෙතුමන්ලා ඒ පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් ඒ පරීක්ෂණ කිරීම හා ඒව ගැන අපේ කිසිම විරෝධතාවයක් නැහැ. අපි කියන්නේ වංචා දූෂණ අනිවාර්යෙන් මේව නැවතිය යුතුයි. ඒ වෙනුවෙන් අපි පෙනී හිටපු කට්ටිය, ඒ වෙනුවෙන් අපි ඡන්දේ දීපු උදවිය. ඒ හින්දා ඒ සම්බන්ධව කරන ක්‍රියාමාර්ග සම්බන්ධව අපේ කිසිම ආකාරයේ විරෝධතාවයක් අපි ඒකට අපි එල්ල කරන්න අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ පණ නීති හැදපු අට්ටිය අපි. එහෙනම් ඒවා වෙනුවෙන් ක්‍රියා කරන්න කියලා යහපාලන ආණ්ඩුවේ ලොකුට පීඩනයක් ඒ ආණ්ඩුවටත් එල්ල කරපු අය හැටියට අපි කියන්නේ මේ පරීක්ෂණ කරන්න, පරීක්ෂණ ඉදිරියට කරන්න පිට රටවල් වල ඉන්නවා නම් ඒ ගනුදෙනු වලට සම්බන්ධ වෙච්ච උදවිය, ඒ උදවියත් ගෙනල්ලා ඕම්වත් නීති ඉදිරියට ගේන්න කියන එක තමයි අපේ අදහස.
0: ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ එම රැලියට තම පක්ෂයේ සහභාගී වෙනවාද නැද්ද යන සම්බන්ධයෙන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
7: රාජපුරයේ පවත්වුණේම රැලියට සහභාගී වීම සඳහා අපේ පක්ෂයට ආරාධනා කරනු ලැබුවා. ඒ පිළිබඳව අපි දැන් හවස අපේ දේශපාලන මණ්ඩලය රැස් වෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා අද දවස තුල අපි මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්න නියමිතව තියෙනවා. දේශපාලන වශයෙන් සම්දානගත වීමක් නෙවෙයි. මෙතන සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව විරුද්ධ පක්ෂය එක්සත් ක්‍රියාත්මක වීම තෝරාගත් කරුණු පිළිබඳව වෙනස්කම් තිබෙනවා වගේම එකඟතා තියෙන තැන් තියෙනවා. ඒ එකඟතැන් වලදී එක්සත්ව කටයුතු කිරීම පමණයි මෙතනදී අපිට සිතා බලන්න. සඳහනගත වීමක් කියන්නේ අතීතයේ වූ යහපත් දේවල් ඉදිරියට ගෙන යන්නත් නැවත අඩුපාඩු සහ සිදු වැරදි ඉදිරියට ගෙන යාම වළකන්න රටට වඩා හොඳ සාධාරණයක් කිරීම සඳහා උසාවිච්චාවක් සඳහනගත වීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට කොහෙවත් දියත් වෙලා නැහැ. මෙතන සාකච්ඡා වෙන්නේ මේ එන මර්ධනකාරීත්වයට හා අධිකරණීය විදායකී ඌමනාවට අනුව හැසිරවීමට එරෙහිව රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මේ රටේ ජනතාවගේ ආර්ථික අහේනියට සම්බන්ධ කාරණාවලදී එක්සත්ව කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡාවක් පමණයි.
0: ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා පැවසුවේ දේශපාලන බස් රැසක් මේ වන විටත් එම රැලියට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවයි.
8: ඕන කෙනෙක්ට බොරුවට නඩු දාන්න පුළුවන්. හැබැයි නඩු වලට ඒ කරපු චෝදනා වලට විරුද්ධව සාක්ෂි තියෙන්න ඕනේ. ඉතින් අපි මේ කියන්නේ සාක්ෂි නොමැතුව පුද්ගලයන් සිරගත කිරීම වැරදි කියන කාරණේ. කවුරු හරි වැරදි කළා තියෙනවා නම් කරපු වැරදි වලට සාක්ෂි තියෙනවා නම් අනිවාර්යයෙන්ම සාධාරණ නඩු විභාගයක් කරලා ඒ නඩු විභාගයෙන් පස්සේ අදාළ පුද්ගලයන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් අපේ පක්ෂයේ කිසිම විරුද්ධත්වයක් නැහැ. එතෙන්දි අපිත් පක්ෂයක් හැටියට ඉන්නවා. රටේ නීතිය කවුරු හරි උල්ලංඝනය කළා තියෙනවා ඒ පුද්ගලයන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි නාමල් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මේ අවස්ථාවේදී රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමක් නෙමෙයි උනේ. කිසිම පිළිගත හැකි සාධාරණ සාක්ෂියක් නැතුව ඔස්ට්‍රේලියාවේ ඉන්න පුද්ගලයෙක් කරපු ප්‍රකාශයක් මත අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කළා. ඒ සහතිකය මත නාමල් රාජපක්ෂ මැතිතුමාව සිරගත කළා. මේක වැරදි කියන කාරණේ කියන්න අපි බය වෙන්නේ නැහැ.
0: හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොළවත්ත මහතා පැවසුවේ ආණ්ඩුවට එරෙහිව කරන ඕනෑම රැලියකට ඒකාබද්ධ විපක්ෂය ලෙස සහයෝගය ලබා දෙන පවයි.
9: ශිෂ්‍ය අධිකරණයෙන් සුප්‍රීම කෝර්ට් ඩිටර්මිනේෂන් එක එන්නේ ඉස්සෙල්ලා ජනාධිපතිතුමා කොහොමද කියන්නේ මේ 22 වන ආණ්ඩුවේ වස්තා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා කියලා. ඇයි මේක සම්ප්‍රචාරණය කරන්න බැරිද? ඇයි මේක ඒ විනිශ්චයකරුවෝ කියන්න බැරිද? මේක ආණ්ඩුවේ වස්තාවට අනුකූලයි. මේ කාරණා එක බැලුවා මේ විදිහට අධිකරණයේ තීදු තීරණ අධිකරණ මැතිතුමා ඒ පක්ෂ අනිකුත් අය මේ විදිහට විවේචනය කිරීම මේ විදිහට පූර්ණ නිගමනය කරලා පෙරයින් කිරීම තවත් ගැටලු උසාගත් තත්වයක් කියන එක පැහැදිලිව අපි කියනවා. ඒ නිසා අපි හිතනවා කරුණා කරලා මේ ආයතන තුන يعني අධිකරණයේ වස්තදායකය විධායකය මේ ස්ථාන තුනම එකට ගන්න උත්සාහ කරන්න එපා.
0: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සහභාගී වූ ජනරැලි සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහකට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණ අනුරාධපුරයේදී පැවැත්වීම නියමිතව තිබෙන ජනරැලිය සම්බන්ධයෙන්ද විවිධ දහස් පළවනවා. ඒ පිළිබඳ net news අද ජනතාවගෙන් අදහස් විමසීමක් කළා.
10: ආණ්ඩුවක් සුබයි සුබයි කියලා කිව්වට ඇත්තට මිනිස්සුන්ට ඒක සුබ පෙනිලා නැත්තම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මහා භාණ්ඩාගාරයේ පුරවන එකවත් ඒගොල්ලන්ගේ මේ ආර්ථික දත්ත යහපත් කියලා පෙන්නන එකවත් නෙමෙයි ආණ්ඩුව සුබයි සුබයි කියලා කියන එක. ඒක බිම් මට්ටමේ ඉන්න දුප්පත් මිනිහගේ ඉඳන් මේක එන්න ඕන. ඒ මිනිහගේ කුසට ඒ මිනිහගේ හිතට මේක දැවුනොත් තමයි ආණ්ඩුව සුබයි කියන එක ඒ මිනිස්සු පිළිගන්නේ. එමෙ නැතුනොත් අතීතයේ ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් එක්තරා එක ආණ්ඩුවක් විතරයි. රජයක් හරියට වැඩ කරනවා නම් රැලිය අවශ්‍ය නැහැ. ඉතින් රජයට රාජ්‍ය හස්තේ හොඳට තියෙනවා. ඉතින් ආයේ රැලි තියෙතිය යන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ ඔක්කොම තියෙනවනේ. ඉතින් ඒගොල්ලෝ වැඩ තමයි දැන් පෙන්වන්න ඕනේ. ඉතින් මිනිස්සුන්ට මේ වෙලාවේ ටිකක් එපා වෙලා තියෙන්නේ. විපක්ෂයක් ශක්තිමත්ව කෙලින් හිටියොත් තමයි රජයක් හරියට ඉන්නේ.
11: රටක ආණ්ඩුවක් පිළිබඳව ඇත්තටම හිතන්න බෑ. මේ වගේ දෙයකට පැමිණ ජනතාවත් එක්ක. ඒක සමහර විට දේශපාලන මූණුවරකුත් තියෙනවනේ එතන. රැලියක් අතරතුර තියෙන්නේ ඇත්තටම දේශපාලන මතවාදයක්නේ. ඒක යම් යම් වෙලාවවලදී සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන් අපිට රටේ ආර්ථිකයවත් එහෙම නැත්නම් රටේ නීතියවත් රැලියකට එන ජනතාවකුත් එක්ක අපිට තීරණය කරන්න බෑ. මං දකින්නේ ගොඩක් කලාවට එතන තියෙන දේශපාලන මුහුණුවරක් කියන එක.
12: ජනාධිපතිතුමාගේ රැලි වලට නම් ජනතාව නිතරම එනවා. මන්න හිතන්න එච්චර අනුරාධපුරයේ රැලියට මාලිමාව මීටින් වලට සෙන ගැන වගේ අනුරාධපුරයට යයි කියලා මන්න හිතන්නේ.
13: මං හිතන්නේ දේශපාලන පක්ෂයක් කතා කරනට වැඩිය මං හිතන්නේ සාමාන්‍යයෙන් අපි බෞතරය බැලුවොත් හැමතරම බැලුවොත් මං හිතන්නේ යම් මට්ටම හරි විදිහට වැඩේ කිරීගෙන යනවා. සාමාන්‍යයෙන් පක්ෂයක් තියෙනවා විපක්ෂයක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඉතින් සමහර විට එන්න පුළුවන් නොහෙන්න පුළුවන්. ඉතින් බෞතරය බලන්න ඕනේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ කවුද හරි කවුද වැරදි කියලා.
14: සෙනඟ සමහර සමහරක් අය ඉන්නවා ඇත්තටම හදවතින් මෙන අය. සමහරක් අය ඉන්නවා බත් පැකට් එකට එහෙම වැඩ කරන අය. හැබැයි ගම්වල ජීවත් වෙන ජනතාව ගොඩක් දුරට බත් පැකට් එකටයි ඒ කට්ටියට මොනවා හරි දෙනවා කිව්ව ගමන් නිකන් කිසිම බලාපොරොත්තුවක් නැතුව ඒ වගේ රැස්වීම් වලට එකතු වෙනවා. ඒක ඒ වයින් මනින්න බෑ.
15: ලංකාවේ ජොබ් එකක් කළා කවදාවත් දිනු වෙන්න බෑ. පිටරටකට යන්න ඕන. ගේමක් ගහනවා නම් යන්න ඕන. ඒ සුබයි කිව්වට පිටරට සුබක් නෑ කිසිම. ඕක තමයි තත්තේ.
0: මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ බොරු සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවෙකු අපමත උදාහරණ ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඒ අනුව අදාළ සාක්ෂිකරු රුපියල් ලක්ෂ 20ක ශරීරයපයක් මත උදාහරණ ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා නියම කළා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා දේපළ වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයෙකු බව කියන පාලිත ගමගේ නැමැත්තෙකු සාක්ෂියට කැඳවා තිබුණා. මෙම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවන අතරවාරයේ අධිකරණයේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙම සාක්ෂිකරු විමර්ශන නිලධාරීන් ලබා දුන් ප්‍රකාශ වලට වඩා පරස්පර කරුණු මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරන බවත් ඒ අනුව මෙම සාක්ෂිකරු පැමිණිල්ලට අහිත කර සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට විනිසුරුවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට අවසර ලබා දුන්නා. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙසේ ප්‍රකාශ කළා. මම ඉඩම් මිලදීගෙන විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා. මම මෙම නඩුව සම්බන්ධයෙන් කට උත්තර දෙකක් ලබා දුන්නා. පසුව මෙම තුන්වන කට උත්තරයක් පොලිසියට ලබා දුන්නා. එම තුන්වන කට උත්තරේ මා සඳහන් කළා කලින් කට උත්තර දෙකේ මාකේ කරුණු අසත්‍ය බවට යනුවෙන් පැවසුවා. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ස්වාමීනි මේ සාක්ෂිකරු කියන දේවල් ගැන සෑහීමකට පත්වන්න බෑ. මෙවැනි දේවල් වලට ඉඩ දෙන්න බෑ. මෙහෙම ගියොත් මේක විහිළුවක් වෙනවා යනුවෙන් සඳහන් කළා. ඒ අවස්ථාවේදී සාක්ෂිකරු ඇමතු විනිසුරුවරයා නිසි පරිදි සාක්ෂි ලබා දෙන ලෙස අවවාද කළා. අසන ප්‍රශ්නවලට උත්තර දෙන ලෙසත් අධිකරණයේ කාලය නාස්ති නොකරන ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් සාක්ෂිකරුට අවවාද කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම සාක්ෂිකරුට එරෙහිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 449 වගන්ති යටතේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි. ඉන් අනතුරුව අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් මෙම නඩු විභාගයේ අවසානයේදී නීතිපතිවරයා පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් විනිසුරුවරයා විසින් සාක්ෂිකරුට දැනුම් දුන්නා. යනු රුපියල් ලක්ෂ 20ක ශරීරපයක් මත සාක්ෂිකරු මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව විභාගයට ගන්නා සෑම දිනකම අධිකරණයේ හමුවේ පෙනී සිටිය යුතු බවටත් එම සාක්ෂිකරුට තරයේ අවවාද කළා. ඊට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් පිළියන්දල් ප්‍රදේශයේ පදිංචි වයලට් ප්‍රනාන්දු නමැති කාන්තාවක් සාක්ෂි දෙමින් මෙසේ ප්‍රකාශ කළා. දෙහිවල මිහිඳු මාවතේ පිහිටි තමන්ට අයත් ඉඩම් කොටසක් විකිණීම සඳහා අසල තිබූ යෝෂිත රාජපක්ෂ මහතාගේ නිවසට මම ගියා. මගේ ඉඩම් කොටසට රුපියල් ලක්ෂ 25ක් දෙන්නම් කිව්වා. මම රුපියල් ලක්ෂ 50ක් කිල්ලුවා. බෑ කිව්වා. රුපියල් කෝටියක් 3 දෙනෙකුට බෙදන්න ඕන කිව්වා. ඒ අනුව මගේ ඉඩම් කොටසට රුපියල් ලක්ෂ 33ක් දුන්නා. යනුවෙන් සදහන් කළා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මතු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය. මෙම ඉඩම් වික්කේ ඩේසි ෆොරස් නැමැති කාන්තාවකට නෙවෙයි. යෝෂිත රාජපක්ෂට විකුණන බව තමයි මම දැනගෙන හිටියේ. ඩේසි ෆොරස් නැමැති කාන්තාවක් මම හඳුරන්නේ නැහැ යනුවෙන් පැවසුවා. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය. මම්මගේ ඉඩම ගැනත් කතා කර ගැනීම සඳහා ශ්‍රීරන්ත රාජපක්ෂ මහත්මයගේ නිවසට ගියා. එතන ඩේසි ෆොරස් නැමැති කාන්තාවක් හිටියා කියලා මම දන්නේ නැහැ. මම ඉඩමේ අයිතිය අත්හැරීමේ ඔප්පුවට අත්සන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී. වාඩි වෙලා හිටපු 3 දෙනෙක් තමයි සල්ලි දුන්නේ යනුවෙන් සදහන් කළා. ඉන් අනතුර වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මාස 2 වෙනිදා දක්වා කල් තැබුණා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවිධානය කරන සාදමුවාවෙන් තරුණ තරුණයන් නොමග යවන සහ මද්‍රව්‍ය ජාවාරම් වලට නතුවර ගන්නා ජාලගත අපරාධ නතර කිරීම සඳහා විශේෂ බුද්ධි තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුට්ල මහතා පැවසුවේ මෙම වැඩපිළිවෙලෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දා තෙල් දෙනිය පොලිස් බල ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයකට සහභාගී වූ තරුණ තරුණයන් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
16: මෙම සැකකරු පිළිබඳව පැති රාශියකින් විමර්ශන කටයුතු ආරම්භ. ඔහු මෙම ජාවර්ම සඳහා කරන ලැබූ දායකත්වය, ඒ වගේම විදේශ රටවල සැඟවී සිට මේ මෙහෙවන ලැබූ ආකාරය සහ ශ්‍රී ලංකාවේ යම් යම් අපරාධකරුවන් සමග සම්බන්ධ වී ඔවුන්ට දෙන ලද මඟ පෙන්වීම් උපදෙස් ක්‍රියාත්මක වූ ආකාරය මේ සියලු පැතිකඩයන් හරහා තමයි මේ විමර්ශනය ආරම්භ කළ තියෙන්නේ. නිසා මේවා ඉතාමත්ම සංවේදී විමර්ශනයන් හැටියට අපි හඳුන්වන්න අවශ්‍යයි. මේ වන විට ගරු අධිකරණයක මේක විවාදාත්මකව විවාදයට භාජනය වන කරුණක්. ඒ නිසා අපිට කාලය ලබා දෙන්න කඩිනමින් මේ පිළිබඳ අවශ්‍ය කරන සියලුම සැකකරුවන් අධිකරණාත්මක වශයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අපි කටයුතු
0: විදේශ රටවල සැඟව සිටිමින් ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් හා සම්බන්ධ වී මෙරට මත්ද්‍රව්‍ය ජාලයන් මෙහෙවන ප්‍රධාන චාවාරම්කරුවන් සහ ඊට උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දෙන සියලු සැකකරුවන් හඳුනාගෙන අධිකරණ හමුවට පැමිණවීමට කඩිනමින් පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
16: සමාජ මාධ්‍ය හරහා තරුණ දූ පුතුන් රවටන වංචා කරන Facebook සාදයන් පිළිබඳ අපි නැවතත් මහජනතාවගේ අවධානය යොමු කරමු. දැන් මේ සියලුම ස්ථානයන් පිළිබඳව බුද්ධි තොරතුරු ලබා ගැනීමේ සැලසුමක් විශේෂයෙන් පොලිස්වරතුමා ආරම්භ කළා. දැන් එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ඔබ දන්නවා මීට දින කීපයකට පෙර තෙල්දෙනිය පොලිස් බල ප්‍රදේශයේ Facebook සාදයකට සහභාගී වූ තරුණ දූ පුතු 41 දෙනෙක් පොලිස් අත්දැකීමට ගැනීමට හැකියාව ලැබුණා. දැන් ඉදිරියේදී මෙවන් ස්ථාන පිළිබඳ බුද්ධි තොරතුරු ගලා ඒමේ සැලැස්මක් පොලිස්පතිතුමා විසින් සමාජගත කරලා තියෙනවා. ඒ නිසා අපි ඉතාමත්ම අවධාරණයෙන් මහජනතාවට මතක් කරනවා විශේෂයෙන් සාදයක් මුල් කරගනිමින් ඒ වගේම සාදයක් මුවාවෙන් ඔබගේ තරුණ වටිනා ජීවිත අමාරුවේ වැටෙන්නට එපයි කියන පණිවිඩේ අපි ලබා දෙනවා. මේ ජාලගත අපරාධ කළු ව්‍යාපාරයක් මේ Facebook සාදයන් හරහා. කවුද මේ Facebook සාදයන් සංවිධානය කරන්නේ? මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය.

0: ආසකරන සත්‍ය
1: net news timave net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
0: net news රාව ප්‍රතිරාව
2: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ අගරතුගුරු පදවි ජන සම්නිවේදන අධ්‍යක්ෂ ගරු ජෝඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන්ද අදහස් පළ කළා.
3: අද කාලීන ප්‍රවෘත්ති ගෙන එන මාධ්‍යයන්ක බලද්දී net රේඩියෝව මං හිතන්නේ ජනතාවගේ හද බැඳගත්තු නාලිකාවක් වෙනවා. ඒ වගේම net news විකාශය මං හිතන්නේ ජනතාවගේ ආදරය හා බැඳුණු දෙයක්. ඒ කියන්නේ ප්‍රවෘත්තියක් කිව්වම ජනතාව ආදරයෙන් හද බැඳගන්නේ ඒ ප්‍රවෘත්තිය තිබෙන්නා වූ සත්‍යවාදී බව නිසා. එතකොට සත්‍යවාදී ප්‍රවෘත්ති සපයන තාක්කල් සත්‍යවාදී තොරතුරු ජනතාවට දෙන තාක්කල් ජනතාව එම නාලිකාව හා සමග එම නාලිකාවේ ප්‍රවෘත්ති අංශය සමග බැඳිලා ඉන්නවා. ඉතින් net news ගැන කතා කරද්දී මං හිතන්නේ බොහොම ආදරයෙන් කතා කරන්නට පුළුවන් කටපුරා කියන්නට පුළුවන් net news ඇත්තටම බොහොම සත්‍යවාදී news ආයතනයක්. ඒක නිසාම ජනතාවගේ ආදරය බැඳගත්තු ජනතාවට ඉතාමත්ම ලංවුණු ප්‍රවෘත්ති අංශයක්. ඉතින් ඒ වගේම තමයි ප්‍රවෘත්ති ගැන කතා කරද්දී සමබරතාවයත් ඉතාම වැදගත් වෙනවා. අද අපගේ ශ්‍රී ලංකාවේ දිහා බලද්දී ප්‍රවෘත්ති සපයන්නන් අතර මේ සමබරතාවයේ බොහෝ දුරට අඩුයි කියන දේ අපි වටහාගෙන තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට යම් කිසි ප්‍රවෘත්තියක් හැම වෙලාවෙම ඒ නාලිකාව අනුගමනය කරන්නා වූ දේශපාලන ක්‍රමවේදය හා බැඳිලා ඒ පැත්තට බර වෙලා තමයි එම ප්‍රවෘත්ති සපයන්නේ. නමුත් අපි ඇත්තටම කතා කරන්නට පුළුවන් net news ගැන සමබරතාවය. ඒ කියන්නේ කිසිම පක්ෂග්‍රාහී නොවී අපක්ෂපාතීව එම තොරතුරු ජනතාවට ලබා දෙන ස්වරූපයක් අපි දකිනවා. ඉතින් ඒක තමයි අද දවසේ තියෙන්නට ඕනේ. එක පැත්තකින් සත්‍යවාදී බව, ඒ වගේම සමබරතාවය. ඉතින් මේ කරුණු දෙක ඇත්ත වශයෙන්ම අපි net news අඩංගු වෙලා තියෙන බව අපි දකිනවා. ඉතින් net news අංශයට දශක දෙකක් පිරෙන මේ මොහොතේදී මගේ සුභාශිංසනය, ඒ වගේම තව තවත් දේව රැකවරණය තුළ මෙම ගමන ඉදිරියට ගෙන යන්නට දේවාශිර්වාදයක් මම ප්‍රාර්ථනා කරනවා.
0: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. කෑම උයත්ති පොල් වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතේද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: එහෙයි,
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාල ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරුවෙන්න.
1: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
4: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0447 21 33 540

මන්දාරම් රාත්‍රියට ආදරෙන් කිසි දිනක අමතක නොවන ඒ ආදරණීය ආත්මය වෙනුවෙන් මෙසේ ලියමි. හිමිවන අහනතා සියලු වේදනා සංගවාගෙන අද මෙන් හෙටත් මා නුඹට ප්‍රේම කරමි. මං ඔයාගේ ආදරේ. දෙවට දිගේ ඇවිදගෙන යද්දි ඔයාගේ ලස්සනම ලස්සන කෙහරල් වලට වැටුණු පිනිපොද දිලිසුනා මතකද? රහයි සද්දට බය වෙලා මාව ඇදන් දුවන්න හදුව මතකද? උලලෑනෙක් මොර දෙනකොට මට දැනුනම ඒක නරකම පෙරනිමිත්තක් කියලා. ඔයාට ඒක කියන්න තරම් මගේ හදවත ඉඩ දුන්නම නෑ. හිත අස්සේ හංගගෙන හිටිය මම පිච්චෙන හෝරාව. ඒත් උලලේනා ඒ සුන්දර මහන්දාව මෝසලම විදිහට අයිති කරගත්ත ඌ ඇත්ත. ඒකයි ඇත්ත. ඒ වුණාට උලලේනට බැරි වුණා මතකෙන් මාව ඔබෙන් ගලව ගන්න. ඒක ආත්මෙන් එන සදාකාලික ප්‍රේමයක් කියලා උලලේන දන්නෙත් නෑ. ඒක දන්නේ මං විතරයි. නිර්නාමිකයා

පුංචි කුමාරිකාව කැබැල්ලට ආවේ අපේ මව්පදවිය පියවත් පදවිය ජීවිතේ පුරාවට අපට අරගෙන නොවේද? කාලයත් එක්කම පුංචි පැටිකි පාසල් ගියේ සියලු බාධා ජයගෙන සුරංගනාවියක් රැකියාවක් කරන. තාත්තා පන්සල් යම කිව්වා. ඇයි හදිසි විමසූ විට ගොඩ දවසකින් ගිය නෑනේ කිව්වා. ස්වාමීන් වහන්සේ බැහැ දකින්න විටම මට පැවසුවා මේ රෝසමල් වට්ටිය බුදුන්ට පූජා කරන්න කියලා. පස්සේ යට පිරිකරක් ගෙනල්ලා තාත්තා මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්න කිව්වා. පිරිත් කියලා මගේ උපන්දිනයට සෙත් පැතුවා. මගේ මේ දෝනි දීපු අමතක නොවන උපන්දින තැග් තරංගා. මේ සිත්තුවිලි කොයි තරම් උතුම්ද? තාත්තෙක්ට මීට වැඩිය සනසිල්ලක් තියෙනවද? කාවත්තෙන් සුනිල් ප්‍රේමතිලක. වාසනාවන්තම තාත්තා.

0: මමත් ඒ ගීතය ගයිමින් සිටියේ ඈ නෑ මා සෙවනේ කියලා. දැන් හැබැයි ඒ ගීතය වචන වෙනස් කරන්න වෙලාව ඇවිත් සුන්දර මන උපදේශිකාව මැදිරියට ආව නිසා. අයිබෝවන් අංජලි බුදවත්ත.
1: අයිබෝවන් තරංගක්ක.
0: මිහිරි මන උපදේශකවරිය ලස්සන හිනාවකින් සරසිලා ඉන්නවා. මොකද ඉතාම නුදුරු දිනක ඇය හැරෙන තැපෑලෙන් ඇගේ අලුත්ම කෘතිය පාඨකයන් අතට පත් කරනවා. දැන් හැරෙන තැපෑලෙන් පාඨකයන් අතට කෘතිය පත් කරනවා කියලා කියවට පස්සේ කෙනෙක් කල්පනා කරන්න පුළුවන් හරි වේගෙන් ඒ කෘතිය එළි දැක්වාද කියලා. නැහැ, එහි නම හැරෙන තැපෑලෙන්. මේක මේ විදිහේ නමක් එන්න ඕනේ කෘතියක් කළේයි.
1: හැරෙන තැපැලෙන් කියලා මගේ ඔළුවට ආවේ මේ දැන් මේකේ තියෙන්නේ ගොඩක් අර මනෝ අධ්‍යාපනික කාරණානේ. එතකොට හැරෙන තැපැලෙන් කියන වචනේ අර තේරුම තමයි ටිකක් ක්ෂණිකව ඉක්මනින් වගේ අදහසක් ගන්න පුළුවන්. එතකොට හැරෙන තැපැලෙන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕන දේවල්, හැරෙන තැපැලෙන් අපේ ජීවිතවලින් බැහැර කරන්න ඕන දේවල් කාරණා රැසක එකතුවක් විදිහට මේ පොත තියෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් ඒ හින්දා මට හිතුණා හැරෙන තැපැලෙන් කියන නම වඩාත් සුදුසුයි කියලා.
0: හැරෙන තැපැලෙන් ජීවිතයට එකතු කරගන්න දේවල් වගේම හැරෙන තැපැලෙන් ජීවිතෙන් අයින් කරගන්න ඕන දේවලුත් තියෙනවා කියලා ඔබ කිව්වම මං ආපස්සට කල්පනා කළා. හරි, හැරෙන තැපැලෙන් ජීවිතයට එන දෙයක්නේ ආදරය කියලා කියන්නේ. හැබැයි ඉතින් හැරෙන තැපැලෙන් ඕනේ වුණත් මේ හැඟීම එළියෙන් විසි කරලා ඉවත් කරලා දාන්න බෑනේ. මොකද කරන්නේ ඒකට?
1: හොඳ ආදරේ හැරෙන තැපැලෙන් එකතු කරගත්තට කමන්නේ. හැබැයි විෂ සහිත ආදරේ හැරෙන තැපැලෙන් බැහැර කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ නේ තරංගක්කා.
0: කොහොමද ඒකට අපි දක්ෂ වෙන්නේ?
1: අන්නේ ඒ පරිණත භාවය තමයි අපි හදා ගන්න ඕනේ. ඒකට වයසක් නැහැ. ඒකට අපි ඇත්තටම අපේ බුද්ධිය මෙහෙවන්න ඕනේ. අපි දේවල් අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. සමහරු වයසත් එක්ක මුහුකුරා යනකොට දේවල් ඉගෙන ගන්නෙ, සමහරු පොතේ පතේ දැනුමින් ඉගෙන ගන්නවා. මේ කොහොම හරි එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් වෙනස්, එක එක්කෙනා මේ ආදරය, මේ සම්බන්ධතා කියව ගන්න විදිය වෙනස්, එක එක්කෙනාගේ ජජ්මන්ට්ස් වෙනස්. ඉතින් සමහර වෙලාවට මේ අත්තහරින්න ඕනේ කියන බැඳීම් පවා අඬා අඬා වැඳ වැටි වැටි ඒ බැඳීම් පස්සේ යනවා. මේ තමන්ට කිසිම සිතක් ශාන්තියක් නැහැ. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී තමන්ගේ ඇස් සරවගෙන නිහීනෙන් ඇහැරෙන්න හැරෙන තැපෑලෙන් පොත ඇතුලේ ඔබට පණිවිඩයක් ඇති කියලා මම විශ්වාස කරනවා.
0: හැරෙන තැපෑලෙන් දැන් ඔන්න පාඨක සමාජය අතර පත් වෙලා තියෙනවා. ප්‍රවීණ මිහිරි මනෝ උපදේශිකාව, මම ඇයට මිහිරි කියලා කියන්නේ ඇත්තටම වචනේ පරිසමාප්ති අර්ථයෙන් මම කතා බහ කරන ඒ කටහඬ පවා ඇය වගේම ලස්සනයි. ඉතින් කතුවරියක හැටියට, මනෝ උපදේශකවරියක හැටියට, ඒ වගේම මාධ්‍ය වේදිනියක හැටියට ජීවිතයේ හසල අත්දැකීම් තියෙන කෙනෙක් හැරෙන තැපෑලෙන් නෙමෙයි මෙහෙම මේවා කොච්චර කල්පනා කරලා හදාරලා ලියන දේවල්ද. ඉතින් ඇත්තටම ජීවිතයේ සමහර අවස්ථාවල අපි හැමෝටම හැරෙන තැපෑලෙන් සමහර විෂ සහිත දේවල් ඈත් කරගන්න ඕන වෙනවා. එහෙම කිව්වට බෑ. අන්න ඒකට උදව් කරයි මේ අපූරු කෘතිය. අපි කතා කරන්න පටන් ගත්තා විතරයි.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හදටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
6: Net FM. Algo Town.
7: Brought to you by
8: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro
10: Samsung ගන්න හොඳම තැනයි Damro
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
12: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි
13: ඕ ඉතින්
12: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
14: රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
18: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: Net FM Algo Town

0: මේ හැරෙන තැපෑලෙන් පොතේ තියෙනවා මේ පසුකවරේ හරි ලස්සන වාක්‍යයක්. හිත ඇතුළට සීරුවෙන් කියලා. ඔබ හැම ලියුවට පස්සේ මේ කෘතිය අපි අපේ හිත ඇතුළට ගන්න එක ගැන හිතනා වගේම මට තව දෙයක් හිතුණා. අපි අපේ ආත්මය පුබුදු කරන දේවලුත් අපේ ආත්මය විනාශ කරන දේවලුත් මේ දෙකම හරිම සීරුවෙන්නේ හිත ඇතුළට ගන්නෙ.
1: ඔව්, අපි මේ සමහර වෙලාවට අපිව ස්පොයිල් වෙන දේවල්, අපිව විනාශ වෙලා යන දේවල් බොහොම ඉක්මනට අපි අපේ පුද්ගල මනසේ විදිහ ඒකයි තරංගක්ක. ඒ වගේ දේවල් වලට හරි ඉක්මනට ඇදිලා යනවා සහ ඒව ෂණිකවම ගන්නවා අපි අපේ ඇතුළට. ඒව ගත්තට අර හැරෙන තැපෑලින් ඒව ගත්ත වේගෙන් අපිට ඒව විසි කරන්න අයින් කරන්න බෑ. ඒවෙන් ගැලවිලා යන්න බෑ. ඇබ්බැහි වීම බවට පත් වෙනවා. අන්න ඒක තමයි මේ විෂ සහිත දේවල් වල තියෙන වැරද්ද.
0: පුදුම වචනයක් මේ හැරෙන තැපෑලෙන් කියන වචනේ. මං කල්පනා කළේ අපි කොච්චර වේගෙන් දේවල් අපිට ගඳ අපේ වැඩසටහන ප්‍රේමය පාදක කරගෙන අපේ අසන්නන් වෙත ලං වෙන වැඩසටහනක් හින්දා අපි තව ටිකක් එක විස්තර කරමු. අපි අපි හැරෙන තැපෑලෙන් මේ ආදරය කියන හැඟීම අපේ හිත ඇතුළට එන්න හේතුව මොකද්ද? ඇත්තට මේක හෝමෝන බලපෑමක් විතරද?
1: ඕක වෛද්‍යවරයෙක් පැහැදිලි කරයි මේක ජීව විද්‍යාත්මක දෙයක්. ඊට පස්සේ මනෝචිකිත්සකයෙක් පැහැදිලි කරයි මේක සිතුවිලිවල මේ දෝලනාත්මක, ඒ වගේම සිතුවිලිවල වෙනස් වීමක්, එහෙම මනෝවිද්‍යාත්මකව කියයි. ඊට පස්සේ කලාකරුවෙක් කියයි මේ තමයි ලෝකේ උත්තරීතරම හැඟීම. එක එක්කෙනා එක එක විදිහට කියයි. මගේ පෞද්ගලික හැඟීම, එතකොට තරංගකටත් වෙනම හැඟීමක් තියෙන පුළුවන්. මගේ පෞද්ගලික හැඟීම ගැහැණු පිරිමි, මේ ලෝකේ වර්ගය බිහි කරන්න නම් ඔය ආදරය කියන සුකෘත්තම තියෙන්න ඕනේ.
0: ඒ කියන්නේ මේක මායාවක්ද, ඇස්බැඳුමක්ද?
1: සබදාමිය ස්පෙන්දුම.
0: ඔව් නේද? අපි ඒකට අහු වෙලා නැහැ.
1: හැබැයි අපිට ඒක නැතුව බෑ. සබදාහමටත් අපි ඒකට අහුනේ නැත්තම් සබදාහම අපිට පරාජය වෙනවනේ.
0: ඔව් නේද?
1: ඔව්, සබදාහමටත් ඕනේ අපිව කොහොම හරි මේ මායාව ඇතුළේ අපිව සතුටින් තියලා අපි ලවා වර්ගය බෝ කරගෙන ඉස්සරහට යන්න.
0: හරි ලස්සන අර්ථකථනයක් ඒක. දැන් ඔබ කල්පනා කරන්න මේ ඇස් බැඳුම මේ මිහිරි මායාවස්සේ අපි මොන තරම් අරගල කළත් මේක සබා ධර්මානුකූලව නම් නියත දෙයක්. අපි පාත්‍ර විය යුතු දෙයක් මයි ප්‍රේමය නේද? එහෙනම් ඉතින් පාත්‍රවන්න.
1: ප්‍රේමයට හිස නවන්න වෙනවා.
0: ප්‍රේමයට හිස නවන්න වෙනවා.

ආර සමනල් අවදියේ අපි ඉගිලුනේ අපේක්ෂාවන් කරා පිනි සුළඟේ නැවටෙමින් කාන්සියට ගී ගැයුවා.

0: වර්ගයා බෝ කිරීම උදෙසා සොබාදහම මවාදී ඇති බොහොම අති සුන්දර මායාකාරී ඇස්බැන්දුම නම් ප්‍රේමයයි.
1: අපිට කවුරුරි බණීත් දන්නේ නැව කතාව.
0: නෑ නේද? කෙනෙක් හරි පුළුල්ව කල්පනා කරන්න පුළුවන් ලොකු හිතක් තියෙන කෙනෙක් ඒක හොඳට කල්පනා කරලා ඕ නේද ඇත්ත නේද කියලා හිතයි මං හිතන්නේ. මිනිස්සු ඇබ්බැහි වෙන්නේ ආදරයටවත් ලිංගිකත්වයටවත් මත්ද්‍රව්‍යවලටවත් දුම්වැටියටවත් කෑමවලටවත් ඒකටවත් නෙවෙයි. මිනිස්සු ඇබ්බැහි වෙන්නේ එවයින් ලැබෙන ආස්වාදයට. මිනිස්සු හොයන්නේ සතුට. අපි ඇබ්බැහි වෙන්නේ අපේ මොළය ඇතුලේ ක්ෂණිකව නිපදවෙන ඩොපමින් නම් වූ රසායනිකයට. ලේසියෙන් ඉක්මනින් ඩොපමින් නිපදවෙන විවිධ චර්යාවලට මිනිස්සු ඇබ්බැහි වෙනවා. ඒකයි තමන් ඉන්නේ අහිතකර සම්බන්ධයක හෝ පුරුද්දක කියලා දැන දැනත් මිනිස්සු ඒක අතහැරගන්න බැරුව දුක් විඳින්නේ. සුන්දර මනෝපදේශිකාව අංජලි බුදවත්ත මට මේ ඔබේ හැරෙන තැපැලෙන් කෘතියේ පසු කවරේ මේ සටහන කියවද්දි මෙන්න මෙහෙම අහන්න හිතෙනවා. දැන් අපි එක චර්යාවකට මූණ දීලා ඒ චර්යාවේ මිහිරියාව විඳලා සතුටින් ඉඳලා ඊට පස්සේ අපිට මේකෙන් ගැලවි කියන්නේ ගැලවෙන්න ඕනේ. අපි හිතමුක එක පාර්ශවයක් සමු දීලා අනෙක් පාර්ශවයට සමු ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අනිත් පැත්ත ඒක හරිම ටොක්සික් රිලේෂන්ෂිප් එකක්. ඒක නිසා මට ඒකෙන් ගැලවෙන්න ඕනේ. හැබැයි එතකොට අර ඩොපමින් තත්වයේ වර්ධනයක් නැහැනේ මනස ඇතුලේ අපිට යන්න ඕන නම්. ඒත් ඩොපමින් නැතුවත් අපි ඒකේ ඇබ්බැහිය මම හොයන්නේ පෙර ඩොපමින් වල තිබ්බ ආස්වාදයටද?
1: හරියට හරි. ඒ කියන්නේ කලින් එකේ රසය වැටිලානේ තියෙන්නේ. නැවත නැවත අපි ඒක තමයි හොයන්නේ. දැන් අපේ යටිහිත හොඳටම දන්නවා මේක ගැළපෙන්නේ නැහැ, මේ මිනිස්සයා මට කොහෙත්ම සුදුසු නැහැ. හැබැයි එයා නිසා ඩොපමින් ශ්‍රාවයක් අත්දැකීමක් තියෙනවා. එයා නිසා ඇතිවෙච්ච මේ අර ඕවර්ෆ්ලෝ වෙනවා කියන්නේ. අන්න ඒක නැවත යාගෙන් හොයනවා. එයා දවසක අද නෙමෙයි හෙට අනිද්දා ඒ ටික ආයි මගේ මනසට ඒ සතුට ගෙනේ කියලා බලාපොරොත්තු මත ඉන්නවා. සමහර වෙලාවට ගෑනු ළමයින්ගේ තුල නම් මම දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ තමන්ගේ චරිතය සහ මේ සමාජයේ සංස්කෘතියේ තියෙන සදාචාරයත් එක්ක අර ආශ්‍රය කරන කෙනාගේ මොන වැරද්ද දැක්කත් අතහරින්න බයයි. මට නරක නමක් හැදෙයිද? මම අතින් අතට යයිද? අන්න එහෙම ගැටලු තියෙනවා. මොකද අද එක කෙනෙක් හෙට එක කෙනෙක් අන්න එහෙම කතන්දර හඬ වෙන සමාජයකනේ අපි ඉන්නේ. හැබැයි මම කියන්නේ ඒක හරිම අසාධාරණයි. ඒ තමන්ගේ තියෙන මේ නොහැදියාවට නෙමෙයි. සමහර විට තමන්ට හම්බෙන පුද්ගලයන්ගේ නොහැදියාව නිසා තමන්ට තමන්ගේ පාටන මාරු කරන්න වෙනවා.
0: අනේ ඔබ හරිම ලස්සන තැනකට අපේ කතාව ගේනවා. සබැඳියාවල් ඇතුලේ කෙනෙක් එකපාරම අතහරින පාර්ශවයට නිදොස් කියන්න පටන් ගන්න. හැබැයි ඒ අතහැරීම සිද්ධුනේයි කියලා හිතන්න සමාජයේ පෙළඹෙන වාර ගන්න අඩුයි නේද?
1: ඔව්. මිනිස්සෙක් එක්කෙනෙක් අතහැරලා තව කෙනෙක් ගාවට යන්නේ ආදරය ඕනි නිසා. මම දන්න හොඳටම මගේ සමීප චරිත ඉන්නවා. ඒගොල්ලෝ හොයන්නේ ලිංගිකත්වය නෙමෙයි. ඒගොල්ලෝ හොයන්නේ හවුහරණක්. අර මම තරංගකත් එක මං හිතන්නේ කලින් දවසකත් කියලා තියෙනවා. හැමෝම හොයන්නේ තමන්ට ඇහුම්කන් දෙන හයිය උරහිසක් ඔළුව තියාගන්න. ඒ උරහිසේ ඔළුව තියාගෙන සැනසෙන එකයි ලිංගිකත්වය කියන්නේ දෙකක්. හැබැයි මේ සමාජය මොකද්ද කරන්නේ? මේ වෙන දෙයක්. ටක්කල ලේබල් කරනවා. ගල ජජ් කරනවා. මම නම් කියන්නේ කාවත් ජජ් කරන්න ඔබ මහා පරිණත පුද්ගලයෙක් කියලා හිතන්න එපා. ඔබ අධ්‍යාපනික වශයෙන් ගොඩක් උසස් කියලා හිතන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන පුළුවන්, අත්දැකීම් තියෙන පුළුවන්. හැබැයි ඔබට කාගේවත් ජීවිත කතාවලට විනිශ්චයන් දෙන්න තරමට ඔබ කවදාවත් ඔබට මැරෙන කල් එක කරන්න බෑ. මොකද එහෙනම් ඒ කෙනාගේ ජීවිතය තුළට ඔබ කිඳා බැහැලා බැලීමේ අමුතු හැකියාවක් ඔබට තියෙන්න ඕනේ. එහෙනම් කරුණාකරලා අනුන්ව විනිශ්චය කරන්න එපා. ඒ අයට හේතු තියෙනවා, දික්කසාදයට හේතු තියෙනවා, දෙවනි විවාහයට, තුන්වෙනි විවාහයට.
0: මිනිස්සු ආසාවෙන් දික්කසාද වෙයිද නේද කවුරු
1: හරි? ඔව්, මිනිස්සු තුන්වෙනි විවාහයට, දෙවෙනි හතරවෙනි විවාහයට, පස්වෙනි විවාහයට ගියත් ඔබට මොකද? None of your business. That's it.
0: ඇත්තටම මට මේක කියන්න කවුරු හරි දික්කසාදයකට තීරණයක් ගද්දි කොච්චර රිද්ද ගන්නව ඇතිද? කොච්චර අමාරුවෙන්ද තීරණයට එනව ඇත්තේ නේද?
1: මිනිස්සු මේ දික්කසාද වෙන තැන්වලදි දැන් ලංකාවේ වගේ රටක නම් ගොඩක්ම නීතිඥවරු අපිට ඕක කියයි. දික්කසාද වෙන්නේ කියන්නේ මිනිස්සයාගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න ඕනෙම කියලා දැනෙනවා. නමුත් දික්කසාදය කියන වචනයට බයයි. දික්කසාද ගැහණිය, දික්කසාද පිරිමියා කියන එකට බයයි. සමහර වෙලාවට බැඳලා මාසෙයි. හැබැයි ඉන්න බෑ, ඇත්ත එක්ක ජීවිතේ ගමනක් යන්න බෑ කියලා දැන දැන ඒක පෙනිපෙනි දික්කසාදය කියන වචනයට බයයි. මුළු ජීවිතේම හිර සිරගත වෙනවා. හිරකයක් කරගන්නවා.
0: සමහර විට දික්කසාදය කියන වචනය පැත්තකින් තියලා හරිම සාධනීය හැඟීමක් තමයිනේ අපිට අයිතිනේ සතුට. සතුට ගැන හිතලා තීරණයක් ගන්න කෙනෙක් මේ වෙලාවෙත් බයෙන් ඇති.
1: ඔව්, අපිට තවත් දේවල් සාධක තියෙනවා. දැන් දරුවෝ ඒ වගේ සාධකත් එක්කත් මිනිස්සු අසරණ වෙනවා. මම සමහර වෙලාවට සමහර අයගේ ප්‍රශ්නවලදී කියන දෙයක් තමයි තරංගක්ක හැමදාම අඩදඹර කරගෙන ළමයි ඉස්සරහා ගහමරා ගන්න දෙමව්පියෝ දෙන්නෙක් ඉදිරි ඉන්නවට වැඩිය අඩදඹර නැති සිංගල් පේරන්ට් කෙනෙක් ඇති. දරුවන්ගේ මානසිකත්වයට ඒක අරකට සාපේක්ෂව ඉතාම හොඳයි.
0: මොකද දරුවෝ තනි තනිවම අම්මා හරි තාත්තා හරි ළඟ නැති විරහව විඳගන්නේ. හැබැයි කලකෝලහල මැද අදරෑ එළි වෙන්නේ කොහොමද කියලා බයෙන් ඉන්නවට වැඩිය ඒක දරුවට සනීපයක්.
1: ඔව්, මොකද දැන් සමහර අය කියනවා අනේ මේ දරුවගේ තාත්තානේ, දරුවගේ අම්මානේ, එයා ඕනේනේ. ඉතින් දරුවන්ට අම්මයි තාත්තයි ඕනේනේ. ඔව්, මම පිළිගන්නවා ඒක ඕනේ. හැබැයි දරුවන්ට අම්මයි තාත්තයි ඕනේ කියලා අම්මයි තාත්තයි ගෙදර නිකන් මේ මහා යුද්ධයක් ඇති කරනකොට දරුවන්ට එහෙම යුද්ධ ඕනේ නැහැ. ඊට වැඩිය දරුවෝ කැමති තාත්තා වැඩට යනවට, අම්මා වැඩට යනවට.
0: මේ කතා කරන්නේ මේ මහපොළව උඩ ඇවිදින ජීවිත ගැන තමයි. ඒව ඇතුළේ අපි හැමෝම ඉන්නවා. ඒ නිසා තට්ට තනියෙන් ඔබේ හිත ඇතුළට මේ වචන එක්කාසු කරගෙන බලන්න. මේවැයි බර ඔබටම මනින්න පුළුවන් වෙයි.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හඳටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනිං ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
6: Net FM. Algo Town.
7: Brought to you by
8: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands.
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
10: Samsung ගන්න හොඳම තැනයි Damro.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
13: ඔව් ඉතින්
12: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
18: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: Net FM.

0: කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ අපිට හරි ලස්සන පණිවිඩ තියෙනවා. මං මේ පොත පෙරලන ගමන් තමයි මනෝපදේශකවරියක අද කතා කරන්නේ. මොකද මේ කෘතියම මනස සම්බන්ධයෙන් ලියවිච්ච මේ මානසික ලෝකය පිළිබඳව හොයන කුතුහලයෙන් ඉන්න ඒ වගේම හැබෑවට මේ අවශ්‍යතාවයෙන් පෙළෙන අයට හරි වටින පොතක් මේක. මේකේ ඇතුළ පිටු මේ පිළිගැන්වීම කියවද්දි මට පුදුමත් හිතුණා. අරුණගේ ආදරණීය අම්මා කමලා ජයවර්ධන මැතිනියට ගෞරවයෙන් පිළිගන්වමි. හරි. දැන් මන් දන්නා කවුද අරුණ කියලා. කවුද අරුණ කියන්නේ?
1: අරුණ කියන්නේ
0: අංජලිගේ ජීවිතයට අරුණෝදය ගෙනල්ලා දුන්නු ආදරේ.
1: මේ වෙනකොට කතා බහ වෙන නමක්.
0: ඔව්, අපි ඒ ගැනත් කියන්න ඕනේ. විශේෂයෙන්ම සිනමා ලෝකයේ ඇතුලේ අරුණ ජයවර්ධන කියන හරි ආඩම්බරෙන් කියන්නේ කොබ. ඔව්, සිනමා ලෝකයේ ඇතුලේ අරුණ ජයවර්ධන කියන අධ්‍යක්ෂවරයාට ඉතාම ලස්සන ඉඩකව හරි නිහඬව හදාගෙන යනවා. ඒ ඔහුගේ ආදර බිරිඳ තමයි මේ අංජලි බුදවත්ත කියන්නේ. හරි, දැන් කියන්නකෝ.
1: අරුණ කියන්නේ ඉතින් මාවද මේ අංජලි බුදවත්ත ජයවර්ධන කියන නම ඒ ඉමේජ් එක ගොඩනගන්න ගොඩක් කැප වෙච්ච කෙනෙක්. ඒක මම ඕන තැනක බය නැතුව කියනවා. එතකොට හැම මං අහන ඔය කතන්දර විවාහ ජීවිතයේ කතන්දර ඇතුලේ සමහර පිරිමි භූමිකා එක්ක බැලුවාම අරුණගේ ඒ සැමියා පියා කියන භූමිකාව එයා ඒකට අලුත් අර්ථකථනයක් දීපු කෙනෙක් විදිහට ඉතින් එයා හරි හොඳට ඒ පවුල පවත්වගෙන යනවා. අපේ අතර ගැටුම් නැති මේ හරි සාමකාමී පවුලක් නෙමෙයි කියලා මං හැමදාම කියනවා. අපි අතිශය සාමාන්‍ය විදිහට ජීවත් වෙන පවුලක්. හැබැයි ඒ කැතලේ අය කරපු කැපකිරීම් වලට එයාට කෘතවේදී වෙන්න පුළුවන් හොඳම විදිහ තමයි එයාගේ අම්මා වගේ කරන එක.
0: ඒ කියන්නේ මේ ඔබේ ආදරණීය සැමියාගේ මවටයි මේ කෘතිය පුදන්නේ. ඒක මං හරිම විශේෂ. දැන් බිරිඳක් හැටියට ස්වාමි පුරුෂයා ඉතාම සෙනෙහවන්ත කෙනෙක් වුණාට පස්සේ එය ස්වාමි පුරුෂයා වෙනුවෙන් පුදන එක ඒක වෙනමම දෙයක්. හැබැයි ඔබ මේ කෘතිය පුදන්නේ තමන්ගේ සෙනෙහවන්ත ස්වාමි පුරුෂයාගේ මවට. ඉතින් පුතෙක්ව සතුටු කරන්න පුළුවන් හොඳම දේ තමන්ගේ අම්මට සැලකීමනේ නේද?
1: ඔව්, මොකද අරුණට තාත්තා නැති වෙන්නේ අරුණට අවුරුදු 10 දී. එතකොට එයාගේ අම්මා ඒ වෙනකොටත් උපාධිධාරී ගුරුවරියක්. අක්කයි මල්ලි අරුණවයි බොහෝම ආදරෙන් බලාගෙන හරි හොඳ ගතිගුණ ඇති දරුවෝ 3 දෙනෙක් ඒ අම්මා බිහි කරන්න සමාජයට වැඩදායි දරුවෝ ටිකක් බිහි කරන්න ඒ අම්මා වෙච්ච මහන්සියට. එතකොට මට හොඳ පුතෙක්ව තෑගි දුන්නට මං ඒ අම්මට ඔය පොත පුද කරා.
0: ඒ පණිවිඩය ඒක මං හිතන්නේ මුළු සමාජයටම අයිති. හොඳ අම්මා කෙනෙක් වුණොත් හොඳ පුතෙක්ව හදලා දුන්නොත් ඒ විවාහය ඇතුලේ ඒ බිරිඳට අවශ්‍ය කරන සැනසිල්ල ඒ දියණියට අවශ්‍ය කරන සැනසිල්ල දෙන්න පුළුවන් වුණොත් ඒ දියණියගේ හිතේ ඔය වගේ ආදරයක් ගෞරවයක් නිරන්තරයෙන් එතුමිය වෙනුවෙන් නැති වෙනවා ඇති නේද?
1: ඔව්, මම කියන්නේ සමස්තයක් වශයෙන් හැම අම්මා කෙනෙක්ම වග බලා ගන්න ඕනේ. ඔබ පුතෙක් හදනවා නම් ඒ පුතා ගැහැණුන්ට ගරු කරන ගැහැණිය කියන කෙනා තමන්ගේ අම්මට තරම් ආදරයෙන් ගරුත්වයෙන් සලකන්න පුළුවන් මානසිකත්වයකින් තමන්ගේ පුතාව හදන්න. අද ඒ ප්‍රශ්නේ අඩුපාඩුව නිසාම තමයි ගොඩක් ගැහණු චරිත දරුවෝ දුක් විඳින්නේ. ඒ නිසා ඒක සමාජයේ ලොකු අවශ්‍යතාවයක්.
0: ඉතින් පුතෙක්ව දුන්නට පස්සේ දුවෙක්ට අම්මා කෙනෙක් හිතන්න ඕනේ කොහොමද?
1: මගේ පුතා කියන සංකල්පය කමක් නැහැ. ඒක මැරෙනකල් තියෙන්න ඕනේ. හැබැයි මගේ පුතා දැන් මගේ පුතාට තවත් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මම තරම් සමහරට මටත් වැඩිය මගේ පුතාට ආදරේ ඇති. මගේ පුතාව එයාට ඕනේ ඇති. ඒක අම්ම තේරුම් ගන්න ඕනේ නේ. ගොඩක් අම්මලගේ තියෙන ප්‍රශ්නේ ඒකයි.
0: එහෙම අම්මලා ඉන්නකොට දූලා හොඳ වෙනවනේ ඉබේම.
1: ඔව්, මට එහෙම ගොඩක් හම්බ වෙලා තියෙනවා එහෙම
0: ප්‍රදේශනේදී.
1: ඔව්, සමහර ගැහැණු ළමයි මට හම්බ වෙලා තියෙනවා. මහත්තයාගේ අම්මාගේ තියෙන හොඳ ඒ ආදරය නිසා මහත්තයාත් ගින් දික්කසාද වෙන්න බැරුව ඉන්නයි.
0: ඇත්තට.
1: ඔව් ඒවා ඒ කියන්නේ තමන්ගේ අම්මට වැඩිය හොඳ පවුලකට තමන්ගේ පවුලට වැඩිය හොඳ පවුලක විවාහ වෙලා ජීවත් වෙනවා. ඉතින් අර ඒ පවුල අතහැරගන්න ලෝභයි. මට මේ ළඟදිත් හම්බුණා එහෙම චරිතයක්. හරි සතුටුයි මං කිව්වා. මං හරි ආසයි මගේ කන් දෙකට මී පැණිවක් කරනවා වගේ ඒ වගේ පවුලුත් තියෙනවද? ලේලියෙකුට තමන්ගේ පුතාටත් වැඩිය. ඉගෙනේ ඒ ඒ අම්මටත් ඉන්නේ එකම පුතයිලු. හැබැයි ඒ අම්මා මේ පුතා බැන්දට පස්සේ ලේලිට සලකනවා තමන්ගේ පුතාටත් වැඩිය.
0: ඒ කියන්නේ දරුවන්ගේ පවුල් රැකීමේ වගකීම දෙමෝපියන්ට තියෙනවා කියන එක හරිම ලස්සනට උදාහරණ සහිතව පැහැදිලි වෙන දෙයක් නේ ඔබ කිව්වේ.
1: සමු බුද්ධිමත් දෙමෝපියන් නම් තරංගක්කා තමන්ගේ දරුවා සතුටින් ඉන්න තමන්ගේ දරුවගේ පාටනවත් සතුටින් තියන්න ඕනේ.
0: මාරෙන් ඔව්.
1: එයාව තලලා පෙළලා පීඩාවටපත් කරලා එයා ආපහු තමන්ගේ දරුවව සතුටින් තියයි කියලා බලාපොරොත්තු වෙනවා නම් හරි මෝඩයි.
0: ඇත්තටම අපි මේ වෙලාව වැහගෙන ඇතිනේ අම්මලා තාත්තලාත්. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔබ ඔබේ නිවසට පිටතින් ආව දරුවටත් ආදරේ පිරිච්ච කෙනෙක් වෙලා තියෙනවද කියලා. ඔබේ ආදරේ දුන්නොත් ඒ දෙන ආදරේ පෙරලා ඔබේ දරුවටම ලැබෙයි. එනම්ම මේ ගීතේ තෝරගත්තේ ඒ වගේ පවුල්වල ඉන්න ආදරේ පුරවගත්ත අඹු සැමියන් වෙනුවෙන්. හැබැයි විශේෂ දෙන්නෙක් ඉන්නවා. මේ ලස්සන සින්දුව හරිම කාලෙකින් මම ප්‍රචාරය කරන්නේ. මේ ඔබ දෙන්නට. අරුණ අංජලි ඔබ දෙපළට.

0: අපේ ජීවිතවල හිස් තැන් තියෙනවා. සමහර වෙලාවට ඒව පිරෙන දේවල් හොඳ නැත්නම් ඔය ඉස්සු තිබුණත් කමක් නෑ නේද?
1: අම්මෝ.
0: හරි වේගෙන් මයික්‍රොෆෝන ළඟට ආව අපේ මිහිරි මනෝ උපදේශකවරිය අංජලි බුදවත්ත. අපි අලුත් පැයත් හමුවන්නේ තුමියමයි. දැන් මට කියන්නකො වේගෙන් ඒකට උත්තර දෙන්නයි මයික්‍රොෆෝනෙට ආවේ.
1: ඔබ ජීවිතේ තියෙන හිස්තැන් කියලා ඔය තියෙන දේවල් වලින් ඒව පුරව ගන්න යන්න එපා. ඔබට ජීවිතේ මේ තිබ්බ හිස්තැන හොඳයි කියලා හිතන දවසටත් අර හිස්තැන පුරවගත්ත දේවල් වලින් ඔබ විනාශ වෙලා ඉඳි. ඉහිඳ හිස්තැන් පුරවන
0: එක ඒක තව පැහැදිලි කරමු අපේ අසන්න.
1: ඒකට මේ හොඳම කතාවක් කියනවා මේ සිනමාවේදී ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයා හිස්තැන් තිබ්බහම යක්කුරින්ගනවා කියලා. ඒක හොඳම සරල උපමාවක්.
0: ඔව් ඇත්තමයි.
1: ජීවිතවල අපේ හිස්තැන් තියෙනකොට තමයි ඉතින් ඇත්තටම යක්කුන්ට ඉඩ හැදෙන්නේ. යකා එන්නේ යකාගේ ස්වරූපෙන් නෙමෙයිනේ. ඒකනේ වැඩේ. යකා එන්නේ මේකප් එකක් දාලා ලස්සන ඇඳුමක් ඇඳලා එහෙම ඉන්නේ.
0: ඔව් නේද.
1: ඉතින් එතකොට අපි හිතනවා නේ මගේ හිස්තැනට හොඳම කෙනා මෙයා. ටික ටික ටික ටික අර දේවල් අර වෙස් තට්ටුව දියවිලා යනකොට සැබෑ ප්‍රතිරූපය එළියට එනකොට හැරිලා දුවන්න බෑ. හැරෙන

0: තැපැලින් දුවන්න බෑ එතකොට.
1: හැබෑවටම ඒ වගේ රඟපාමින් එන අයගේ සැබෑ ප්‍රතිරූප එළියට එන්න ඒ එන කාලය පුද්ගලානුබද්ධද?
0: එක එක මිනිස් කොහොමත් මේ තරංගක්කා ආදරයක් පටන් ගන්නකොට අපි කවුරුත් ඇත්ත ස්වරූපෙන් ඔයාවත් මමවත් ඒ ආදරය ඇතුලේ මුල් මාස කීපය මුල් අවුරුද්ද වගේ එහෙම නෑ. අපි අපේ හොඳම වර්ෂන් එකනේ පෙන්නන්නේ මුල් කාලේ. හරි කාරුණික වචන කේන්ති ගන්නේ මමත්
1: තමයි
0: අපේ හොඳම වර්ෂන් එක. හැබැයි ටික කාලයක් යනකොට අර ඒ කෙනාව අපිට හොඳට කම්ෆර්ටබල් වෙනකොට අපේ ඇත්ත කැලිටි එළියට එනවා. ඒත් අපිට කැමති අය තමයි අපිව අදටත් දරාගෙන ඉන්නේ. එතකොට අපේ ඇත්ත කැලි ටික දැකලා ආපෝ කීප් කට්ටිය ගිහිල්ලා
1: ඉවරයි.
0: හැබැයි දැන් ඔය කතාවයි අර කහපකයි වෙනස්. සමහර මිනිස් වෙනවා තමන්ගේ උමනාපාකම් වෙනුවෙන් වාසි වෙනුවෙන් තමන් තමන්ට තියෙන අධික ආදරය නිසා තව කෙනෙක්ව පාවිච්චි කිරීමේ පරමාර්ථය. ආදරය කියලා ලේබල් එකක් අලවගෙන
1: තමන් තමන්ට තියෙන අධික ආශාව නිසා තව කෙනෙක්ව රවටා ගැනීම.
0: ඔව් දැන් හිතන්නකෝ මම හරිම ආත්ම කේන්ද්‍රීයයි. මම මං ගැන තමයි හිතන්නේ හැමතිස්සෙම. මම මගේ සතුට මගේ ගෞරවය මගේ ප්‍රතිරූපය ගැන තමයි මම වද වෙන්නේ. මම දකිනවා තරංග කියලා ලස්සන ගෑනු ළමෙක් මම හිතන්නකෝ මම පිරිමික් කියලා. මේ තරංග කියන කෙනා හරි සමාජයේ හැමෝටම හරි හිත ඇද ගන්න සුළු පෙනුමක් තියෙනවා. හැමෝටම හරි කාරුණිකයි. හැමෝම යාට ආදරයට යට හරි හොඳ වයිබ් එකක් තියෙන කෙනෙක්. මෙයාව මගේ කරගත්තොත් හොඳයි කියන හැඟීම එනවා. එතකොට මමත් එයාව දිනා ගන්න මේවා කරනවා. එතකොට තරංගත් මට කැමති වෙනවා. අපි සම්බන්ධයක් පටන් ගන්නවා. පටන් අරගෙන යනකොට මේ තරංගට මේ සමාජෙන් තියෙන කැමැත්ත මේ සමාජයේ යාට තියෙන තැන අර තමන්ට විතරක් ආදරය කරන මනසට දරා ගන්න බැරි වෙනවා. එතකොට කියනවා ඔය ඕනට වැඩි ඔය මිනිස්සුත් එක්ක කොහොම ගනුදෙනුව අවශ්‍ය නැහැ. දැන් ඔය ඇති රස්සාව කරා දැන් ගෙදර නවතින්න. මොකටද ඔය නෑදෑයන්ගේ හැම එකකටම යන්නේ? දානෙටයි මල ගෙදෙට්ටයි ඒ හැම එකටම යන්න ඕනේ නැණි. ගෙදර ඉන්න ඇයි රෑවෙන්නේ? නයිට් ඩියුටිද? ඉතින් ඔහොම නීති දාලා ඊට පස්සේ ඔකට කියන මං වට ආදරේ හින්දා එහෙම කරන්නේ. මං කවදාවත් මේ වෙන මිනිස්සු එහෙමද තමන්ගේ කෙනාව එහෙම හොයලා බලනවා හොයලා බලන්නේවත් නැහැ. මම එහෙමද? මං ඔයා යන්නේ කොහෙද? මම වීඩියෝ කෝල් එකක් අරන් බලන්නේ ඔයා කොහෙද ඉන්නේ කියලා. බලන් ගියාම තමන්ගේ ආත්ම තෘප්තියට තමන්ගේ වාසියට තමයි දේවල් කරලා තියෙන්නේ. මොකද අර මම වැඩිපුරම ආදරය කරන තරංගා කියන කෙනා අනිත් සමාජයට විවෘත වෙලා අනිත් අයත් එක්ක ගැටුනොත් මට යාව නැතිවේ මට යාගෙන් තියෙන බෙනිෆිට්ස් ටික නැතිවේ කියන බයට මං කරන්නේ එයාව කොටු කරනවා.
1: යක්කු රින්ගන විදිය නේද?
0: ඔන්නම යක්කු රින්ගන්නේ.
1: දැන් කල්පනා කරලා බලන්න ඔබ යක්ෂයෙක්ද කියලා. හොඳම දේ ඒකයි. ඒ කියන්නේ අපිට හම්බෙලා ඉන්නේ යක්ෂයෝද යක්ෂණියෝද කියන එක අපි තනියෙන් කල්පනා කරන්න ඕනේ දෙයක්. හැබැවටම අපි යක්ෂයෝද යක්ෂණියෝද කියලා තේ අතර හිතන්න ඕනේ නේද?
0: ඔව්. දැන් හරියටම ඒ යක්ෂයෝ යක්ෂණියෝ මේක අහන් ඉන්නවා නම් අපිට බනි. මොකද මට ඒ අත්දැකීම තියෙනවා. මේ පෞල් ජීවිත විනාශ කරනවා මේ උපදේශන වලින් කියලා. හැබැයි ඇත්ත කතාව මේ වගේ ඇත්ත අපි එලිපිට කතා කරනකොට එයාට දරා ගන්න බෑ. ඇයි? ඒ අයගේ අර පාලනයෙන් ගිලිහෙන්න පුළුවන් ඒ අයගේ පාලනය යටතේ ඉන්න. එහෙනම් අපේ වචන වලට ඒගොල්ලෝ කැමති නෑ.
1: ඒ නිසා තමන් ඇතුලේ තියෙන යක්ෂ ගති පළවා හරින්න පුළුවන් තමන්ටමයි. ඒවට කේන්ති අරගෙන අපිට ලස්සන පාරවල් වල යන්න බෑ.

0: with Taranga. Mandaram re, mandaram re.
1: Ekama arumuna. Taranga karuan 14. Ekama kirulak venuen taranga vadina atishaya tiranaatmaka sati hataka. Utkarshavat aarambaya. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
2: Brought to you by
3: Nishon Lanka Japanese Language Center within Bashaha Kusalata Pohunu Samagin Japan Rakiavakata Hari Magapen Vima Raja Bankunaya Samagin Nishon Lanka Japanese Language Center Gampaha Binduai Hatehai Hatalistunai Hatatunai Ekasia Hateka
4: Maginama Kanti Mama Avi Anurad Purindala Mandang Evilla Sati Hatara Identity Everything Mami at the King Goda Klebua Matahunta Mudan Sani Puna Meva Gitana Moyaganda Matami Algatavim again a month Dukino Master Pahak with her Mama Dukinda and the ඉඳගෙන ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් උනේ නැහැ මේ ආතනට ගොඩාක්ම
5: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0781856 0956
6: business එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නේ පහසු ගෙවීමේ ක්‍රම ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම business එකට ගන්න 388
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා

0: හිතන්නේ මගේ අසන්න තරහ වෙන්නත් ඉඩ තියෙනවා. මොකද කිව්වොත් මේ වෙල තියෙන පණිවිඩත් ඉඳහිට කියන්න ඕනේනේ. ආදරණීය තරංගා, අංජලීටත් ඔයාටත් දෙන්නටම සුබ මන්දාරම් රැයක්. අද ඔයාලගේ කතා බහින් පස්සේ ආදරේදී අපේ සංසුන් හිත් නොසන්සුන් වෙනවද, නොසන්සුන් හිත් සංසුන් වෙනවද කියලා දැනගන්න පුළුවන් වෙයි. ඒ අපෝරු කතා බහ හිත තුළට සීරුවෙන් ගමන් කරන අතරවාරයේ මේ ලියන්නේ. එහෙම කියන්නේ රමණි සුමේදා. මොකද මේ සංසුන් සිත් නොසන්සුන් වෙන කතාව තමයි අද දවසේ අපි අංජලි බුදවත්ත මනෝ උපදේශකතුමිය අපේ වැඩසටහනට එනවා කියලා හඳුන්වලා දෙන්න NetFM Facebook පිටුවේ තිබ්බ පෝස්ට් එකට මම ටයිටල් කරපු වචන පෙළේ. ඒක ප්‍රශ්නයක් විදිහටත් ඔබෙන් අහන්න මං හිතාගෙන හිටියා. මට කියන්න, ආදරේදී අපේ සංසුන් හිත් ඇත්තටම නොසන්සුන් වෙනවද, එහෙම නැත්නම් නොසන්සුන් හිත් සංසුන් වෙනවද කියලා?
1: ආදරය කියන හැඟීමට පුළුවන් ඒ හැඟීම නිසා අපේ ශරීරයේ වෙන ජීව විද්‍යාත්මක වෙනස්කම් වලට පුළුවන් සංසුන් හිත් නොසන්සුන් කරන්නත්, නොසන්සුන් හිත් සංසුන් කරන්න දෙකම දෙපැත්තට සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ජීවිතේ හරි කලහකාරී විදිහට ජීවිතය දැකපු, ජීවිතය හරි අසාධාරණ ලෝකයක් විදිහට දැකපු එහෙම අයට හරි හමං ආදරයක් හම්බ වුණාම එය හරි සංසුන් වෙනවා. ඔව්, ඒකයි කියන්නේ ආදරයට පුළුවන් මිනිස් හිත සුවපත් කරන්න කියලා. ඒ වගේම හරි සංසුන්ව තනියම තමන්ගේ ගමන ලස්සනට ගිය මිනිසුන්ට සමහර ආදර මුණ ගැහුණාම ඒ අය කලහකාරී වෙනවා. ඒ අයගේ නොදුටු පැත්තක් එළියට එනවා. අපි කියනවා තමන්වත් දන්නේ නැති වර්ෂන් එකක්. උදාහරණයක් විදිහට කවදාවත් තමන්ගේ ජීවිතය තුළදී පරුෂ වචනයක් කියපු නැති කෙනෙක් පරුෂ වචනෙන් තව කෙනෙකුට බැනවදින්න පුළුවන් මට්ටමට කන්වර්ට් වෙනවා, වෙනස් වෙනවා. ඉතින් අර ආදරය කියලා එන සමහර යක්ෂ ප්‍රේත ආත්ම නිසා ඔබට ඔබ තුල නොදකපු දේවල් දකින්න වෙන තැන් එන්න පුළුවන්.
0: ඔබට ඔබ තුල නොදකපු දේවල් දකින්න වෙන තැන් එන්න පුළුවන්. ඒ වාක්‍ය හරීම බරයි.
1: ඔබ ඔබවම දැකලා පුදුම වෙයි.
0: ඔව්, ඒකනේ. දැන් සමහර වෙලාවට ඒ කෙනා ඇතුළ ඇත්තටම එහෙම වර්ෂන් එකක් නැහැ. හැබැයි එයා දන්නේ නැතුව කොහෙන්ද එතකොට අර ඒ අමුතු වර්ෂන් එක හැරෙන්නේ?
1: ඒ කියන්නේ දැන් අර හැම තිස්සෙම දැන් ෆයිට් එකනේ, අරයා එහා පැත්තෙන් දාන බෝල වලට මෙහෙන් බැට් කරන්න ඕනේ. එතකොට අපේ මනස හැදගැහෙනවා ඒ එයාගේ ඒ පහරවල් වල සැරට මේ පැත්තෙනුත් රිටර්න් එක දෙන්න. එතකොට මේ මනස පුරුදු වෙලා තියෙනවා එයා කුණුහරුපයක් කිව්වොත් මාත් කියන්න ඕනේ, එයා ගැහුවොත් මාත් ගහන්න ඕනේ. මං කවදාවත් කෙනෙකුට අතක් උස්සලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ගහන්න පෙළඹෙනවා. සමහර පිරිමි අය හරිම අහිංසක අය ඇවිල්ලා මට කියලා තියෙනවා, මං ජීවිතේට කිසි කෙනෙකුට ඉස්කුලන කාලෙවත් අතක් උස්සලා නැහැ යාළුවෙකුටවත්. හැබැයි මට මගේ බිරිඳට ගහන්න සිද්ධ වුණා. බිරිඳ මට ඒ කියන දේවල් මට දරා ගන්න බෑ. මං නොකරපු වැරදි වලට මට චෝදනා කරනවා.
0: පිරිමි පව් කියලා හිතුණා.
1: එතෙන්ද පිරිමි පව්? ගෑනු ගැන විතරක් නෙමෙයි අපි කතා කරන්නේ.
0: හැබැයි අපි ඒක මතු පිටින් දැක්කොත් කියන්නේ මහා පුදුම පිරිමියෙක් ගෑනුන්ට අත උස්සනවා කියලානේ නේද?
1: ඔව්. එතකොට දැන් අර ගෑනු කෙනා ගන්නෙ මට ගැහුවා, මෙහෙම කරා. ඊට පස්සේ ගැහුවාම අපි තුන් පාරක් හිටියා කියලා ඒකේ පින්තූර අරගෙන වටේට යවලා අර මනුස්සයාගේ මුළු හැමදේම නැති කරන්නත් පුළුවන්.
0: හැබැයි පිරිමියෙක් අත උස්සන්නේ ඇයි කියලා හිතන්න ඕනේ නේද?
1: ඔව්, ගෑනු අයගේ ගොඩක්ම කට නිසා තමයි පිරිමියෙක් අත උස්සන්නේ. ගෑනු අයගේ චර්යාවට වැඩිය මේ කට පාවිච්චිය ලොකු ප්‍රශ්නයක් උඩ ගන්න.
0: ඔබ ඒක හරි සරලව හිනා වෙලා කියන විදිහට මට හිනා යනවා. අපි දෙන්නම කාන්තාව දෙන්නෙක් වීමත් එකට හේතුවක් මං හිතන්නේ. දැන් අපි ඊළඟට තෝරගෙන තියෙන විශේෂ ගීතයක්. මේ හැරෙන තැපැලෙන් කෘතිය දොරට වඩිනකොට මේ ගීතයත් ඒ කෘතියත් එක්කම එළියට එනවා. මං ආසයි ඒක ප්‍රචාරය කරන්න කලින් ඒ ගැන ටිකක් ඔබෙන් අහන්න.
1: මේ ගීතය විශේෂයි. හේතුව මම මේ මගේ පොතත් එක්ක මම තීම් එකක්, තේමාවක් පාවිච්චි කරා. ඒ තමයි කෘතවේදීත්වය. එතකොට ශ්‍රී ලංකාවේ අපිට කෘතවේදීත්වය කියපු ගමම මතක් වෙන්නේ අපිට නිදහස් රටක් හදලා දීපු අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය.
0: ඇත්තටම.
1: ඉතින් ඒ අයව ඇගීමට ලක් කරන්න, ඒ අය ජීවිතේ හරි කටුක අත්දැකීම් කාලයක් ලැබුවා. මං එතෙන්දි ලස්සනට ලිව්වා මෙන්න මෙහෙම, මුළු රටකට සාමයේ සිනහව ගෙනෙනු පිණිස තම සිනහව උගසට සින්න කළ ආදරණීය විරුවන්ට උපහාරයක් කියලා. ඉතින් ඒ වෙනුවෙන් මගේ අතින් ලියවිච්ච ගීතයක් මේක. ශ්‍රී දෙරණ රකිණා විරු රජින්දානනේ කියලා කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, මේ රටට කරන සේවය. අපි අද මෙහෙම හිසකෙලින් තියන් ඉන්නේ අය දිවාරය නැතුව, අවුව වැස්ස නැතුව අපි වෙනුවෙන් සේවය කරනවා. ඒක පඩියකට එහා ගිය සේවයක්. ඉතින් ඒ වෙනුවෙන් මම ඒ අයව අගයන්න මේ පොතත් එක්කම ගීතයක් එලි දැක්වා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ තරංගක්කා මේ රවි හාන්ස් වැටකේ පොත කියන්නේ අපේ රටේ ඉන්න බොහොම ප්‍රවීණ සංගීතඥයෙක්, තරුණ සංගීතඥයෙක්. රවි හාන්ස් හරිම දක්ෂයි. එයා හරි ලස්සන මෙලඩි එකක් මේකට දැම්මා වචන ටිකට. ඒ වගේම තීරක ලස්සන්ට මේකේ ඕඩියෝ මික්සිං පාට් එක කරා. ගායනා කරන්නේ දිලුම් රත්නායක, දිලුම් දක්ෂ තරුණ ගායකයෙක්. ඉතින් ඒ දේවල් එක්ක මේ ගීතයට අලුත්ම ශක්තියක් ලැබුණ හරි හරි ජවසම්පන්න ගීතයක් කියලා මට හිතෙනවා.
0: සහ ඔබ මේ වචන පෙළ කිව්වම මං ආයි මතක් කළා අපි වගේ රටක කෘතවේදීත්වය ගැන කවුරු හරි රටක් හැටියට ප්‍රශ්න කළත් මුලින්ම හිතට එන්නේ ඔවුන්ව තමයි නේද කියලා.
1: අනිවාර්ය
0: කාලයකට පස්සෙත් ඒ කෘතවේදීත්වය පළ කරන්න මේ කෘතිය හරහා ඔබ කල්පනා කරපු එක කොයි තරම් ලස්සන සිතවිල්ලක්ද. මොකද මේ පොළවයට නිදාගෙන ඉන්නා වීරයෝ, මේ අහස උඩ තියෙන හිස් අවකාශයේ සැරිසරනා වීරයෝ, ඇහෙන නොපෙනෙන ඇත්තනොත් ඔබට කෘතවේදී වෙයි.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. සමූහ ව්‍යාපාරය වෙතින්
1: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම සමර වික්‍රම හරගෙන ඉන්නේ. මගේ මේ කකුලේ අමාරුව අවුරුදු 30ක් විතර වයි කාලයක් තිබුණා. බෙහෙත් කරා හැම තැනකින්ම මම මේක අතෑරලා මගේ වේදනාව උගලගෙන ඉන්නේ මේ නෙට් එකේ මේ කිව්වම බෙද මහත්තයා විස්තරේ කියන අනිතරේ මං ටග් ගාලා නම්බරේ අරගෙන ඒකට කතා කරලා ගිහින් බෙහෙත් කරලා කරනකොට ඉතින් මං වාර දෙකක් වගේ ගියා. ඇත්තටම හොඳටම හොඳයි දැන්. මේ විද්‍යාත්මකව ගොඩාක් ප්‍රසිද්ධ වෙනවා.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 3940.

0: සබඳතාවයක් ආරම්භ කරනකොටම නිරෝගී සබඳතාවයක් පවත්ව ගන්න නම් කෙනෙක් හිතන්න ඕනේ දේවල් මොනවද?
1: අනිකාට ගෞරව කරන්න. Mutual respect. කැපකිරීම කරන්න පුළුවන් නම් විතරක් සබඳතාවයකට ප්‍රවිෂ්ට වෙන්න. කැපකිරීම කරන්න බැරි නම් ඔබට කරුණාකරලා තව කෙනෙක්ව අමාරුවේ දාන්න නැතුව ඉන්න.
0: ඒ වගේම තමයි
1: මං කලින් දවසකත් කිව්වා සන්නස්කලස දවසක් කියනවා ආදරය කියලා කියන්නේ ඩිසිප්ලින් එකක්. කන්සිස්ටන්සි අඛණ්ඩතාවය මේ කැපකිරීම ගෞරවය විශ්වාසය රැකීම අඛණ්ඩව කරන්න ඕනේ. එදා කරලා අද නොකර අද කරලා හෙට නොකර අන්නේ ඩිසිප්ලින් එක නැතුව ආදරය කරන්න එපා.
0: ඇත්තටම ඒ බැඳීමක් අපි අර සාහිත්‍යයෙන් කියනවා තමයි එක එක විදිහට ඒ බැඳීම අර්ථ දක්වනවා ගීතවල කවිවල පොත්වල. හැබැයි ඒක ඇතුලේ අපි නොහිතන මහ පුදුමාකාර ඩිසිප්ලින් එකක් මේන්ටේන් වෙන්න ඕනේ.
1: ඕ ඇත්තටම ඔය දැන් ඔය වයසට ගිහිල්ලා ආදරෙන් ඉන්න යුවලවල් අපි දකිනවනේ. සමහර අංකල්ලා ඇන්ටිලා අපි දකිනවා අතටත් ඒගොල්ලෝ ඒ අර මැරෙනකල් ඒ අත අල්ලගත් අත අල්ලගෙන ඉන්නවා. ඒ කෙනාව දරා ගන්නවා, ලෙඩට දුකට බලනවා. ඒක ඩිසිප්ලින් එකක් ඇත්තටම.
0: ඒ මටත් ඒ අය දකිනකොට මට හිතෙනවා ඇත්තටම ඒ අය කොච්චර ඉවසල ඇතිද කියලා.
1: දීපු පොරොන්දු ඒ විදිහට ඉෂ්ට කරන වචනයට වැඩ කරන මිනිස්සු විදිහට මම ඒ අයව දකින්නේ.
0: ඇත්තට. එහෙනම් සමහර මිනිස්සු වෙනස් වෙන්නේ ඇයි?
1: තමන් ගැන හිතන ගතිය නේද? එක එක්කෙනාගේ තින් ඒ පසුබිම සමහරු ජීවිතේ කාලෙන් කාලෙට ඒගොල්ලන්ගේ ගෝල්ස් වෙනස් වෙනවා. තරංගක්කේ මං හරි විශේ෷ කාරණාවක් කියනවා. අවුරුදු 18 දී අපි යාළු වෙනවනේ, කෙනෙක් එක්ක ආදරය කරනවනේ. ඒ තෝරගත්ත කෙනා අවුරුදු 28 දී ගැලපෙනවද? බොහෝ වෙනස්යෙන්
0: තියෙනවා.
1: අවුරුදු 28 දී විවාහ වෙච්ච කෙනා අවුරුදු 48 දී ඒත් හරියටම ගැලපෙනවා කියලා ඔබට හිතෙනවද? මිනිස්සු වෙනස් වෙනවා. මේ ලෝකේ වෙනස් වීම කියන යථාර්ථය අපි පිළිගෙන ඕනේ විවාහ වෙන්න. එතකොට දැන් විවාහයකට යනවා කියන්නේ මේක සදාකාලිකව මැරෙනකල්ම ගිනින බැඳීමක්. මේ බැඳීම ඇතුලේ ටිකක් කල් යනකොට මෙයා මදි. අපරාදේ එදා හරියට ගැලපුණාට අද චුට්ටක් මෙයා සෙට් වෙන්නේ නැහැ. එතකොට තමයි මිනිස් වෙනස් වෙන්නේ.
0: අන්න එතකොට තමයි අර මං හිතන්නේ අපි දන්නේ නැතුව අපි අත්තුල හැංගිලා ඉන්න යක්ෂය එළියට එනව ඇත්තේ.
1: ඔව් එතකොට ඉතින් බොරු හේතු පාට කියලා ඔයා මට අරක කරේ නැහැ, මේක කරේ නැහැ, ඒකනේ මම මෙහෙම කරේ කියලා තමන් කරන වැරදි වලට මේ සාධාරණීකරණය කරගන්න හේතු කියනවා. එතකොට අර ඇත්තටම අසරණ මිනිස්සයා හිතන ආනේ ඇත්තටම මගේ වැරද්දෙන්ද මේක උනේ කියලා එයත් අතරමං වෙනවා.
0: සමහර මානසිකව නිරෝගී නැති අතිශය අහිංසක ආත්ම ඇති මේ මෙයා මාව බොරුවට සැක කරනවා කියලා හැබැයිවටම එක් පාර්ශ්වයක් වැරදි කරමින් චෝදනා කරන නේද?
1: ඔව් සමහරුන් ඔය බොරු සැකේ කියන එකත් හරියට ප්‍රශ්නව මේ ආදර කතන්දරවල විවාහ ජීවිතවල ඒ බොරු සැකේ කියන එක
0: තියෙනවා.
1: ඔව් ඒවත් තියෙනවා. හැබැයි සමහර ගෑනු අයට හොඳ ඉවක් තියෙනවනේ. තමන්ගේ ආදරවන්තයාගේ පුංචි වෙනසත් ගැහැණුන්ට දැනෙනවා. පිරිමියෙකුට සාපේක්ෂව ගැහැණුන්ට ඒක වැඩි. ඉතින් එතකොට ඒ කෙනා යම් කිසි විමසිල්ලකින් සමහරලාට බලනවා නම් ඇත්තටම වෙනසක් වෙලා තියෙන්නත් පුළුවන්, නොවි තියෙන්නත් පුළුවන්. හැබැයි මේ ගෑනුන්ට වැරදිච්ච දැනුත් තියෙනවා. පිරිමි කෙනාගේ මානසිකත්වය හරියටම තේරුම් ගන්නේ නැතුව එයාට කොයිතරම් පීඩනයකින්ද එයා ජීවත් වෙන්නේ කියලා තේරුම් ගන්න නැතුව. හොඳම උදාහරණයක් තමයි පිරිමියාගේ කායික හැකියාවන් සමහර වෙලාවට කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒක තරුණ කාලේ වගේම හැමදාම තියෙන්නේ. ඕකට කෙනෙක් කිව්වොත් පිළිගනිද නේද දන්නේ? ආර්ථික ප්‍රශ්න බලපානවා, මානසික ප්‍රශ්න බලපානවා, දරුවන්ගේ ප්‍රශ්න. මේ හැම දෙයක්ම තමන්ගේ කායික
0: ශක්තියට
1: බලපානවා. එතකොට මං කියන්නේ ඔබට වැටහෙනවද? මේක සමහර නොදියුණු මනසක් තියෙන මිනිස්සු අර්ථකථනය කරගන්නේ ආමයාට වෙන කෙනෙක් ඇති. ඒක තමයි ප්‍රධානම කාරණාව.
0: ඒක තමයි මගේ ළඟට එන්නේ නැත්තේ.
1: ඒක තමයි මාව ඕන්නේ
0: නැත්තේ.
1: හැබැයි ඒක තමයි අවසාන කාරණාව. ඊට මෙහා තව කාරණා ගොඩාක් තියෙනවා පිරිමි කෙනෙකුට ඒදී තෘප්තිමත් කරලන්න බැරි. ඉතින් අර අවසාන කාරණාව මුලට අරගෙන ප්‍රශ්න ඇති කරගන්න එපා.
0: ඇහුණ නේද?

0: වෙනස් වෙලා කියන වචන පේලිය සබඳතාවල නිතර අහන්න වෙන වචන පේලියක්. අපි ඒ ගැන ටිකක් වැඩියෙන් කතා කළා ඉස්සර. හැබැයි මට හිතෙනවා මේ කතා කාලයත් වෙන් කරන්න, මොකද මෙවැනි මනෝපදේශික වරියක් හම්බවුණු වෙලාවේ ඒ පිළිබඳ විවෘතව කතා කරන වෙලාවේ මම කැමතියි තව ටිකක් ලෙහා ගන්න අපි කතා කරපු දේ. ගැහැණියක විසින් තමන්ගේ ප්‍රේමවන්තයා නැත්නම් ස්වාමි පුරුෂයාව කොච්චර නිදහස් කළ යුතුද ආදරය ලබා ගන්න?
1: හරියට හරි. පිරිමියෙක් තමන්ගේ ප්‍රියම්බිකාවකින් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ නිදහස සහ ගෞරවය. පිරිමියෙකුට ওই දෙක දෙන ගෑනු කෙනෙක් ඉන්නො නම් ඒ පිරිමි කෙනා කවදාවත් එයවත් අරින්නේ නැහැ. නිදහස, ගෞරවය. ගෑනු කෙනෙක් තර්ක කරන්න පුළුවන් අපිටත් ඒක ඕනේ නේ කියලා. හැබැයි අපිට ඊට වඩා දේවල් ටිකක් ඕනේ. අපිට ඕනේ එයාගේ ටෙන්ෂන්, කෑරින්. තව මෙහෙම දි ගර්ලිස්ට් එකක්. හැබැයි පිරිමි කෙනෙකුට අර දෙක විතරයි ඕනේ. නිදහසයි, ගෞරවයයි. තමන්ගේ බිරිඳ හෝ තමන්ගේ පෙම්වතිය තමන්ට ගෞරව කරන්න ඕනේ. තමන්ගේ බිරිඳ හෝ තමන්ගේ පෙම්වතිය ළඟ නිදහසේ ඕනම දෙයක් කරන්න කියන්න අර කම්ෆර්ට් සෝන් එක කියන්නේ අන්න ඒක ක්‍රියේට් කරලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණාම පිරිමි ගෙවල් ඇතුලේ අර අපි කියන්නේ වෝකින් ඔන් එක්ෂෙල්ස් කියලා බිත්තර කටුඩ ඇවිදින්නේ හරි පරිස්සමෙන්නේ, කොයි වෙලේ පුපුරයිද දන්නේ නැහැනේ. ඒ වගේ තත්වයකටපත් වෙනවා. එහෙම පිරිමි හරි පව්. එහෙම පිරිමි ගොඩාක් මට හම්බ වෙනවා මනෝ උපදේශනයේදී. ඒ අය අර තමන්ගේ බිරින්දෑට තියෙන බයට සමහර වෙලාවට සීරුවෙන් ජීවත් වෙන අවස්ථා තියෙනවා. මොකද රණ්ඩු වෙන්න තියෙන අකමැතිකමට, නැතුව මේ කාන්තා චරිතයකට බය ජීවත් වෙන බියකුළු පිරිමි නෙමේ ඒ අය. ඒ අය කලහකාරීත්වයට කැමති නැහැ. හැබැයි හුස්ම ගත්තත් මේ පැත්ත බැලුවත් ඒ පැත්ත බැලුවත් රණ්ඩු වෙන කාන්තාව විසින් මේ පිරිමි අයව අඩපණ කරලා, ඒ අයගේ ලිංගික ජීවිතය පවා අඩපණ කරලා.
0: කොහොමද එහෙම වෙන්නේ?
1: ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිරිමින්ගේ, සමහර පිරිමින්ගේ, බහුතරයක් පිරිමින්ගේ ඔය මේ කාලයක් තිස්සේ ගැටුම්, මානසික ගැටුම් ඇති වෙනකොට ඒ කෙනාට අර ගෑනු කෙනා ගැන තියෙන ලිංගික ආකර්ෂණය ගිලිහිලා යනවා. එතකොට ඒ කෙනාට එයත් එක්ක එකතු වෙන්න බෑ. දැන් ගැටුම ඉවර වෙලා දෙන්න යාළු වෙලා ගෙදර දොරේ වැඩ ටිකත් හරියට යනවා වෙන්න පුළුවන්. හැබැයි අර නිදියහනේ කටයුත්ත වෙනුවෙන් සූදානම් වීමේ අපහසුතාව තියෙනවා. ඒක හරිම සංකීර්ණ මානසික ප්‍රශ්නයක්. එතකොට කාන්තාවෝ නැවත චෝදනා කරනවා, මෙච්චර මම මෙයාට මේ දේවල් කරනවා, අපි හොඳට ආදරෙනුත් හිටියා මේ සතිය, ඒත් මෙයාට මාත් එක්ක මෙහෙම ඉන්න බෑනේ, මෙයාට වෙන මොකක් හරි ඇති. සතියක් ආදරෙන් ඉඳලා මදි. පිරිමියෙකුට ඒක එයාගේ ඔළුවට කාවත් දන්න පොඩි කාලයක් යනවා. ආදරය, සෙනෙහස, ගරුත්වය.
0: එතකොට ඔය අනවශ්‍ය තරමට හැලහැප්පිලි ගැහැණියක සතු ආකර්ෂණයට අහිමි කරනවා නේද?
1: අනිවාර්යෙන්. එයා රූප සුන්දරියක් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ හරි රෞද්‍ර වයිබ්‍රේෂනල් එනර්ජි එකක් නම් තියෙන්නේ. එයා පවුල ඇතුලේ එයා හරිම පාලනාධිකාරයක් එහෙම කරන අර ගැහැණු භූමිකාවට එහා ගිය ඒ මටසිලුට ආදරණීය බව අහිමි කරගත්ත කාන්තාවන්ගේ ආකර්ෂණය කියන එක ගිලිහෙනවා.
0: දැන් සමහර කාන්තාව ඉන්නවා, ඒ කියන්නේ මේවා අපි විවෘතව කතා කළ යුතු දේවල් නිසා මම ඔබෙන් අහන්නේ. තමන්ගේ සැමියාගේ නැත්නම් ප්‍රේමවන්තයාගේ ජංගම දුරකථනේ WhatsApp පණිවිඩ තමන්ට බලන්න පුළුවන් විදිහට හදාගෙන.
1: ඔව්, අර ස්කෑන් කරලා හදාගෙන.
0: ඒ කියන්නේ ඒක ඒ පිරිමියා වැරදි කරන නිසාමද එහෙම කරන්නේ, නැත්නම් අර ඒ අර ඔබ කිව්ව බලාධිකාරය වෙනුවෙන්ද?
1: නෑ, තරංගක් අවක ගැහෙනු පිරිමි දෙපාර්ශ්වයම කරනවා. ඒක මේ එක්තරා විදිහක අර්ථකථනය කරන්න පුළුවන්. සමහර තැන්වලදී ඔක මානසික රෝගයක අතුරු ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් තමන්ට වෙච්ච අත්දැකීමක් නිසා ඒ තත්ත්වයට පත් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම ඒ කෙනාගේ මොනවා හරි එහෙම දේවල් අහුවෙලා නිසා දැන් නිතර නිතර බලන්න හිතෙනවා වෙන්න පුළුවන්. එහෙම නැතුව නිකන් ඔහේ කවදාවත් කිසිම සාක්ෂියක් නැහැ මේ කෙනා වැරද්දක් කරනවා කියලා. හැබැයි අර මානසික රෝගී පාර්ට්නර් කෙනෙක් නම් එයා බලන්නේ මේ තමන්ගේ සැමියා මේ වෙන ගෑනු කෙනෙක් එක්ක චැට් කරනවාද, එහෙමත් නෙමෙයි අම්මලා එක්ක මොනවද කතා කරන්නේ, සහෝදර සහෝදරියෝ එක්ක මොනවද කතා කරන්නේ, සල්ලි කීයක් දාලා තියෙනවද, මට සමහර අය හම්බෙනවා, ඒ සමහර පිරිමි හරි අසරණ අයගොලු කියනවා, මම මගේ අම්මට සල්ලි ටිකක් යවන්නේ බිරිඳට හොරෙන්. එතකොට ඒ බිරිඳට ඒ එච්චර හොඳ පුතෙක්ව හදලා දීපු අම්මට සලකනවටත් විරුද්ධ වෙන බිරිඳෑවරු ඉන්නවා නම් ඉතින් ඔබ බිරිඳක් කියන වචනෙටවත් සුදුසු නෑ.
0: ඒකටකට කාන්තාව දෙන්නෙක් එකතු වෙලා අනිත් කාන්තාවන්ව මේ විදියට දැනුවත් කිරීමත් සුන්දර ව්‍යායාමයක්. මොකද පිරිමි වෙනුවෙන් කාන්තාව මෙහෙම කතා කරන්න ඕනේ. හැබෑවටම ඔවුන්ට කියා ගන්න බැරි සමහර හැඟීම් අපි අපිම කතා කරලා අපි අපිම විසඳගත්තොත් පිරිමි ලෝකය අපිට එකතු වෙලා ලස්සන කරලා දෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්.
0: මේ සුන්දර මනෝපදේශක තුමිය හමුවන්න අංජලි බුදවත්ත මෙන්න මේ අංකයෙන් WhatsApp පණිවිඩයක් යොමු කිරීම තුළින්. දුරකථන අංකය මම මතක් කරන්නම්, 0772 707 350, 0772 707 350. මා දන්න ඔබ නැවත වතාවක් මගෙන් ඒ අංකය විමසනවා කියලා. මම නැවත කියන්න, 0772 707 350. දැන් අද ඉඳන් කල්පනා කරන්න, ගෙදර ඉන්න පිරිමියාගේ පිරිමි ලෝකය කොහොමද ලස්සන කරලා දෙන්නේ කියලා.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: ஏகம் அருமுனா தரங்க கருவான் தஹாஹத்தரான் එකම කිරුලක් වෙනුවෙන් තරංග වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය.
2: විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
0: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
4: Net FM ධර්ම දක්ෂිනා.
5: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
6: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
7: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
8: Taman tamange sasara gane hitala karana pinkam pin otuni karannu nandu wenna.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
4: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
0: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: මතට ගත්තාම පැත්තකින් තියන්න හිතෙන්නේ නැති පොතක් තමයි මේ හම්බෙලා තියෙන්නේ මට. කතුවරී අංජලි බුදවත්ත කෘතිය නම හැරෙන තැපෑලෙන්. ඒ කෘතියත් අතේ තියාගෙන මනෝපදේශකවරියක් හම්බුණාට පස්සේ ඔබ වෙනුවෙන් මේ සමාජයේ අපේ මාදරණියන්ගේ හිත් ඇහැරවන ප්‍රශ්නත් එතුමිය වෙත යොමු කරමින් තමයි මේ කතාව කරගෙන යන්නේ. අද කතාව මනරම් කනහකට ගන්න හිතන ස්තුතියි කියලා කියනවා ජීව. ඔබටත් ස්තුතියි ඔබේ සතුට අපිට ඒ විදිහට ප්‍රකාශ කළාට. ආදර තරංගවට ගොඩක් පිං. අහන්නේ ඔයාට හරිම ගොඩ පිං සිද්ධ වෙන ආශ දලුවත් ඔබ කිපු හැම දෙයටම ස්තුතියි. ඒව මට මනන්නේ පෞද්ගලික දේවල් වුණත් ඒකට ඔයාට හරිම පිං. මන්දාරම් රාටයි විනාඩි 48යි. කාලේ කොච්චර වේගෙන් ගෙවිලා ගිහින්ද කියලත් මම කල්පනා කරනවා. කොහොමුණත් මම මේ පොතේ පිටු පෙරල පෙරල බල බල ඉන්නකොට මේ පොරොන්දම් ගැන ලියවිච්ච පරිච්ඡේදයක් හම්බ වෙනවා. මේ පරිච්ඡේදය ඇතුලේ පොරොන්දම් කියන වචනේ ඇත්තටම ජ්‍යෝතිෂ්‍යානුකූලව ජ්‍යෝතිෂ්‍යයේදී යෙදෙන වචනයක් නේ. හැබැයි මේ කෘතියේදී මේ මනෝපදේශිකාවරිය මේ කතුවරිය වෙනස් පොරොන්දම් ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. අපිට සමහර පොරොන්දම් ගැන අපි කතා කළාටත් පස්සේ තමයි මට මේ පරිච්ඡේදය හම්බෙන්නේ. මෙතනින් එහාට ඔබතුමියට බාරයි.
1: ඔය පොරොන්දම් ටික දැන් අවුරුදු කීපයක් තිස්සේ මං එක එක එක එක එකතු කරපු පොරොන්දම් ටික. ඕක ටික කාලයක් හත් පොරොන්දම කියලා මං පාවිච්චි කරා. හැබැයි පොත එළියට එන කාලෙ වෙනකොට ඕක අට පොරොන්දම වුණා. අවසානයේට මෝකට එකතු වෙච්ච කාරණාව තමයි සහ කම්පණය කියන එක. මං මෙතෙන්දි කියන්න අදහස් කරන්නේ පොරොන්දම කියන වචනයට අපි විවාහය කියපු ගමන් පොරොන්දම ගැන කතා කරනවා. පොරොන්දම් 20ක් තියෙනවනේ ගලපන්න. ඉතින් ඔය 20 ගැලපුවත් දික්කසාද වෙන, ඔය 20 ගැලපුවත් අඬදබර ඇති වෙන පෞල් ජීවිත තියෙනවා. හැබැයි මෙතන මේ කතා කරන පොරොන්දම් 8 හරියට ගැලපුණොත් බොහොම සාර්ථක විවාහ ජීවිතයක් ඔබට උරුම කරගන්න පුළුවන්. ඒක තමයි මේ පොරොන්දම් 8ක් ගැන කතා කරන්නේ. විවාහයකට අත්‍යවශ්‍ය දේවල් සමහර වෙලාවට අපේ තරුණ පරපුර හිතනවා තරංගක්කා මේ ආදරේ විතරක් තිබුණාම ඇති විවාහ වෙන්න. බඳින්නේ අපි දෙන්න. පෞල් වල අය නෙමේ. මම බඳින්නේ යාගේ සල්ලි නෙමේ. හැබැයි කතන්දර හැම දෙයක්ම හරිම තාවකාලිකයි. ඒ තාවකාලික කතා ඇතුලේ මිනිස්සු තීරණ අරගෙන ජීවිතේ විඳවන හැටි ඇස්පනා පිට පෙනිපෙනි මට හිතුණා මේක මං කොහෙදි හරි කියන්න ඕනි කියලා. මං ගොඩක් වෙලාවට මේක උපදේශනයට එන අයටත් කියනවා. ඉතින් මේ පොත ඇතුලේ ඇතුළත් කරපු ඒ කාරණා 8, ඒ පොරොන්දම් 8 විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් ගලපගන්න. මේක නිකන් අර పూర్ව විවාහ උපදේශන පැත්තට බර ලිපියක්. අට පොරොන්දම. ඊළඟට තමන්ගේ දරුවෝ විවාහ කරලා දෙන බලාපොරොත්තු වෙන දෙමව්පියොත් මෙන්න මේ පොරොන්දම් 8 බලන්න. අනවශ්‍ය දේවල් ඔය කුල මල ජාති ආගම් ඒ දේවල් වලට වඩා දෙමව්පියෝ තමන්ගේ දරුවෝ විවාහ කරලා දෙනවා නම් මෙන්න මේ 8 ගැලපෙනවා නම් බය නැතුව ඔබේ දරුවාගේ විවාහ ජීවිතය සාර්ථක වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.
0: ඇත්තටම මං හරිම අගය කරනවා මේ ලියවිල්ලට නම් මේක හරිම වටිනවා. මේවා සවිස්තරාත්මක විස්තර වෙලා තියෙනවා මේ පොත ඇතුලේ. විශ්වාසය, කැපකිරීම, ගරු කිරීම, සහකම්පනය, ලිංගික ගැළපීම මේ විවෘතව මෙහි ලියලා තියෙනවා. කැමැති අකමැති දේවල් සහ ඉලක්ක ගැළපීම, පවුල් පසුබිම් ගැළපීම, ඉපැයීම් ගැළපීම, අපි නොහිතන ගොඩක් දේවල් ආදරය ඇතුලේ අපි ගලප ගන්න ඕනේ.

0: ස්තුතියි. බොහෝ දෙනෙක් අපිට පණිවිඩ යොමු කරලා තියෙනවා, අපේ කතාව ගැන හොඳ දේවල් කියලා තියෙනවා. එකින් එක කියවේ නැති වුණත් ඒ හැම එකක්ම ආදරේ පිරුණුයව හැටියට අපි සෙනෙහසින් පිළිගන්නවා. ඒ පණිවිඩ කියන වෙලාවත් මම මේ මනෝ උපදේශක වරිය ලව්ව කතා කරවන්න උත්සාහ කළා. වෙන කිසිම දෙයක් නැහැ, පරමාර්ථය ඔබේ හිත නිවන එක. දැන් ඉතින් අපි නික්ම යා යුතුයි. හිතවතිය සුන්දර මනෝ උපදේශක වරිය සහෝදරිය, අපි මේ අන්තිම මිනිත්තු ටික ගනිමුද? මේ මොහොතේ රිදිලා ඉන්න අයට සුවපත් වෙන්න ඔබේ වචන ටිකක් කියමුද?
1: රිදිලා ඉන්න අයට සුවපත් වෙන්න හරි ප්‍රබල වාක්‍යයක් මගේ ළඟ තියෙනවා. අන්න ඒක පුහුණුවට ගන්න පුළුවන් නම් හරි වටිනවා. යථාර්ථයයි බලාපොරොත්තුවයි අතර තියෙන ගැප් එක අඩු කරගන්න. අන්න එතකොට ඔබට රිදෙන ප්‍රමාණය අඩු වෙනවා. යථාර්ථයයි බලාපොරොත්තුවයි අතර තියෙන දුර වැඩි වෙන තරමට ඔබට රිදෙන ප්‍රමාණය වැඩි වෙනවා.
0: යථාර්ථය කියන්නේ ඇත්ත. අපි මොහොන දෙමින් ඉන්න තත්ත්වය.
1: අපි කැමති නැහැ තරංගක්ක මේ ඇත්ත පිළිගන්න. අපි අපේ ඔළුවේ බලාපොරොත්තු වෙන දේ වෙනුවෙන් අපි සටන් කරනවා, අඬනවා, විඳවනවා, විෂාදයටපත් වෙනවා, සීදි විනාසා ගන්න හදනවා. හැබැයි ඇත්ත ඇතිසිටින් දැක්කනම් මේක මෙහෙම තමයි. අපි දෙන්න පාර්ට්නර්ස්ලා නම් මම හිතනවා මට ඕන විදිහට ඔයා ඉන්න ඕනේ කියලා. හැබැයි ඔයාගේ සැබෑ ස්වරූපේ මම තේරුම් අරන් ඒක මම ඇක්සෙප්ට් කරා නම් ඔයත් සතුටින් මාත් සතුටින්.
0: සැබෑ ස්වරූපේ ඇක්සෙප්ට් නොකිරීමම තමයි නේද කඳුළු වලට මුල?
1: ඔව්, ඇත්තටම මිනිසුන්ට ඇත්ත පිළිගන්න බැරිකම. හරි, කෙනෙක් අපිව රවට්ටලා ගියා කියලා හිතන්නකෝ. එයා වංචාවක් කරා තමන්ගේ ආදර සම්බන්ධතාවය ඇතුලේ. හරි, ඒක වුණා, පිළිගන්න. ඇයි යා මට එහෙම කරේ? කොහොමද යා මට එහෙම කරේ? ඔබට ඒ ප්‍රශ්නේ එන එක සාධාරණයි. හැබැයි ඒක ඔස්සේ ගිහිල්ලා ඔබට වද දෙන්න එපා.
0: ඒක වෙලා ඉවරයි නම් ඒක පිළිගන්න වෙනවා.
1: පිළිගන්න වෙනවා. අපි මේක කියන තරම් ලේසි නෑ තරම් දැක්කා.
0: නෑ.
1: හැබැයි පුළුවන්. ඔව්. එහෙම කරපු මිනිස්සු ජීවිතේ දිනලා තියෙනවා.
0: ඔව්, ඒ කියන්නේ අඩු වැඩි වශයෙන් බොහෝ දෙනා ඒ අවස්ථාව පිළි අරගෙන ඉස්සරහට ගියපු අයන මේ අහගෙන ඉන්න ඔබ මම මේ ඇතුළු හැමෝම එවැනි අවස්ථා පහු කරපු අයනේ. හැබැයි ඒක ඇක්සෙප්ට් කරාට පස්සේනේ අපිට හිත හදාගන්න පුළුවන් වෙලා ඇත්තේ.
1: ඔව්, දැන් අපි හිතමුකෝ අපි ආදරයම කරපු අය අපිව දාලා යන්නේ ජීවිතෙන්. අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ නැති වෙච්ච තැන් තියෙන්න පුළුවන්. අපි ඒක පිළිගත්තේ නැත්තම් කොහොමද අපි ජීවත් වෙන්නේ ඉස්සරහට? අපිට ඒක පිළිගන්න වෙනවා. ඒක නා තවදුරටත් මේ ලෝකය තුලේ නැහැ කියන එක. ඒ වගේම තමයි අපි කැමති කොච්චර කැමතිවත් අපි කැමති ආදර සම්බන්ධතාවය ඇතුලේ අපිට අහිමි වෙන සමහර දේවල් අපිට පිළිගන්න වෙනවා.
0: ඔබ වැඩසටහන නිමා කරද්දී අපේ හිතවලට හරිම වටින පණිවිඩයක් තියලා යනවා. යමක් සිද්ධ වුණාද ඒක පිළිගන්න, යථාර්ථය සහ බලාපොරොත්තු අතර තියෙන ගැප් එක අඩු කරගන්න. කල්පනා කරලා බලන්නකෝ ගෙදරින් ඉඳන් සුන්දර මනෝ උපදේශිකා අංජලි බුදවත්ත, ඔබට බෙහෙවින්ම ස්තුති. අපි අසන්නන් බලාගෙන ඉන්න ඔබව නැවත හමුවන්න.
1: හම්බ වෙමු.
0: මාත් ඒ විදිහටම බලාපොරොත්තුෙන් ඉන්නවා.
1: මගේ ඇතුළත තියෙන දේවල් හාරා උස්සා ප්‍රශ්න කරලා මටත් කතා කරන්න පහසු කරාට තරංගක්කා බොහොම ස්තුතියි. ඔයා දන්නවා මගේ රිදම් එක. ඒ රිදම් එකට හොඳටම ගැළපෙන ප්‍රසන්ට කෙනෙක් ඔයා. ඒක හින්දා වෙන්නේ නැති මේ කතා බහ මෙහෙම ගලාගෙන යන්නේ නැත්තේ.
0: ඔව්, මං හිතනවා ඔබට හොඳ රේඩියෝ හඬක් තියෙනවා. බාරි ලස්සනයි. ඔබ රූපවාහිනී නිවේදිකාවකුත් වෙලා හිටියා. මම හැමතිස්සෙම මේ වැඩසටහනට ආවට පස්සේ කල්පනා කරනවා ලස්සන කටහඬක් තියෙනවා. මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න කදිමයි. හැබැයි ඔබ ඊට වැඩිය වටින සේවයක් කරනවා. අපි එතුමිය නැවත කැඳවා ගනිමු. මගේ සුන්දර අසන්නන්, යථාර්ථයයි බලාපොරොත්තුයි අතරේ ගැප් එක අඩු කරගන්නවා.

0: மன்னாரம் ரே வித் தரங்கா.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
3: brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව

අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම්මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලායි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෆෙම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 52 272 0771 41 52 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදු.

0: uppati evang sikkitabbhang āture kāyassa me sato cittang anāturang bhavissati iti iti. Sadhavat supinvatni ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබේවායි කියලා අදත් ප්‍රාර්ථනා කරන්න කැමැති. අදත් අපේ නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළු මහත් ලෝකයටම සම්නිවේදනය කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා දැනට දකුණු කොරියාවේ සේවයේ නියත PW රුවන් චාමර පින්වත් මහත්මයා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි නිපුණි නිහංසා තුලිත් නීලකහ චනුත සීලක යන දරුවන් තිදෙනා විසිනුත් අද මේ දේශනාවට දායකත්වය දරනවා. දායකත්වය දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ඔබගේ පවුල්වල ජීවත් වෙන හැම දෙනාටමත් අපි මුලින්ම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන පින් දෙනවා. මේ දේශනාව අවසානයේදීත් ඒ සිළු දිනාම සිහිපත් කරමින් අපි පින් නමදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් ඊයේ බදාදා දවස අලුයම්ම කාලයේදී සුපුරුදු පරිදි උතුම් ස්වර්ණමාලි මහා චෛත්‍ය රජනන් වහන්සේ වන්දනාමාන කර ගැනීම සිද්ධ කළා. සුපුරුදු පරිදි අලුයම්ම කාලයේදී පාන්දර 3:00 සිට අලුයම 5:30 දක්වා මේ උතුම් මහා සෑ වන්දනාව තුළින් ලබාගත් අනන්ත කුසල ශක්තිය ලංකාවිත් ලෝකෙ ජීවත් වෙන ඔබ සිළු දෙනාගේම ජීවිතයට ආශිර්වාදයක් පිණිස ඒ පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම උතුම් මහසෑ ආශිර්වාද ලැබේවා. පවතින කරදර බාධක දුක් දෝමනස්යන් දුර වේලා හිතේ සතුට සහනය තමන්ගේ ජීවිතේට උදා වේවා. ධර්මයේ විසින්ම තමන්ගේ ජීවිතය ආරක්ෂා කර දෙත්වායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි ලෝතුරා අමාමේනි බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතයක් වන අද දේශනාවට මා පාදක කරගත්තේ සංයුත්ත නිකායේ කන්දක වග්ගයේ නකුළු පිතු කියලා කියන සූත්‍ර දේශනාව. එහෙම නැත්නම් නකුළු පිත, එහෙම නැත්නම් නකුළ කියලා කියන ගෘහපත්‍යාට දේශනාවකට වදාළ සූත්‍ර පාඩයක් තමයි අද මූලික දේශනාව සඳහා මම පාදක කරගෙනම සිද්ධ කළේ. ඔබ දන්නවා නකුල මාතා සහ නකුල පිතා කියලා කියන දෙදෙනා පිළිබඳව අපේ බොහෝ දේශනාවන් වල සඳහන් වුණත් ඒ දෙදෙනා පිළිබඳව නෙමෙයි, ගෘහ ජීවිතය පිළිබඳව නෙමෙයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඊට වඩා වෙනස් ධර්ම කාරණාවක් තමයි මූලික වශයෙන්ම පින්වත්නි අපිට පැහැදිලි කරලා දෙන්නේ. පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ කියලා කියන්නේ අප දන්න අපේ ජීවිතය මේ මඟ සකස් කරගන්නට මේ සසරෙහි නිවීම ඇති කරගන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගය පෙන්වා දී වදාළ ඒ උත්තම ධර්මයයි අපි කවුරුත් අපේ ජීවිතය තුළ අපි උත්සාහ කරන්නේ ජීවිතයට සොයා ගන්නට. පින්වත්නි ලෝතුරා බුදු කෙනෙක් 15 කාල පරිච්ඡේදයක් තථාගත බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මී ලෝකයේ තුළ පවතින කාල පරාසයක් තුළ මනුෂ්‍යාත්මයක් අපි ලබාගෙන මේ ලබාගත් මනුෂ්‍යාත්මයත් මේ බුද්ධෝත්පාද කාලයකත් ඒ වගේම උතුම් තථාගත ධර්මයක් ලෝකයේ පවතින කාලයකත් අපිට මේ සද්ධර්මයේ මඟ හැරුණොත් පින්වත්නි අපි සසර පුරාවටම නැවත නැවතත් විවිධ ආත්මභාවවල උත්පත්ති ලැබමින් මේ සසරෙහි දුක් විඳින්නට සිදෙන බව අපි කවුරුත් හොඳින් තේරුම් ගන්න ඕනේ. මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මනුස්ස ලාභං ලද්දානං සද්දම්මේ සුප්පවේදිතේ ඒකනං නාති ගච්ඡන්ති අතිනාමෙන්ති තේකනං. එනිසා මේ ශ්‍රණ සම්පත්තියක් ලැබිච්ච කාල පරිච්ඡේදයක අපි ලෝකයේ කොතනක ජීවත් වෙලා හිටියත් මේ උතුම් තථාගත ධර්මය ඔයත්තෝ මගාරින්ඩිපා. ජීවිතයේ ඉඩක් ලැබෙන හැම වෙලාවක් තුළදීම තමන්ට පුළුවන්කමක් තිබෙනවා මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්ට අනුගමනය කරන්ට. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළ තියෙන විශිෂ්ට ස්වභාවය තමයි පින්වත්නි මේ බුද්ධ භාෂිතය හොඳට අහලා ඒ අහපු ධර්මය තමන්ගේ ජීවිතය තුළ පුහුණු ඇති කර ගැනීම. අපි කියන්නේ ඒ පුහුණුව තුළින් තමයි ඔබට මේ අවබෝධය ඇති කරගන්නට පුළුවන් කමක් තිබෙන්නේ. පරියාප්ති, පටිපත්ති සහ පටිවේද කියලා කියන අපි සඳහන් කරනවා මේවාට ත්‍රිවිධ ශාසනය කියලා සඳහන් කරනවා. මේ ත්‍රිවිද සාසනයේ තුල තියෙන දේවල් අපි තාමත්ම හොඳින් අවබෝධිකින් යුක්තව තේරුම් අරගෙන ක්‍රියාත්මක කර ගැනීම තමයි තාමත්ම වැදගත් වෙන්නේ. දැන් බලන්න අද දේශනාවට මා පාදක කරගත්තේ පොදුවේ අපි කවුරුත් අපේ ජීවිතයේ තුල තරුණ වයසේ වින්ද පුළුවන් මැදි වයසේ වින්ද පුළුවන් ජීවිතයේ අවසන්ම කාල පරිච්ඡේදයේ තුල වින්ද පුළුවන් එහෙම නැත්නම් විවිධ ලෙඩ රෝග වලට පත්විච්ච කෙනෙක් වෙන්න පුළුවන් අපි කවුරුත් අපට අපේ ජීවිතයේ තුල ඉතාමත්ම හොඳින් වගේම ගැඹුරින් ඉතාමත්ම හොඳින් සහ ගැඹුරින් අපිට තේරුම් ගන්න අවශ්‍ය කරන ධර්ම කාරණාවක් මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා මණිලූතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේහි බග්ග ජනපදයේහි සුන්සුමාකිර කියලා කියන නගරය ආසන්නයේ තිබෙන බේසකලා කියලා කියන එහෙම නැත්නම් මේ මුවන්ට අයත් අභිභූනික භූමික තමයි මගේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන වෙලාවේදී වැඩ සිටියේ. ඒ වෙලාවේදී නකුළු පිත්තුතුමා භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණලා භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා තථාගතයන් වහන්සේගෙන් මෙන්න මේ වගේ කාරණාවක් විමසා සිටිනවා. මේක ඉතාමත්ම වටිනවා අපි කාටත් අපේ ජීවිතේට ඉතාමත්ම හොඳින් තේරුම් ගැනීම. ඔහු සඳහන් කරන්නේ ජින්න උද්දෝ මහල්ලකෝ අද්දුගතෝ වයෝ අනුපත්තෝ ආතුරකායෝ අබින්හ තංකෝ අනිච්ච දස්සාවිකෝ පනහං බන්තේ. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ ස්වාමීනි මම දැන් ඉතාමත්ම දිරාපත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ජීවිතයේ වයසට ගියපු කෙනෙකුට ඇතිවෙන හැඟීමක් අදහසක් තමයි මෙතනදී ප්‍රකාශයට පත් වෙන්නේ. මෙයා සඳහන් කරන්නේ ස්වාමීනි මම දැන් ඉතාමත්ම දිරාපත් වෙලා කියපු කෙනෙක්. මම දැන් වයසක කෙනෙක්. ඒ වගේම මහලු වුණ කෙනෙක්. සෑහෙන වයසයි. ඒ වගේම ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයට උදා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ශරීරය යම්කිසි ආකාරයකට විවිධ රෝගාබාධයන්ට පත් වෙලා තියෙන්නේ. එනිසා ස්වාමීනි මම මොනෝ හරි අසනීප තත්ත්වයකින් මගේ ලෙඩකින් මගේ ජීවිතේ පෙළෙනවා. පින්වත්නි සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වන මිනිසෙක් මේ ජීවිතේහි මේ යථා ස්වභාවය තත්ත්වය ඉතාමත්ම හොඳින් දකින කෙනෙකුට මේ කාරණාව අපට ප්‍රඥාවෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න ඔබට ඔබේ නිවසේ ජීවත් වෙන අම්මා තාත්තා වෙන්න පුළුවන් වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ ජීවිතේ වයසට පත්වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් අපි නිතරම අපේ කටින් කියවන වචන කීපයක් තමයි තියෙන්නේ සමහර අය සඳහන් කරන්නේ මම දැන් බොහොම දිරාපත්වෙච්ච කෙනෙක් මම දැන් බොහොම වයසට ගිහිල්ලා මහලු වෙලා ඉන්නේ මගේ ජීවිතේ අවසාන කාලයට ඇවිල්ලා ඉන්නේ ඒ වගේම මගේ ශරීරේ නිතරම රෝගාබාධ වලින් පෙළෙනවා පින්වත්නි මේ කියන කතාවත් එක්කම මෙයා සඳහන් කරනවා ස්වාමීනි මගේ සිතේ සතුට වඩවන කිසිම දෙයක් මට දකින්න ලැබෙන්නේ නැහැ. පින්වත්නි මිනිස්සෙක් කායික වශයෙන් ලෙඩ වෙනකොට ඒ කායික වශයෙන් ලෙඩවීමේදී යාගේ හිතට විශාල වේදනාවක් Tamange ජීවිතය තුළ දැනෙනවා. අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ වයසට යන්නම අවශ්‍ය වන්නේ නැහැ මේ රෝගාබාධ ඇති වෙන්න. අපි පුංචි අතදරුවගේ ඉඳලා ජීවිතයේ අවසන් කාල පරාසය දක්වාම ගත කරන කෙනෙක් යම්කිසි ලෙඩකින් පෙළමින විට එමුණතන් යම්කිසි ලෙඩකින් එයාගේ ජීවිතේ තැබිලා තියෙනකොට එයාට හිතේ කිසිදු ආකාරයකට සතුටක් ඇත්තේ නැහැ. මේ විලාවේදී මේ නකුළු පිත්තු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ස්වාමීනි මට අවවාද කරන සේක්වා මට අවවාද කරන සේක්වා මට අනුශාසනා කරන සේක්වා මගේ ජීවිතේට බොහෝ කාලයක් හිතසුව පිණිස අනේ භාග්‍යතුන් වහන්ස මට යම්කිසි අනුශාසනාවක් කරන්නට දේශනාවක් කරන්නට දැන් මේ කියන ප්‍රකාශය අප දන්නවා දෛනික ජීවිතයේ තුල ගත කරන විට අපට නිරන්තරයෙන්ම අපේ ජීවිතවල අහන්ට දකින්ට ලැබෙන කාරණාවක් හේතුව මොකක්ද ලෙඩ වුණාට පස්සේ මගේ හිතේ සතුටක් නැහැ කියලා කියන එක ඔබ දන්නවා මේ ලෙඩ පිළිබඳව ලෞතරා බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ දේවල් අපිට දේශනා කරලා තිබෙනවා අපි මේ පිළිබඳව විමර්ශනය කරමු බලන්න අපි කොහොමද මේ චිත්ත ශක්තියක් ඇති කරගෙන මේ අවබෝධයක් ඇති කරගෙන මෙවැනි කාරණාවකට මුහුණ දෙන්නේ කියලා කියන එක ඔබ සියලු දෙනාම ඉතාමත්ම හොඳින් ප්‍රඥාවෙන් අපිට තේරුම් ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී මෙන්න මේ ආකාරයකට මේ නකුළු පිතුතුමාට දේශනාවක් කරනවා එහෙම නැත්නම් අවවාදයක් කරනවා ගෘහපතිය ඕ ඒක තමයි ගෘහපතිය ඇත්ත මේ ශරීරය කියලා කියන්නේ ලෙඩ දුක් හැදෙන එකක්ම තමයි ඒකේ කිසිදු ආකාරයකට වෙනසක් ඇත්තේ නැහැ මේ කය කියලා කියන්නේ මේ ශරීරය කියලා කියන්නේ සියුම් කටුවකින් වැසීලා තිබෙන බිත්තරයක් හා සමානයි ඒක ඕනම වෙලාවකදී ඒක කැඩෙන්නට පුළුවන්කමක් තියෙනවා ඒ නිසා යම් කිසි කෙනෙක් නිරෝගීව ඉන්න කෙනෙක් යා හිතනවා නම් කල්පනා කරනවා නම් මම හැමදාම නිරෝගීව ඉන්නවා කියලා මම හැමදාම ශක්තිමත් වෙ ඉන්නවා කියලා ඒක තරම් අඥානවන්තකමක් මේ ලෝකෙ තුල කොහෙවත් ඇත්තේ නැහැ ඒ නිසා ගෘහපතිය ඔබ තීරුම් ගන්නුන කාරණාව තමයි මම මගේ ජීවිතයේ තුල මේ ලෙඩ දුක් හැදෙනවා යයි කියලා කියන එක මේක පොදු ධර්මතාවක් පොදු කාරණාවක් ඒ නිසා මේ පොදු කාරණාවක් මගේ ජීවිතයට ඇති වෙනකොට ඔබ ඔබේ ජීවිතයේ තුල පුහුණු කරගට යුතු කාරණාව තමයි මගේ සිත විතරක් මම ලෙඩ කරගන්නේ නැහැ කියලා කියන කාරණාව. පින්වත්නි තාමත්ම වැදගත් වන කාරණාවක්. මොකද හේතුව තස්මහතියතේ ගෘහපති ගහපති එවං සික්කිතබ්බං ආතුර කායස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. අන්න ඒ කාරණාව පින්වත්නි තාමත්ම වැදගත් වෙනවා. මොකද හේතුව අපේ කය ලෙඩ වුණාට ඒ කය ලෙඩ වෙන රාකෙදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ තමන්ගේ මනස ලෙඩ කරගන්න එපා කියලා කියන කාරණාව. දැන් ඔබට තාමත්ම පැහැදිලි යම් කිසි කෙනෙක් තරුණ වයසේ වෙන්න පුළුවන් මැදි වයසේ වෙන්න පුළුවන් සමහරලාට අවුරුදු 60 70 වක් ගිහිල්ලත් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැනෙන්න පුළුවන් මට කිසිම ලෙඩක් නැහැ. මට කිසිම ලෙඩක් නැහැ. එනිසා මම නිරෝගීව ඉන්නවා කියලා මෙහෙම කෙනෙකුට උදං අනන්නට පුළුවන්කමක් තියෙනවා. නමුත් පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාරීරිය කියලා කියන්නේ අත් වශයෙන්ම අපේ ජීවිතයේ ලෙඩවලට ගොදුරක් බවට පත්වෙච්ච තැනක්. මේ ලෙඩවලට නිදාහණියක් මේ ශාරීරිය කියලා කියන්නේ. කොච්චර අපි නිරෝගීව ජීවිතය ගත කළත් මේ කය එක්තරා ආකාරයකට මේ ශරීරය එක්තරා ආකාරයකට එක්තරා කාලපරාසයක් කෙනෙකුට ඒ කාලපරාසය තුළ සම්පූර්ණයෙන්ම යම්කිසි ලෙඩකට පත්වීම සිදු වෙනවා. දැන් බලන්න මෙවැනි රෝගාබාධයක තත්යකට පත්වලා කවුරු හරි කෙනෙක් මෙතන ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන කෙනෙක් ඔබ නිතරම ඔබ රෝගී පිළිබඳව හිතනවා නම් කල්පනා කරනවා නම් ඒ රෝගී පිළිබඳව හිතන්න කල්පනා කරන්න ඔබේ හිතට කිසිදු ආකාරයකට සහනයක් ඇත්තේ නැහැ. ඒ වගේම කිසිදු ආකාරයකට නිදහසක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබේ මනස අනිවාර්යයෙන්ම ලෙඩ තත්යකටපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ අවධාරණය යොමු කරන්නේ දෙහිමේ බික්කවේ රෝගා කායිකෝච රෝගෝ චේතසජෝග රෝගෝ. අන්න බුදුහාමුදුරුවෝ රෝග නිදානයේදී එමන්තන් රෝග සූත්‍රයේදී අපිට පැහැදිලි කරපු කාරණාව මහණෙනි මේ ලෝකයේ තුල ජීවත් වෙන විට රෝග දෙකක් තියෙනවා. එකක් තමයි කායික ලෙඩ කියලා කියන එක. අනිත් එක තමයි මානසික ලෙඩ කියලා කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ වැඩිපුරම අවධානය යොමු කළේ මානසික වශයෙන් ඇතිවේ නව ආබාධයන් පිළිබඳව. දැන් මේ සසර කියලා කියන්නේම මේ සංසාරේ පුරාවට අපි දුක් විඳිනවා කියලා කියන්නේම මේ මනසින් අපි ඇති කරගන්නා බැඳින් සහිත ලෝකය නිසා මේ ගොඩනගා ගන්නා පංචස්කන්ධය නිසා තමයි මේ සසර පුරාවටම අපිට මේ දුක් සහිත ස්වභාවයක් උදා වෙලා තියෙන්නේ. දැන් බලන්න කායික ලෙඩ කියලා කියන එක බුදුහාඳුරෝ ඒක පෙන්නුම් කරපු කාරණාවක්. ඒක බලන්න කොච්චර ලස්සනට මේක පෙන්නුම් කරාද කියලා කිව්වොත් එීම හරියට බිත්තර ගෙඩියක් හා සමානයි. ඉතින් අපේ මේ ශරීරය එක්තරා ආකාරයකට බිත්තර නටුවකින් එහෙම නැත්නම් කටුවකින් සකස් වෙලා තියෙනවා සමානයි. ඇයි මේ ශරීරය ඕනෑම වෙලාවකදී ඕනෑම අවස්ථාවකදී අපි හිතන්නේත් නැති කල්පනා කරන්නේත් නැති රෝගාබාධයකට ගොදුරු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් ඒ නිසා තමයි අර ගිරිමානන්ද කියලා කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීවා රෝග, කායෝ සාසෝ පිනාසෝ කියලා මේ විදිහට මේ ශරීරයට අටගන්නා වූ රෝගාබාධ විශාල ප්‍රමාණයක් පින්වත්නි අපිට දේශනා කරලා තිබෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙටත් වඩා අවුරුදු 2000 ගණන් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. දැන් අවුරුදු 2000 ගානකට උඩදී තිබිච්ච රෝගාබාධ ප්‍රමාණය බලනකොට අද තවදුරටත් ඒ රෝගාබාධ ප්‍රමාණය එන්නෙන්දම ඉතාමත්ම ඉහළ මට්ටමකට පත් වෙලා තියෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා මීට දසක දෙකකට විභාග වන උඩදී එහෙම නැත්නම් අවුරුදු 20ක් 15ක් 20ක් වගේ උඩදී අපිට වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියපුවාම ඒ වෛද්‍ය මධ්‍යස්ථානකදී අපිට දකින්න ලැබුණේ විශේෂඥ වෛද්‍යවරු දෙතුන් දෙනයි හිටියේ. දැන් අද බලන්න කොච්චරනම් විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණයක් ඒ ස්ථානවල සේවයේ නිරත වෙලා සිටිනවාද? ඒ කියන්නේ මේ ශාරීරිය මිනිසුන්ගේ ජීවිතවලට එන්ඩෙන්ට ඇතිවෙන රෝගාබාධ ප්‍රමාණය අඩුවීමක් නෙමේ අපිට පේනවා රෝගාබාධ විශාල ප්‍රමාණයක් වැඩි වෙනවා. කායික වශයෙන් මිනිසු විශාල වශයෙන් රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. එතකොට ඒ කායික වශයෙන් ඒ රෝගාබාධයන්ට ඇති වෙන එකට විවිධ හේතුකාරක බලපාන්න පුළුවන්. දැන් ධර්මයේ තුල නම් අපිට පෙන්නනවා ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවන් වල යම් කිසි ආකාරයකට උත්තු පරිණාමජ ආබාධ, විසම පරිජාරහව ආබාධ, කම්ම විපාකදා ආබාධ මේ ආදී වශයෙන් මේ යම් යම් හේතුන් පෙන්නනවා. දැන් බලන්න මේ කාලයේදී ඉතාමත්ම අධික උෂ්ණක් සමහර පළාත් වලට තියෙනවා. එතකොට මේ ඍතු වෙනස් වීම නිසා මිනිසුන්ට රෝගාබාධ ඇති වෙනවා. එතකොට මේ ඍතු වෙනස් වීම නිසා ශාරීරිය තුල තිබෙන්නා වූ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ඒ සතර මහා ධාතුන් වෙනස් වීම සිදු වෙනවා. එතකොට ශාරීරිය තුල තිබෙන්නා උෂ්ණ ප්‍රමාණය වෙනස් වෙනවා, සීතල ස්වභාවය වෙනස් වෙනවා. එතකොට විවිධාකාර විදී රෝගාබාධ අපිට ඇති වෙන්නට බොහෝ සෙයින් ඉඩකඩක් තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ මේ ශාරීරියට විශාල රෝගාබාධ ප්‍රමාණයක් එදා බුදුහාමුදුරුවෝ කාලෙත් තිබුණා. ඒ බුද්ධ කාලයේ සඳහන් කරපු රෝගාබාධ වලට වඩා වැඩි ප්‍රමාණයක් අපිට පේනවා අද කාල පරාසය වෙන විට විශේෂයෙන් වැඩි වැඩියෙන් මේ ලෝකයේ තුල පින්වත්නි දකින්න ලැබෙනවා. දැන් එතකොට සමහර රෝගාබාධ අපි දන්නවා කර්මානුරූපව, ඒ කියලා කියන්නේ පෙර සසරේ කරපු සමහර අකුසල කර්මයන් බලපාලා සමහර රෝගාබාධ ඇති වෙන බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් හොඳට විමර්ශනය කරලා බලනකොට භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ දිහාගෙන බැලුවට පස්සෙත් ඒ තථාගතයන් වහන්සේගේ ශරීරයේ පවා පින්වත්නි අපිට පේනවා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වුණු අවස්ථාවන්. අපේ සූත්‍ර දේශනාවන් අපිට පරිශීලනය කරනකොට, විනී පිටකේ පරිශීලනය කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබිච්ච පිටකොන්දේ තිබිච්ච ආබාධයන් පිළිබඳව, ඒ වගේම උන්වහන්සේට නිරන්තරයෙන්ම බඩේ තිබිච්ච යම් යම් ආකාරي අපහසුතාවයන් පිළිබඳව අපිට දක්වලා තිබෙනවා. එතකොට බුදු කෙනෙක් වුණත් මේ ශරීරය ශරීරේම තමයි. මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තිබෙන මේ නාම රූප ධර්මතාවන් වල තිබෙන මේ ස්වභාවීය தත්ත්වය පොදු தත්ත්වයක්. මිනිසෙකුගේ තියෙන මනසේ දියුණු ස්වභාවය තමයි අපි එතනදී බුද්ධිය විදියට, අවබෝධය විදියට, බුදු බව විදියට එක්තරා ආකාරයකට අපි විග්‍රහයට ලක්කිරීමක් කරන්නේ. එතකොට මේ කායික වශයෙන් නැති වෙන රෝගාබාධ වලට අපිට ඕන තරම් අපිට බෙහෙත් තීත් ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. හැබැයි తాවකාලිකයි. මේ ශාරීරියේ පින්වත් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නම් ලෝකේ සල්ලි තියෙන මිනිස්සු කෝටි ගණන් බිලියන ගණන් තියෙන මිනිස්සු, ඒ මිනිස්සු කවදාවත් මේ ශාරීරියේ දිගටම පවත්වාගෙන හැකියාවක් තියෙනවා නම් ඔය මුදල් වියදම් කළ මේ ශරීරේ පවත්වාගෙන යනවා. ඔබ දන්නවා ලෝකයේ ඉතාමත්ම ප්‍රකට පොප් ගායකෙක් විදිහට හිටපු මයිකල් ජැක්සන්, එයා අවුරුදු 150ක් ජීවත් වෙන්න සැලසුම් කළා කියලා තමයි අපි බොහෝ වෙලාවට අහලා තියෙන්නේ. ඔහුට වෛද්‍යවරු 10 දෙනෙක් හිටියා කියලා කියනවා. හැබැයි පින්වත්නි අපිට පේනවා වෛද්‍යවරු 10 දෙනෙක් හිටියත් අවුරුදු 150ක් ජීවත් වෙන්න සැලසුම් කරලා තිබුණත් ඔහු වයස අවුරුදු 52ක් වගේ ඉතාමත්ම අඩු කාල පරාසයක් තුළ මරණයට පත් වෙනවා. ඒතර අපිට පේනවා මේ වෛද්‍යවරුන්ට වුණත් මේ ශරීරයට බෙහෙත් තීත් ආදී ලබා දීලා ගෙනියන්නට පුළුවන්කමක් තිබෙන්නේ එක්තරා සුළු කාල පරාසයක් පමණයි, එක්තරා සීමාවකට පමණයි. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අරගත්තට පස්සේ අප්පංවත ජීවිතං ඉදං ඕරං වස්ස ස්ථාපිමී යති යෝචේපි අතිච්ච ජීවිතී අතකෝ සෝජර ස්ථාපිමී යති. අපිට පේන අවුරුදු 100ක් විතර වගේ කාල පරාසයක් තමයි මිනිස්සුගේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙන්නේ. අම්මගේ කුසේ ඉඳලා හිමත්තන් කලල අවස්ථාවේ ඉඳලා අවුරුදු 100ක් දක්වා කාල පරාසය තුළ කිසියම් හේතුවක් නිසා එයා මරණයකට පත් වෙනවා. එතකොට රෝගාබාධ ඇති වෙනවා. මේ ශාරීරික දිරාපත් වෙලා යනවා. එතකොට පින්වත්නි ලෝකයේ තුළ අපි මිනිස්සු විදියට අපි කොච්චර මහන්සි වුණත්, අපි කොච්චර උත්සාහ කළත් අපිට පේනවා මේ ශරීරය පවත්වාගෙන යන්න පුළුවන් එක්තරා කාල සීමාවක් තුළ පමණමයි. ඇයි ඔබට මේ කාරණාවක් පිළිබඳව සඳහන් කරන්නේ? මෙය ප්‍රඥාවෙන් තේරුම් ගන්න අවශ්‍ය නිසා, ජීවිත අවබෝධයෙන් තේරුම් ගන්න අවශ්‍ය නිසා, යම් කිසි වෙලාවකදී යම් කිසි අවස්ථාවකදී ලෙඩ දුක් ඇති වෙනකොට අපේ ජීවිතේ බාධා සහිත ස්වභාවයක් නැති වෙනකොට අපි දන්නවා අපි කොච්චර අපේ ජීවිතය තුළ ඒ පිළිබඳව අපි දුක් වෙනවද සමහර තන් තමන්ගේ ජීවිතය ගැන නොහිතා සමහරලට මහන්සි වෙනවා ඒ වගේම නොකානු විමහන්සි වෙනවා නිදි වර්ජිතව මහන්සි වෙනවා විදේශ රටවල් වලට ගිහලා මහන්සි වෙනවා නොයෙකුත් දේවල් කරලා මහන්සිලා මහන්සිලා තමන්ගේ කායික ශරීරයේ පිළිබඳවත් මානසික සෝතාව පිළිබඳවත් කල්පනා කරන්නේ නැතුව අධික ලෙස මහන්සි වෙලා මුදල් හම්බ කරනවා හැබැයි අපි දන්නවා ජීවිතයේ එක කාල සීමාවක් ඇතුළතදී ඒ ගත්ත මුදල් සමහර වෙලාවට තමන්ගේ ශරීරයට ඇතිවෙන රෝගාබාධයන්ට අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ මුළු ජීවිත කාලයම හම්බ කරගත්ත දේවල් සමහරවිට ඔබ අවුරුදු 50ක් 60ක් යනකම් ජීවිතේ විශාල මහන්සියක් වෙලා ඔබ උපයාගත්ත මුදල් අපි හිතන්නේ ජීවිත අවසන් කාලේ බොහොම ලස්සනට ජීවත් වෙන්න ඕන කියලා. සැලසුමක් ඇතුව ජීවත් වෙන්න ඕන කියලා. තරුණ වයසේදී මෙදි වයසේදී ජීවිතේ අපි ගොඩක් මහන්සි වෙනවා. පින්වත්නි අපි තරුණ වයසේදී මෙදි වයසේදී අපි කොච්චර මහන්සි වුණත් අපිට පේනවා අපිට අවුරුදු 50ක් 60ක් යනකොට මේ රෝගකාරක තත්ත්වයන් ජීවිතේ ගොදුරු වෙනවා. එතකොට අර මුළු ජීවිත කාලයම අපි හම්බ කරගත්ත මුදල් ටික ජීවිතයේ ජීවත් කරවීම සඳහා ඒ කියන්නේ මැරෙන්නේ නැතුව ජීවත් වීම සඳහා අපිට ඒ මුදල් ටික අපිට වියදම් කරන්න සිදු වෙනවා. දැන් බලන්න අපේ විශ්‍රාම ලබා ගන්න අපේ අම්මලා තාත්තලා වැඩි හිටිය අය. ඔබ අවුරුදු 55න් 60න් විශ්‍රාම ගියා නම් ඔබ දැන් අවුරුදු 60 70ක් වෙනකොටම 60 70ක් වෙනකම් ඔබ ජීවත් වෙනවා නම් ඔබට පේනව ඇති ඔබ ලබාගත් මුදල් එහෙම නැත්නම් දැනට ඔබ ලබා ගන්නා විශ්‍රාම වැටුපෙන් සෑහෙන ප්‍රමාණයක් ඔබ ගෙවන්නේ ජීවත් වීමේ අරගලයක් සඳහා. කෑමට නෙමෙයි සමහර වෙලාවට ඔබ වියදම් කරන්නේ බෙහෙත්තිකට. සමහර වෙලාවට අපිට ලෙඩ දුක් ඇති වුණාම ඒ ලෙඩ දුක් ඇතිවිච්ච වෙලාවකදී අපි ඒ පිළිබඳව හිතන්න කල්පනා කරන්න තමන්ගේ මනස විශාල වශයෙන් දුර්වල මට්ටමකට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? ඔබේ කය ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි කය ගැන අවබෝධයක් ඇති කරගන්න කියලා කිව්වා. හැබැයි මනස ලෙඩ කරගන්න එපා කියලා කිව්වා. අන්න පින්වත්නි, මනස ලෙඩ කරගන්නේ නැතුව ජීවත් වීම තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. එතකොට මේ මානසික ශක්තිය ඇති කරගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඉතාමත් හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. දැන් නකුල පිතාට සඳහන් කෙරේ, නකුල පිත ඔබ හිතන්න කල්පනා කරන්න මේ ශරීරය රෝගාබාධයන්ට පත් වෙනවා. මේ රෝගාබාධයන්ට පත් වෙන එක වළක්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි ඔබ මේක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. හැබැයි ඔබ කය ලෙඩ වුණාට ඔබේ මනස ලෙඩ කරගන්න එපා කියලා කිව්වා. මනස ලෙඩ කරගන්න එපායයි කියලා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා. පින්වත්නි, නකුල පිතුතුමා ගෘහපතිතුමා මේ කාරණාව ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන තේරුම් අරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා ආයුෂ්මත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ළඟට පැමිණියා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමීපෙට පැමිණිලා වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා මේ බුදුරජාණන් වහන්සේ සමග සිද්ධ කරපු කතාව එහෙම නැත්නම් මේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම සාරිපුත්තයන් වහන්සේට සදහන් කළා. සාරිපුත්තයන් වහන්සේට සදහන් කරපුවාම සාරිපුත්ත තෙරුන් වහන්සේ නකුල පිතාගෙන් අහන්නේ, නකුල පිත, හරි ඔබට ඔබේ ශරීරයේ රෝගාබාධ ඇති වෙනවා. ඔයා දැන් වයසයි. මං දැන් දිරාපත්ලා ඉන්නේ. මොනවාරි රෝගාබාධකින් පත් වෙලා ඉන්නේ. ඒ නිසා මගේ මනසට කිසිදු ආකාරයකට සතුටක් ඇත්තේ නැහැ. මේ කාරණාව ඔක්කොම ලෞතුරා බුදුරජාණන් වහන්සේව සදහන් කරා කියලා මට ප්‍රකාශයට පත් කළා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ඔබට දේශනා කළේ මේ ශරීරය රෝගාබාධයන්ට පත් වෙනවා. ඒක ඔබ අවබෝධ කරගන්නට කය ලෙඩ වුණත් මනස ලෙඩ කරගන්න එපා කියලා කියන එක බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරපු කාරණාවක්. නකුල පිත, ඔබ ඇහුවේ නැද්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි මම කොහොමද මගේ මනස ලෙඩ කරගන්නතෝ ජීවත් වෙන්නේ? ඒ වෙලාවේදී නකුල පිත සඳහන් කරනවා, අනේ ස්වාමීනි මම හිතුවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කාරණාව මම ඔබ වහන්සේගෙන් අහලා මේක දැනගන්න ඕන කියලා. ඒ වෙලාවේදී අපිට පේනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ නකුල පිත්තට ඉතාමත්ම ලස්සනට මේ මුළු පංචස්කන්ධයේ පිළිබඳවම බොහොම ගැඹුරු දේශනාවක් සිදු කරනවා. අපට අපේ ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ අවබෝධය ඇතිකර ගැනීම සඳහා මම බොහොම සරල ආකාරයකට තේරුම් ගන්න පුළුවන් ආකාරයකට මේ කාරණාව ඔබට පැහැදිලි කරලා දෙන්න කැමැතියි. කතංච ගහපති ආතුර කයෝ ඒව හෝති ආතුර චිත්තෝති. ගෘහපතිය මේ අසනීප වලින් පීඩා විඳින කයක් ඇති කෙනා ඒකම සිතුන ත්‍රෙඩවිලා ඉන්නේ කොහොමද? ඔන්න දැන් සඳහන් කරනවා සිතින් ලෙඩ වෙන්නේ කොහොමද කියලා කියන්නේ කාරණාව. ඇයි පින්වත්නි සිතින් ලෙඩ වෙන්නේ? මොන හේතුවක් නිසාද සිතින් ලෙඩ වෙන්නේ? සාරිපුත්ත හාමුදුරු නකුල පිටර සඳහන් කරන්නේ ගෘහපතිය මේ ලෝකේහි අශෘතවත් පෘථජ්ජනියා. එහෙම නැත්නම් මේ ශ්‍රුතවත් ශ්‍රාවකයා නෙමෙයි, හොඳට ධර්මයේ අහලා ධර්මයේ අවබෝධ කරගත්ත කෙනා නෙමෙයි, සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන කෙනා. එයා තමන්ගේ ජීවිතයේ තුල මේ උතුම් ආර්යයන් වහන්සේලා දකින්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් ඒ උතුම් ආර්යයන් වහන්සේලා දේශනා කරපු ධර්මීය තේරුම් ගන්නට උත්සාහ කරන කෙනෙකුත් නෙමෙයි. ධර්මීය තුල හැසිරිච්ච කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම සත්පුරුෂයන් දකින්න කැමති කෙනෙකුත් නෙමෙයි. සත්පුරුෂ ධර්මීය අහන්න කැමති කෙනෙකුත් නෙමෙයි. අපිට පේනවා අන්න ඒ කාරණා විතාමත් වැදගත් වෙනවා. එතකොට අර හිතක් ලෙඩ කරගන්නේ නැතුව දැන් ඔබ සාමාන්‍ය විදියට ධර්මීය ගැන කිසිදු ආකාරයකට හැඟීමක් නැති අදහසක් නැති කෙනෙකුගෙන් අහන්නකෝ. ඒ කියලා කියන්නේ ධර්මය ශ්‍රවණය කරන්නේ නැහැ, ධර්මය අනුගමනය කරන්නේ නැහැ, ධර්ම මාර්ගයට යන්නේ නැහැ, ඒ වගේම ආර්ය උතුමන් වහන්සේලා වඳින්නේ නැහැ, එයයි පිළිගන්නේ නැහැ. මේ ධර්මයේ තුල කිසිදු ආකාරයකට ලැබියාවක් නැති කෙනෙකුටත් මේ ලෝකයේ තුල ජීවත් වෙන්න පුළුවන් පින්නත් ඒක කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. කවුරුත් හිතන්න එපා මේ ලෝකයේම ජීවත් වෙන හැම කෙනාටම ධර්මයක් තියෙනවා කියලා. මිනිසුන්ට ධර්මයේ තියෙන අයත් ඉන්නවා, ධර්මයේ නැති මිනිසුත් ඉන්නවා. ඔබ දන්නවද කෙනෙක් ලෙඩ හැදුනට පස්සේ ජීවිතේ බරපතල ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දුන්නාට පස්සේ එයා හිත හදාගන්නේ කොහොමද කියලා? මේ ධර්මයක් තියෙන්නේ ඒ කාරණාව තේරුම් ගන්නට. මිනිසුන්ට ජීවිතයේ තුල කියන්නේම නැතුව දන්නේම නැතුව අපි දන්නවා අපිට විවිධ රෝගාබාධයන් නැති වෙනවා, ව්‍යසනවලට ජීවිතේ මුහුණ පාන්න සිද්ධ වෙනවා. පංචිමානි භික්ඛවේ ව්‍යසනානි කියලා ධර්මයේ තුල නිරන්තරයෙන්ම පැහැදිලි කරන්නේ මහණෙනි, මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්යාට කවරම දාක්වත් බලාපොරොත්තු නොවන ආකාරයකට යට මේ ජීවිතයේ තුල ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. පංචිමානි භික්ඛවේ කියලා දේශනා කොට වදාළෙත් ඥාති බියසනං, රෝග බියසනං, භෝග බියසනං, දිට්ටි බියසනං, සීල බියසනං කියලා. අපි ඥාතින් අපින් නැත්තිලා යනවා, නැති වෙලා යනවා. අපිට රෝගාබාධ අපිට ඇති වෙනවා. ඒ වගේම අපට නොවේක ආකාරයේ හම්බ කරගත්ත දේවල් අපෙන් විනාශ වෙලා යනවා. දිට්ටි බියසනං අපේ දෘෂ්ටියේ නැති වෙලා යනවා. පින්වත්නි, ওই විදියට මිනිසුන්ට ආබාධ ඒ වගේම ව්‍යසන ජීවිතය තුළ ඇති වෙනවා. දැන් ඔයත් හිතන්නකෝ මේ ධර්මයක් පිළිබඳව යම් කෙනෙක් දන්නවා නම් ඒ ධර්ම මාර්ගයේ දන්න කෙනෙක් කවදාවත් එයා තමන්ගේ ජීවිතයේ මේ කියන විපත්තිකර අවස්ථාවන් වලදී තමන්ගේ හිත කඩාගන්නේ නැහැ. යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ මේ ධර්ම මාර්ගයේ තුළ ඉතාමත්ම හොඳින් පිහිටලා තිබෙනවා නම් ඒ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුළ හිත හොඳට පිහිටපු කෙනෙක්, ඒ ධර්ම මාර්ගයේ හොඳට හොයාගත්ත කෙනෙක්. එයා තමන්ගේ ජීවිතයේදී මේ ධර්ම මාර්ගයේ තුළ තියෙන වටිනාකම ඉතාමත්ම හොඳින් එයා තේරුම් ගන්නවා. ජීවිතයේ ප්‍රශ්නයක් ගැටලුවක් ආවට පස්සේ පළවෙනි වතාවේදී යාගේ හිතට ලොකු වේදනාවක් දුකක් දැනෙන්න පුළුවන්. හැබැයි දෙවෙනුම එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව. එතකොට ශ්‍රුතවත් ශ්‍රාවකයා කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයේ හොයාගෙන යන කෙනෙක්. ඒ ශ්‍රුතවත් ශ්‍රාවකයාට මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ගේ ස්වභාවය හොඳට පේනවා. රෝහලකට ගියපුවාම රෝහලකදී ජීවත් වෙන මිනිසුන්ගේ තියෙන ස්වභාවය හොඳට පේනවා. ඒත් එක්කම අපිට පේනවා යම් කිසි ආකාරයකට වැඩිහිටි නිවාසයකට ගියාට පස්සේ ඒ වැඩිහිටි නිවාසයක ජීවත් වෙන අයගේ ජීවිතවල තියෙන ස්වභාවයේ තත්ත්වය අපිට පේනවා. තමන්ගේ කෙවල් ඇතුලේ ජීවත් වෙන තමන්ගේ අම්මා තාත්තා ආච්චි සියගේ ජීවිතය ඔබට පේනවා. එතකොට අපිට පේනවා යම් කෙනෙක් මෙවැනි ස්වභාවයකට වයසක තත්ත්වයකට වෙන්න පුළුවන්, ලෙඩ ඇති වෙනවා වෙන්න පුළුවන්, ජීවිතේ කරදර බාධක විපත්තින් ඇති වෙනවා වෙන්න පුළුවන්, අටලෝ දහමට අපේ ජීවිතේ යොමු වෙනවා වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවක් තුළදීම යම් කෙනෙකුට පින්වත්නි ධර්මයට ගලපලා තමන්ගේ හිත හදාගන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට මේ සාරිපුත්තු ස්වාමින් වහන්සේත් දේශනා කරන්නේ නකුල පිතුට මේ අශෘතවත් ශ්‍රාවකයා ඒ කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයේ අනුගමනය කරන්නේ නැති සාමාන්‍ය කෙනා. ඒකට යා ධර්ම මාර්ගයේ හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. මේ ආරි ශ්‍රාවකයන් මහන්සියලා දකින්න කෙනෙකුත් නෙමෙයි. සත්පුරුෂයන් දකින්න කෙනෙකුත් නෙමෙයි. එතකොට ජීවිතයේ පිළිබඳව එක්තරා ආකාරයකට වැටහීමක් තියෙන කෙනෙකුත් නෙමෙයි. අන්න ඒ වගේ කෙනෙක් යම්කිසි ආකාරයකට කායික වශයෙන් ලෙඩ වෙනකොට එයා ඇත්තටම මානසික වශයෙන් එයා ලෙඩවීමකටපත් වෙනවා. මේක කොහොමද ටිකක් අපි ගැඹුරට කල්පනා කරලා බැලුවොත් ප්‍රායෝගික වශයෙන් අපිට මේක තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි, එක කාරණාවක් ඔබට ගෙනහැර දක්වන්නම්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නකුල පිතට සඳහන් කරන්නේ, නකුල පිත මේ ලෝකයේ තුල මිනිස්සු මානසික වශයෙන් ලෙඩ තත්ත්වයක් ඇති කරගන්නේ මේ පුජ්‍යලයා, එහෙම නැත්නම් මේ අශෘතවත් පුජ්‍යලයා, එයා මෙන්න මේ විදියට එයා කල්පනා කරනවා. මේ රූපය මගේ කියලා අල්ලා ගැනීමක් සිදු කරගන්නවා. පින්වත් මේ රූපය මම, මගේ, මට අයිති මේ කියලා කියන හැඟීමෙන් යුක්තව එයා තමන්ගේ මනසින් මේ රූපය අල්ලා ගැනීමක් සිදු කරනවා. එතකොට මේ රූපය අල්ලාගත්ත රූපය අපිට පේනවා ධර්මානුකූලව ගත්තට පස්සේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් සාමාන්‍ය ලෝකයේ තුල ගත්තට පස්සේ අපිට පේන කාරණාවත් එක්ක අපිට පේනවා මේ රූපය වෙනස් වෙලා යනවා. ඒක උදාහරණයක් මම ගන්නිය ඔබට මේක පැහැදිලි කරන්නට. මේ පංචස්කන්ධේම මේ විදිහටමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒතර මනස ලෙඩ වෙන කාරණාවක් තමයි මේ රූපය මගේ කියලා කියන හැඟීමෙන් යුක්තව ගන්න එක. ඔබ දන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මහා දුක්ඛකන්ද කියලා කියන සූත්‍ර දේශනාව. මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාවේදී පින්වත්නි හරි අපූර්ව ආකාරයකට මේ කාරණාව අපිට විග්‍රහ කිරීමක් කරනවා. සදහැවත් ඔබට මා ආරාධනා කර සිටිනවා. එහෙම නැත්නම් ඔබට කියවන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ මජ්ක්‍ධිම නිකායේ දක්වලා තිබෙන මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාව. මේ දුක්ඛකන්ද සූත්‍ර දේශනාව හොඳට ඔය ඇත්ත පරිශීලනය කරනවා නම් අනර හිතේ ඇති වෙන ලෙඩ වෙන එක අපිට බොහෝ සෙයින් අපිට වළක්ව ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඒ නිසා තමයි අපි විශේෂයෙන් අපේ කායાનුපස්සන භාවනාවන් වලට මේ මනස යොමු කරන්න කියලා කියන කාරණාව නිරන්තරයෙන්ම අවධාරණය කරන්නේ. දැන් බලන්න මේ මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාවේදී අපිට මේ කාරණාව පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? එතකොට ලෙඩවෙන්න, මනස ලෙඩවෙන්න බලපාන එක කාරණාවක් තමයි මේ රූපය මම, මගේ, මට අයිතියයි කියලා කියන හැඟීමෙන් යුක්තව, සංඥාවෙන් යුක්තව අපි අල්ලා ගැනීම. අපි ජීවිතේ අපි කවුරුත් මේ කාල පරාසයන් බොහෝ වෙලාවට ගෙවලා තියෙනවා. මන්දා කිද්ඩා වන්නෝච බලාපඤ්ඤා ජහයනා පබ්බහ රූපවංකාච මොමෝවා සායනා දස කියලා ධර්මයේ තුල අපිට පේනවා. අටුවාවන් වල විසුද්ධි මාර්ගයේ තැන්වල අපිට පැහැදිලි කරලා තියෙනවා. කුමක්ද පැහැදිලි කරලා තිබෙන්නේ? පළවෙනි අවුරුද්දේ ඉඳලා අවුරුදු 10 දක්වා කාලය ළමා කාල පරිච්ඡේදයේ විතර අපි සලකනවා. 10 ඉඳලා 20 දක්වා කාල පරිච්ඡේදයේ ක්‍රීඩා දසකේ අපි බොහොම සෙල්ලම් කරන කාලේ පාසල යන කාලේ අවුරුදු 20යි 30යි අතර කාල පරාසය කියලා කියන්නේ ජීවිතයේ වර්ණවත්ම කාල පරාසය. දැන් අපේ ජීවිතයේ ඉතාමත්ම වටිනා කාලයක් තමයි ඔය අවුරුදු 20ත් 30ත් අතර කාල පරාසය. 20ත් 30ත් අතර කාල පරාසය අපට අපේ ජීවිතය තුළ ඉතාමත්ම වටිනා කාල පරාසයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඊට හේතුව මොකද? මේ කාලේදී අපේ රූප සම්පත්තිය පිළිබඳව අපි හිතනවා, කල්පනා කරනවා. ජීවිතේ තාරුණ්‍ය පිළිබඳව අපි හිතනවා. ඒ වගේම අපේ ජීවිතයේ රැකී රක්ෂාවල් පිළිබඳව හිතනවා, කල්පනා කරනවා. යෞවන මදයක් කියලා කියන එක ජීවිතේ ලැබෙන කාල පරාසයක්. මේ යෞවන කාලයේදී ජීවිතයේ සමහර දේවල් අපිට කල්පනා කරන්න හිතන්න ඉඩකඩක් ලබා දෙන්නේ නැහැ. අවුරුදු 30යි 40යි කියලා කියන්නේ බල කාල පරිච්ඡේදය ගොඩක් මහන්සියලා වැඩ කරන කාල පරාසයක්. සමහර වෙලාවට රැකී රක්ෂා කරනවා, ඒ වගේම දුක් මහන්සියලා ගොඩක් වැඩ කරනවා, ගෙවල් දරවල් හම්බ කරගන්න දේවල්, යාන වාහන ගන්න, දරුමල්ලු හදාගන්න. පින්නත් මිනිස්සු මහන්සි වෙන්න ඕන තමයි. කෙනෙක් මහන්සි වෙන්නේ නැතු, උට්ටාන වීරියක් නැතු මේ ජීවිතේ ජය ගන්න බැහැ. මිනිස්සු ලස්සනට ජීවත් වෙන්න ඕනේ. තමන්ට කියලා හොඳ නිවහනක් හදාගන්න ඕනේ, යාන වාහන ගන්න ඕනේ, ගෙවල් දොරල සකස් කරගන්න ඕනේ, අම්මා තාත්තට සලකන්න ඕනේ, දුව දරුවන්ට සලකන්න ඕනේ, ලෝකයාට සලකන්න ඕනේ, තමා යහපත් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වීම සඳහා මිනිස්සෙකුට ධනයක් කියන එක අවශ්‍යයි. හැබැයි ඒ ධනියක් තියෙන අතරතුරේදී තමන් තමන්ගේ ජීවිතයේ තුල තියෙන මේ යථා ස්වභාවය ඉතාමත් හොඳින් දැනගන්න ඕනේ. මේ කාල පරාසයන් තුල පින්වත්නි අපිට පේනවා යම් කිසි වෙලාවකදී මිනිස්සෙක් අර තමන්ගේ ජීවිතය පිළිබඳව යා හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. අර භෞතික වශයෙන් ලෝකී තුල ජීවත් වෙන්න තියෙන දේවල් එක්ක දෛනිකව තමන්ගේ ජීවිතේ ගත වෙනවා මිසක් මේ සියල්ලම තමන්ට අයිති, මට අයිති, මගියයි කියලා කියන හැඟීමෙන් යුක්තව ගත කරනවා මිසක් එයා කොයිම වෙලාවකත් එයා උත්සාහ කරන්නේ නැහැ මේ මම අල්ලාගෙන සිටින ලෝකය, මෙම මම මගියයි කියලා කියන හැඟීමෙන් යුක්තව මේ සකස් කරගත්ත ලෝකය, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණික යටත් වෙච්ච එකක් ඇයි කියලා එයා කල්පනා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ජීවිතයේ පුරුදු වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ, අවබෝධයක් ඇති කරගන්න ඕනේ තරුණ වයසේදීත් මැදි වයසේදීත්. අපි ජීවත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් සහිත ලෝකයක් තුළ අපි ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට මේ බණපදයේ වුණත් ඇති ජීවිතේ තේරුම් ගන්නට එක බණපදයක් ඇති පින්නත් ජීවිතේ යථා ස්වභාවය ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට. දැන් බලන්න අවුරුදු 50 වෙනකොට, අවුරුදු 40යි 50යි කියලා කියන්නේ පඤ්ඤා දශකය. අවුරුදු 40න් පස්සේ තමයි සමහර අයට මොළේ පෑදෙන්නේ. එතකන් සමහර වෙලාවට ජීවිතය අපි තරම්ම කල්පනා කරන්නේ නැහැ, හිතන්නේ නැහැ. අවුරුදු 50යි 60යි කියලා කියන ජීවිතේ හායන කාල පරාසය. අපි මේ වෙනතෙක් අපි පින්නත්නි මම මට අයිති මගියයි කියලා කියන හැඟීමින් යුක්තව, සංඥාවෙන් යුක්තව ජීවිතේ අපි ගොඩක් දේවල් අපි හිතනවා කල්පනා කරනවා. අවුරුදු 20-25 මේ රූපේ පිළිබඳව මේ මහා දුක්ඛකන්ද සූත්‍ර දේශනාවේ දක්වපු කාරණාව ඉතාම වැදගත් වෙනවා පින්වත්නි. එතනදිත් අපි කල්පනා කරන්නේම මේ රූපය මගේ, මේ රූපේ මට අයිති ලෝකයක් තුළ තියෙන මේ මගේ රූපය පින්වත්නි, මේ රූපය සමහර වෙලාවට අපි හදන්ඩ සකස් කරගන්න කොච්චරනම් වෙහෙසක් මහන්සියක් ගන්නවද? තරුණ වයසේ මෙදි වයසේ ඉන්න අය තමන්ගේ කායික ව්‍යායාම සඳහා විශාල වෙහෙසක් මහන්සියක් ගන්නවා. කාන්තාවන් නම් ඇතැම් වෙලාවට දහස් ගණන් ලක්ෂ ගණන් තමන්ගේ රූප සෞන්දර්යය ගොඩනගා ගැනීම සඳහා අපිට පේනවා විශාල වෙහෙසක් මහන්සියක් ගන්නවා. සමහර ඇත්තන් රැකී රක්ෂා කරලා ගන්න මුදල කෑමට වඩා වියදම් කරනවා තමන්ගේ ශරීරයේ හැඩවුරුකම ඇති කරන්න. කෑමට වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පින්නවත් නිවේදන් කරනවා මේ පංචස්කන්ධේ නඩත්තු කරන්න ලස්සනට තියාගන්න කියලා. පින්නවත් කාට පෙන්නද මේක තියාගන්නේ? මේක වියදම් කරලා කොච්චර සකස් කළත් පිළියෙල කළත් අපිට පේනවා තාවකාලික ලෝකයක් ඇතුලේ තමයි මේ නඩත්තුව කියලා කියන එක තියෙන්නේ. ඔබ සමහරලාවට ලස්සනට ඉන්න ඕනේ තමයි මගේ මතයේ තියෙන්නේ, කවුරුත් කැතට ඉන්න ඕනේ නැහැ. පිරිසුදුව ලස්සනට පිළිවෙලකට ඉන්න ඕනේ. හැබැයි යථාර්ථය දැනගන්න ඕනේ. සමහර ලාවට දවසකට දෙකකට අපේ ශාරීරික ලස්සන කරන්න ලක්ෂ ගණන් වියදම් කළාට පින්වත්නි තුන්වෙනි දවසේදී අපිට පේනවා මේ ශාරීරික ස්වභාවය ඒ විදිහටමයි තියෙන්නේ. කොච්චර මේ ශරීරයේහි හැඩවරුකම් දාලා ඉන්ජෙක්ෂන් ගහලා නොඑක ආකාරයේ මේක නඩත්තු කරගෙන ගියත් ලෝකයාට මම නාකි මිනිසෙක් නෙමෙයි කියලා පෙන්වන්න කොච්චර උත්සාහ කළත් මේ ශරීරයේ තියෙන ස්වභාවය යථා ස්වභාවය කාටවත් වහන්න පුළුවන් කරනාවක් නෙමෙයි. අපි අවුරුදු 50ක් 60ක් වෙනකන් මේ ලෝකයේ තුල මතක තියාගන්න මේ රූපය මගේ මගේ මගේ මගේයි කියලා කියන සංඥාවින් යුක්තව හැඟීමෙන් යුක්තව ජීවත් වෙනවා. හැබැයි අපිට ලෙඩ ඇති වෙනකොට, කායික වශයෙන් ලෙඩ ඇති වෙනකොට අපිට ලොකු දුකක් ජීවිතය තුළ ඇති වෙනවා. හේතුව මොකද? මම මගේ මට අයිතියයි කියලා කියන හැඟීමින් යුක්තව මේ පංචස්කන්ධය නඩත්තු කරගෙන ගියා, මේ රූපය නඩත්තු කරගෙන ගියා. හැබැයි අපිට පේනවා ඒ මම මගියයි කියලා හැඟීමින් යුක්තව නඩත්තු කරගත්තදී මගින් ගිලිහිලා යනවා. මා ප්‍රාර්ථනා කරන ආකාරයකට, බලාපොරොත්තු වන ආකාරයකට එය ඉටුවන්නේ නැත. ඒ විනුමට ශරීරයේ හිසේ පටන් දෙපතුල දක්වාම විවිධාකාර විදියේ රෝගාබාධයන් ජීවිතය තුළ ඇති වෙනවා. ජීවිතේ බලාපොරොත්තු නොවන ආකාරයේ විශාල රෝගාබාධයකට පින්වත්නි ගොදුරු වෙනකොට අපිට මොකද වෙලා තියෙන්නේ? මනස සම්පූර්ණයෙන්ම ලෙඩෙක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ගැඹුරු දේශනාව ඇතුළෙහි ඔබ තේරුම් ගත යුතු කාරණාව තමයි මම මගේ යයි කියලා හැඟීමින් යුක්තව මේ රූපය මම අල්ලගෙන හිටියත්, මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තියෙන මේ රූපය මම මගේ යයි කියලා කියන හැඟීමින් යුක්තව අල්ලගෙන හිටියට, මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙච්චි මේ රූප කොටාසය ක්‍රමානුකූලව පින්වත්නි මොහොතින් මොහොත, මොහොතින් මොහොත වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙනවා. කේනට්ඨේන අනිච්චා කුමක් නිසා අනිත්‍ය කියනවාද මේ ඉපදීමත් පැවැත්මත් නැතිවීමත් එහෙම නැත්නම් හටගෙන තිබෙනවා පවතිනවා නැතිවෙනවා මේ ධර්මතාව මේ විශ්වය තුළ තියෙන සියලු දේවල් වලට පොදු ධර්මතාවක් එතකොට ඔබත් මමත් ජීවිතයේ තුල ලෙඩ ඇති වෙනකොට ඒ ලෙඩ ඇති වෙන හැම අවස්ථාවක් තුළදීම අපි අඬන්නේ වැළපෙන්නේ ශෝකයටපත් වෙන්නේ කම්පාවටපත් වෙන්නේ මේ මට මගේ මට අයිතියයි කියලා කෙන හැඟීමින් යුක්තව සංඥාවෙන් යුක්තව මේ අල්ලාගත් රූප කොටාසේ නිසාමයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ශරීරයේ රෝගාබාධ ඇති වෙනකොට මිනිස්සු අඬන්නේ වැළපෙන්නේ ශෝකයටපත් වෙන්නේ අනේ මම ලෙඩ වෙනවා මම ලෙඩ වුණා මම ලෙඩ වුණා මම ලෙඩ වුණා කියලා කායික වශයෙන් එයා රෝගාබාධයකටපත් වෙනවා මානසික වශයෙන් රෝගාබාධයකටපත් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කළෙත් සාරිපුත්තයන් වහන්සේ අපිට අවධාරණය කළෙත් කුමක්ද ඔබගේ ශරීරය ලෙඩ වෙනකොට ඔබ තීරුම් ගන්නට කාරණාව තමයි මේ ශරීරය මම මගේ මට අයිතියයි කියලා හිතාගෙන හිටියාට නමුත් මට අයිති එකක් නෙමෙයි මේ ශරීරේ පමණක් නෙමෙයි මේ මුළු ලෝකෙම තියෙන දේවල් ගැන ඔබට හිතන්න කල්පනා කරන්න උගන්වන්නෙත් ওই කාරණාවමයි අපි කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥානන් ආදී වශයෙන් ගත්තට පස්සේ මට අයිතියයි කියලා කියන හැඟීමෙන් යුක්තව මුළු ලෝකෙම අපි අල්ලගෙන ඉන්නවා ඔබේ දරුවෝ බල්ලගෙන ඉන්නවා ඔබේ ගෙවල් දොරවල් අල්ලගෙන ඉන්නවා ඔබේ හිතමිතුරන් අල්ලගෙන ඉන්නවා සාමපුරුෂයා බිරිඳ වෙන්න පුළුවන් ගෙදර තියෙන බඩු මුට්ටු වෙන්න පුළුවන් පින්වත්නි මේ ඔක්කොම දේවල් තමන්ගේ ජීවිතයේ තුල මට අයිති මගේ යැයි මට කියන හැඟීමෙන් යුක්තව අපි කොච්චර අල්ලගෙන හිටියත් අපි කොච්චර සකස් කරගෙන හිටියත් බැඳගෙන හිටියත් වටේට කැමරා දාගෙන තාප්ප ගහගෙන දොරවල් වහගෙන හිටියත් පින්වත්නි අපිට අයිතියයි කියලා සම්මුති ලෝකයේ තුල අපි හිතාගෙන හිටියට පරමාර්ථ සත්‍ය ධර්මයේ තුල අපිට අල්ලගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ සියල්ලම වෙනස් වීමේ ධර්මතාවකට යටත්. ඒ සියල්ලම වෙනස් වීමේ ධර්මතාවක් ඇතුළේ තමයි අපට පින්වත්නි ජීවිතය ගත කරන්න සිදුවන්නේ. ඒ නිසා කෙනෙක් මේ යථාර්ථය හොඳට තේරෙනවා නම් අවුරුදු 60 70 80 යනකොටත් තමන්ගේ දුවදරුව තමන්ගෙන් ඈත්ලා යනවා ඔබට ජීවිතේ තනි වෙන්න වෙනවා හුදකලා වෙන්න වෙනවා ඊළඟට ඔබට ජීවිතේ සියල්ලටම මුණ දෙන්න වෙන්නේ තනියම මේ යථාර්ථය හොඳට පේනවා නම් පින්වත්නි මේ ජීවිතේ ලෙඩ නොවී අපිට ජීවත් වෙන්න පුළුවන් මානසික වශයෙන් කායික ලෙඩ ඇති වෙන්න පුළුවන් හැබැයි කෙනෙකුට ලෙඩක් ඇති වෙනකොට යා මානසික වශයෙන් ගොඩාක් දුර්වල මට්ටමකටපත් වෙනවා නම් ඒ මනසින් ඇති කරන්නා වූ බලපෑම නිසා අපිට පේනවා කය ඉතාමත්ම ඉක්මනින්ම දුර්වල මට්ටමකටපත් වෙනවා ඒ නිසා ওই කයට ලෙඩ කයට ඇති වෙන ලෙඩ දුක් ඇති වෙන අවස්ථාවලදී පුළුවන් තරම් අපි උත්සාහමත් වෙන්න ඕනනේ පින්වත්නි මනස ශක්තිමත්ම තියාගන්න. මනසින් ඇති කරන්නා වූ වෙනස් වීම, මනසින් ඇති කරන්නා වූ බලපෑම ඔබේ රුධිර ධාතුවට විශේෂයෙන් බලපානවා. දැන් බලන්න අර ගීමානන්ද වගේ සූත්‍ර දේශනාවන් වල දස සංඥාවන් පිළිබඳව අපිට ඉගැන්වුවා. ඒතොටි දස සංඥාවන් වල අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහන සංඥා මේ විතරේ මේ සංඥාවන් ගැන කියලා ආනාපාන සතිය අපිට පුරුදු කරන්න කියලා දුන්නා. දැන් එතකොට අපි මේ ලෙඩ වෙන කෙනෙක් එක පැත්තකින් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ලක්ෂණේ හොඳට මෙනෙහි කරනකොට එතකොට මම මගේ යයි කියලා හැඟීම යුක්තව අල්ලාගත්ත දිය ඇතුලේහි අනිත්‍යතාවක් තියෙන්නේ කියලා කියන එක හොඳට තේරුම් ගත්තට පස්සේ අනිත් පැත්තෙන් අපිට පින්වත්නි අර දස සංඥාවන් Tamange ජීවිතය තුළ මෙනෙහි කරන්න පුළුවන්. එතකොට අනිත්‍ය සංඥාව පුරුදු කරගන්න පුළුවන්කමක් තියෙන, අනාත්ම සංඥාව පුරුදු කරන්න පුළුවන්කමක් තියෙන, පහන සංඥා, විරාග සංඥා, ඒ වගේම අර ආනාපාන සතිය වගේ එකක් පුහුණු කරන්න පුළුවන්. දැන් කෙනෙකුට එතකොට ওই ලෙඩ දුක් ඇති වුණාට පස්සේ කායික වශයෙන් ඉතාමත්ම බරපතල ලෙඩක් තියෙන කෙනෙක් හැම වෙලාවකදීම උත්සාහ කරන්ඩ එයා ආනාපාන සතිය පුරුදු කරන්න. එතකොට හුස්ම ඉහළට පහළට ගැනීම ඉතාමත් හොඳ සිහි කල්පනකින් යුක්තව තමන්ගේ නාසිකාග්‍රයට තමන්ගේ මනස යොමු කරගෙන තමන්ගේ හිත ඒ තැනක පිහිටවපුවාම අර ලෙඩේ පිළිබඳව නිතරම කල්පනා කරන එක අමතක වෙලා යනවා. දැන් ඔය තුරුවන්වැලි මහා සෑය වගේ තැනකට ආවොත් ඒ තුරුවන්වැලි මහා සෑය වගේ තැනකදී මේ චිත්ත සමාධිය ඇති කරගන්න ඉතාමත්ම පහසුයි. ඒ චිත්ත සමාධිය ඇති කරගත්තාම ඒ චිත්ත සමාධිය තුළම තමන්ගේ මනස තුළ විශාල පරිවර්තනයක් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ පරිවර්තනයත් එක්කම අර මනසෙන් නිකුත් වෙන ස්වභාවයේ මුලින් ඇති වෙන වෙනස් වීම, ශරීරය තුළ ඇති වෙන රසායනික සංයුතුන්ගේ වෙනස් වීම මේ සියල්ලක්ම අපිට පේනවා තමන්ගේ ශරීරයේහි ලෙඩ දුක් එක පැත්තකින් දුරු කරගන්නට, එක පැත්තකින් මානසික ශක්තිය ඇති කරගන්නට, අර ජීවිතයේ යථාර්ථයේ අර විදර්ශනාවක් දකින්නට අවශ්‍ය කරන මඟ පින්වත්නි අපිට තාමත්ම හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට මිනිස්සු ලෙඩ වෙන්නේ තමන්ගේ කය පිළිබඳව තමන්ට හරි ආකාර විදිහේ යථාර්ථයක් අවබෝධයක් නැතිකම නිසා. යම්කිසි කෙනෙකුට දැනෙනවා නම් තේරෙනවා නම් අනේ මම ජීවත් වෙන්නේ ඉතාමත්ම සුළු කාල පරාසයක්. මේ සුළු කාල පරාසය තුළ මගේ ශරීරියත් ඕනෑම වෙලාවකදී ඕනෑම මොහොතකදී ඕනෑම අවස්ථාවකදී ලෙඩ දුක් වලට පත් වෙනවා. අවුරුදු 60 70 80 කියපුවාමත් නිරන්තරයෙන් අපි කොච්චර වෛද්‍යවරු ළඟට ගිහිල්ලා දවසකට 100 ගමනක් අපි පරීක්ෂණ පැවැත්වුවත් දොස්තරලා 15ක් 20ක් ළඟට ගිහිල්ලා බෙහෙත් ගත්තත් ඒත් තාවකාලිකයි අපේ ජීවිතේ. ලෙඩ ඇති වුණාම බෙහෙත් ගන්න අවශ්‍ය තමයි. හැබැයි පින්වත්නි ඊටත් වඩා ඔබ මනසින් ශක්තිමත් වුනොත් මේ තථාගත ධර්මයේ ජීවිතයට සමීප කරගත්තොත් මම හිතන්නේ ඒ තමයි මිනිසුක ජීවිතයේ තුල තියෙන වටිනාම අවස්ථාවකට පත් වෙන්නේ. ඒ නිසා බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොනතරම් ප්‍රායෝගිකද, මොනතරම් ශක්ති සම්පන්නද, මොනතරම් ආධ්‍යාත්මික වශයෙන් මිනිසෙකු ජීවිතේට මේ ශක්තිමත් භාවය තමන්ගේ ජීවිතයට උදා කරලා දෙනවද? එතකොට අපිට බුද්ධිමත් වෙන්න ඕනේ. එතකොට යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම සත්පුරුෂයන් ශ්‍රවණී කරන්න ඕනේ. ඒ සත්පුරුෂ ආශ්‍රේෂ්ඨාමත් වැදගත් වෙනවා. සද්ධම්ම ශ්‍රවණී කියලා කියන එක ඉතාමත්ම හොඳ ධර්මිය අපි ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම යෝනිසෝ මනසිකාරයක් ඇති කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපත්තියක් තුළ තමන්ගේ ජීවිතය ගත කළොත් පින්වත් මේ ධර්ම මාර්ගයේ ජීවිතය ඔබට ඉතාමත් හොඳින් විවර කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි කවුරුත් කායික ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි මානසික ලෙඩ වෙන්නේ නැතුව මනස නිදහස් කරගත්ත මිනිස් බවට පත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් මේ ජීවිතේ කෙටි කාල පරාසය තුළ අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ මේ ධර්මයේ තුළ පිහිටපු විශිෂ්ටයෙක් බවට පත් වෙනවා. ඔබ සියලු දෙනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපේ නිරාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළු මහත් ලෝකයටම සම්නිවේදනය කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා දැනට දකුණු කොරියාවේ සේවයේ නියුතු රුවන් චාමර පින්වත් මහත්මයා. එතුමාගේ අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ දේශකයන් වහන්සේට හා මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි කියලා බොහෝම පින් ඔබතුමාගේ මේ සත් ප්‍රාර්ථනාවට. ඒ වගේම ඇඹිලිපිටියේ උඩගම තල්ගස්වත්ත පදිංචි 2026 නවවෙනි මාසේ 10 දිනට 8 උපන්දිනයේ සමරන P.W. පැහැසර දුල්මිත් පුතාට සෙත් පතන ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ පුතාටත් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත්ම ලැබේවා, දීර්ඝායු ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිනිදු තිනායා දියණිය හා පැහැසර දුල්මිත් පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් යහපත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නටත් මේ ඉතාමත්ම වටිනා කාරණාවක් යහපත් කල්යාණ මිත්‍රයෝ ජීවිතයට ලං කරගන්නම අවශ්‍යයි. මේ ධර්ම මාර්ගයේ පිහිටලා තියෙනෙත් නිවන පිහිටලා තියෙනෙත් කල්යාණ මිත්‍රයන් මතමයි. ඒ දරුවන්ටත් සමස්ත සියලු දරුවන්ටත් යහපත් ඕ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. රුවන් චාමර, ගීතා කුමුදිනි, සෙනිදි තිනායා, පැහැසර දුල්මිත් යන සිය පවුලට සියලු දිනාටම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දී විහස් නිත්මිර පුතුණුවන්ට හා දෙමෝපියන්ට සෙත්පත් ආශිර්වාද කිරීමත්, ඇඹිලිපිටිය ගල්වංගෝ හා සූර්යව පදිංචි දෙපාර්ශ්වයේම දෙමෝපියන්ට සෙත්පතන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඩබ්ලිව් ජී හරිශ්චන්ද්‍ර, ඩබ්ලිව් ජී ධර්මදාස, ඩබ්ලිව් ජී තුසාර සොහිරා ඇතුළු දෙපාර්ශ්වයේ ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් අද දායකත්වයේ දරීම තුළින් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එමගින් ඕස්ට්‍රේලියාවේ පදිංචි නිපුනි නිහන්සා, තුලිත් නේලකිය හා චනුද සේලක යන දරුවන් තිදෙනාද මේ දේශනාව සඳහා දායකත්වයේ දරුවා. ආදරණීය මබ ස්ටි පුෂ්පා රංජිනිහා, පියා මහින්ද පොන්නම් පෙරුම යන දෙමෝපියන්ට සෙත්පතන්ටත්, මවගෙත් පියාගෙත් දෙපාර්ශ්වයේ මියගේ දෙමෝපියන්ට හා මාමාවලු තිදෙනත් මියගේ හිතමිත්‍රන් සැමට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේටත් ලෝවැසි සැමටත් සෙත්පතමින් තමයි අද දේශනාවට දායකත්වයේ දරලා තිබෙන්නේ. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත්, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත්, දායකත්වයේ දරපු පවුල්වල ඉන්න ජීවතන හැම
1: දිනාටමත් උතුම් දලඳා හාමුදුරුන්ගේ පිහිට ලැබේවා ජයසිරි මහඹුරන් වහන්සේගේ පිහිට ලැබේවා මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා තබන තබන පියවරක් පාසා ගන්නායල් නුස්මරෙල්ලක් පාසා ජීවිනේ විනාඩියක් තප්පරයක් තප්පරයක්

ධර්මය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පෞල්වල මිය ගිලෙන සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. රටජාති ආගමින් ජීවිතය කැප කරපු සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දෙනාටමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියලුම අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් බලෙන් සන්තෝෂයටපත් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් අපි හැම දෙනාටමත් ලැබේවා. මේ පින් බලෙන් දෙවියන්ද අපි හැම දෙනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අකා

0: සදාති. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාධහු සාධහු සාධහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහාපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධීපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නීරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලායි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෆෙම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහැවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍යස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0.77 41 50

0: එකයි දෙසිය හැත්තෑ දෙක බින්දුවයි හැත්තෑ හතයි හතලිස් එකයි පනස් එකයි දෙසිය හැත්තෑ දෙක දුරකතරංගයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපුදාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 එවැගේම 0076-7173-872 0076-7173-872 තමයි දුරකථන අංක.
1: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

NIT-FM. Ferit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළසේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකුට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

සිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බුද්ධංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Pirit Mandepil. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette Fem. Ferit Mandebær. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Spirit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.